බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපි මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්.
1: යටිහිතේ භාෂාවක් තියෙනවා.
2: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
1: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
2: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
1: ඉතු වෙනවාමයි.
2: ඉතු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: සතිය දවස්වල උදේ 6ට.
1: උදේ 6ට.
4: Brought to you by
5: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැදිලි දසනක් පරිපූර්ණ ජීවිතයක්.
6: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන්ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන්ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
5: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
7: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
5: අතික්‍රමණ
7: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
5: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
7: අතික්‍රමණ
5: සාංසාරික සීමා ඉක්මවා යාමට
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
7: නිත්‍යම් ශ්වේත පූජා.
9: ශ්වේත පූජා.
5: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
7: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
7: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
7: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
5: බැතිපර දායකත්වය
10: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
0: කවදත් අලුත් කාගෙත් නෙත්.
5: දහම් සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සදැල්ල කිතු දහමින් ඔබේ දිවියට.
11: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සම්විධානන් වහන්සේගෙන් වෙන් කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන් කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ, සම්විධානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන් කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුළ පවතින අපේ උන්වහන්සේ අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිතිකරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සමිධානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නේයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
12: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
13: ගෞරවනීය සහෝදර සහෝදරීනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලිය කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්නේ නැතුව, අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න නැතුව, අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
12: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: FM 95 94.8 දිවයින පුරා Net FM Alpha Studio
1: brought to you by
2: Hari de Hari tanin araganna Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්

0: ජය ජය ශ්‍රී ලංකා උදැස්සන 6යි විනාඩි 5යි වෙලාව good morning good morning ලහන්සා
1: very good morning කසුනියා කී
0: අගෝස්තු 24 වෙනිදා අපි සතුට දවස අලුත් සතියක් විදිහට පටන් ගන්නයි හදන්නේ
1: yay
0: ඉතින් එහෙනම් හැමෝම FM 95.8 හොඳම morning vibe එක අරගෙන උදේ 6:45 වෙනකන් දඩිවිඩියේ වැඩ ටික කරගෙන යමු අද උසස් පෙළ විභාග කටයුතු තියෙනවා ඉතින් තව වැඩි දවසක් නැහැ උසස් පෙළ ඉවර වෙන්නත් ඒත් එක්කම අපි ප්‍රාර්ථනා කරනවා අද විභාගයට යන ආදරණීය ලෙහන්සගේ ආදරණීය අක්කලයලට සුබ වෙන්න මොන ජය වෙන්න මොන කියලා ඉතින් පරිස්සමින් විභාගෙට ගිහින් පරිස්සමින් එන්න ඕනේ
1: අනිවාර්යයෙන්ම ඉතින් කසුනියා කී අපිට මට දැන් ඒක තමයි හිතුනේ සමහර වෙලාවට අපිට එකම මූඩ් එකේ ඉන්න බෑනේ
0: ඒ
1: කියන්නේ අපේ මේ ජීවිතේ අපි වැටෙන තැන් තියනවා සතුටු වෙන තැන් තියනවා ඉතින් ඒක අපි බැලන්ස් එකේ යන්න ඕනේ දැන් මේ දවස් කිහිපය අපිට ගොඩාක් දුක හිතුන කාලයක්නේ දැන් මට කසුණියකි මගේ අදහස් ඒ ගැන ඔයාලා එක්ක බෙදාගන්න බැරි වුණානේ
0: අලුත් පරපුරේ කෙනෙක් විදිහට මමත් කැමති ලෙහන්සගේ අදහස් මොන වගේද කියලා දැනගන්න
1: ඉතින් අපේ නන්දා මාලනී මහත්මිය මම මෙහෙම පටන් ගන්නම්කෝ එතුමිය කියලා තියෙනවනේ කිරි මාවලස්ස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් කියලා ඉතින් මට එතුමියගේ අර සින්දු ගොඩාක් රචනා මේ ගායනා කළ තියෙනවනේ ඒ සින්දු අතරින් මගේ හිත ගත්තුම කොටස තමයි ඒක. ඒක කසුණියකි මට හිතුනේ නන්දමාලනී මහත්මිය ඇත්තටම අපිට අම්මා කෙනෙක්. අපි ශ්‍රී ලංකේය සංගීතයේ යශෝරාවය එතුමිය කියලා කියන්නේ නිකන් නෙමෙයිනේ. ඉතින් මම දැන් කසුණියකි එතුමියගේ ගෝලෙක්නේ. මම එහෙම එතුමියව ඇත්තටම ආශ්‍රය කරලා නැහනේ. ඒත් මට එතුමියගේ ඒ ව්‍යෝව ඇත්තටම හදට දැනෙන තරම් හිතට ගොඩාක් සමීප වෙන තරම් එතුමිය අපේ ජීවිත කොච්චර වෙනස් කරන්නේ නැද්ද?
0: එහෙම කරේ මොන වගේන්ද? සින්දු වලින් නේද? එහෙම කරේ එතුමියගේ ඒ සින්දු කියපුව විදිය අනුව නේද? ඉතින් දැන් ලෙහන්ස දැකලත් නැහැ. දැකලා තියෙන්නේ තිරේ විතරයි. හැබැයි ලෙහන්සට කොච්චර අර තදට අම්මා කෙනෙක් කියන ස්වභාවය දැනිලා තියෙනවද? එහෙනම් ඒක හැමෝටම එහෙම තමයි නේද? ඒ වගේම මේ දැන් ඔය කියන විදිහට ලෙහන්ස අර කියෝ වගේ මම ඒ කතාවට කැමති අපි එක එක මූඩ්ස් වල දැන් පහුගිය කාලේ අපි ගොඩක් ඈත ඉඳලා ගත්තොත් එහෙම අපි ගොඩාක් දේවල් වලට මුහුණ දීලා තියෙනවා රටක් විදිහට මුහුණ දීලා තියෙනවා මිනිස්සු විදිහට පෞද්ගලික ජීවිතේ අපි ගොඩාක් හැල හැපීම් වලට ලක් වෙලා තියෙනවා හැබැයි ඒ හැම තැනකදීම ලෙහන්සා අපි අඳාඳාම වැළපි වැළපීම දුක් වේවීම හිටියානම් අද අපි මෙතන ඉන්නේ නැහනේ නන්දා මාලනී මහත්මියත් පුංචි කාලේ ඒ දුෂ්කරතා මැද ඒ දුෂ්කරතා වලින්ම දුක් වේවි අඬා හිටියනම් තාත්තත් එක්ක එකතු වෙලා අද එහෙනම් එතුමිය ගැන අපි මෙහෙම කතා කරන්නේ නෑනේ
1: නේද කොහෙත්ම නෑනේ
0: ඉතින් රඹුක්කන ශ්‍රී සිද්ධාර්ථ හිමියන් කියලා තියෙනෙත් ඒ ස්වාමින් වහන්සේගේ සින්දු වලින් ස්වාමින් වහන්සේ කියලා තියෙනෙත් ඔය ජීවිතය ගැනම තමයි ලෙහන්සා දැන් ලෙහන්සා මේ අද ආපු ගමම්ම අනේ ස්වාමින් වහන්සේ කියලාත් මතක් කරා මට නේද
1: ඔවුනේ
0: ඔව් ඉතින් දැන් ස්වාමීන් වහන්සේගේ සින්දු අතරින් මගේ හිතගත් සින්දුවක් තියෙනවා රන් හිරු මඩලින් සිසිලස අයදිනවා කියලා එඩ්වඩ් චෑකුඩි මහත්මයා කියන ලස්සන ගීතයක් අපි ඕන තරම් අහලා තියෙනවා දැන් ඒ සින්දුවේ මේ ඉන්නකෝ මං චුටි කොටසක් අහන්නම දෙන්නම් අපි මේ සින්දුව මං හිතන්නේ මේ කලබල පැංචවලින් net නාලිකාවේ ගොඩාක් වැඩසටහන් වලින් අහලා තියෙන සින්දුව මේ කොටස අහලා බලන්නකෝ ඊට පස්සේ මම කියන්නම්.

0: තේරෙනවද ලෙහන්සා ජීවිතය ගැන කොච්චර ලස්සනට රහට උන්වහන්සේ ලියලා තියෙනවද? ඉතින් මේ මම මේ උදාහරණ අරගෙන කියන්න උත්සාහ කරන්නේ ලෙහන්ස කියපු කාරණාව. අපි හැමෝම එක එක මූඩ්ස් වල ඉන්නේ. ඉතින් එක එක දේවල් වල ඉන්නකොට, එක එක හැඟීම් වල ඉන්නකොට අපි තේරුම් ගන්න ඕන ජීවිතය කියන්නේ මොකක්ද කියන එක. සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. මොනවාද මේ සයුර තියෙන්නේ ලෙහන්ස?
1: වතුරනේ.
0: වතුර තියනේ. වතුර මොන රහයිද?
1: ලුණු රහයි.
0: ඉතින් අපිට රහ කර කර බොන්න පුළුවන්ද පිපාසය කියලා?
1: බෑනේ.
0: ඉතින් අන්නේ කයි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. මිනිස්සු පිපාසය නිවා ගන්න මිරිතේ පැන්හෙව්වට හම්බ වෙන්නේ නෑනේ. සාගරයේ පැන්හෙව්වට පිපාසය නිවා ගන්න ලැබෙන්නේ නෑනේ. ඒ වගේ තමයි ගොඩක් තැන්වල අපි සයුරේ පැන්තොට සොයමින් වැළපෙනවා. ඊළඟට කතරේ කෙන්බිම දකිමින් රැවටෙනවා. කතර කියන්නේ මොකක්ද? කාන්තාරය. කාන්තාරයේ ඇවිදිනකොට ඈතින් පේන්නේ අපිට අර වතුර තියෙන මිරිඟු පේනවා අපිට. එතකොට අපි හිතනවා, හානේ මරුනේ, සශ්‍රීක කෙම්බිමක්නේ, එහෙම කියලා හිතෙනවා කියලා අපි රැවටෙනවා. ඒක තමයි උන්වහන්සේ ලියලා තියෙන්නේ. ඇත්ත තේරුම් ගන්න ඕන. ජීවිතේ ඇත්ත තේරුම් ගන්න ඕන. ඉතින් මේ අපි ජීවිතේ ඇත්ත තේරුම් අරගෙන යනවා. අද අපි අලුත් සතියක් පටන් ගන්නවා. මේ අලුත් සතිය පටන් ගන්නකොට උන්වහන්සේ කියා දීපු දේවල්, නන්දා මාලිනියන් අපිට කියා දීපු දේවල් පාඩම්, ඒ හයිය, ඒ ශක්තිය, ඒ ආදරය අපි හිතට අරගෙන ඉදිරියට යමු නේද?
1: බලාගෙන ඉන්නකෝ. අද ඔයාට කියන්න මට ලස්සන කතාවකුත් තියෙනවා.
0: හරි, එහෙනම් අපි ඔන්න එහෙනම් අර කිව්වා වගේ අපි මූඩ් එක මාරු කරනවා. හැබැයි සියල්ල අවබෝධ කරගෙන, අපිට හැමදේම අවබෝධ කරගෙන තමයි මේ ගමන යන්න වෙන්නේ. ඉතින් ජය වේවා, සුභ වේවා. අද ඔයා කරන හැම දෙයකටම ශක්තිය ලැබේවා.

0: नेट एफएम अल्फा स्टूडियो विद विशन क्या का सुनिए लहंसा
1: ජීවිතේට සාධාරණයක් කරන්න ඕනේනේ
2: ඕනියනේ
1: නිවාඩු කාලෙට සාධාරණයක් වෙන්න ඕනේද ලෙහන්ස
2: අනිවාර්යම
1: දැන් සාධාරණයක් වුණාද
2: වෙමින් පවතිනවා
1: කොහොමද එහෙම වෙන්නේ
2: දැන් මම නම් කසුණියා කී උපරිම සාධාරණයක් කරනවා නම් හොඳට පාඩම් කරන්න එපයිනේ
1: මොකද විභාගේ ළඟයිනේ වාට
2: ඉතින් ඒ පැත්තෙන් හොඳ මේ සාධාරණයක් කරමින් පවතිනවා
1: ඔව් ඉතින් දැන් මම පොඩ්ඩොත් එක ටිකක් වැඩිපුර කතා කරා දැන් ඉතින් ඊයේ පෙරේද කතා කරාම සරොංගල් අරව මේව ඔස්සෙම තමයි ඉන්නේ ඉතින් ඒ අතරේ අපි පරිස්සම ගැන කියවනේ එතකොට ඕන්න ඒව ගැනත් අපේ අම්මලා තාත්තලා හොයලා බලලා තිබුණා ඉතින් ඒක හොඳයි දැන් මේ අර මම කියවනේ ජීවිතේ අපි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුල උපරිම ප්‍රයෝජනෙ ගන්න ඕනි කියලා අපි හැම තිස්සෙම අල්ෆා ස්ටුඩියෝ එකෙන් කියනවා ඉස්කෝලේ පෙර පාසලේ අපේ අම්මා තාත්තගෙන් ගුරුවරුන්ගෙන් අපි ජීවිතේට එකතු කරගන්න දේවල් උකහා ගන්න දේවල් දැන් අපි මේ ඊයේ පෙරේද මේ හැම තිස්සෙම මේ දවස්වල අපේ ජේෂ්ඨයෝ ගැන කතා කරනකොට අපි ඔවුන්ගෙන් ගන්න දේවල් ඉතින් මෙන්න මේ කතාවත් ඒ වගේ කතාවක් ලෙහන්ස කොච්චර බාධක තිබුණත් කොච්චර දුක් තිබුණා දුෂ්කරතා තිබුණත් ඒ දේවල් හයියක් කරගෙන ඒ දේවල් ආභරණයක් කරගෙන ජීවිතේ ජයගත්ත මිනිස්සු ගොඩක් නෑ ටිකක් ඉන්නවා හැබැයි ඒ ටික නිසා අපි අපේ ජීවිතේට ගන්න පුළුවන් මොනවද කියලා තමයි බලන්න ඕන ලංකාවෙත් ඉන්නවා ලහන්ස ඒ වගේ ඕන තරම් අය අපි සිරිමාවෝ බණ්ඩාරනායක මෙතනිය ගැන කතා කරනවා නේද එතන ඉඳලා අපි ඊට කලින් අතීතේ ගත්තොත් අපේ රජිනියු ගොඩක් ඉන්නවා ඉතින් මෙහෙම මෙහෙම ඉස්සරහට එනකොට මේ මෑත කාලේ අපේ මේ ගුරු පරපුර ගැන අපි ටිකක් වැඩිපුර කතා කරනවානේ ඉස්කෝලවල විදුහල්පතිවරු කරන දේවල් ඒගොල්ලන්ගේ ජීවිතේ බැලුවාම ඒගොල්ලෝ එතනට ඇවිල්ලා තියෙන්නේ කොච්චර දුෂ්කරතා මැදින්ද ඊළඟට ඉස්කෝලවල සමහර ගුරුවරු ඔයා දන්නවද ලෙහන්ස සමහර පළාත්වල ඉස්කෝලවල ළමයි ඉන්නේ 12යි 13යි 80යි 50යි ඔන්නෝම ඉන්නේ එතකොට ඒ ඉස්කෝලෙටම සමහර වෙලාවට ගුරුවරු ඉන්නේ 6 දෙනයි 7 දෙනයි 10 දෙනයි ඔන්න ඔය වගේ පොඩි ප්‍රමාණයක් ඉන්නේ. හැබැයි ඒ ගුරුවරු කරන දේවල් ළමයි වෙනුවෙන් එකහමාරට දෙකරට ඉස්කෝලෙන් යන්නේ නැහැ. දවස් 30ම රැත් දරුවෝ තියාගෙන ඉංග්‍රීසි විෂය වෙනම උගන්වලා ඒ වගේ ලොකු මහන්සියක් ගන්න ගුරුවරු අපි දැකලා තියෙනවා. ඉතින් අපි හැමදාම ඔවුන්ට ඇල්ෆා ස්ටුඩියෝ net නාලිකාවෙන් අපේ ආදරය ගෞරවය තියෙනවා. ඉතින් මෙන්න මේකත් ඒ වගේ කතාවක්. 1988 ඉංග්‍රීසි උපගුරුවරයෙක් විදිහට එතුමියගේ සේවය ආරම්භ කරනවා 88 ඔන්න හිතලා බලන්න ලෙහන් සහිටියද
2: මං හිටියේ නෑනේ
1: මම හිටියද මමත් හිටියේ නෑ ඉතින් එතකොට ඔන්න බලන්න අපි හිටපු නැති කාලේ අපේ ගුරුවරු කරපු දේවල් මේ 1988 ඉංග්‍රීසි උපගුරුවරයෙක් විදිහට සේවය ආරම්භ කරනවා එතුමිය 2007 ඔන්න මම ඉන්නවා ලහසත් ඉන්නවා නේ 2007
2: නෑනේ 2010 නේ මං
1: ඒකනේ ඔන්න 2007 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ තුන්වන විභාගයේ සමත් වෙලා ගාල්ල අධ්‍යාපන කලාපයේ ඉංග්‍රීසි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක දොරේට පත් වෙනවා හරි 2018 ගාල්ල අධ්‍යාපන පරිපාලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස උසස් වීමක් එතුමියට ලැබෙනවා උසස් වීම කියන ඒවා නිකම්ම ලැබෙනවද ලහන්ස ජීවිතේට
2: කොහෙත්ම නෑ කසුනි කි ලොකු කැපකිරීමක් මහන්සියක් වෙන්නෝනේ.
1: ඉතින් ඒ මහන්සිය කැපවීමට ඔන්න උසස් වීමක් ලැබෙනවා 2018 2020 අවුරුද්දේ මේ කොවිඩ් සමයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ජාතික පාසල් කටයුතු ලෙස දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ රාජකාරිය ආරම්භ කරනවා. එතකොට මේ දක්වා තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සේවය කරනවා. දකුණු පළාතේ කිව්වහම ඔන්න දැන් මෙතුමිය කවුද කියලා හැමෝම දන්නවා. මොකද මෙතුමිය හැමෝම අඳුරනවා. හැමෝමත් එක්ක හරි සුහදශීලී, හරිම ආදරණීයයි. දරුවන්ට පුදුම ආදරයක් දක්වනවා. දරුවෝ ගැන වෙනම කතා කරනවා. වෙනම පෞද්ගලිකව කතා කරලා මෙහෙම කරමු, අරෝම කරමු කියලා කියනවා. ඉතින් ඇගේ විශේෂත්වය තමයි නොපසුබට උත්සාහය, උපාධි කිහිපයක්ම ලබා ගැනීම. ඒ වගේම තංගල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දැන් ඔන්න මම මෙතුමියගේ නම කියනවා කල්යාණි ගොඩකන්ද මහත්මිය සියලු රාජකාරී මැදේ ලෙහන්සා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක් විදිහට දියුරුම් දෙනවා. දැන් හිතන්න පුළුවන්ද වැඩ කොච්චරක්ද? එතුමිය කාලින් ගත්ත උපරිම ප්‍රයෝජනය කොහොමද?
2: අම්මෝ අතිවිශිෂ්ටයි.
1: දකුණු පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත පිරිසගේ වගේම තංගල්ල කලාපයේ මව්පියන්ගේ ආදරය දිනාගත්තු කෙනෙක් ඇය. දැන් අපේ ඉන්නේ තංගල්ලේ නෙවෙයිනේ. හැබැයි අපෙත් ආදරේ දිනා ගන්නවා කියලා කියන්නේ එත මිය කතරම් නම් සේවයක් කරන්න ඇතිද? ඉතින් අපි එහෙම කෙනෙක් නේද වෙන්න ඕන ලෙහන්සා. මේ කෙනෙක් ගැන විතරයි මම කිව්වේ. මෙහෙම ගොඩක් අය ඉන්නවා. මම දැකලා තියෙනවා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ගුරුවරු, එතකොට කන්තලේ සමහර ගුරුවරු. ඉතින් මේ නොකියපු අය ගැන අපි පස්සේ කතා කරමු. ඒ වගේ ගොඩාක් ගුරුවරු අපි ළඟ ඉන්නවා. ඉතින් මේ වගේ කෙනෙක් වෙමු ලෙහන්සා. මේ ලෙහන්සගේ පරපුරේ අයට අපි කියන්නේ මම මටත් මේ විදිහටම කියා ගන්නවා. අපි ඉන්න කාලේ අපිට කරන්න පුළුවන් හොඳම දේවල් කරලා අපි යන කාලෙට දරුවන්ට දේවල් දෙන්න යමු.

ඉතින් ගුරු මවුනේ, අපි ඔබට කියන්නේ අද ඔබ විශ්‍රාම යනවනේ. ඉතින් විශ්‍රාම ගියාට ජීවිතෙන් නෙමෙයි නේ විශ්‍රාම යන්නේ, නේද? විශ්‍රාම යන්නේ සේවයෙන්. හැබැයි විශ්‍රාම ගියාට ලැහසයිට පස්සේ තමයි වැඩ ටික වැඩි වෙන්නේ. අරක කරේ කොහොමද, මේක කරේ කොහොමද කියලා දැන් ඊළඟ පරම්පරාව අහනකොට ඒව ගෙදර ඉඳලා කියා දෙන්න ඕන. සුබ පැතුම් ඔබතුමිය.

0: Bet FM Alpha Studio with Kasuni and Lehansa.
1: රතු බත් එකේ සුවඳ එනවා කුස්සිය පැත්තේ. පොඩි පරිප්පු සුවඳකුත් එනවා කුස්සිය පැත්තෙන්.
2: කසුනි අක්කි මගේ හිත කියවනා වගේ.
1: හනේ මන්ද ඉතින් කොහොම හරි අර උදේට එක එක සුවඳවල් එනවා නේද? දැන් ආයතනයට ආවහම එක එක අය ළඟින් එක එක සුවඳවල් එනවා. පාරේ යනකොට සමහර ලාට හවසෙම යනකොට සමහර කඩවල් ළඟ යනකොට උඩට ගන්නවා හුස්මක්. මොකද අර හරි සුවඳයි අර කරපිංචා සුදුලූණු එහෙ බැදෙන සුවඳ. හරි ඉතින්
2: ඉතින් ඔන්න කසුනියා කී සුවඳවල් ගැනනේ කතා කරේ. අද මං ඔයාලට කියන්න යන්නේ සුවඳවල් ගැන. චුට්ටක් විතර අමුතුයිනේ සුවඳ ගැන කතා කරනවා කිව්වම. හැබැයි ඔන්න මම ඔයාට කිව්වොත් ඔයාගේ මුළු ජීවිතේම ලස්සන තැන් වගේම සමහර විට දුක හිතුණු තැන් වෙන්නත් පුළුවන් පිරීලා තියෙන එක එක සුවඳවල් වලින් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මෙහෙමයි කසුනියා කී, දැන් මේ අත්දැකීම අපි හැමෝම තියෙනවා. හැබැයි වැඩේ තියෙන අපි චුටි වෙලාවක් කරන් මේ ගැන එහෙම විශේෂයෙන් හිතලා බලලා නැහැ. දැන් අපි වෙනම වෙලාවක් කරන් මම මේ කාපු එකේ සුවඳ එහෙම හිතලා නැහැනේ. ඉතින් මම ඔයාලට කියන්නම් මම මේ සුවඳට ආදරය කරන්න පටන් ගත්තේ ඇයි කියලා. ඊට ඉස්සෙල්ලා චුට්ටක් හිතලා බලන්නකෝ, ඔයාගේ අම්මා ගාව ඔයා නිදාගද්දී අම්මගේ උණු හුමෙන් එන සුවඳ මොන වගේද?
1: මේක නම් කියාගන්න බැරි සුවඳක්.
2: තාත්තා වැඩ ඇරිලා ගෙදරෙද්දි තාත්තෝ බදාගත්තේ තාත්තගෙර කමිසෙන්නෙන සුවඳ. අනේ මේ සුවඳවල ඔක්කොම අපේ ජීවිතේට පුදුම තරම් සමීපයි.
1: ඉස්කෝලේ ගියාම ටීචර්ගේ සාරියේ අමුතු සුවඳ. සාරි පොට යනකොට නේ අපි නියම් කරනවනේ සුවඳක් එනවා.
2: අර සාරි පොට අපි මෙහෙම බෙල්ල වටේ ඔතාගෙන ඉන්නේ. ඉතින් ඒ වගේ ඔන ලස්සන සුවඳවල් තියෙනවා. සමහර තැන්වලින් අපි යති අපිට නිකන් අපි ඒ කාලේ කරපු දේවල් මතක් වෙනවා නිකන් සුවඳක් වගේ. ඉතින් මට කියන්න ඕනේ මෙන්න මේක. දැන් කසුනියා කී හිතන්නකෝ, කසුනියාකිට ගොඩාක් විශේෂ කෙනෙක් අම්මා තාත්තා යාළුවෙක් මේ ඕනම කෙනෙක්. ඒ කෙනාගෙන් ආපු පර්ෆියුම් එකේ සුවඳ වෙන්න පුළුවන්. මම කියනවා කසුනියාකිට ඒ සුවඳ තාම මතකයි. ඉතින් ඔයා චුට්ටක් මේ වෙලාවේ වෙලාව තියෙනව නම් ලොකු වැඩක නෙමෙයි නම් ස්පියන් හිතලා බලන්නකෝ, ඔයා මේ ලෝකේ ආදරේම කරන කෙනාගේ ඒ පර්ෆියුම් එකේ සුවඳ. සමහර වෙලාවට කසුනියා කී අපි ගොඩාක් මිනිස්සු වෙන පාරක යනවනේ නගරයක. ඔන්න එතකොට අපිට හුරු පුරුදු සුවඳ දැනෙනවා. එතකොට අපි මෙන්න මෙහෙම පිටිපස්ස හැරිලා බලනවා.
1: කොහොමද ඒ සුවඳ ආවේ?
2: අන්න හරි. මේක අර මගේ යාළුවගේ සුවඳනේ. අනේ ඉතින් ඒ කාලේ අපි කරපුවා කියලා ඔන්න චුට්ටු අතීතෙට යනවා. ඉතින් මම දැකලා තියෙන කසුනියකි සමහර කට්ටිය ඉන්නවා අම්මගේ පරණ ඇඳුමක් ගොලි කරන් නිදා ගන්නවා. එහෙම නැත්නම් නිින්ද යන්නේ නැහැ. ඉතින් මටත් චුට්ටක් ඔය පිස්සුව තිබ්බා. අපි අම්මගේ ඇඳුමක් මම මේ තුරුළු කරන් නිදා ගන්නවා. ඒ කොරෝනා කාලේ. එතකොට අම්මාම කොළඹ මම ගම්පහ. ඉතින් මට යාළුවත් එක්ක ගොඩාක් බැඳීමක් තිබ්බා. ඉතින් ඒක නිසා මට ඒක තුරුළු කරේ නැත්තම් නිින්ද යන්නේ සුවඳ නැත්තම් මට නිින්ද යන්නේ නැහැ. ඉතින් මම දැන් ඒකට ඉන්ස්පයර් වුණේ කියලා මම කියන්නම් ඇයි කියලා. මම ලස්සන පොතක් කියවුවා. කාන්චනා පියුමාලි මහත්මියගේ ලැවෙන්ඩර් කියන පොත. මම මේක චුට්ටක් ඔයාලට කියලා බලන්නම්. මට හරිම නොස්ටැල්ජික්, හරිම අමුතු සතුට පිරිච්ච, අර අපි කියන්නේ අපේ හැපි හෝමෝන්ස් අවදි වෙන සතුටක් දැනෙනෝ මේ කොටස කියෙව්වම. කැලෑ මල් සුවඳ, වැනිලා ගොඩාක් දාලා හොඳින් කලතාපු කැපුචිනෝ කෝපි කෝප්පයක සුවඳ, දූවිලි පිරුණු පරණ පොතක පිටුවස්සෙන් එන කඩදාසි සුවඳ, හැමින් හැමින් නලි ඉවත් කරද්දී මැන්ඩරින් දොඩම් ගෙඩියකින් එන මිහිරි පැඟිරි සුවඳ, ලැවෙන්ඩර් මල් වලින් සරසාපු සිනිඳු කොණ්ඩා කරල් වලින් එන සුවඳ, බියත්තම්මගේ හත්රි හතරස් පෙට්ටියක් වගේ කබල් අවන්නික ළඟ ඉන්නකොට දැනෙන රසුම රසු බටර් කේක් සුවඳ, අනේ තකහණියේ වහින ග්‍රීෂ්ම වැස්සට පෙගෙන දූවිලි පිරුණු පොළොවෙන් එන නැවුම් සුවඳ. ඇත්තටම මේක මම විඳපු හරිම ආදරණීය සුවඳ පිරුණු මතකයන් ගොඩාක් ගැන ලස්සන කතාවක්. මෙහෙම තමයි ඒ කාංචනා පියුමාලි නැන්දා ලස්සන සුවඳවල් ගැන කියලා තියෙන්නේ.
1: ඉතින් එක එක සුවඳවල් එක එක විදිහයි. කාට හරි හැමෝටම එක එක ආසාවල්නේ තියෙන සුවඳවල් ගැන. මම ආස සුවඳ වෙනස්, ලෙහන්ස ආස සුවඳ වෙනස්. හැබැයි අපි හැමෝටම පුළුවන් සුවඳ හමන කෙනෙක් වෙන්න. ඉතින් ඒකනේ අපි ඕකෙන් ඉගෙන ගන්න ඕනේ. ඔයාලගෙන් එන්නේ මොන වගේ සුවඳක්ද? ඔයාගේ සුවඳට කවුද කැමති? චුට්ටක් හිතලා බලමුද. මගේ සුවඳට කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවද? ඒ මගේ දෝනිද? ඒ මගේ පුතාද? එතකොට ඔන්න පුත පැටියට හිතන්න පුළුවන්, මගේ සුවඳටත් කවුරු හරි කැමති කෙනෙක් ඉන්නවද? හිතන්න හිතන්න මේක ඕනම විදිහකට අපිට හිතලා බලන්න පුළුවන්. ඉතින් අපේ සුවඳටත් කැමති මිනිස්සු ඉන්නව නම් අපි දිනමු.

0: සුවඳ පොතක් කුණු කට්ටිය ගොඩක් ඉන්නවනේ.
1: අනේ ඔව්, මට තව චුට්ටක් දුකත් හිතුන කසුනියක් කී. මම වැරදි වැඩක්ද කළේ කියලා. මොකද අපිට එක ආන්ටි කෙනෙක් කැවලා තියනවා.
0: සිංගප්පූරු ආන්ටි නේද?
1: ඔව්, අපේ සමිත ආන්ටි. ඔයා මාව ඇඳේවල හංස පුතේ, මගේ තාත්ති දැන් අපෙන් ගිහින් මේ විශ්වයට එකතු වෙලා අවුරුදු 41ක්. මට ඒ සුවඳ දැනුත් දැනෙනවා කියලා. ඉතින් එහෙම තමයි නේද? අපේ ජීවිතේ කොච්චරනම් සුවඳවල් අපිත් එක්ක ජීවමානව ඉන්නව ඇද්ද?
0: සමිත මහත්මිය, එතනදි මම මෙහෙම කියන්නම්කෝ ඔයාට. ඒ සුවඳ නේද ඔයාගේ හයිය? ඔයාට ඒ දැනෙන සුවඳ නේද ඔයාගේ ආත්ම විශ්වාසය? ඔයාට ඒ දැනෙන සුවඳ නේද ජීවිත කාලය පුරාවටම දැනෙන ආදරය? ඉතින් ඒ ආදරය පුරෝගන, ඒ හයිය පුරෝගන, ඒ ශක්තිය එකතු කරගෙන කොච්චර ලස්සන දෙයක් ඔයා වෙන රටක ඉඳන් කරනවාද? අපි හැමෝට මේ කදාලයි ලෙහන්ස. අපි ඉන්න තැන ඉඳලා අපි ආස කරන සුවඳත් එක්ක ඒ ආදරයේ ශක්තිය, කරුණාව ඔක්කොම එකතු කරගෙන අපි ගොඩක් දේවල් කරනවා. සමහර වෙලාවට අපි කරන දේ අපිට මතකත් නෑ, අපි දන්නෙත් නෑ. හිතලා බැලුවම හානේ අපි එහෙම කරා නේද? ආයෙ තව චුට්ටක් ගැඹුරට හිතලා බැලුවම එයාගේ සුවඳ මගේ ළඟ තියෙන නිසා නේද මට ඒ වැඩේ එහෙම කරන්න පුළුවන් වුණේ? එයාගේ සුවඳ මාත් එක්ක තියෙන නිසා නේද මම මෙච්චර ආත්ම විශ්වාසයෙන් වැඩ කරන්නේ? ඔන්න ඔහොම හිතෙනවා. ඉතින් එහෙම හිතලා ගොඩක් දේවල් කරමුකෝ. මේ සතිය ඒ වගේ ලස්සන සතියක් කරගමුකෝ. දැන් අපිට උපන්දින සුබ පැතුම් මෙවන්න ඕනනේ.
1: බර්ත්ඩේ විෂස් අපිට එවන්න ඕනි. ඒ වගේම කසුනියක් ඉමන් තව චූටි දෙයක් ඇඩ් කරාට කමක් නැද්ද? දැන් මම දන්නවා ඔයාලා මේක හිතුවේ නෑනේ. කියන්නේ වෙනම වෙලාවක් කරන් ඔය සුවඳ ගැන මතක් කළේ නෑනේ. ඉතින් මට විශ්වාසයි දැන් ඔය ඇස්පි ආගෙන ඒ ලස්සන අතීතේ මතක් කරා කියලා. ඉතින් අපි දෙන්නත් ආසයි ඔයාගේ හිත ඇතුලේ ගුලි වෙලා හැංගිලා ඔයාටවත් මතක නැතුව තිබ්බ මේ මතකේ
0: සුවඳ මතක.
1: සුවඳ මතකේ සතුට දැන් ඔයාලට සමහරට සතුටත් වෙන පුළුවන්, දුකත් වෙන පුළුවන්. අයියෝ කමක් නැහැ. අපි තාසයි සතුට හිමිකාරිනියෝ වෙන්න. ඒකද ඔයාලට කරන්න තියෙන්නේ අපිට ඔයාගේ ලස්සන හිතේ තියෙන දේවල් අකුරු කරලා එවන්න.
0: ජය වේවා.
2: Let FM Alpha Studio with Kasuni and Lehansa. FM 95 FM 94.8 Net FM.
3: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
4: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද?
5: නෑ ජයා, මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
4: ගන්න ලින්ක් පස්පංගුව, හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
6: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
8: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙන්ගිරි අඩංගු සිද්ධාලේප මොස ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොස්සවේ ස්ප්‍රේ, මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
10: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
11: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
12: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත පූජා
11: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
12: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
11: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
12: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
13: අනුශාසකත්වය.
12: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
13: බැතිපරදායකත්වය.
14: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
13: දැයි නැන පහන් දැල්වුම මාස්ටකයි ප්‍රකාශකයෝ වෙතින්.
15: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
0: බර්තේ කේක් එක කපන්නත් තියෙනවා. විෂන් කියා පාට සිත්තම් තරගගෙන දැන් ඔන්න අපේ බබාල ටික හරි හරියට වැඩ කරන විදිය ගැන කියන්නත් තියෙනවා. විෂන් කියා පාට සිත්තම් තරගේ ලෙහන්සා එක ශ්‍රේණිය ඉඳලා 13 ශ්‍රේණිය වෙනකම්ම දුවදරුවන්ට අවස්ථාව තියෙනවනේ එන්න පුළුවන්නේ. දැන් ලෙහන්සට චිත්‍ර ඇඳීමේ හැකියාව කොයි වගේද කියලා මම ඇහුවොත් උත්තරයක් දෙන්න පුළුවන්.
1: අහන්න ඇති තරමට හොඳයි නේද?
0: ඒකයි මම ඇහුවොත් කවුරු හරි එහෙම කිව්වොත් කියලා කිව්වේ. ඉතින් මේ දැන් ඒ වගේ ඔන්න මේ අපි හිතමු මේකට හැකියාවක් නැහැ කියලා හිතන කෙනෙක්ට පොඩි උත්සාහයක් ගන්න පුළුවන්. එහෙම දරුවොත් මම දැකලා තිබ්බ එවල තිබ්බ නැන්ද මේ චිත්‍රේ හොඳයිද, අක්කා මේ චිත්‍රේ හොඳයිද, අනේ මට මේ චිත්‍රවලින් එකක් තෝරලා දෙන්නකෝ. ඉතින් මම මේ කියන්නේ යවන්න ඕනේ හොඳම චිත්‍රේ තෝරලා ඔන්න දුන්න. ඉතින් ඒ වගේ ලොකු උනන්දුවක් තියෙනවා. අම්මල තාත්තලත් මේ ගැන ලොකු උනන්දුවක් තියෙනවා. ඉතින් ඔන්න අම්මේ තාත්තේ තමන්ගේ දරුවන්ව දැන් තව නිවාඩු කාලේ ඉවර වෙන වැඩි දවසක් නැහැ. ඉතින් නිවාඩු කාලේ ඉවර වෙන්න කලින් ඉක්මනටම දරුවන්ට කියලා චිත්‍රය අඳින්න කියන්න. හෙට ලොව දකින මාගේ දැස්. මේ මාතෘකාව දැක්කම මොකද ලෙහන්සට හිතෙන්නේ?
1: අනාගතය.
0: අනාගතය ගැන මේක එක එක විදිහට හිතන්න පුළුවන්. ඉතින් හෙටලව දකින මාගේ දැස් තමයි මාතෘකාව වෙන්නේ. දියසායම් පැස්ටල්, එතකොට පෝස්ටර් සායම්, ඇක්‍රලික්, තෙල් සායම් ඕනම මාධ්‍යකින් ඔයාට අඳින්න පුළුවන්. ඕනම ඉදිරිපත් කිරීමක්, ඒ කියන්නේ කඩදාසි බෝඩ්, එතකොට කැන්වස්, මේ වගේ කැමති විදිහකට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් තෑගි මුදල් දිනා ගන්න. පළමුවන ස්ථානය, දෙවන ස්ථානය, තුනන ස්ථානය, විශිෂ්ට සම්මාන, සම්මාන කුසලතා වෙනකම්ම මුදල් තෑගි තියනවා. සහතික පතකුත් හම්බ වෙනවා. විෂන් කෙයා ඔප්ටිකල් සර්විසස් පුද්ගලික සමාගම අංක 505 යුනියන් පෙදෙස කොළඹ 2 කියන ලිපිණයට එවන්න ඕන. දැන් සැප්තැම්බර් 18 වෙනකම් අවස්ථාව දීලා තියෙනවා. අද 24නේ. තව කල් තියෙනවනේ. හැබැයි කල් තියෙනවනේ කියලා දැන් හෙටයි නම් අද වගේ ලැස්ති වෙන්න එපා. 18 වෙනකන් කියලා ඔන්න අපි නිතරම කියනවා. 18ට කලින් අර කිව්ව ඇඩ්‍රස් එකට එවන්න ඕන. වැඩිදුර විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකෙන් පුළුවන්.
1: 077-981-6713.
0: එහෙම නැත්නම් www.visioncare.lk වෙබ්සයිට් එකට යන්න පුළුවන්. හරි, අපි යමු බර්ත්ඩේ කේක් එකට.
1: කසුනියකි, අපි අර සිංගප්පූර් වලින් නාන්ට ඉන්නවනේ. ඔන්න එයා අපිට නිල් කටරළු වලින් කේක් එකක් හදලා එවලා තියෙනවා. කට්ටිය එක්කම බෙදා ගන්න කියලා.
0: එහෙනම් අද සුවඳ කේක් එකක් නේද?
1: එතනත් සුවඳ. හරි. ඔන්න අපි ඊයේ දවසේ තියෙන බර්ත්ඩේ විශේෂකකින් පටන් ගමු. ඊයේ උපන්දිනය සමරපු මගේ මහත්තයා සෙසිල්ගේ උපන්දිනයට මෙන්න අමිතා, බිරිඳ අමිතා සහ පුතා කවිඳු අපිට සුබපැතුම් එකතු කරලා තියෙනවා. වගේම ඊයේ මොනරාගල දිස්ත්‍රික්කයේ ඇතිමලේ ගැමුණුපුර කනිට විද්‍යාලයේ එක වසර ඉගෙන ගන්න අශ්විනි විහන්සා බබාගේ 6 වෙනි උපන්දිනය සමරලා තියෙනවා. ඊට පස්සේ අද අපේ අක්කා අම්මගේ 60 වෙනි බර්ත්ඩේ එක. අක්කා අම්මා කියලා කියන්නේ අම්මගේ දෙවැනි අක්කලු. එයාටත් හොඳ හැපි බර්ත්ඩේ කියලා අපි කියනවා. අද 55 වෙනි උපන්දිනය සමරන ප්‍රියංකා දමයන්ති අම්මට එයාගේ ආදරණීයම ස්වාමි පුරුෂයායි දරුව 3 දෙනායි මෙන්න සුබම සුබ උපන්දිනයක් කියලා සුබ පැතුම් එකතු කරනවා. අනුරාධපුර තලාවෙන් ඩිලාන් තත්සරගේ බර්ත්ඩේ එක ඊයේ අගෝස්තු 23 වෙනි දින මගේ අක්ක යෂ්මිතා රශ්මිනීගේ 19 වෙනි උපන්දිනය තිබුණා. අද අගෝස්තු 24 මගේ නංගි ශලන්‍යා දෙව්මිනීගේ 10 වෙනි උපන්දිනය තියෙනවා.
0: මේ ඔක්කොටම අපි සුබපැතුම් එකතු කරනවා. හෂිෂ් මොහොමඩ් නූරේලිය ඉස්කෝලේ තමයි මට එවල නැත්තේ. හෂිෂ් මොහොමඩ් අද 16 වෙනි උපන්දිනය සමරනවා. නූරේලියන් අපිට උපන්දින සුබපැතුමක් තියෙනවා.

0: එහෙනම් ඉතින් උදේ 6 විනාඩි 42යි වෙලාව. දවස සුබ වෙන්න, සතිය සුබ වෙන්න. ඔයාගේ ශක්තිය එකතු කරගෙන හොඳම ලස්සනම වැඩ ටික කරගන්න. මම කසුනි.
1: මම ලෙහන්සා.
2: සිත පිරුණා, අද සෙනෙහස දෙනුණා. FM Alpha Studio
3: brought to you by
4: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
5: FM Anupaha FM Anuhatarai Dashuma Ata Net FM
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සමිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112-1135-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773-523-535.
11: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: ඒ ප්‍රේමචන්ද්‍ර අත්තා නම සාත්‍රක පාටම අංශභාගය වගේ ආවා. තෝහල එක්ක ගියා. ඒ පරික්ෂණ ටික කරලා එක කපාගෙන ගෙදර ආවා. ඊට පස්සේ NextStream එකේ කියන වුණා සමල් බන්දුර රෙද මහත්තයා ගැන. පහුව තාම අපි ගියා එහෙ බෙහෙත් ගේ. පළවෙනි සැරේ බෙහෙත් ගෙනාව දවස් 16ක. ගමන් වාර 3 සැරේයි ගෙනාවේ. දැන් නම් ඉතින් අපේ තාත්තා

0: කතා කරන්න කමල් බඳල වෛද්‍යතුමාට 0777 3940.
1: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවා ගැන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තියෝදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
2: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
3: FM 95.4 FM 94.8 FM Divine Pura
4: උදැස්නායේ විනාඩි 45.

0: विश्वास करण सत्य
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් දැම්මම

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0776-716-3672
1: යුත්තකෙන් ඔයාගේ ෆියචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම

0: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 24 වනදා සඳුදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. නෙට් නිවුස් උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. නෙට් නිවුස් සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
1: නෙට් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල සුළු හා මධ්‍ය පරිමාණ වෝල් හිමියනුත් පළමු වරට වීමිලදී ගැනීමේ තරගයට. ඩෙංගු රාජකාරිවලින් ඉවත් වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවත් දැඩි කරයි. දිට්ටුවා නිසා හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට බාධා. දළදා පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද විශේෂ රථවාහන සැලැස්මක්. ඕමු සමුද්‍ර සන්ධියෙන් යන නැව්වලට ඉරානයෙන් කප්පම් නීතියක්. මැද පෙරදිග යුද ගිනි දැල් තවත් ඇවිලෙයි.
1: Net News, the truth people trust.
0: වීමලදී ගැනීම ගැන තවමත් එක එක අය එක එක කතා කියනවා. ගොවීන් නම් තවදුරටත් කියන්නේ සහතික මිල ප්‍රමාණවත් නෑ කියලා. එවන් පසුබිමක් තුල මේ සතියේ සිට රජයේ සහතික මිලට වීමලදී ගන්න තමන් සූදානම් කියලා සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් කියනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. මේ සතියේ සිට සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ද වීමිලදී ගැනීමේ කටයුතුවලට ඍජුව සම්බන්ධ වන බව කුඩා හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් පවසනවා. ඔවුන් කියා සිටියේ රජයේ සහතික මිලට වීමිලදී ගැනීමට තමන් සූදානම් බවයි. මේ අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමේ සභාපති සාගර අනුරුද්ධ මහතා.
2: අඩු මිලට වීදෙන් ලබා දෙන්න එපා, මේ සහතික මිලට ලබා ගන්න බව මා කියා සිටිනවා. මම හිතන්නේ මුළු ලංකාව පුරාම පටන් ගන්නවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් 40කට ආසන්න ප්‍රමාණය අද 120 ගානේ වීමෝල් වල වී ගන්නවා.
0: මේ අතර රජයේ වීමිලදී ගැනීමේ කටයුතු සාර්ථකව සිදුවන බව වියලුයි මණ්ඩලයේ දිස්ත්‍රික් භාර කළමනාකරුවෙකු වන නිමල් ඒකනායක මහතා පැවසුවා.
3: ගොවින්න ගැන අඩු මිලට වී දෙන්න එපා, වී ප්‍රමිතියෙන් යුතුව නියමිත ප්‍රමිතියට වේලාගෙන ගබඩාවටකනත් බාර දීලා වැඩි මිලකට ගන්න කියලා. සුබහට නම් මේ වේලිච්ච යන්නේ. ඒත් ඉතින් ඔය හැම දෙයක්ම ගොවියක තියෙන කම්මැලිකම මත වෙච්ච දේවල් තමයි. නැතුව මේ දැන් රජයේ විදියට මිලදී ගන්න හින්දා මේ ගැටලුවක් ඉන්නේ. මේ වෙනකොට මෙට්‍රික් ටන් 600ක් විතර ලැබිලා තියෙනවා. මැදිරිගිරිය ගබඩාවට මෙට්‍රික් ටන් 400ක් විතර.
0: මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද පෙරවරු 8 සිට දිවයිනපුර සියලු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දෙඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දිවයිනේ සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දිවයිනපුර සියලු ඩෙංගු මර්ධන රාජකාරී වලින් පසුගිය 20 වනදා සිට ඉවත්ව සිටින පසුබිමක් තුලයි. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සෞඛ්‍ය කාර්යාලයේ සිදුවන අනීතික ක්‍රියාවලට එරෙහිවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක BH මීගස්දෙනිය මහතා ස්ථානමාරු කිරීමට එරෙහිවයි ඔවුන් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වී සිටින්නේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් මීට පෙර බලධාරීන් දැනුවත් කළද සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මෙතෙක් විසඳුමක් ලැබී නොමැති බවයි එම සංගමය පැවසුවේ. ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරිපාලනය වෙත ලබා දෙන දත්ත සහ වාර්තා සැපීම සම්පූර්ණයෙන්ම අත්හිටවනු ඇති. එමෙන්ම දත්ත පද්ධති යාවත්කාලීන කිරීමේ කටයුතුද අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ. මෙම කාල සීමාව තුළ නොලැබී යන කිසිදු දත්තයක් නැවත කිසි දිනක පද්ධති වෙත ඇතුළත් නොකරන බවද එම සංගමය දැඩිව අවධාරණය කරනවා. අදාළ අත්නෝමතික ස්ථානමාරුව වහාම අවලංගු කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය කාර්යාලවල අනුමත සේවක සංඛ්‍යාව අඩු කිරීමට දරන උත්සාහයද හෙළා දකින බවයි ප්‍රකාශ කරන්නේ. කෙසේ වෙතත් මෙම ගැටලුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් සඳහා ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට සූදානම් බවයි එම සංගමය වැඩිදුරටත් දන්වා සිටියේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද වීදි සංචාරය කිරීමට නියමිතයි. දෙවන රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි පොලිසිය නිවේදනය කළේ. අද පස්වරු 7ට ශ්‍රී දළදා මාලිගාවෙන් ආරම්භ වන දෙවන රන්දෝලි පෙරහැර කිලෝමීටර් 1යි මීටර් 950ක දුරක් වේදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සහ රථවාහන තදබදය පාලනය කිරීම සඳහා මාර්ගබාධක යෙදවීම, ආරක්ෂක රාජකාරී, රථවාහන හා පුද්ගල පරීක්ෂාව මෙන්ම විශේෂ රථවාහන ගාල් කිරීමේ වැඩපිළිවෙලක්ද දියත් කර තිබෙනවා. ඒ අනුව විකල්ප මාර්ග ලෙස කටුගස්තොට සිට මහනුවර නගරයට පැමිණෙන සියලුම බරවාහන මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිසිය හන්දියෙන් නගරයට ඇතුළු විය හැකි වනවා. කටුගස්තොට දෙසින් පැමිණ සැහැල්ලු වාහන නිය සේනානායක වේදිය, හරස් වේදිය සහ යටිනුවර වේදිය ඔස්සේ මීරමක්කම් පල්ලියසලින් තිලක් රත්නායක මාවතට යොමු කෙරෙනවා. කොළඹ දෙසින් මහනුවර නගරයට ඇතුළුවීමට සහ පිටවීමට විලියම් ගොපල්ලව මාවත හා පර්ණපේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකි. තැන්නිකුඹුර හා අම්පිටි යන දෙසින් පැමිණ වාහන සංගරාජ මාවත, වේල්ස්පා කන්දිය සහ ඇහලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර සහ දුම්රියපොළ දෙසට ධාවනය කළ හැකි. මහනුවර නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් ගන්නා වාහන සඳහා ඔඩ්ලොස්කණුව වටරවුම, දළදා වීදිය, රැජින හෝටලේ අසලින් සංගරාජ මාවත භාවිත කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. පසුගිය 18 වනදා ආරම්භ වූ ඇසළ පෙරහැර මංගල්‍ය අගෝස්තු 28 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දිප්පා සුලිකුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ කොටගල සිට රදැල්ල දක්වා සිදුකරන ප්‍රතිසංස්කරණ කටයුතුවලට පවතින අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කළුගල් ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බවයි ව්‍යාපෘතිභාර පෞද්ගලික සමාගමේ තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ මහතා පැවසුවේ. කෙසේ වෙතත් ව්‍යාපෘති වැඩ කටයුතු මේ වන විට 60%කින් පමණ අවසන් කර ඇති බවද ඔහු සඳහන් කළා.
4: පවතින රැකියාවල කාර්යගුණ තත්ත්වය නිසා අපිට ගල් සපයා ගැනීමට ඉතා දුෂ්කර තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. මොකද මේ ගල් කඩන්නේ නැහැ වැස්ස නිසා. ඒ නිසා මේ කොහොම අසූරු තත්ත්වයක් පත්වලා තියෙන අපිට මේ ගල් ලබා ගැනීම සඳහා වැඩේට දැනට මාස දෙකක් වගේ එනවා. මාස තුනම අත්දැකලා තමයි බාර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙන්න කාර්යගුණ තත්ත්වය හොඳ වුණොත් ඉක්මනටම බාර දෙන්න.
0: ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය උපකරණ කොටගල දුම්රිය ස්ථානයේ සිට සේවා සැපයුම් දුම්රියක් මගින් ප්‍රවාහණය කිරීමටයි පියවරගෙන ඇත්තේ. ඉදිරියේදී වර්ෂාපතනය අඩු වී වියලි කාලගුණයක් පැවතුනහොත් මේ වසරේ සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අපේක්ෂා කරන බවද තාක්ෂණික නිලධාරී අතුල විජේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.
4: මාස 8කට පමණ පෙර දැනට මාස 2කට පෙර අපි නඩත්තු කටයුතු ආරම්භ වන දැනට මේ වෙනකොට 60%ක වැඩි ප්‍රමාණයක් අවසන් වෙගෙන යනවා. නමුත් මේ ප්‍රදේශයේ පවතින කාලගුණ තත්ත්ව නිසා දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙන අපිට වාහන ප්‍රවාහනයට සහ වැඩේ කරගෙන යාමට ඒ නමුත් සැප්තැම්බර් අග වෙන
0: ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ සහ ජයිකා ආයතනයේ නිර්දේශ මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන්නේ ස්ථායීකරණ ක්‍රමවේදය මගින් නායාමී අවධානම අවම කිරීමේ ව්‍යාපෘතියක් යටතේ. ඒ අනුව කොටගල සහ තලවකැලේ දුම්රිය ස්ථාන අතර පිහිටි ග්‍රෙග්ලි වතුයායේ නායගිය ස්ථානයේ මේ වන විට වැඩ කටයුතු සිදු කරනු ලබනවා. 22 ව්‍යවස්ථා සංශෝධනය මැතිවරණ සහ වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධාදහස් පළ කරනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා.
5: අපි අභියෝග කරනවා එන්න ජනමත විචාරයට. නැවත මැතිවරණයක් නැහැ. අපි අවුරුදු 25ක් බලයේ ඉන්නවා. අපේ එහෙම ප්ලෑන් එකක් තියෙනවා. දැන් ඒව තමයි ඊයේ පෙරේද ගම්මට්ටමේ ජේවීපී රැස්වීම වල කතා. කොහොම හරි බලෙන් හරි ඉන්නවා කියලා කියන්නේ පැරදෙනවා කියලා බය හිතෙච්ච නිසා. නැත්තම් දිනලා අවුරුදු දෙකක් යනකොට ඔය වගේ කතා එන්නේ. අර සෝනගාවෙන් යනකොට අපි බය නැහැ යකෙකුටවත් කියලා කියන්නේ. හා ඒ කියන්නේ සෝනගාවට ගියහම බය දැනෙනකොටනේ ඒ කතා කියන්නේ. මට විශ්වාසයෙන් කියන්න පුළුවන් ගිය සැරේ ලංකාවේ ඉහළින්ම අනුරකුමාර සරවඝාතය දිනපු අනුරාධපුර දිස්ත්‍රික්කේ ජනමත විචාරණ තිබ්බොත් අන්තයට පරාද වෙනවා.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්රත්න ප්‍රිය මහතා.
6: රටේ ජාත්‍යන්තරවත් අදහස මේක ආණ්ඩුව දේශපාලන වාසි බලාගෙන කරන්නා වූ වෙනස්කමක් කියන කාරණේ. එතකොට ශ්‍රී ලංකා නීති සංගමයේ විරුද්ධයි, මහාධිකරණ මිනිසුරුවන්ගේ සංගමයේ විරුද්ධයි රටක් විදියට, ජනාධිපති නීතිඥවරු හැම කෙනාම විරුද්ධයි. මේ වෙනකොට රට තුළ ඉතාම බරපතල ආන්දෝලනයකට තුරු දීලා තියෙන ආණ්ඩුවේ 22 වන සංශෝධනයට එරෙහිව ඒක ක්‍රියාත්මක කරන්න එපා කියන අදහස තුල ඉඳගෙන අධිකරණයට විශාල කණ්ඩායම් ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. පොරතුරු වාර්තා වෙන විදිහට 30කට ආසන්න නඩු ප්‍රමාණයක් දාලා තියෙනවා. ඇයි මෙච්චර නඩු ප්‍රමාණයක් එන්නේ? ඇයි මෙච්චර විරෝධය මතුවෙන්නේ? ජාතිකව රටක් විදියට මතු කරන්න විරෝධය, ජාත්‍යන්තර විරෝධය මතු කරන්නේ කියන කාරණාව පිළිබඳව ආණ්ඩුව තේරුම් ගන්න ඕන.
0: පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පළ කළේ මෙවන් අදහසක්.
7: මේ යුද්ධය කියන එක හවසට වෙන එකක් කියන ඇමති කණ්ඩායමක් ඉන්නවා. ඡන්දෙට කලින් කියපු එක ඡන්දෙට පස්සේ වෙනස් වෙනවා විතරක් නෙවෙයි. දැන් යුද්ධය කියන එක හවසට වෙනස් කළා. ඉතින් ඔවුන්ට දැන් පැටලෙනවා. ඔවුන්ට මේ ආණ්ඩුවේ වැඩ කරගන්න බැරි වෙනකොට එක එක කියන ඡන්ද තියන්න බෑ, ඡන්ද තියන්න ඕනේ නෑ. අපි තමයි හැමදාම ඉන්නේ කියන සිහින දකින්න අයකම තමයි එම වෙනස් වෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාව Taman අවංකව හරියට හිතලා වැඩ කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා ඡන්දයක් තියන්න වෙනවා. ඒ ඡන්ද ප්‍රතිපල ජනතාව දෝන විදිහට තීන්දුව කරනවා මිස ආණ්ඩුව දෝන විදිහට ඡන්ද ප්‍රතිපල තීන්දුව කරන්න බෑ දැන්.
0: විපක්ෂයේ එල්ල කරන සියලු චෝදනාවන්ට නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
8: මේ නැව මහා සුලි කුණාටුවකින් තමයි මේ ඇවිල්ලා අපි මේ නැව බොහොම අමාරුවෙන් අපි මේ ඉස්සරහට ගෙනියන්නේ. පදවන නායකයා ඒ තරම් බුද්ධිමත්, ඕනම අවදානමක් අරගෙන තමන් හිට උනත් යන්න පුළුවන් කියන නායකයෙක්. උදේ දවල් රැ පුදුම විදියට වැඩ කරා. උබලට කියන්න පුළුවන්ද ඉස්සරහා එන ඕනම මැතිවරණයකදී විපක්ෂයක් ඉන්නවද මේ අපේ දේශපාලන ව්‍යාපාරයත් එක්ක තරඟ කරලා ජයග්‍රහණයක් කරන්න? සංවිධානාත්මකව දේශපාලනික වශයෙන් ওই විපක්ෂයේ දේශපාලනයේ ඡන්දහටම ඉවර කර යුතුයි. විපක්ෂේ හාන්සි කරලා ඉවරයි, ඕන්ටයි දේශපාලනයක් නැහැ.
0: ලෝක තෙල් ප්‍රවාහනයේ ප්‍රධානතම මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන විදේශීය නෞකාවලින් විශේෂ ගාස්තුවක් අය කිරීමට ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඉරානයේ පවසන්නේ තමන් සපයන නාවික සහ ආරක්ෂක සේවාවන් වෙනුවෙන් මෙම ගාස්තුව අය කරන බවයි. මේ අතර පනවා ඇති නව සීමා උල්ලංඝනය කරන නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය තහනම් කලාපයක් කරන බවටද ඉරාන බලධාරීන් රතු එළියක් දල්වා තිබෙනවා. අමරිකාව තමන්ට එරෙහිව දියත් කර ඇති ආර්ථික සම්බාධක හමුවේ පසුබසීමට සූදානම් නැති බව පවසන ඉරාන ආරක්ෂක ප්‍රධානී නවධාරණය කරන්නේ අමරිකාවේ ආර්ථික යුද්ධයට සහය දෙන ඕනෑම රටක් තමන් සලකන්නේ සතුරෙකු ලෙස බවයි. අමරිකානු පීඩනය හමුවේ පර්සියානු කලාපයේ සිදුවන සමස්ත තෙල් අපනයනයම එක්වරම අත්හිටුවන බවටද ඉරානය තර්ජනය කර තිබෙනවා. එහෙත් අමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක මයික් ජොන්සන් පවසන්නේ මිත්‍ර පාක්ෂික රටවලද සහය ඇතිව ඉරානයට එරෙහි සටන ඉදිරියේදී වඩා තදින් ක්‍රියාත්මක කරන බවයි. මේ අතර ගාසා තීරයේ සරණාගත කඳවුරු ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලයේ එල්ල කරන මාරාන්තික ප්‍රහාර තවදුරටත් තීව්‍ර කර ඇති අතර ගාසා තීරය නැවත කිසි දිනක පැවති තත්ත්වයට පත්වීමට ඉඩ නොදෙන බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු සපත කර සිටිනවා.

0: විශ්වාස කරන සත්‍ය.
1: net news නිමව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ
3: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: මහාදතාත් ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාමගියගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
5: මං විශ්‍රාමගිය මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීනවලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
6: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ₹120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: Good morning. දැන් වෙලා උදේ 7:01.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mula Kampola Kasagala Samuha Vyapare Vetin
4: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
5: Melwa eka Lankawa eka Homagama Meruketi tawat prime location ekak purchase ek rupiyal 685000 se sita Amathana Prime Lands 13:22
6: Rhino roofing within Hadunwa then Rhino Premier Jala Pritrothi Matupita Arakshane Saita roofing sheet. Fatty Mr. Sandha, Dhatunai Anuhaya Amatana.
7: Damro Vasara Meta Sale. Graha Bhandisaha Vidulupakarna Sadaha Visheshavatam. Sealuma Damro Pradarshana Garavalin.
8: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata peminenna netohot 0.112 125 125 amathanna
9: CDP stavara tanpatu wetin 15% dakwa asama sama poli anupata 0.117 388 388 amathanna
10: suvisheshi vaasi samaga ati navina tata yodha cab ekak obe vyaparayatath ekathu karaganna denma 13.88 amathanna
11: business karanayata meka yodha haiya
12: Quality එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
13: ඔව් ඉතින්
12: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 9යි. ඔන්න අලුත් සතියක අපි ඇල්ගටවුන් අරගෙන තුන් දෙනාම ඇවිල්ලා ඉන්නවා සුබෝධ්‍යා දෙන්නටම.
1: සුබෝධ්‍යා.
2: කොහෙ ඇවිල්ලාද?
1: කොහොම සුබෝධ්‍යා?
0: සුබෝධ්‍යා ඇවිල්ලා ඉඳලා ගියා.
2: ඒක තමයි. තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා සුබෝධ්‍යා කියනවා.
1: ඔන්න ලෝ හතර වෙනියා කෝකේ.
2: කොයි ලෝකෙන්ද එයා ඇවිල්ලා ඉන්නේ?
0: කොයි රටෙන්ද? එයා ඇවිල්ලා තින්නේ කර්ණාටක පැත්තෙන්.
2: ආ
1: ඉන්දියාවේ.
0: ඉන්දියාවේ සුබෝගියත්ติම තේරණානි දැල්ලපු වැටේ එකක් කියලා.
2: ඒකනේ කර්ණාටක කියන්නේ වෙනම සංගීතයකුත්
0: තියෙනවනේ.
2: ඇත්තටම ලෝකේ මේ අචී තියෙන්නේ සංගීත වර්ග 3යිනේ. ලෝක ප්‍රධාන වශයෙන් සංගීත සම්ප්‍රදායන් තුනක් තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ ෆ්ලෝක් මියුසික් ගැන නෙමෙයි. ලෝකේ සංගීත සම්ප්‍රදායන් තුනයි තියෙන්නේ. එකක් තමයි බටහිර සංගීතය.
0: ඔය
2: අපි ABC DFG එහෙම කියලා එන්නේ
0: නේද?
2: ඔව්. ඒ කියන්නේ ආ රේ මී ෆා සෝ ලා ටී ඩෝ කියලා කියන්නේ. මේ ඒක. ඒක තමයි ඔය මොසාඩ්ලා එහෙම තියෙන්නේ, සිම්පනි තියෙන්නේ. ඊළඟ එක තමයි මේ හින්දුස්ථානි සංගීතය. අපිට ඒක සෑහෙන්න සමීපයිනේ. මොකද ලංකාවේ ප්‍රධාන වශයෙන්ම උගන්වන සංගීතයක් තමයි හින්දුස්ථානි රාගධාරී සංගීතය. ඊළඟට තියෙන සංගීත සම්ප්‍රදාය තමයි කර්ණාටක කර්ණටික් මියුසික් කියලා කියන්නේ. දැන් විශේෂත්වය ලෝක සංගීත ප්‍රධානම මහා සංගීත සම්ප්‍රදායන් තුනෙන් දෙකක්ම තියෙන ඉන්දියාවේ.
1: ඉන්දියාවේනේ.
2: දැන් ඇත්තරම මේ අපේ රටේ සංගීත විද්වතුන් කියනවා හින්දුස්ථාන් සංගීතයට වැඩිය අපි අපිට බොහොම කිට්ටු කර්ණාටික සංගීතය අපේ සංගීත අධ්‍යාපනයට ඇතුල් කරා නම්, ඒ කියන්නේ හින්දුස්ථාන් කියන්නේ මේ මේ හැම එකම අර අපිට සිංහල වචනෙන් කියන නම් පට්ට ඒවා මේ අවුරුදු දහස් ගාණක් තිස්සේ මහා මිනිසුන් විසින් නිර්මාණය කරපු ශබ්ද ප්‍රභේදයන්නේ. ඉතින් හැබැයි අර ඒකේ තියෙනවානේ ෆිලොසොෆි එකක්, හැම එකෙම දර්ශනයක් තියෙනවා. ඉතින් අපිට ගොඩාක් මේ අපේ ජනවාර්ගික ගැටලුවට යම්කිසි ආකාරයකට උදව්වක් වෙන්න තිබුණා කියලා හින්දුස්ථානි සංගීතයට වැඩි කර්ණටික් මියුසික් අපේ ප්‍රධාන සංගීත සම්ප්‍රදායට එකතු කරගත්තා නම් කියලා. ඉතින් ඒක විවාදයක්. ඉතින් විවිධ අදහස් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඊළඟට කියන්න යන කතාවත් ඔය කර්ණාටක පැත්තට ඉන්දියාව පැත්තට පොඩ්ඩක් බර එකක්. දැන් අපි ඉස්කෝලේදී මේ ග්‍රයින් කී දෙනෙක් අපේ සෞරක්‍රා මණ්ඩලේ ඉන්නවා කියලාද ඉගෙනගෙන
1: තියෙන්නේ? ප්ලූටෝ හැරද ප්ලූටෝ එක්කද?
2: දැන් සාමාන්‍ය උගන්නන්නේ
1: අපි කියන 8යි
0: කියලා. ඔව්. ඔව් 8යි.
2: ඔව් දැන් අපි ඉස්කෝලේ යන කාලේ ග්‍රයින් 9ක් කියලා ඉගෙනනවා. දැන් ඔය 8-9 මේ පිළිබඳව ප්‍රශ්න ගැන තමයි මේ අද උදේම කතා කරන්න යන්නේ. ඒකින්ද මේ ග්‍රහය කුලප්පු කරගන්න නැතුව බොහොම සාවධානව මේ
0: අහගෙන
2: ඉන්න මේ අහගෙන ඉන්න සීලු දෙනාගේ ග්‍රහපල දුර්වේවා ඒසුවා කියලා මේ වටන් ගන්න යන්නේ. දැන් අපිට ඉස්කෝල යන කාලේ, ඒ කියන්නේ ඔය ඇත්තටම ප්ලූටෝද කියන මේ ප්‍රශ්නේ ආවේ 2006 අද වගේ දවසක. අගෝස්තු 24 වෙනිදා තමයි මේ යෝධයව අපේ සෞරග්‍රහ මණ්ඩලයේ තවදුරටත් ග්‍රහයක් විදියට
1: තියාගන්නවද
2: කියලා ප්‍රශ්නේ ආවේ. ඇත්තටම අපේ වේද ජ්‍යොතිෂයේ තියෙනවා නවග්‍රහයින්. හැබැයි ඔය නවග්‍රහයින් කියන්නේ හිරු සඳු ඒවත් ඇතුළුව තමයි. රාහු කේතුත් එනවා. එතකොට රාහු කේතු ග්‍රහයෙන් හැටියට නෙමෙයි, ඒක අර වෙනම පතයන් විදිහට විග්‍රහ වෙනවා කියලා තමයි ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ. දැන් මේ 1960 ගණන් වල තමයි ඇත්තටම ප්ලූටෝ කියලා ග්‍රහයෙක් මේ ලෝකයට, ඒ කියන්නේ දුරේක්ෂයන් දියුණු වෙලා ආවෙන් පස්සේ තමයි මෙහෙම එක්කෙනෙක් අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ වටේ යනවනේ කියලා හොයාගත්තේ. ඊළඟට එතකොට ඒ කාලේ ඉන්න ජ්‍යොතිෂ්‍ය උදවියම සෑහෙන සන්තෝෂ වුණා. දැන් පේනව නේද අපි අවුරුදු, මොකද ওই නවග්‍රහයන් පිළිබඳව ක්‍රිස්තු පූර්ව, ඒ කියන්නේ මීට අවුරුදු 5000කට විතර කලින් ඉඳලම මේ සඳහන් වෙලා තිනවනේ. දැන් ඒ කියන ග්‍රහයනුයි මේ කියන ග්‍රහයන් වෙනස් වුණත් අර 9ක් කියන එක ආවම පොඩි චූන් එකක් ගියා ජ්‍යොතිෂ්‍ය කට්ටියට. හැබැයි 2024 වගේ වෙනකොට මේ ප්ලූටෝ ඇත්තටම ග්‍රහයක්ද කියලා ප්‍රශ්නයක් පැන නැගුණා. ඒකට හේතුව තමයි ඉතින් ඊට පස්සේ ලෝක තාරකා විද්‍යාඥයන්ගේ මහා සම්මේලනයක් ඇඳෙව්වා. එතකොට ඒකෙදි කවුද මේ ග්‍රහයෝ කාටද ග්‍රහයෙක් කියලා කියන්න පුළුවන් කියන යම්කිසි ආකාරයක මොකද ප්‍රමිතියක්.
1: ඔව් පොඩි සම්මතයක්.
2: සම්මතයක් ප්‍රමිතියක් හදාගත්තා. එතකොට ග්‍රහයෙක් නම් ඒක අපේ සූර්යග්‍රහ මණ්ඩලයේ වටේ පතයක යන්න ඕන.
1: ඔව්.
2: දැන් සූර්යග්‍රහ මණ්ඩලයේ වටේ මේ ප්ලූටෝට එක රවුමක් ගිහින් යන්න අවුරුදු 264ක් විතර යනවා. ඈ හරි ෂෝක් නේ. අපි ඉන්න දිවනේ අපි තුන්දෙනා එහෙ නේද?
1: අවුරුද්දක් ගණන් කරන්නේ.
2: අවුරුද්දක් ගණන් කරන්නේ. එහෙනම් අපිට මේ අර කඹ ඇදීමේ තරගයේ ලිස්තන ගස්ත එහෙම තියන්න වෙන්නේ.
1: වෙන්නේ නැහැ. ඔය પરම්පරා ගානකට එකක් තියෙයි.
2: තියෙන්න වෙන්නේ. ඉතින් කොහොම හරි ඒක එහෙම වුණා. ඊළඟට මේ මේක මේ කක්ෂයේ වටේ කැරකීම නිසාම යම්කිසි ආකාරයක ගෝලාකාර
1: භාවයක්.
2: ඔව්. ඒ කියන්නේ හරියටම මේ ගෝලයක් නෙමෙයි යම්කිසි ආකාරයක ගෝලාකාර භාවයක් තියෙන්න ඕනේ කියන එක කියවුණා. දැන් ප්ලූටෝ ඇත්තටම අපේ සූර්යාගේ කක්ෂයේ වටේ ගමන් කරනවා. ඊළඟට අර ඩෝලමනා ගර්ගර්ගර් සෝකබිනාරේ හැඩෙත් තියෙනවා. පොඩි බෝලයක් වගේ තියෙනවා. හැබැයි එයාටත් ගුරුත්වාකර්ෂණයක් තියෙන්න ඕනේ කියලා කිව්වා. දැන් අපි දන්නවනේ අපේ සඳමාම අපිත් එක්ක ඉන්නේ ওই සීන් එකේ ඉන්න. ඕකේ ඉඳන්නේ
1: ගුරුත්වාකර්ෂණ.
2: ඔව්. සඳටත් තියෙන ගුරුත්වා ප්‍රතිගුරුත්වයක් තියෙනවනේ. ඊළඟට බ්‍රහස්පති ගත්තොත් එහෙම අර ලස්සන වලල්ලක් දාගෙන ඉන්නවනේ වටේම නේද? මේ ඉතින් හැබැයි ප්ලූටෝට එහෙම එකක් නැහැ. අන්න ඔතෙන්දි තමයි ප්‍රශ්නේ ආවේ. ඉතින් ඒක හින්දා මෙයාව නම් කරා වාමන ග්‍රහයෙක් විදිහට. ඉතින් 2006 අගෝස්තු 24 වෙනිදා ඔය තරු පිළිබඳව ඉන්න ඔක්කොම තාරකා විද්‍යාඥයෝ සෙට් එක එකතු වෙලා ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දෙන් වැඩි ඡන්දෙන් ප්ලූටෝව අනේ ඒ වංශයව එළියට දැම්මා. බුධ සිකුරු පෘථිවි අඟහරු සීරීස් බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චුන් ප්ලූටෝ කැරෝන් 2003 දී යුබී 3.13 කියලා හොයාගත්ත ග්‍රහ ලෝකය පස්ව එරිස් වුණා. ඉතින් එයා තමයි දැන් මේ දැන් නෙමේ කලින් ඇත්තටම මේ 12 දෙනෙක් අපේ මොනවාද සූර්යග්‍රහ මණ්ඩලයේ ඉන්නවා කියලා නම් වෙලා තිබ්බම මම ආයේ කිව්වා බුධ සිකුරු පෘථිවි අඟහරු සීරිස් බ්‍රහස්පති සෙනසුරු යුරේනස් නෙප්චුන් ප්ලූටෝ කැරෝන් එරිස් කියන කට්ටිය තමයි ඉඳලා තියෙන්නේ. හැබැයි අර දැන් මේ සමුළුවේදී මේ 237 දෙනෙක් ප්ලූටෝ ඉවත් කරනවට පක්ෂව ප්ලූටෝ පන්නන පක්ෂව තාරකා විද්‍යාඥයෝ 237 දෙනෙක් ඡන්දේ පාවිච්චි කරා. 157 දෙනෙක් ප්ලූටෝට පක්ෂව ඡන්දේ පාවිච්චි කරා. 1000 දෙනෙක් අනේ ඉතින් අර අපේ පාර්ලිමේන්තුව වගේ ඒ හිටියේ නැහැ.
1: ඔව්
2: හිටියේ නැහැ කියන්නේ ඒගොල්ලෝ සද්ද නොකර හිටියා. ඒගොල්ලන් ප්ලූටෝ තරහ කරගන්නත් බෑ.
1: බෑ
2: යාළුවෝ. ඒ ග්‍රහපත වෙන්න දෙන්න පුළුවන් කියලා මේ කොහොම හරි සද්ද නොකර හිටියා. ඉතින් දැන් ඇත්තටම මේ ලෝකය පිළිගන්නේ ලෝකයට ඉන්නේ ග්‍රහය වට දෙනයි. ඒ තමයි බුධ, සිකුරු, පෘථිවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන් ගෙන් වැඩේ ඉවර වෙනවා. සීරිස්, ප්ලේටෝ, හවුමියා, මකිමකි, එරීස් කියන අය අර වාමන ග්‍රහය විදිහට පස් දෙනෙක් ඒ දෙන්න ඒ පස් දෙනාවත් පැත්තකින් තියලා තියෙනවා. ඉතින් අද වගේ දවසක තමයි මේ සූර්යග්‍රහ මණ්ඩලයේ ලොකු වෙනස්කම පෘථිවියේ ඉන්න මිනිස්සු කලේ. දැන් මම මේ කල්පනා කරන්නේ අපිට ඕන විදිහට පෘථිවියේ ඉඳන් අපි වෙන්න ගහයෝ මූ අපේ එකෙක් මූ ගන්නතුරු මූ එළවන්න
1: මූ අපේ නෙමෙයි
2: කිය අපි ඉන්නවා. තව 8 දෙනෙක් ග්‍රහයේ ඉන්නවානේ. හදිසියවත් ඒකෙත් කවුරු හරි සත්‍යෝ හිටියොත් ඒගොල්ලෝ පෘථිවිය මන්නලා දායි දන්නේ මුම් කරන වැඩත් එක්ක කොහොම වුණත් සීලු ග්‍රහ අපල දුරු කරගෙන ග්‍රහයක් පන්නපු දවස අගෝස්තු 24 වෙනිදා විදියට මතක තියාගෙන ළඟපාත ඉන්න ග්‍රහයන්ගෙන් ප්‍රවේසම් වෙලා මේ සතියේ බොහොම සන්තෝෂෙන් ගෙවන්න කියලා අපි ඇල්ගෝ ටවුන් මේම ආරම්භ කරනවා. මේ දවස්වල මදුරු දඟර පත්තු කරලා තියන්න මොකද බ්‍රහස්පති ලොකුවට පේන්න ගන්න ඉඩ තියෙනවා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Dehatai Vinadi Visidekai Dan
2: Meltol Hisaratia Una Sempratishava Angapata Vedanava Apahasudina Sadaha Ikman Sahanaya Meltol Paracetamol Visheshayaki
3: කඩේත් ලොකු කරලා නේද?
4: නැතුව සර්, එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: අද කතා නැත්තේ මොකද වගේලාද? Oya epa handanna ta mage suda Om plaza dem mama

0: මහත්තයාද කේක් කන්න වතාවේ නෑනේ.
1: මට උණ වගේ සේන.
0: ලින් පස් පංගුව බමු.
1: සෑහෙන වෙලාවක් යයිනේ.
0: මොන ගත්ත තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
2: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
4: Bajaj Vigo Luxury Super වාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. මෙම විශේෂ දීමනාව අගෝස්තු 31 දක්වා පවනයි. මෙහෙතම අඩු ඉදිරිය වැඩි බජාජ් වීගෝ එක්ක හැම ගමනක්ම ලාභයක්. ඒවිත් පීරිස් ඊමොබිලිටි විතින්
5: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
7: හෝමාගම බෙරුකෙටි තවත් prime location එකක්. purchase රුපියල් 685,000 සිට මුලින් 40%යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න prime lands 13 22.

0: උදේ 7යි විනාඩි 29යි අල්ගටාවුමේ වෙලාව. දැන් අචීනවා. අද ටවුමට මේ හොඳ දවසක්.
1: අලුත් ග්‍රහයෙක් ඇවිල්ලා නේද?
2: අලුත් ග්‍රහයෙක් ඇවිල්ලා.
1: සාමාන්‍යයෙන් ග්‍රහයන්ගෙන් ඔය අනාගත එහෙම කියන එකට කියන ඉංග්‍රීසි වචනේ මොකද්ද?
2: මොකද්ද කියන්නේ? ඈ ග්‍රහයන්ගෙන් අනාගතය කියන්නේ.
1: අනාගතය පිළිබඳව සුභවාදීව මේවා මේවා ඔව් ඉංග්‍රීසි වචන සමහරවල් ටාටිකකින් මතක් වෙන්න
2: ඉඩ තියෙන පුළුවන්. ආ ඔව් ඔව්. පුළුවන්.
1: ඔව්.
0: ආ හරි.
2: ඔව්. දැක්කනේ.
1: අලුත් ග්‍රහයක් බලන්න අද ඔක්කොම නිකන් නේද? බලලා ඔක්කොම සැලසුම් කරලා ඇවිල්ලා වගේ අද අගෝස්තු 24 වෙනිදා.
0: නැකත් බලලා ඔන්න අලුත් සති සඳුද දවසේ ඔන්න ෆෝටෝ නොයිල් ඇවිල්ලා තියෙනවා අපේ ටවුමට.
2: අන්න ඒකයි. අලුත් ග්‍රහයෙක් කියලා අපි කිව්වේ ඒකයි.
1: දැන් ෆෝචුන් කියන අදහසෙත් තියෙනවනේ.
2: තියෙනවනේ. ෆෝචුන් එකක් කියලා කියන්නේ. අර මේ ෆෝචුන් 500 කම්පැනිස් කියලාත් ලෝකේ තියෙන
1: ලෝකේ තියෙනවනේ.
2: ඉතින් මේ දැන් අපි ඔන්න පිළිගත්ත අපේ ටවුන් එකට ෆෝචුන් ලව.
0: ඉතින්
2: ෆෝචුන් කිව්වට පස්සේ මේ අපිට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මේ ආහාර තෙල්. කිව්වට පස්සේ ලොකු රේන්ජ් එකක් මේක.
0: හරිද?
2: ඒකයි අපි කියන්නේ මේ ඇත්තටම නෝ මේක පොඩි සයන්ස් එකක්. පොඩි විද්‍යාවක්. සාමාන්‍යයෙන් අපිට මේ ඔයිල් කිව්වට පස්සේ අපිට කොයි වෙලෙත් මතක් වෙන්නේ නිකන් පොල් තෙල් විතරනේ. එහෙම නෙමෙයි.
1: ඒ දවස්වල ඔයිල් කිව්වා මතක් වෙන හොමුස් සමුද්‍ර සංඛ්‍යාව.
2: අන්න හරි. එහෙම ඒ කියන්නේ ඛනිජ තෙලුත් මතක් වෙනවා. පෙට්‍රල් ඩීසල් එහෙමත් මතක් වෙනවා. හැබැයි එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ගෙදරක කෑම හදනවා කියලා කියන්නේ නැත්තම් තමන්ගෙම ගෙල රෙස්ටෝරන්ට් එකක් වෙන්න පුළුවන්, ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මේ කෑම හදද්දී අර අමුද්‍රව්‍ය නැත්නම් කියන්නේ රෝ මැටීරියල්ස් ටික, ඉන්ග්‍රීඩියන්ට්ස් ටික වගේම තමයි අපිට තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි අපි භාවිතා කරන තෙල් වර්ගය. මේක සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕන, සෞඛ්‍ය ආරක්ෂිතව නිෂ්පාදනය වෙන්න ඕන. ඒ වගේම තමයි රස කියන එක. කොච්චර සෞඛ්‍ය සම්පන්න වුණත් රහ නැත්තම් ඒක අපිට දැනුන් නැත්තම් අපි ඒක දිගටම පාවිච්චි කරන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා තමයි අපි වට මතක් කරන්නේ ඔන්න අපේ ටවුන් එකට ෆෝචුන් ඔයිල් ඇවිල්ලා තියෙනවා. දැන් ෆෝචුන් ඔයිල් කිව්වට පස්සේ සාර ලොකු රේන්ජ් එකක් තියෙනවා.
0: රයිට්.
2: පොල් තෙල් තියෙනවා. හරිද? ඊට පස්සේ අපිට සූර්යකාන්ත තෙල්, සන්ෆ්ලවර් ඔයිල් කියලා කියන්නේ අපි. අන්න එහෙම කිව්වම තමයි දන්නේ. සූර්යකාන්ත තෙල් කිව්වම එච්චර ඔලුවට එන්නේ නැහැ. සන්ෆ්ලවර් ඔයිල් කිව්වම කට්ටිය දන්නවා. ඒ වගේම තමයි කුකින් ඔයිල්.
0: රයිට්.
2: ඒ වගේමයි මේ බඩඉරිඟු තෙල්.
0: අන්න. කෝන් ඔයිල්.
2: කෝන් ඔයිල්. ඔයනිකන් අහපු නැති විදිහේ පොඩ්ඩක් ඔයා යූස් කළ නැති විදිහේ මේ ඔයිල් රේන්ජ් එකක් විදිහට ගන්න පුළුවන් කෝන් ඔයිල්. ඉතින් මේ වගේ ලොකු රේන්ජ් එක තෙල් ප්‍රමාණයක් දැන් ඔන්න වෙළඳ පොලට ඇවිල්ලා තියෙනවා. ෆෝචුන් නමින් ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ විශේෂත්වය තමයි නුව මේ ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි එක. මොකද්ද මේ ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි කියලා
0: කියන්නේ?
2: ඒ කියන්නේ යම් කිසි ශාස්ත්‍රයක ඉහළම තාක්ෂණය. දැන් ඔය ගුවන් යාන අපි අහලා තියෙනවානේ. ගුවන් යාන ගැන කතා කරද්දි මේ ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි එක තිබ්බේ බෝයින් ලටලු.
0: හරිද?
2: බෝයින් ගුවන් යාන තමයිලු. එතකොට තිබ්බ ලෝකේ
1: වැඩේ දරන් හිටියේ ඒගොල්ලෝ.
2: ඒගොල්ලෝ තමයි, ඒගොල්ලෝ ගාව තමයි රහස තිබ්බේ. විශිෂ්ටතම තාක්ෂණය තිබ්බේ ඒගොල්ලෝ ගාව.
1: ඔය එක මේ කෝලා සම්බන්ධනුත් කියනවනේ, කොකා කෝලාට තමයි
2: ස්ටේට් ඔෆ් ආර්ට් කියලා දෙන්නේ කියලා. ඔව්.
1: වැඩේ දන්නේ ඒගොල්ලෝ.
2: ඒගොල්ලෝ. ඒ කියන්නේ කොච්චරයි ඒහා සමාන නිෂ්පාදන කරත් අර ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි එක ඒගොල්ලන්ටම අනන්‍ය වෙච්ච තාක්ෂණය තියෙන්නේ ඒගොල්ලෝ ගාව විතරයි. ඉතින් ඒ වගේම තමයි ෆෝචුන් ලා ගත්තට පස්සෙත් මේ දැන් නිෂ්පාදන ක්‍රියාවලිය මේ තෙල් හදන්නේ කොහොමද කියන එකනත් අපි සැලකිලිමත් වෙන්න එපා. මොකද එක එක විදියට හදපු තෙල් වෙළඳ පොලට එනවා. ඒ නිසාම තමයි ඔයා පරිස්සම් වෙන්නත් ඕන. ඒ නිසාමයි අපි මතක් කරන්නේ මේ ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ ස්ටේට් ඔෆ් ආර්ට් ටෙක්නොලොජි එකකින්, තමන්ටම අනන්‍ය වෙච්ච තාක්ෂණයකින්, තමන්ගෙම ප්‍රොඩක්ෂන් ප්ලාන්ට්ස් වල,
0: يعني
2: තමන්ගෙම ෆැක්ටරිස් වල නිෂ්පාදනය කරන තෙල් වර්ග තමයි මේ විදියට වෙළඳ පොලට අරගෙන එන්නේ.
1: විශේෂයෙන් අපි මේ ලංකාවේ තාමත් තෙල් මිලදී ගැනීමේදී අපි කියන අපේ ආහාර වලට ඇත්තටම මේ අර තෙල් දාලා කෑමක් හැදුවම ඒකෙන් අපි ඒකට හුරු වෙච්ච ජාතියක්
2: නේද?
1: ගෙදරකට ගෙදරකට වුණත් එනකොට කරවල ටිකක් තෙල් දානකොට නේද? දැන් අනිත් කෑම වලට වැඩිය.
2: වැඩිය.
1: ඒ කියන්නේ ওই මිරිස් බදිනවා වගේ එකකට.
2: අර
1: එතකොට ගෙදරින් දුවන්න හිතෙන්නේ. හැබැයි නිකන් කුස්සියේ මොන හරි තෙලට කෑමක් හදනකොට ආයේ ගේට්ටුව ගාවට සුවඳ එනවනේ.
2: සුවඳ එනවා.
1: ඒ කියන්නේ අපේ රසනහර පිනා යන්නේ ඔය තෙල් පාවිච්චි කරලා අපි හදන කෑමත් එක්ක මොන හරි තෙම්පරාදු කරනකොට නේද? ඉතින් අපේ රහට හුරුම අපිව ඇද බැඳ ගන්න රසය තමයි ඔය තෙල් දාලා හදන කෑම. එතකොට හැබැයි අපි ගොඩාක් වෙලාවට නෙමෙයි ලංකාවේ අය මේ අනිත් කෑම ඔක්කොම ගන්නකොට එක්ස්පයර් ඩේට් බලනවා නේද? දැන් අපි සාමාන්‍යයෙන් මේ කොයි හරි තැනකට ගිහිල්ලා කෑමක් ගන්නකොට බිස්කට් පැකට් එකක් වෙන්න පුළුවන් ඕනම දෙයක් ඕනම ආහාරයක් ගන්නකොට එක්ස්පයර් ඩේට් එක බලනවා. හැබැයි අපි මෙච්චර පාවිච්චි කරන පොල් තෙල් බෝතලයක් ගන්නකොට සහ අනිකුත් තෙල් බෝතලයක් ගන්නකොට එක්ස්පයර් ඩේට් බලනවද?
2: බලන්නේ නැහැ.
1: එහෙම පුරුද්දක් නැහැ. හැබැයි තෙල් කියන්නේ එහෙම කල්ලිකුත් වෙන්න පුළුවන් නෙමෙයි, කල්ලිකුත් වෙන ආහාරයක්. ඉතින් ඒක හින්දා ෆෝචුන් වගේ බ්‍රෑන්ඩ් එකකින් ගන්නකොට ඒකේ ඒ තෙලේ තියෙන සියලු සංයුතිය සටහන් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, නිෂ්පාදිත දිනය සහ එක්ස්පයර් ඩේට් එකත් සටහන් කරලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් කාරණයක් තෙල් මිලදී ගැනීමේදී ආහාර සඳහා. භූමි තෙල් නම් ඕන නෙකක් නෑ, පෙට්‍රෝල් භූමි තෙල් නෙමෙයි එක්ස්පයර්. ඒවටත් ඇති රසායන සංයුතිය.
2: ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ ෆෝචුන් ඔයිල් ගැන. ඉතින් අර නුවා කිව්වා වගේම ලේබල් කරලා හැමදේම තියෙනවා. වාට ප්‍රයිස් එකේ ඉඳලා වේට් එකේ ඉඳලා ක්වොන්ටිටි එකේ ඉඳලා තියෙන්නේ මොනවාද, අපි අර කිව්ව ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මොනා එකතු කරලාද හදලා තියෙන්නේ, එක්ස්පයර් ඩේට් එක, මැනුෆැක්චර් ඩේට් එක, මේ හැමදේම තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ කඩේට ගිහිල්ලා පොල් තෙල් බෝතලයක් දෙන්න කියලා අරගෙන එනවනේ.
1: බෝතල් නෙමෙයි, දැන් අර shopping bag වලට
2: shopping bag වලට තරම් එනවනේ. හැබැයි අපි බලන්නේ මේක එක්ස්පයර් ඩේට් එක කොහමද, මැනුෆැක්චර් ඩේට් එක කොහමද, මොනවාද
1: මේක ගබඩා කරලා තියෙන විදිය
2: කොහෙද හදලා තියෙන්නේ?
1: හදලා තියෙන්නේ මීයෝ කරපොත්තු ගැරන්ටි වැටෙනවද දන්නෙත් නැහැ අර people ට
2: දන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි වට මතක් කරන්නේ මේ state of art technology කියන එක. මේ පොල් තෙල් වෙන්න පුළුවන්, වෙන ඕනම තෙලක් වෙන්න පුළුවන්. නිෂ්පාදනය කරද්දී භාවිතා කරන ඉහළම තාක්ෂණයෙන් තමයි ෆෝචුන්ලා මේ වැඩේ කරන්නේ. ඉතින් ෆෝචුන් ඔයිල් දැන් වාට දිවයින පුරාම තියෙන සිල්ලර වෙළඳසල් වලින් වගේම සුපිරි වෙළඳසල් වලිනුත් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලිලීටර් 200 ඉඳලා ලීටර් 20 වෙනකන් තියෙනවා.
0: ගමකට යන්න උනත් ගන්න පුළුවන්.
2: මහා පරිමාණයෙන් ගන්සල් දෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ, ගන්න පුළුවන්. ඉතින් මිල රුපියල් 340 ඉඳලා ඉහළට ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට මිලදී ගන්න පුළුවන් ෆෝචුන් ඔයිල්.
0: රයිට්.
2: දැන් ඔන්න ෆෝචුන් ඔයිල් අපේ ටවුන් එකටත් ෆෝචුන් එක අරන් ඇවිල්ලා තියෙනවා.
0: ෆෝචුන් එක අරන් ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ අපි යනවා ඔයගලන්ට මතක් කරන්න මොනවා ගැනද දන්නවද?
2: අපි මතක් කරන්නේ ඔයාට ටාටා අල්ට්‍රා ට්‍රක් එක ගැන. මෙන්න මෙහෙමයි. දැන් ටාටා කියලා කියන්නේ රටවල් 35ක විතර භාවිතා වෙන බ්‍රෑන්ඩ් එකක්. ලංකාවේ විතරක් නෙමෙයි. හරිද? ඊට පස්සේ මේ ටාටා අල්ට්‍රා කියලා කියන්නේ ටාටාලගේ අලුත්ම රේන්ජ් එක.
0: රයිට්.
2: මේක මේ වෙනකොට දකුණු අප්‍රිකාවේ තියෙනවා, ඩුබායි වල තියෙනවා, සෞදි අරාබි වල තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් මාකට් එකටත් ගිහිල්ලා ඉවරයි. සාමාන්‍ය වාහනයක් ගත්තට පස්සේ නැත්තම් ගන්න ගියාම අපි හිතන්නේ මේක මොන මොන රටවල් වල පාවිච්චි කරලා තියෙනවද, කොච්චර ප්‍රමාණයක් මේක ඇනෝම් කරලා තියෙනවද. මොකද නැත්තම් අපි දන්නේ නැහැ. අපි පළවෙනි යටම පාවිච්චි කරන කෙනා වුණොත් වාහනේට එන ලෙඩ ටිකේ මුණ දෙන්නේ ඉස්සෙල්ලාම අපි.
0: ඒකට
2: අපිට ඒක ගැන එක්ස්පීරියන්ස් එකක් ගන්න, රිවිව් එකක් ගන්න තරක් නැහැ. හැබැයි බය වෙන්න දෙයක් නැහැ. ටාටා අල්ට්‍රා කියලා කියන්නේ මේ වෙනකොට අපි අර කියපු දකුණු අප්‍රිකාව, ඩුබායි, සෞදි අරාබිය වගේ ජාත්‍යන්තර වෙළඳ පොළවල් වල බොහොම ඉහළින් අපි කියනවානේ මිලදී ගන්න බ්‍රෑන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි දැනට ලෝකේ confirm orders මේ වෙනකොට තහවුරු කරපු orders ඇනවුම් 45,000කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ටාටා අල්ට්‍රා ට්‍රක් එක වෙනුවෙන්.
0: ඕකේ.
2: ඒක තමයි විශේෂත්වය. ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට මිලදී ගන්න පුළුවන්. අර narrow face එක තියෙන wide face එක, අපි කියන්නේ පටු මූණ තියෙන ඒවත් තියෙනවා, පළල් මූණ තියෙන ඒවත් තියෙනවා. ඔයාගේ වැඩේට අනුව ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොනවද අපිට හම්බෙන්නේ? මෙන්න මේ ටික හම්බෙනවා මේ වාහනයක් ගනිද්දී. ඔයා මතක් ගන්න බලන්න මේ සාර මොනවද හම්බෙන්නේ කියලා. ඔයාගේ මේ ගෑල්ලම කියන්න ඕනේ
0: මේක. ත්‍රියස් නැත්තම් කිලෝමීටර් 3ක් යනකම්,
2: කිලෝමීටර්
0: 3,00,000ක් යනකම් පොඩ්ඩක් ඇස්පෙනීම දුර්වලයි. හරි, අවුරුදු 3ක් එහෙම නැත්තම්
2: කිලෝමීටර්
0: 3,00,000ක් යනකම් ඔයාලට වොරන්ටි එකක් හම්බෙනවා. ඒ වගේම තමයි ආෆ්ටර් සේල් සපෝට් එකක් හම්බෙනවා.
2: කියන්නේ ඔයා
0: වාහනේ ගෙදර අරන් ගියාට පස්සේ මේ ඔයාව අතාරින්නේ නැහැ, ඔයාට දිගටම මේ සපෝට් එක දෙන. ඒ වගේම තමයි දිවයින පුරා පිහිටි
2: ඩීමෝ
0: සර්විස් සෙන්ටර්ස් තියෙනවානේ.
2: අනිවාර්යයෙන්. මේ කියන්නේ දැන් මේ විදිහට මේ අපි ට්‍රක් එකක් ගත්තට පස්සේ අපි මේ සාර හිතන්න ඕන දේ තමයි මේ ආෆ්ටර් සේල් එක කොහොමද කියන එක. ඕනම නිෂ්පාදනයක් ගනිද්දී ආෆ්ටර් සේල් එකනේ අපි සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? ඉතින් ඩීමෝ එකේ විශේෂත්වය තමයි මේ ට්‍රස්ටඩ් ආෆ්ටර් සේල් සපෝට් එකක්, නෙට්වර්ක් එකක් ලංකාව පුරාම තියෙනවා.
0: රයිට්.
2: ඒ වගේම තමයි ඔයාට ඕනනම් සේවා මධ්‍යස්ථාන 18කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම තියෙනවා. ඒ වගේම තමයි 600කට අධික ටාටා බලයලත් නියෝජිතයින් ඉන්න ඔයාට ටාටා ජෙනුවින් පාර්ට්ස් ඒගොල්ලන්ගෙන් ගන්න පුළුවන්.
0: ඒ කියන්නේ බය වෙන්න දෙයක් නැහැ.
2: පාර්ට්ස් ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි අපි කිව්ව 3 years වොරන්ටි එකක්. එහෙමත් නැත්නම් කිලෝමීටර් 103,00,000ක් දක්වා ඔයාට වොරන්ටි එකක් හම්බ වෙනවා. තෙල් ටික ගහගෙන ටයර් ටික මාරු කරගෙන වාහනේ පදින්න විතරයි තියෙන්නේ. මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඒ අවුරුදු 3 පුරාවට නැත්නම් කිලෝමීටර් 300,000 පුරාවට ඩීමෝල වාහනේ බලා ගන්නවා.
0: ඒ වගේම තමයි 24/7 road side assistance නුත් ඔයාට හම්බෙන්නේ.
2: හරි. ඒ කියන්නේ 1388 කියන hotline එකට ඔයාට ලංකාවේ ඕනම තැනක ඉඳලා call කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම call කරාට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා ඕන තැනකට ඔයාගේ වාහනේ හදලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මතක් කරන්නේ Tata Altra. ඔයාගේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න ගැලපෙනම වාහනේ මේක කියලා අපි වාර මතක් කරනවා. මොකද මේ ට්‍රෙන්ඩින් බිස්නසස් ඉස්සරහට එනවනේ. දැන් එක එක විදියට ව්‍යාපාර කරන විදියත් වෙනස් වෙනවා. එතකොට මේ හැම බිස්නස් එකකම ලොජිස්ටික් නැත්නම් ට්‍රාන්ස්පෝර්ට් කියන්නේ අනිවාර්ය අංගයක්. සහ අත්‍යවශ්‍ය අංගයක්. ඒක නිසාම තමයි විශ්වාසනීය තැනකින් Tata වගේ මුළු ලෝකයක් දන්න නමකින් Demo වගේ අවුරුදු 85ක් පුරාවට අපිත් එක්ක ඉන්න බ්‍රෑන්ඩ් එකක් එක්ක එකතු වෙලා ඔයාට Tata Altra ට්‍රක් එක දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ඔයාගේ ස්මාර්ට් බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න ඔයා තදම Tata Altra එකක් මිලදී ගන්න කියලා මතක් කරනවා.
0: 1988ට කෝල් එකක් ගන්නත් පුළුවන්.
2: අන්න ඒකට කෝල් එකක් අරගෙන Altra එක ගැන වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. බ්‍රේක් ඩවුන් වල විතරක් නෙමෙයි ඒකට කෝල් කරන්න පුළුවන්.
0: ඔයාට ඒක වාහනේ ගැන විස්තර දැනගන්නත් 1388ට කෝල් එකක් ගන්න පුළුවන්.
2: කෝල් එකක් ගන්න පුළුවන්.
0: හරි. ඊට පස්සේ අපි මතක් කරනවා ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න තැනක් ඔය හොය හිටියනම් යන්න CDB එකට. මොකද අවුරුද්දකට 15%කට වගේ පොලියක් ඔයාට හම්බ වෙනවා. ඒ කියන්නේ අන්මැච් රිටර්න් එකක්. මේ වගේ ඉන්ට්‍රස්ට් රේට් ඔයාට ආයක් වෙන කොහෙවත් හොයන්න හම්බෙන්නේ නැහැ.
2: අන්මැච් කියලා කියන්නේ අන්න ඒකයි. කියන්නේ ආයිතින් අසමසමයි කිසිම තැනකින් ඔයාට ඒ වගේ ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.
1: නැත්නම් මැච් ගහන්න නැහැ කියන එක නෙමෙයි.
2: අන්මැච් කියන්නේ මැච් නැහැ කියන එක නෙමෙයි. කාටවත් මැච් කරන්න බෑ.
1: මැච් ඇත්තටම දැන් මේ දවස්වල කොහොමද අන්මැච් වගේ තමයි
2: අපි මැච් යනවා. අපි අන්මැච්
0: අපි දන්නේ නැහැ.

මැච්චලා ඉන්නේ ප්‍රේක්ෂකව. හරි, ඉතින් ඔයාට ඔන්න පුළුවන් CDB එකට යන්න, වාගේ FD එක දාන්න. ඔයාට unmatch returns හම්බ වෙනවා. ඒ කියන්නේ අසම සම විදිහේ ප්‍රතිලාභයන් හම්බ වෙනවා. ඒ වගේම තමයි CDB කියලා කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී මූල්‍ය සමාගමක්. ඒ නිසා ඔයාට FD එකක් දාන්න ගියාට පස්සේ බය වෙන්න කිසිම හේතුවක් නැහැ. කෝල් කරන්න මෙන්න මේ නම්බරයකට 0111 388 388 0111 388 388 CDB එකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වාගේ FD එක දාන්න.

0: FM Anu Paha, FM Anu Hatrai Tashma Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ මං ඉතින් එල්බී රන්න අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ එල්බී රන්න අය තමයි මගේ හයිය
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
2: උදේ 7යි විනාඩි 44යි දැන්
3: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
2: වව් ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ
3: ඇයි දන්නේ නැද්ද අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන් දැන්ම කතා කරන්න 0773523535
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117783888 අමතන්න ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
6: BYD plug-in hybrid ho electric vahanayak win karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125125 amathanna
7: අලුත්තන කඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 220

0: අන්තරයි. අත්‍ය වශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දෙස සහිතයි.
1: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
2: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 49යි 50 වුණා දැන්. වෙලාව හරි.
1: සාරා මේ ලෝකයේ තියෙනවා ආර්ථික විද්‍යාව ඉගෙන ගනිද්දි කියලා දෙනවා මේ limited resources කියලා දේවල් තියෙනවා.
0: ඕකේ.
1: ඒ කියන්නේ මේ limited day resources. ඒ සම්පත් අපිට ඕන විදිහට සුලභව හොයාගන්න නැහැ. නැහැ. හරිම සීමා සහිතව තමයි තියෙන්නේ.
0: හරි.
1: අද වෙනකොට ලෝකෙට තියෙන ලොකුම මේ limited resources සම්බන්ධ ප්‍රශ්න මොනවාද කියලා අහුවොත් අපි හිතනවානේ මේ ඛනිජ තෙල් වෙන්න පුළුවන් අනම්මනම් ඕවා කියලා.
0: ඔව්.
1: ඔයා දන්නවද මේ වෙනකොට ලෝකේ සංවර්ධනය වෙමින් පවතින සහ සංවර්ධිත මේ ඕනම රටකට ලොකුම limited resources එක වෙලා තියෙන්නේ වෙන මොනාවක් නෙමෙයි land එක. ඉඩම්. ඒ කියන්නේ ජීවත් වෙන්න සුදුසු ඉඩම්.
0: ඔව්.
1: එහෙම තියෙනවනේ දැන් ඉඩම් අපිට ඕන තැනකින් ගන්න පුළුවන්. හැබැයි ඒවත් ජීවත් වෙන්න සුදුසුද? අපිට quality life එකක් අරගෙන යන්න ඕන කරන දේවල් ඒ වටපිටාවේ තියෙනවද කියන ප්‍රශ්න එනවනේ ඉස්සරහින්ම. ඉතින් ඒ නිසා තමයි algo town එකේ අපි හැම වෙලේම prime lake එකතු වෙලා අපි දන්නවනේ දැන් prime group එක කිව්වට පස්සේ prime residencies තියෙනවා, prime lands තියෙනවා. prime lands ලක එකතු වෙලා අපි පහුගිය ටිකේම වාට සෑහෙන්න ලංකා පුරාම මේ මේ තැන්වල ඔන්න ඉඩම් ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා කියලා කිව්වා. අපි ඒ වගේම ඔන්න තව සුබ පණිවිඩයක් ඔයාට අරගෙන එනවා. තමයි හෝමාගම. හෝමාගම මේ බෙරු කැටිය ප්‍රයිම් ලොකේෂන් එකක් ඔන්න අලුතෙන්ම ඓපන් වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෑන්ඩ් එකක් ඓපන් වෙලා තියෙනවා. ආ වෙනුවෙන්ම සංවර්ධනය කරලා තියෙනවා. පර්චස් එකක් රුපියල් 685,000 ඉදලා වට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් 685,000 කිව්වම් පර්චස් එක. දැන් ඔය පර්චස් එකක් ගන්න
0: නෑනේ.
1: හරිද? පර්චස් එකක් අරගෙන ගෙවල් හදන්න
2: නෑනේ.
1: ආවම ඔය පර්චස් 10ක්වත් ගන්නවනේ.
2: වැඩි මොනොත් මේසයක් පුටුවක් තියන් ඉන්න පුළුවන්.
1: තියන් ඉන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි දන්නවා දැන් මේ පර්චස් එක තමයි රුපියල් 685,000 කියලා කිව්වේ. එතකොට ඔයා කල්පනා කරන්න පුළුවන් මට ගන්න පුළුවන් වෙයිද? එහෙම ප්‍රශ්න එනවනේ. හොඳයි, හෝමාගම පැත්තෙන්නේ කොළඹට බොහොම සමීපයෙන් ටිකක් සබ් එකක්. ඒ වගේම තමයි ඔය හෝමාගම කියන්නේ මේ වෙනකොට සෑහෙන්න සංවර්ධනය වෙලා තියෙන තැනක්. අපි ඒකටත් හේතු කිහිපයක් තියෙනවා. ඒ ටිකත් ඉමින්සරේ කියන්න. මේ ඔයාට දැන් එකපාරේ මුදල ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. ඔයාට මුලින්ම 140ක් ගෙවන්න පුළුවන්. හරිද? ඔයාගේ ඉඩමේ වටිනාකමෙන් 140ක් ගෙවලා ඉතිරිය මාස 24ක් පුරාවට පොලි රහිතව ගෙවන්න පුළුවන් හැකියාව ඔන්නවාට තියෙනවා. හරි. අපි ඊළඟට කියන්නම් ඇයි මේ විදිහට මේ හෝමාගම ටවුන් එක මොකද්ද විශේෂ වෙන්නේ? හෝමාගම ප්‍රදේශයේ මේ පැත්ත මොකද්ද විශේෂ වෙන්න හේතුව කියලා.
0: ඇයි ප්‍රයිම් ලොකේෂන් එකක් වෙන්නේ?
1: ප්‍රයිම් ලොකේෂන් එකක් බවට පත් වෙන්නේ කියලා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. කොට්ටාවට විනාඩි 15යි. කොට්ටාවට ගියාට පස්සේ තින් දැන් ඔයාට දන්නවනේ
2: මෙතන බස් යන්න පුළුවන්.
1: ආ ඔක්කොම බස් ටික තියෙන්නේ එහෙ තමයි කොට්ටාවේ. ඊට පස්සේ
2: අද ඉඳන් මේ දැන් අලුත් බස් එකක් දාලා තිනවා. ඒ කියන්නේ බස් එක වැඩි කරලා තිනවා.
1: ආහහ
2: මේ බද්දේගම. බද්දේගම ඉන්න ඇත්තටම හයිවේ එක හදන්න පටන් ගත්තේ බද්දේගම නයාපාමුලෙන්නේ.
1: ඔව්.
2: හැබැයි බද්දේගම මිනිසුන්ට හැමදාම මේ හයිවේ එකේ එන්න නම් ගාල්ලට ගිහිල්ලා එන්න වුණා. ඔව්. ඔව්. ඉතින් ආය ගාල්ලේ
1: බද්දේගම ගිහිල්ලා ආය මෙහෙට.
2: ගාට අතෝනාගෙන ගමයට අතෝනාගෙන තමයි
1: යන්නුනේ.
2: දැන් එක බස් එකක්ද කොහෙද මේ තිබුණ කලින් ඔන්න දැන් ගමන් වාර දෙකක්
1: වැඩි කරලා
2: තියෙනවා. ඇත්තම ඕක අචී මේ තව වර්ධනය කරන්න පුළුවන්. දැන් මොකද බද්දගමෙන් එක්සිට් වලන්නේ හික්කඩුව
1: යන්නේ.
2: හික්කඩුව කියන්නේ සංචාරක කලාපයන්නේ. ඇයි අපේ ඕක සැලසුම් කරනකොට මතක්ුන්නේ නැත්තේ මේ ඒ සංචාරක කලාපේ ඉඳන් හික්කඩුවේ ඉඳන් බද්දේගම හරහා කොළඹට එන්න හරි අනිත් පැත්තට යන්න පුළුවන් අම්බතර පැත්තට යන්න හරි. ඇයි අපේ ප්‍රවාහන සැලසුම් වලට ඒ වගේ මේ දැන් අපි එකට එකක් සම්බන්ධ වෙන්න හිතන්නේ
1: නැහැ.
2: දැන් ගාල්ලේ වුණත් ගාල්ලට නෙමෙයිනේ ඒක තියෙන්නේ පින්නදුවේ.
1: පින්නදුවේ.
2: ඒ කියන්නේ සමහරවිට කොට්ටාවේ ඉඳන් ගාල්ලට යන වෙලාව යනවා පින්නදුවේ ඉඳන් ගාල්
1: මේ
2: කොට්ටාවේ ඉඳන් පින්නදුවට යන වෙලාව යනවා පින්නදුවේ ඉඳන් ගාල්ලට. ඉතින් කොහමද ඉතින් දැන් හයිවේ හැදිලානේ.
1: හැදිලා තියෙනවා.
2: හැදිච්ච එවන්වත් අපි ප්‍රයෝජනය ගමුකෝ.
1: හැබැයි
2: දැන් ඔතන හෝමාගම ප්‍රයිම් ඉඩමෙන් කෑල්ලක් ගත්තොත් ඔයාට ඔය ඕන හතර අතේ යන්න පුළුවන්. අර වගේ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නෙත් නැහැ.
1: අනිවාර්යෙන්ම. ඉතින් මේ ඉඩම මේ විදිහට ආ වෙනුවෙන් මේ ඉඩම් කට්ටි වෙන් කරලා තියෙන. ඉතින් ඔයාට පුළුවන්කම තියනවා අපි අර කිව්ව විදිහට පර්චස් එක රුපියල් 685,000 ඉදලා මිලදී ගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕන NSBM හරිත සරසවියට බොහොම සමීපව තමයි තියෙන්නේ. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයටත් බොහොම සමීපයි. කිලෝමීටර් 5ක විතර දුරකින් තමයි තියෙන්නේ. ඊට පස්සේ වටරැක දුම්රිය ස්ථානය තියෙනවා. ඕච්චේ යන්න ඕන නම් වට සමීපව. ඊට පස්සේ යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුර. ඒ වගේම තමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපව. ඊට පස්සේ සුපර් මාකට්ස් තියෙනවා, රෝහල් තියෙනවා, බැංකු පහසුකම් මේ හැමදේම තියෙනවා. ඒ වගේම තමයි ඔය හෝමාගම් පැත්තට ගියාම බලන්න ලංකාවේ ඩේටා සෙන්ටර්ස් ටික තියෙන්නේ තේ පැත්තේ.
0: ඒ පැත්තේ ඔව්.
1: සියලු දත්ත ගබඩා තියෙන්නේ තේ පැත්තේ. ඒකෙන්ද නිකන් අපේ තමයි දත්ත වගේ පැත්තටලා කට්ටියට ඉන්න පුළුවන්. හරි ආඩම්බරෙන්. ඉතින් ප්‍රයිම් ගෲප් එකට වාඩ පුළුවන් කෝල් එකක් දෙන්න. ප්‍රයිම් ලෑන්ස් ලගේ මේ අලුත්ම හෝමාගම බෙරු කැටියේ තියෙන ඉඩම ගැන වැඩි විස්තර දැනගන්න 13:22 තමයි හොට්ලයින් එක. 13:22 ගෙන් කෝල් එකක් දීලා වාඩ වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා.
0: ඕකේ. හරි. දම්රෝයිකේ මීඩියා සේල් එක මොන තාම තියෙනවා.
1: තාම යනවනේ. වැඩි ඉවර නැහැ.
0: යනවා. වැඩි ඉවර නැහැ. වාඩ ඒක නිසා මතක් කරනවා සතියේ මුල යන්න දම්රෝයිකට. මොකද වාට දම්රෝයිකට මේ දවස්වල ගියොත් වාට පුළුවන් විශේෂ වට්ටම් එක දැවනිමාවෙන් යුතු අල්මාරි ගන්න රුපියල් 30,000 ඉඳලා. ඒ වගේම තමයි නවතම මාදිලියේ ස්ප්‍රින්ග් මැට්‍රස් ගන්න පුළුවන් 29,000 ඉඳලා. ඊට පස්සේ තව තියෙනවා 85 සෝෆා.
1: සෑහෙන ප්‍රමාණයක් වාට ඕන කරන ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න පුළුවන්. දැන් දම්රෝ එකට ගියොත් දම්රෝ ප්‍රදර්ශනාගාර 160ක් මේ වෙනකොට ලංකාව පුරාම තියෙනවා.
0: ඕකේ. ඒත් එකම වාට මතක් කරනවා කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකත් එක්කතු වුණොත් වාට පුළුවන් කුරුඳු බෙල් පෙප ගම්මිරිස් වගේ වගාවක
1: අයිතිකාරයෙක් වෙන්න ආගුවේ අතේ තියෙන සල්ලි ටික වාට තියෙන්නේ කෙලින්ම ගිහිල්ලා ආයෝජනය කරන්න. ඔයාට ආයේ මහන්සි වෙන්න ඕනේ නැහැ. වගා කරන්න වෙන්න පුළුවන්, වෙනත් දේවල් වලට වෙන්න පුළුවන්. කෝල් එකක් ගන්න මෙන්න මේ නම්බර් එකෙන් 0111 207 7787 0111 207 7787 ඔයාට පුළුවන් කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට කෝල් එකක් දීලා ඒ වැඩෙත් එක ජොයින් වෙන්න.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Daily drive එකකට smart choice එකක් BYD C-Line 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Line 5 smart drive smart savings 0112125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
2: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
3: Sri Lankawe pratama watawata Rhino roofing within handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita roofing sheet Rhino roofing within handunwa dena Rhino Premier roofing sheet Wedi vistara sandaha 13.96 amatanna
4: Homeagama Berukatti tawat prime location ekak purchase rupiyal 685000 sita mulin 140 itiriya maasa 24 ren poli rahithawa gewanna kottawata vinadi 15 NSBM Harita Sarasaveeta saha Mahinda Rajapaksha Vidyalayata kilometer 5 Watraka Dumri sthanayata kilometer 6 yojita Ruwanpura adivegi margayata vinadi 5 megoda arthika madhyasthanayata samipa dorin amathanna prime lands 13.22
5: engineer ek vidiyata mudalata wada pramithiya mage wagakimak navina taakshanen apema ratheedi
6: ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත් නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
7: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
8: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
2: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
10: ඕ ඉතින්
9: ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල. 0777 300 940.
0: FM Anupaha Anuhatrai Dashama Atta Net FM Divaina Pura
12: Udayatai Minadi Dekai Dan

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බෑන් බෑ අලුත් වන අලුත් පැයි දිවස්ම
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර අඩුවාදායම් ලබී ලොතරැයිපත් අලවි නියෝජිතයින්ගේ දූදරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනම් ලබන අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන උතුරුමැද පළාතෙන් ආරම්භ කර තිබෙනවා. ලොතරැයිපත් අලවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින් එම සහායකින් වෙත කෘතගුණ සැලකීමක් ලෙසයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙය ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර යටතේ උතුරුමැද පළාතේ දරුවන් 65 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කළ බවයි වාර්තා වන්නේ. මේලඟනෙත් නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: Net News, the truth people we trust. FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.

0: උදේ 8යි විනාඩි 8යි අල්ගටවම වෙලාව. වීකෙන්ඩ් එක හොඳයි දාචි යාට.
1: වීකෙන්ඩ් එක ඉතින් කවදත් අපිට හොඳයි. මොකද අපේ පැත්තට ආවනේ අපි කිව්වේ කවුද එන්නේ?
0: කවුද?
1: BYD ලාවනේ.
0: BYD ආවනේ.
1: එහෙනම් මේ ටෙස්ට් ඩ්‍රයිව් එහෙම ගියා කට්ටිය. ඒ පැත්තේ හරිම මේ සතුටෙන් ගෙවුණා. ඒක හින්දා ඒ ප්‍රශ්නයක් නැහැ.
0: මොකද මම හරිම සතුටෙන් ගෙවුවා වීකෙන්ඩ්
1: එක. ඔයාලගේ පැත්තට ආවේ නැහැ නේම කවුරු?
0: මට වෙන වෙන හේතුවක්
1: ඇත්තට. වෙන වෙන හේතුවක් හින්දා සතුටෙන් ඉඳලා.
0: හරිම සතුටෙන් ඉන්නේ.
1: ඔව්. එහෙම හොඳයි ඉතින්. එහෙම සතුටෙන් ඉන්න ඕනනේ. ඒක අපේ මේ සෞඛ්‍යයට හොඳයි.
0: ඔව්.
1: මේ දැන් අද මේ 24 වෙනිදානි.
0: ඔව්.
1: මොන මාසෙද?
0: අගෝස්තු මාසෙ.
1: අගෝස්තු මාසෙනි. මේ කාරණා දෙකක් නිසා අද දවස ලෝකයේ රටවල් දෙකකට විශේෂයි.
0: රටවල් දෙකකට. ඔකේ.
1: එකක් තමයි යුක්‍රේනයට.
2: ආ යුක්‍රේනය මේ රුසියාව කැඩුනෙන් පස්සේ වෙන්නේ අද වගේ දවසක නේද? යුක්‍රේන නිදහස් දිනේ අදද?
1: ඔව්. නිදහස් දිනේ අද.
2: හැබැයි මිනිසුන්ට නිදහසේ නිදහස් දිනේවත් පවත්ව ගන්න විදියක් නැතුව ඇති.
1: විදියක් නැහැ. ඉතින් සෙලෙන්ස්කි ජනාධිපතිතුමාගේ වැඩත් එක්ක ඔන්න දැන් ඒගොල්ලෝ ලොකු යුද්ධයකට මැදි වෙලා තියෙන්නේ. පහුගිය දවසේ දවස් මම හිතන්නේ සතිය පුරාවටම රුසියාවේ දැවැන්ත මිසයිල් ප්‍රහාර කිහිපයකටම යුක්‍රේනය ලක් වුණා. කොහොම හරි අද යුක්‍රේනයේ නිදහස් දවස. ඒ කියන්නේ සෝවියට් සංගමයෙන් යුක්‍රේනය නිල වශයෙන් නිදහස් වෙලා තියෙන්නේ 1991 අගෝස්තු 24 අද වගේ දවසක. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඇමරිකාව. හරිද? ඇමරිකාවේ වොෂින්ටන් ඩීසී වල තියෙනවානේ මේ ධවල මන්දිරය. වොෂින්ටන් ඩීසී වල ලොකු ගොඩනැගිල්ලක් තියෙනවානේ. ඒක ඉදන්නේ ඔක්කොම සිද්ධි ටික මේ ලෝකේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හදන්න කලින් වොෂින්ටන් ඩීසී කියලා කියන්නේ ඇමරිකාවේ බොහොම මේ කේන්ද්‍ර නගරයක්. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. ඔය බ්‍රිතාන්‍ය හමුදාව වොෂින්ටන් ඩීසී ආක්‍රමණය කරලා තියෙන්නේ අද වගේ දවසකලු.
2: හරිම විහිළුවක්. බ්‍රිතාන්‍යෙන් ආපු කට්ටියම තමයි එහෙ හිටියේ.
1: ඔව්.
2: බ්‍රිතාන්‍යෙම ගිහිල්ලා අර මොකද ඕකේ ඔය ඔක්කොම පිටිපස්ස තියෙන බදු.
1: ඔව්. ඒ කියන්නේ මේ ඇත්තටම මේ බ්‍රිතාන්‍ය තමන්ගේ ඔය යටත් විජිත රටවල් වල විවිධාකාරයේ වෙළඳ ව්‍යාපාර පවත්වාගෙන ගියා. ඒ වයින් ආදායම උපය ගන්න ඒ වැඩ ටික සිද්ධ වුණානේ. ඉතින් ඔය මේ බ්‍රිතාන්‍යේ ඉන්න සාමාන්‍යයෙන් මේ සිරගත කරපු අය, ඒ කියන්නේ ඔය එක එක වැඩවලට අහු වෙලා වැඩිකාරයෝ විදිහට හිටපු අය, ඒගොල්ලන්ග ගිහිල්ලා තමයි ඔය ඇමරිකාවේ දැම්මේ ගොඩක් වෙලාවට.
2: දැම්ම මුන් ඇමරිකාවේ කියලා නේද කදාගත්ත හොඳට. අරුම් බැලුවා වැඩේ හරියන්නේ නැහැ. ගියේ වුණත් කල්පනා කරා අපි මොකටද දැන් අපි මේක දියුණු කරන්න තියෙන්නේ? මේ කොහෙවත් ඉන්න රටකට මොකටද අපි බදු ගෙවන්නේ කියලා ඒගොල්ලෝ සුවඳින්න වෙන්ට ගත්තා.
1: ඒගොල්ලෝ මේ සුවඳිනව වැඩ කරන්න ගත්තා. මේ ඔය කපු ඊට පස්සේ තඹ වගේ නිෂ්පාදන තමයි ওই භූමියේ සිද්ධ වුනේ, ඇමරිකන් භූමියේ සිද්ධ වුනේ. ඉතින් ඒවත් එක්ක ඒගොල්ලෝ ටික ටික ඉස්සරහට එන්න එන්න ඔන්න ඒගොල්ලන්ට හිතෙන්න ගත්තා, ඇයි ඇත්තටම අපි මේ සල්ලි ටික ගිහිල්ලා බදු විදියට අර කොහෙවත් ඉන්න රටකට ගෙවන්නේ?
2: වෙන කොහෙවත් ඉන්න එක නෙමෙයි මුලින්ම කල්පනා කරන්න ගත්තා.
1: ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ ඔන්න ඇමරිකාව මේ කියන්නේ ඇමරිකාව කියන රට පිහි කරන්න එකතු වුණා. ඉතින් යුද්ධ කරා. ඊට පස්සේ වෙනවා දවසක් කිව්වනේ බොස්ටන් තේ සාදිය ගැන හේම, ටී පාටි එක ගැන හේම, එහෙම පටන් ගත්තෝ යුද්ධේ. මේ අද වගේ දවසක බ්‍රිතාන්‍ය හමුදා වොෂින්ටන් ඩීසී වෙනකන් එනවා. හරිද සාර? අද ඇවිල්ලා මේ කොහොම හරි වොෂින්ටන් ඩීසී අත්පත් කරගන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඒක අල්ලන් ඉන්න බැරි වෙනවා. මොකද පහුවදා ලොකු මේ කුණාටුවක් එනවනවා. ලොකු කුණාටුවකට ඇවිල්ලා කුණාටුවකට අහු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔ කුණාටුව ඇස්සේ එහෙම දුවන්න ගිහිල්ලා මේ ඒගොල්ලන්ගේ දැන් ඉස්සර බෝම්බ කියන ඒවා දැන් වගේ නෙමෙයි. එහෙම මේ අපිට ආරක්ෂිතව ප්‍රවාහනය කරන්න පුළුවන් හැකියාවක් නැහැ. වෙඩි බෙහෙත් ඔක්කොම නිකන් එළියේ තියෙනවා. එහෙම වෙඩි බෙහෙත් එකතුලා පිපිරීමක් සිද්ධ වෙලා බ්‍රිතාන්‍ය හමුදාවේ 30 දෙනෙක් විතර එකතැනකදීම මැරෙනවා. අන්න ඊට පස්සේ මේගොල්ලන්ගේ දන්නේ මොරාල් එක ඩවුන් වෙලා මේගොල්ලෝ ඔක්කොම ආයෙ හැරිලා යන්න තීරණය කරනවා. ඒ කියන්නේ ආපු වැඩේවත් හරියට කරගන්න බැරි වෙනවා. ඒ එහෙම හරිම මේ සුවිශේෂී දවසක් අත් දවස. මොකද මේ යුද්ධ කරලා ඔක්කොම කරලා වොෂින්ටන් ඩීසී අල්ලගෙන කුණාටුවක් නිසා තමයි දාලා යන්න සිද්ධ වෙන්නේ. එකපාර ආපු හරිකේන් එකක් නිසා අපි දන්නවනේ. ඉතින් හරිකේන් සාමාන්‍ය ඇමරිකාව පැත්තේ නිතරම වෙනවනේ. එදායින් පස්සේ වොෂින්ටන් ඩීසී වලට නම් කාටවත් අත තියන්න බැරුව
0: ගියා. බැරි වුණා.
1: ඉතින් ඒක තමයි මේ සුපිරි බලවතා බවට පත් වුණේ. සමහර විට ඒගොල්ලෝ ඒ කාලේ අතීතයේ සිද්ධ වෙච්ච දේවල් වලින් පාඩම් ඉගෙන ගන්න
2: තියෙනවා. ඒ සමහරලාට පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඒගොල්ලෝ පාඩම් ඉගෙන ගන්න ඒගොල්ලන්ගේ රට හදාගෙන DNA කියලා ඒගොල්ලෝ එහෙට වෙලා නේද? බර්ගර්යක් කාලා.
1: අනේ ඒක අද
2: හරි බොන දෙයක් බිහිලා හෙට වෙලා ඔය මොන හරි ජොලියක් දාගෙන හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අපේ සතුටට බාධා කරන්න එන එක නේ ප්‍රශ්නේ තියෙන්නේ.
1: අද දවස මේ හරිම දෛවෝපගත වෙන්නේ අන්න ඒ නිසා. ඒ කියන්නේ අගෝස්තු 24 එක පැත්තකින් එදා 1812 දී බ්‍රිතාන්‍ය හමුදාව වොෂින්ටන් ඩීසී ආක්‍රමණය කරනවා. හැබැයි අද කොතනද ඇමරිකාව තියෙන්නේ? ඒ වගේම තමයි 1991 අගෝස්තු 24 වෙනිදාවක සෝවියට් රුසියාවෙන් යුක්‍රේනය නිදහස ලබා ගන්නවා. අද කොතනද යුක්‍රේනය තියෙන්නේ?
2: ඔව් ඒක තමයි.
1: යුක්‍රේනයට එමුනේ
2: රුසියාව කියන්නේ ලොකු රටක්
1: නේද? ඔව්. එතකොට යුක්‍රේනයට අද එතනට පත්වෙන්න සිද්ධ වුණේ කවුරු නිසා? එතකොට අද මේ වෙනකොට කාගේද නිදහස අහිමි වෙලා තියෙන්නේ? කවුද නිදහස රැකගෙන ඉස්සරහට යමින් ඉන්නේ
2: කියලා? සමහරලාට දැන් අර අර මේ දවල මන්දිරය රැකගන්න දැන් ඇමරිකාවේ උදවිය කල්පනා කරපු දෙයම මේ හරි අපි එහෙන් ආවා තමයි. අපි මොකටද දැන් බ්‍රිතාන්‍යයට බදු ගෙවන්නේ? දැන් අපි ස්වාධීන රටක් විදිහට
1: ඉස්සරහට යනවා.
2: රුපියන සල්ලි අපිම පාවිච්චි කරලා අපි රටක් විදිහට නැගිටිනවා කියන කාරණයනේ ඔකට බලපෑවේ. ඉතින් යුක්‍රේනයත් ඒක තමයි අන්තිමට කල්පනා කරේ. දැන් එහෙම සෝවියට් සංගමයක් එහම අපිට එකතු වෙලා හදාගත්ත රාජ්‍යයක් නැත්තම් මොන හේකටද රුසියාවත් එක්ක වෙනම ඉන්නේ? අපෙන් තමයි කියන්නේ යුක්‍රේනෙන් රුසියාවට ගොඩක් දේවල් ගියානේ. ගොඩක් සම්පත් තියෙන රටක් යුක්‍රේනය. ඉතින් යුක්‍රේනය කල්පනා කරා සෝවියට් රුසියාව බිඳවැටුණත් එක්ක පෙරස්ට්‍රොයිකාවත් එක්ක මේ අපි මොකටද මේගොල්ලන්ට ජග් ගහගෙන ඉන්නේ? අපිට පුළුවන් ස්වාධීන වෙන්න කියලා තමයි ඔන්න වෙච්ච වැඩේ.
1: එතනින් අයින් වෙලා වෙන පැත්තකට ගැති වුණා. අන්න ඒකයි. ඒකින්ද
0: අපි ඉස්ට් පැත්තටනේ.
1: ඔව්. පොඩ බටහිරට බර වුණා. ඉතින් ඒ නිසා يعني
0: අචි යුක්‍රේනයේ ඇතුලේ ඉන්නව දෙවර්ගයක්. මේ ඩොන්හස් සහ ලුහන්ස් කියන පැත්තේ ඉන්න කට්ටිය ඕනේ රෂියා පැත්තට බර වෙලා ඉන්න. අනිත් කට්ටියට ඕනේ වෙස්ටර්න් සිවිලයිසේෂන්.
2: ඉතින් ඒගොල්ලෝ ඇත්තටම යුරෝපයට කිට්ටුයිනේ. මොංගෝලිය වශයෙන්.
1: ඔව්. ඉතින් ඒ නිසා වෙන්නත් ඇති ඒගොල්ලෝ ඒ විදිහට බටහිරට ටිකක් ගැති වුණේ. ඒ නිසා මේ ගොල්ලන්ට අපි කියන අර කොන්සිකවන්සස් විපාක වලට මූණ දෙන්න සිද්ධ වුණා.
0: ඔව්. මොකද නේටෝ එක කැමති නැහැ ඒගොල්ලෝ උන්ව බඳවා ගන්න මේ වෙලාවේ. මොකද ඒගොල්ලෝ බඳවා ගත්තොත් නේටෝ එකේ අනිත් රටවල් වලට පෙනවා යුක්‍රේනය බේරගන්නනේ.
1: දැන් ඒ විදිහට නේටෝ එක විවිධ රටවල් නිසා අමාරු වෙටලා ඉන්නවා.
2: ඒක තමයි යුක්‍රේනයේ යුද්ධයකට පැටළුනේත් ඔය නේටෝ කතන්දරේ ඉඳන්නේ. දැන් නේටෝ එකට සම්බන්ධ වෙන්න ගිය එකින් තමයි රුසියාව ගැහුවේ. ගැහුවා විතරයි නේටෝ එක සද්ද නොකර ඉඳනවා. දැන් අපි ඕවට ගිහිල්ලා අත දාලා මොකටද නිකන් තුවාල වෙන්නේ කියලා. ලනු කන්න එපා එහෙම නේද?
0: ලනු කන්න එපා. හැබැයි අපි රෂියා යුක්‍රේන් වෝ එක ගැන වැඩි කතා කරේ නැති වුණාට මේ පහුගිය සති කීපේ එක ටිකක් වැඩිපුර උත්සන්න වෙලා තියෙනවා තත්ත්වය. මොකද මේ යුක්‍රේනයට මට හිතෙන විදිහට නෙමෙයි මම දැක්ක විදිහට බ්‍රිතාන්‍යයේ දැන් ඉන්නවනේ අලුත් ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක්. එයා උදව් කරනවා කියලා තියෙනවා. මොකද රෂියාවලට යවපු ඩ්‍රෝන් ඇටැක්ස් වල හොයාගෙන තියෙනවා මේ බ්‍රිතාන්‍යෙන් ස්පොන්සර්ඩ් කරපු මේ
1: හදලා
0: දීපු ඒවා කියලා. එතකොට එහෙම පොඩක් පවර් බැලන්ස් එකේ වෙනසක් වෙනවා. යුක්‍රේනයට උදව් හම්බෙනවා. හැබැයි යුක්‍රේනයේ මේ වෙද්දි ලෑන්ඩ් ලොක්ඩ් රටක් වෙලා තියෙනවා. මොකද රෂියාව රෂියා ඔඩෙසා කියලා තියෙනවා පෝට් එකක්. ඒකත් අල්ලගෙන තියෙන. ඉතින් යුක්‍රේනයේ තත්ත්වය පොඩ්ඩක් ක්‍රිටිකල්.
1: ඔව්නේ. ඉතින් යුක්‍රේන භූමියෙන් මේ වෙනකොට 125ක් විතර ක්‍රමයෙන් රුසියානු හමුදා ආක්‍රමණය කරලා තියෙන්නේ. ඉතින් එහෙම දවසක තමයි යුක්‍රේනයේ මේ විදිහට තමන්ගේ නිදහස් දිනයට මුහුණ දෙන්නේ. ඉතින් ඕක කාට කාටත් පාඩම්.
2: මේ මට පුදුම හිතෙන අත්දැකීමක් තියෙනවා. මේ දැන් යුක්‍රේන යුද්ධේ පටන් ගන්න අවුරුද්දකට වැඩි නේ?
1: අවුරුද්දකට 3කට ආසන්නයි.
2: 3කට.
1: ඔව්. 2022 ආරම්භ.
2: 2022 වගේ නේ. ඔව්. ඉතින් මේ හැබැයි ඒ යුද්ධේ ඇවිලිලා යනකොටත් මේ අද වෙනකොටත් යුක්‍රේන සංචාරකයෝ සංචාරයේ දෙන කිසිම ගාණක් නැහැ.
1: ගාණක් නැතුව නේ.
2: දැන් මේ දැන් උනත් ඔය දකුණු මුහුදු තීරයේ එතකොට නැගෙනහිර වෙරළ තීරයේ ගිහිල්ලා බැලුවොත් යුක්‍රේන සංචාරකයෝ ඉන්නවා. ඒගොල්ලන් අපි තමයි යුද්ධ තියෙනවා කන්න කොන්න ඕනේ නැහැ. යුද්ධෙත් එහෙ යනවා. ඒගොල්ලෝ ජීවිතෙත් එහෙම ගත කරනවා.
0: හරි ඉරානයේ වගේ තමයි අපි කිව්වේ දාසක්. හරි ඉතින් ඔන්න ඕකයි තත්වය. ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකක් වුණාට එච්චර නිදහසක් නම් නැති පාටයි.
1: ඒකයි මේ ස්වාධීනව ඉන්න කියලා කියන්නේ. ඔය එක පැති වලට බර වෙන්න ගියාට පස්සේ නැති ප්‍රශ්න එනවා. ඒ වගේ ඒවා ඇතුළටම එනවා. ඊට පස්සේ ඉතින් යුක්‍රේනට වෙච්ච දේ තමයි වෙන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: උදේ 8 විනාඩි 20යි දැන්.
4: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: Oh, blast them, man.

0: ඔයා ගත්තෙත් ෆෝචුන් ඔයිල්ද?
1: ක්වලිටියක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
0: ඔයා හරි. විශ්වාසය ගැනත් හිතනවා නම් ඒත් ෆෝචුන් ඔයිල්ම තමයි.
1: ඕල් තෙල් විතරක්කේ
0: කෝන් ඔයිල්,
1: සන්ෆ්ලවර් ඔයිල්,
0: ඕව ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
2: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
3: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
4: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට් ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
6: සුකෝපභෝගීත්වයට නවාර්තයක් ඩෙන්සා නවීන තාක්ෂණය කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රථ අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
8: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක.
10: FM 95 FM 94.8 Net FM

0: උදෑසන 8:27 ඇල්ගටෝමෙ වෙලාව.
1: හරි, අපි දැන් මතක් කරන්නේ BYD ගැන. ඉතින් ඔයාගේ රයිඩ් එක අප්ග්‍රේඩ් කරනවා බලාපොරොත්තු වෙනවා නම් ඔයාට ගැළපෙනම වාහනේ තමයි BYD කියලා කියන්නේ. ඉතින් අපි දැන් කිව්වනේ මේ පහුගිය සතියේ BYD ටෙස්ට් ඩ්‍රයිව් තිබ්බා. අරද මීගමුව පැත්තේ එහෙම කට්ටියට දීලා තිබ්බේ. ඒ මීගමුවට අලුතෙන්ම BYD ෂෝරූම් එකක් එන හින්දා. ඉතින් මීගමුව විතරක් නෙමෙයි මේ වෙනකොට කොළඹ, ඊට පස්සේ ගාල්ල, නුවර, කුරුණෑගල, මොරටුව, යාපනේ, රත්නපුර, අම්පාර, ඒ වගේම තමයි මඩකලපුව, වැඩික්ලෝ.
0: මැටික්ලෝ
1: කියන්නේ එකක්, මඩකලපුව කියන්නේ එකක් නෙමෙයි. හරිද? එහෙම හෑන්සාඩ් ගත වෙලා තියෙනවා නේද? එහෙම නෙමෙයි. හරිද? ඒ වගේම තමයි මේ ඕන තැනකින්, මේ ඕනම තැනක තියෙන BYD ෂෝරූම් එකකින් දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD වාහනේ මිලදී ගන්න. ඉතින් ඉස්සරහට අපි කිව්වා වගේම මේ මීගමුවටත් එනවා BYD ෂෝරූම් එක. ඉතින් ෆුල් ඉලෙක්ට්‍රික් වාහන වගේම ප්ලග්ඉන් හයිබ්‍රිඩ්ස් කියන මේ ආකාර දෙකෙන්ම ඔයාලට මිලදී ගන්න පුළුවන්. ෆුල් ඉලෙක්ට්‍රික් කියන්නේ බැටරියක විතරයි. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කියලා කියන්නේ ඔයාට ඉන්ධන යොදා ගන්න පුළුවන්. හැබැයි ඉන්ධන වලින් ඩිරෙක්ට් දහවණේ වෙන්නේ නැහැ.
2: ඒ කියන්නේ දුම් පිට වෙනවා. ඒ වගේම දුමක් එයි නේද? කොහොමද ජෙනරේටර් එක කරගන්න?
1: ජෙනරේටරයක් තියෙනවා.
2: ඔව්. ඔය මොනවාද අර මේ වායු පරීක්ෂණ වලට ඒවට මේවට යන්න ඕනේ
1: නැහැ. යන්න ඕනේ නැහැ.
2: ඉන්ධන වලින් දුවන වාහනයක් නෙමෙයි ඇත්තටම
1: මේ. නෙමෙයි. ඔව්. ඒ කියන්නේ බැටරිය එක අර රීචාර්ජ් කරන්න ඕන කරන්ට් එක තමයි ඉන්ධන වලින් ඒ ජෙනරේට් කරන්නේ. ඉතින් ඒක නිසා තමයි මේ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක විශේෂත්වය සහ මේ දැන් සාමාන්‍යයෙන් ෆුල් ඉලෙක්ට්‍රික් එකක් ගුණාට පස්සේ යන්න පුළුවන් දුරක් තියෙනවානේ. ඊට වඩා ලොකු දුරක් ඔයාට මේ ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකේ යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද ඉන්ධන සහ බැටරියක කියන දෙකම භාවිතා වෙන නිසා. ඉතින් ඇටෝ 1 එක, ඇටෝ 2, ඩොල්ෆින්, ඊට පස්සේ සී ලයන් 5, 6 ඇවිල්ලා තියෙනවා. සී ලයන් 8 එක දැන් ඇවිල්ලා තියෙනවා. සීල් එක තියෙනවා, ෂාක් 6 තියෙනවා. මේ වගේ ලොකු රේන්ජ් එක BYD වාහන ප්‍රමාණයක් ඔයාට තියෙනවා මිලදී ගන්න. ඉතින් විශේෂත්වය තමයි මේක මේ අපි කියන්න යන දේ අපේ විශ්‍රාම ගිහිල්ලා ඉන්න රාජ්‍ය සේවයේ විතරක් නෙමෙයි පුද්ගලික අංශය අයටත් සුබ පණිවිඩයක් බවට පත් වෙනවා. ඒ තමයි මේ BYD ගරුසරු දැන් ඔන්න සැප්තැම්බර් මාසයේ වෙනකම්ම දීර්ඝ කරලා තියෙනවා. අපි ගරුසරු ගැන කලින් කතා කරා. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය අයට තමයි BYD එකක් ගන්න පුළුවන් උනේ මාසික වාරිකයක් ගෙවලා ඉස්සරහට ගෙවාගෙන යන විදිහට. දැන් එහෙම නෙමෙයි. දැන් ඔන්න රාජ්‍ය සේවයේ නොවන පුද්ගලික අංශයේ ඉන්නවාටත් පුළුවන්කම තියෙනවා BYD එකක් කැලින්ම මිලදී ගන්න මේ ගරුසරු විදිහට. ඒ කියන්නේ ගරුසරු ප්‍රොජෙක්ට් එක යටතේ ඔයාලට තියෙන ඉතින් මාසිකව රුපියල් 68,000ක් ගෙවලා ඒ විදිහට ඒක ඉන්ස්ටෝල්මන්ට් වයිස් මාසිකව ගෙවාගෙන යන්න. ඒ වගේම තමයි අපි BYD ගරුසරු ඇතුලේ කිව්වනේ මෙන්න මේ දේවල් හම්බෙනවා කියලා. වාහනේ පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාලට ලංකා බැංකුවත් එක්ක පුළුවන්කම තියෙනවා කෙලින්ම ලෝන් ස්කීම් එකකට යන්න. ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක වාහනයට රක්ෂණ ආවරණයක් ලැබෙනවා. නොමිලේම රෙජිස්ට්‍රේෂන් එකත් ලැබෙනවා, චාර්ජින් එකත් ලැබෙනවා. ඒ කියන්නේ චාර්ජින් අර කේබල් එක තියෙන අපි කියන්නේ මේ ෆාස්ට් චාර්ජින් එක කියලා. සමහර ගෙදර වාඩි ඉක්මනින් බැටරියක චාර්ජ් කරගන්න පුළුවන් වෙන්න. අන්න ඒ දේවලුත් ඔයාට ලැබෙනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඔන්න BYD ගරුසරු කැම්පේන් එක දැන් යනවා. අපි කිව්වා සැප්තැම්බර් වෙනකන් යනවා කියලා. සැප්තැම්බර් අන්තිම වෙනකම් වැඩේ යනවා. රාජ්‍ය සේවය විතරක් නෙමෙයි පුද්ගලික අංශය ඉන්නවටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක මිලදී ගන්න අර මාසික වාරිකේ විදියට රුපියල් 68,000ක් ගෙවාගෙන යන්න.
0: හරි, කෝල් එකක් දෙන්න 0112-125-125ට.
1: කතා කරලා දැන් ඔන්න රාජ්‍ය සේවකයින්ට විතරක් නෙමෙයි පුද්ගලික අංශයනොත් විශ්‍රාම ගිහිල්ලා ඉන්නයිට පුළුවන් BYD ගැන වැඩි විස්තර දැනගෙන කෙලින්ම BYD එකක් මිලදී ගන්න.
0: ඕකේ. දැන් අචි දන්නවද මේ අපේ මොලේ සමහර මතක ස්ටෝ කරගන්නේ මේ සුවඳවල් රසවල් එක්ක. ඒ කියන්නේ අපිට හුරු පුරුදු රසක් දැනුනහම ඒ රසට සම්බන්ධ මතකෙට අපි ආය යනවා. ඒතර ගොඩක් වෙලාවට අපි දැන් හිතන්නකෝ පවුල හැමෝම එකතු වෙලා කෑම මේසේ රස කෑමක් කනවා කියලා ඒ මතකේ ඒ විදිහට ස්ටෝ වෙනවා. හැබැයි දැන් ওই රසට කෑම හදන අමුද්‍රව්‍ය බලපානවනේ. කියන්නේ හරි කෑම අමුද්‍රව්‍ය දාලා හැදුවේ නැතිනොත් මතකෙත් එක්කම ආයි ડિස්ට්‍රොයි වෙලා
1: යනවා. අර මතකේ ඔක්කොම මේ නැති වෙලා යනවනේ
0: හිතවස. නැති වෙලා යනවා. ඒක නිසා තමයි ඔය මේ දැන් ටෙම්පරාදු දාද්දි එහෙම නැත්නම් කෑම බීම බදිනකොට පපඩම් වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට ෆ්‍රයිඩ් රයිස් වගේ හදනවා නම් අපි තෙල් දාලා එහෙමනේ හදන්නේ. එතකොට හොඳ තෙල් වර්ගයක් පාවිච්චි කරන්න ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. අන්න ඒක නිසා. ඒක නිසා තමයි ඔයාලට අපි කියන්නේ ෆෝචුන් ඔයිල් ගන්න කියලා.
1: අනිවාර්යයෙන්ම. ඉතින් ෆෝචුන් ඔයිල් ගැන අපි ඔයාලට මතක් කරන්න ඒ නිසාම තමයි ලංකාවේ පවුල් ගණනාවක විශ්වාසය දිනාගත්තු බ්‍රෑන්ඩ් එකක් තමයි ෆෝචුන් ඔයිල් කියලා කියන්නේ. අපි මේ අදයි එක දන්න නමක් නෙමෙයිනේ. අවුරුදු ගණනාවක් පුරාවට ගුණාත්මක බව, ඒ වගේම තමයි විශ්වාසනීයත්වය රැකගත්තු නිසා අපේ අම්මලා තාත්තලා ඊට පස්සේ දැන් ওই උයන් අරන් ඉන්න අපේ ওই සාර්ලා වගේ දන්නවන තරුණ ගෑනු ළමයි හැමෝම විශ්වාස කරන බ්‍රෑන්ඩ් එකක් තමයි Fortune Oil කියලා කියන්නේ. ඉතින් අපි කියවනේ අර මේ state of art technology ගැන. ඒ කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය ආයෙ වාට වෙන කොහෙවත් දකින්න බෑ. ඒගොල්ලන්ගේම production plants වල, ඒගොල්ලන්ගේම කර්මාන්ත ශාලාවල, ඒගොල්ලන්ටම ආවේනික වෙච්ච තාක්ෂණයක් යොදාගෙන තමයි මේ විදියට මේ සියලු නිෂ්පාදනයන් සිද්ධ වෙන්නේ. ඒ නිසාම තමයි සෞඛ්‍ය ආරක්ෂිත බව, ගුණාත්මක බව බොහොම ඉහළින් තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි දන්නවන ISO SLS සහතික පවා ලැබලා තියෙනවා. ඉතින් පොල් තෙල් තියෙනවා, ඊට පස්සේ වහට sunflower oil තියෙනවා. සූර්යකාන්ත තෙල් කිව්වම කට්ටිය පොඩ්ඩක් දන්නේ නැහැ. sunflower oil කිව්වම
0: දන්නවා.
1: හරිද? ඊට පස්සේ cooking oil තියෙනවා, ඒ වගේම තමයි corn oil තියෙනවා. මේ ඕනම වර්ගයක තෙල් දැන් වහට වෙළඳපොලේ මිලදී ගන්න පුළුවන්. Fortune oil නම යටතේ.
2: ඔව්, ඒ විතර නෙමෙයි නම කිව්වම නමක් නෙමෙයි එක සන්නාමයක්.
0: සන්නා
2: බ්‍රෑන්ඩ් එකක්නේ. super brand.
1: super brand.
2: එකක් බවට පත් වෙච්ච මං හිතන්නේ වෙළඳපොලේ තියෙන එකම තෙල් වර්ගය
1: මේ
2: කැමරට පාවිච්චි කරන සුපර් බ්‍රෑන්ඩ් ගන්නවා කියලා කියන්නේ ඒක නොමිනේට් අනේ අපිට අර දකින්නවානේ මේ දවස්වල
1: ඔවනේ සම්මාන ගන්නවා විදි
2: තියෙනවා කියලා අමම්ම වියදම් කරලා ඈ තමම්ම සම්මාන අර ඇඩ්ඩ් කරලා දැටුත් ගාලා කරනවා වගේ නේද
1: අපි මේ ස්ක්‍රිප්ට් එක ලියලා
2: ඔව් අපි මේ ස්ක්‍රිප්ට් එක ලියලා ඉතින් එහෙම සම්මානයක් නෙමෙයි සුපර් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ මං හිතන්නේ අවුරුද්දකට සැරයක්ද කොහෙද ලංකාවේ ඉන්න වෙළඳපොළ විශේෂඥයෝ ඒ සියල්ලම එකතු වෙලා මේ බ්‍රෑන්ඩ් එක බලලා ඒක අත්දැකලා දෙන සන්නාමයක් තමයි සුපර් බ්‍රෑන්ඩ් කියලා කියන්නේ. ඉතින් Fortune ලට ඒක තියෙනවා.
1: ඔව් සුපර් බ්‍රෑන්ඩ් අවෝඩ් එකත් අරගෙන තියෙනවා Fortune ලා. ඉතින් ඒක තමයි විශේෂත්වය. හරිම ස්වාධීනව කරන ඒ කියන්නේ ස්වාධීන පැනල් එකක් කරා සිද්ධ වෙන වැඩක් ඒක. කාටවත් මේ ඉල්ලුම් කරලා කරන්න බෑ සුපර් බ්‍රෑන්ඩ් එක. අපිටත් දෙන්න කියලා අර නෝවා කිව්වා වගේ. ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ වසර ගණනාවක් පුරාවට රසය, ගුණාත්මක බව, විශ්වාසනීයත්වය රැකගත්තු නමක් තමයි Fortune Oil කියලා කියන්නේ. දැන් ඔන්න ඔයාලට Fortune Oil දිවයින පුරාම තියෙන සිල්ලර වෙළඳසැල් වලින් ඊට පස්සේ සුපිරි වෙළඳසැල් වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මිලිලීටර් 200 ඒ වගේම තමයි ලීටර් 20 දක්වා ඔයාට කැමති විදියකට මිලදී ගන්න පුළුවන්. රුපියල් 340 දැන් තමයි පටන් ගන්න.
0: ඊට
1: පස්සේ ඔයාගේ අවශ්‍යතාවය අනුව ඔයාට පුළුවන්කම තියෙනවා. අපි කියවනේ ලීටර් 20 වෙනකන් තියෙනවා කියලා. කැමති නැතිනම් ලීටර් 20ත් මිලදී ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ලීටර් 20 වැඩි වගේ නම් ඔයාට මිලිලීටර් 200ෙන් පටන් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපේට අවමෙත් දැන් Fortune Oil තියෙනවා.
0: අන්න තියෙනවා. හරි, ඊට පස්සේ අපි අනවාට මතක් කරන්න රයිනෝ ප්‍රීමියර් රූෆින්ග් ෂීට්ස් දාන්න කියලා වගේ ගෙදරට. මොකද අපි දැන් හැමදාම මතක් කරනවා නෝට විශේෂ හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි හයිඩ්‍රෝෆෝබික් කෝටින් එකක් එනවා දැන් මේ රූෆින්ග් ෂීට් එක උඩින්.
1: ඒ කියන්නේ සම්බන්ධ වෙන්නේ හයිඩ්‍රෝෆෝබික් කියලා කියන්නේ හයිඩ්‍රෝ කියන්නේ මොනවද?
0: හයිඩ්‍රෝ කියන්නේ වතුර.
1: වතුර, ජලය. ෆෝබියා එකක් නේ ඔය ෆෝබික් කියලා කියන්නේ. ඒ කියන්නේ ජලයට තියෙන බයනේ. ඔය ජල භීතිකාව හැදුනා වගේ තමයි.
2: වතුර දැක්කම පැනලා දුවනවා.
1: පැනලා දුවනවා.
2: මේකේ වතුර දැක්කම නෙමෙයි. වතුර පැනලා දුවනවා ෂීට් එක දැක්කම.
1: ෂීට් එක දැක්ක.
2: ඒක එන්නේ මෙතන.
1: රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල තියෙන විශේෂත්වය අන්න ඒක තමයි. ඒ කියන්නේ මේ හයිඩ්‍රෝෆෝබික් කෝටින් එකක් තියෙනවා. මේ වහලට උඩින් පොඩි තුනි ලේයර් එකක්. මේක මෙහෙම මේ අපිට පේන්නේ නැහැ. විශේෂ කොට පේන්නේ නැහැ. හොයාගන්න පුළුවන් කමක්
0: නැහැ.
1: හරිම තුනි ලේයර් එකක් තමයි තියෙන්නේ මේ හයිඩ්‍රෝෆෝබික් කෝටින් එක. ඉතින් මේකට වතුර වැටුනම වතුර උරා ගන්නෙ නෑ ෂීට් එකෙන්. එහෙම වතුර පහළට ගලාගෙන යන්න සලස්සනවා. ඒ නිසා තෙතමනේ රැදෙන්නේ නෑ මේ ෂීට් වල. තෙතමනේ රැදෙන්නේ නැති නිසා සාරා අපි ඔය දන්න දියසෙවල වෙන්න පුළුවන්, පාසි වර්ග වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඔය කියන ඇල්ගී වර්ග වෙන්න පුළුවන්. මේ දේවල් මේ ෂීට් එක මතුපිට වර්ධනය වෙන්නේ නෑ. ඒක නිසා ෂීට් එක අර දාපු පළවෙනි දවසේ තිබ්බේ අලුත් බව, ඒ නවීනත්වය, ඒ විදිහටම වට පරම්පරා ගානක් පුරාවට තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මොයි ගෙදරට දාන්න කියලා. වැඩි විස්තර දැනගන්න පුළුවන් 1396 1396 හොට්ලයින් එකට කෝල් එකක් අරගෙන.

0: FM 94.8 Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
3: උදේ 8 විනාඩි 39යි දැන්
4: Meltol හිස රථය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
5: Daily drive එකකට smart choice එකක් BYD C-Lion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD C-Lion 5 smart drive smart savings 21125125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
6: ඔබේ විස්රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 100 20ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළවේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
7: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: ඇනි දියුණු කළ brand new bajaj ත්‍රිරෝද රථය දිවයින පුරා පිහිටි 1500කට අධික අල්ලවි සේවා සහ අමතර කොටස් ජාලය සමගින් ඔබ වෙත ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්
9: ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599000යි මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: 9.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
1: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt-mobitel.lk වෙත පිවිසෙන්න.
2: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus. විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
3: දම්රෝ වසර මැද සේල්. කෑම මේස කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවමය කෑම මේස කට්ටල 87,000 සිට දම්රෝ වගකීමක්ද සහිතව.
4: 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
5: 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
6: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
7: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 40%, ඉතිරිය මාස 24 පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවියට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේකට ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13.22.
8: FM 95 94.8 NET FM Divaina Pu

0: උදෑසන විනාඩි 47යි ඇල්ගොටවුම වෙලාව.
1: හරි දැන් මේ ඔයාට බිස්නස් එකක් කරන්නනේ. ඊට පස්සේ ඔයාගෙම ව්‍යාපාරයක් කරගෙන බිස්නස් එකක් කරගෙන යද්දී gedara වැඩ ටිකක් කරගන්න.
0: ඕකේ.
1: ඉතින් එහෙමනේ දැන් gedara වැඩ වලින් නැත්තම් gedara තියෙන වගකීම් වලින් නිදහස් වෙන්න බෑනේ බිස්නස් එකක් කරා කියලා. ඉතින් එහෙම gedarai ඊට පස්සේ බිස්නස් එකයි දෙකම බැලන්ස් කරද්දී
0: රයිට්.
1: ඔයාට වාහනයක අවශ්‍යතාව වෙනවා.
0: ඔව්.
1: ඊටස ගෙදර වැඩ ටිකක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ වයිෆ් ගේ වැඩ ටිකක් කරන්න පුළුවන් වෙන්න ඕන ගෙදර ඉන්න පොඩ්ඩන්ගේ අදිසි ගමන් බිමන් තියනවා නම් ඒවටත් පුළුවන් වෙන්න ඕනේ ඒගොල්ලන් අරගෙන යන්න ඔයගේ මේ ව්‍යාපාරයත් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන
0: මල්ටිපර්පස්
1: වෙන්න ඕනේ ඉතින් ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ටාටා අල්ට්‍රා ගැන ටාටා අල්ට්‍රා කියලා කියන්නේ ඩී මෝල දැන් අරන් එන අලුත්ම ටාටා මොඩල් එකේ මේ වාහනේ මේක දැන් ගොඩක් කලකට මේ ටාටා අල්ට්‍රා කියන්නේ ට්‍රක් සීරීස් එකක්
0: Right.
1: ට්‍රක් කියලා කියන ට්‍රක් ඔගොල්ලෝ ඇර මොනවද ට්‍රක් ඉන්න මේ මූවි එක මොකද ට්‍රාන්ස්ෆෝමර්ස් එකෙන් බලලා තියනවා නේද ඒ එතකොට ට්‍රක් කිව්වම ඔයගොල්ලන්ගේ ඔළුවට එනවනේ අන්න ඒ වගේ ඕන කන්දක ඊට පස්සේ ඕන තැනි තලාවක ඊට පස්සේ ඕන හෙලක ඔයාට පරිස්සමෙන් යන්න පුළුවන් වාහනයක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ ඉතින් අපි අර කලින් කිව්වා වගේ මේ වෙනකොට දකුණු අප්‍රිකාව ගුවන් පොඩ්ඩක් හිතන්නකො නිකන් මොන වගේ අප්‍රිකානු මහද්වීපයේ තියෙන රටක්නේ ඊට පස්සේ ඩුබායි මැද මෙරදිග වගේ තියෙන ඩුබායි වගේ රටක්
0: ඩුබායි කියන්නේ ආය දියුණුම ලොජිස්ටික්ස් තියෙන
1: ලෝකේ මේ වෙනකොට අවු ඒ කියන්නේ ලෝකේ ව්‍යාපාර ගත්තට පස්සේ මේ අපි කියන්නේ කමර්ෂල් හබ් එකක්නේ ඩුබායි කියලා කියන්නේ ඉතින් ඒ ඕන තැනක ඊට පස්සේ සවුදි අරාබිය වගේ රටක ඕනම භූගෝලීය තත්ත්වයක් යටතේ ඕනම මේ අපි කියන්නේ භූමි මට්ටමක ඕනම භූමියක ධාවනය කරන්න පුළුවන් වාහනයක් තමයි ටාටා අල්ට්‍රා කියලා කියන්නේ ඒ බවට මේ වෙනකොට ජාත්‍යන්තරව තහවුරු කරලා තියෙනවා ඒ නිසාම තමයි ලෝකේ පුරා රටවල් වලින් මේ වෙනකොටත් ඇනවුම් 45,000කට වැඩි ප්‍රමාණයක් ටාටා අල්ට්‍රා ට්‍රක් එකකට හම්බෙලා තියෙන්නේ හරිද ඒ අතර ඔයාගේ ඇනවුමත් දැන් ඉස්සරහට එකතු වෙනවා ඒ නිසා තමයි අපි කියන්නේ ඉක්මන් කරන්න කියලා දැන් ඔයාලට මේ විදිහට මේ ටාටා අල්ට්‍රා එකක් ගනිද්දී හම්බෙන දේවල් කිහිපයක් තියෙනවා හරිද ඒ මොනවද දන්නවද ඔයාට අවුරුදු 3ක එහෙමත් නැත්නම් කිලෝමීටර් 300,000ක වොරන්ටි එකක් හම්බ වෙනවා.
0: ඕකේ.
1: ඒ කියන්නේ අවුරුදු 3ක් යනකම් නැත්නම් කිලෝමීටර් 300,000 සම්පූර්ණ වෙනකම් ඔයාට තියෙනවා වගේ ට්‍රක් එක කෙලින්ම තෙල් ටික ගහගෙන පදින්න විතරයි.
0: විතරයි.
1: මොන හරි ප්‍රශ්නයක් ආවොත් බ්‍රේක් ඩවුන් එකක් ආවොත් කිසිම බය වෙන්න හේතුවක් නැහැ. ඩී මෝල ඇවිල්ලා වාහනේ හදලා දෙනවා.
0: ඒ වගේ
1: ඒ වගේම අවුරුදු 3ක් පුරාවට එහෙමත් නැත්නම් කිලෝමීටර් 103ක් වෙනකම් ගන්නවා.
0: රයිට්.
1: ඒ වගේම තමයි මේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන කතා කරද්දී ලංකා පුරාම ව්‍යාප්ත වෙච්ච නෙට්වර්ක් එකක් ඒගොල්ලන්ට තියෙනවා.
0: රයිට්.
1: ඒ නිසා ලංකාවේ කොයි හරි තැනක දැන් බිස්නස් එකක් කරද්දී ඔයාට නිකන් කොළඹට විතරක් වෙලා ඉන්න බෑනේ. එතනින් එළියට යනවා ඔයා දුර පළාත් වලට යනවා. එහෙම ගියාට පස්සේ කොයි හරි තැනක බ්‍රේක් ඩවුන් එකක් වුණොත්.
0: රයිට්.
1: බය වෙන්න කිසිම හේතුවක් නැහැ. දිවයින පුරාම ඒගොල්ලන්ගේ සර්විස් සෙන්ටර්ස් තියෙනවා.
0: රයිට්.
1: සර්විස් සෙන්ටර්ස් 18කට වැඩි ප්‍රමාණයක් ඩීමෝ සර්විස් සෙන්ටර්ස් මේ වෙනකොට ලංකා පුරාම තියෙනවා. ඒ වගේම තමයි ටාටා ජෙනුවින් අමතර කොටස් මිලදී ගන්න පුළුවන් නැත්නම් අලෙවි කරන අපි කියන්නේ බලයලත් නියෝජිතයින් 600කට වැඩි පිරිසක් ලංකා පුරාම ඉන්නවා. අන්න ඔයාට බය වෙන්න හේතු නැති එකයි. වාහනේ කැඩුනොත් කිසි ප්‍රශ්නයක් නැහැ 1388 කියන හොට්ලයින් එකෙන් කෝල් එකක් ගන්න. ආෆ්ටර් සේල් සර්විස් එක තියෙනවා. ඇවිල්ලා ඔයාගේ ළඟටම වාහනේ හදලා දෙනවා. මොනා හරි අමතර කොටසක් ඕනෙ වුණොත් ආයෙවට ඒවා හොය හොය එමේ යන්න ඕනේ නැහැ. නැත්තම් එහෙන් හදපු ටාටා ඉන්දියාවෙන් එවනකන් ඉන්න ඕනේ. ඒ වගේ කතා මුකුත් නැහැ. මොකද මේ වෙනකොටත් අපි කිව්ව විදියට සේල්ස් අර දෙන ඒජන්ට්ස්ලා නියෝජිතව ලංකා පුරාම 600ක් විතර ඉන්නවා. ඉතින් ඒ වගේම තමයි අපි කිව්වා දැන් ඔයාට මේ අල්ට්‍රා සීරීස් එක
0: වාගේ
1: අවශ්‍යතාවය අනුව ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ පටු මුහුණ තියෙන ලොරිස් තියෙනවා. නැත්තම් ට්‍රක්ස් තියෙනවා. ඒ වගේම තමයි පළල් මුහුණෙන් තියෙන ට්‍රක් එකක් තියෙනවා. ඔයාගේ අවශ්‍යතාවයට ඔයාගේ වැඩේට ගැළපෙන විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ලොරි එක නැත්තම් ට්‍රක් එක මිලදී ගන්න. ඉතින් ඔයාගේ මේ බිස්නස් එක ට්‍රෙන්ඩි විදිහට කරගෙන යන්න. ඔයාගේ අලුත්ම බිස්නස් එක විතරක් නෙමෙයි, gedara වැඩ ටිකත් කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න. ඔයාට ගන්න පුළුවන් හොඳම ට්‍රක් එක තමයි අල්ට්‍රා කියලා කියන්නේ. අපි මේ gedara වැඩ කරගන්න පුළුවන් කියලා කිව්වයි දන්නවද? ඒක ඉස්සරහා තියෙනවානේ කැබින් එක කට්ටියට යන driver passenger. ඒක එයා condition.
0: Right.
1: ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. පවුලයටත් ඕනම් හදිස්සියක් වුණොත් ගමනක් යන්න එන්න පුළුවන්.
0: Okay.
1: එහෙම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ආරක්ෂාව උපරිමයි. ඒ වගේම තමයි රියදුරු මහත්මයාගේ comfortability එක. එයාගේ අපි කොච්චර සුවපහසුවෙන් එයාට වාහනේ පදවන්න පුළුවන්ද කියන එක ගැන සෑහෙන්න හිතලා තියෙනවා.
0: ඒක ගොඩක් දුර යන්න වෙනවනේ සමහර
1: වෙලාවට. අන්න හරි. විශේෂයෙන්ම long distance operations වලට. ලොකු දුරකට යන ඔය තියෙනවනේ වැඩ මෙහෙයුම් තියෙනවනේ businesses වල logistic වැඩ. ඒ වෙනුවෙන් තමයි මේ ටාටා අල්ට්‍රා මේ ට්‍රක් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් ඔයාගේ ව්‍යාපාර කටයුතු වගේම gedara වැඩත් බොහොම පහසුවෙන් කරගන්න. ඔයත් ගන්න ටාටා අල්ට්‍රා එකක්.
0: 13:08ට කෝල් එකක් දීලා ඔයාට වැඩි විස්තර දැනගන්නත් පුළුවන් කියලා මතක් කරනවා. ඒවගේම තමයි දම්රෝයකී මිදාසල තියෙනවා මිටිය සේල් එක අපි ඔයාට කලින් මතක් කරා. ඔයාට දම්රෝයකට මිදාසල ගියොත් ඔයාට මොනවද ගන්න පුළුවන් කියලා මතක් කරන්නම්. කාර්යාල මේස තියෙනවා 15,000 ඉඳලා. ඔයාට මං හිතන්නේ ඔෆිස් ටේබල් එකක් ඒ ගානකට ගන්න පුළුවන් කියලා වෙන කොහෙන්වත්.
1: ඔව් ඒ කියන්නේ මේස විතරක් නෙමෙයි පුටුවක් තියෙනවා.
0: පුටුවක් තියෙනවා.
1: හරිද? ඒකම ගන්න පුළුවන්. රුපියල් 9,900 ඉඳලා ඔයාට ඔෆිස් චෙයර්ස් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔයාගේ ඔෆිස් ස්පේස් එකට ඔයා මේ වෙනකොට ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔයාගේ ස්වයන් රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා හිතාගෙන ඉන්නවා නම් මේ අවුරුද්දේ ඔයාගේ අලුත්ම ඔෆිස් එක කොයි හරි තැනක ඕපන් කරන්න. ඒක ඉන්ටීරියර් එකට ඕන කරන හැම දෙයක්ම ඔෆිස් වයාස ඕනම දෙයක් ඔයාට දැන් දම්රෝ එකෙන් ඩිස්කවුන්ට් පිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයකට ඔයාට 20% ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒ වගේමයි ලංකාවේ ගෘහණියන්ගේ තේරීම දම්රෝ වොෂින් මැෂින් එකට 15% ඩිස්කවුන්ට් එකක් දැන් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් වලට 15% වට්ටමක් ඔයාට හම්බ වෙනවා. ඉතින් මේ හැමදේම ලංකා පුරාම තියෙන ඕනම දම්රෝ ශාඛාවකින් ඔයාට අත්විඳින්න පුළුවන්. මේ වෙනකොටත් ශාඛා තියෙන 160කට වැඩි ප්‍රමාණයක්. කැමති එකට ගිහිල්ලා මේ ඩිස්කවුන්ට් ඉල්ල ගන්න. මොකද මිඩ්ඩිය එක ඉක්මනින් ඉවර වෙමින් යනවා.
0: ඔයාට මතක් කරනවා ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔයාට මේ මාස 36ක් දක්වා පොලි රහිතව
1: ගෙවන්න පුළුවන්. ඔයාට ඉන්ට්‍රස්ට් ෆ්‍රී. ඒ කියන්නේ කිසිම පොලියක් නැතුව ගෙවාගෙන යන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකට මාස 36ක් දක්වා. මේ කියන්නේ අවුරුදු ගියක් 12යි 24යි 36යි අවුරුදු 3ක් දක්වා ඔයාට පුළුවන් පොලි රහිතව පහසු ගෙවීම් ක්‍රමයට දම්රෝ එකෙන් ඕන කරන දේවල් මිලදී ගන්න.
0: රයිට්. ඔයාට මතක් කරනවා මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගෙන ඉන්න කියලා. මොකද මේ දාසල හිටපු ගමන් වහිනවා. හිටපු ගමන් පායනවා.
1: එල්නීනෝ.
0: ඔය වැස්සට තෙමුණාම හෙඹිරිසාවල් හැදෙන්න පුළුවන්. පොඩි උණ ගතියක් එන්න පුළුවන්. ඇඟපතේ අමාරු හැදෙන්න පුළුවන්. ඉතින් ඕ ආවා කියලා ඔයාගේ වැඩ ටික නවත්තන්න බෑනේ. ඔයා සතිය වැඩ ටික ඉවර කරගන්න ඕන. ගෙදර තියෙන වගකීම් ටික ඉවර කරගන්න ඕනේ. ඒක නිසා මෙල්ඩෝල් එකක් ළඟ තියාගන්න. ඔය පොඩි පොඩි අමාරුකම් ආවා මෙල්ඩෝල් එකක් බොන්න. හැබැයි උණ දවස් 3කට 4කට වඩා තියෙනවා නම් අනිවාර්යයෙන්ම
1: ડોක්ටර් කෙනෙක්ව හම්බ වෙන්න.
0: හරියටම හරි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
2: BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන්කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
3: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
3: මාරයිනේ
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
6: කොල්ල කෙල්ල කොට යන

0: ප්‍රතිපත්තයි මණ්ඩලය.
1: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200200.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරි මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දොරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22
4: ताम्रो वसर मेद सेल सोफा सदहा विशेष वाट्टम कल्पवतिने सुव पहसुएन युद सोफा हेट नमदहा सिसिट सियलुम ताम्रो प्रदर्शनागार वली
5: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
6: බිස්නස් කරන අයට මේක යෝධා හයිය.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
8: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල සෙවන කළ මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0247-3133-540.
9: FM 95 94.8 Net FM දිවයින පුරා
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
11: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
12: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
11: ඕනේනම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තිය අද වෙන්නේ නැහැ.
13: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
14: උදේ 9:00 විනාඩියේ කයිදන්.

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. සංවිධානාත්මක අපරාධකරුවෙකු වෙන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මතයි. එම සැකකරු පසුගිය 19 වනදා මිද්දෙනිය පොලිස් වසමේදී අයිස් මද්‍රව්‍ය සමග මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අනෙක් සැකකරු ඊයේ දිනේදී තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. මීළඟට නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 net FM.
2: Hey, it's all about true love, you know, when you meet the right person in your life.
3: Net FM, I'll go down.
2: And that ain't a decision.

0: උදේ 9යි විනාඩි 9යි යල්ගටවම වෙලාව අපි ආවා.
1: හරියටම කිව්වා.
0: හරියටම කිව්වා.
1: කලින් වගේ පෑ දෙකක් අඩු කරේ නැහැ හරියටම වෙලාව කිව්වා. එහෙම හිටපු ගමන් එහෙම වෙනවනේ මේ එනවා. ඉගෙන අපි
2: සාදා පටන් ගත්තා අපි අර ග්‍රහයක් ඉවත් කරලානේ.
1: ඉවත් කරලානේ.
2: ඒ සිවාසු කටියොත්ද සූර්යග්‍රහ මණ්ඩලෙන් ග්‍රහයක් ඉවත් කරන එක.
1: ඒ නිසා මේ සියලු දෝෂ
2: ඒක තමයි.
1: නිවාරණය වෙලා තියෙන්නේ දැන්.
2: ඔව්. ඒකෙන්ද ඔයාගේ වෙලාව නරක කරගන්න එපා. වෙලාව බලාගන්න හරියට.
0: මගේ වෙලාවද?
1: ටයිමින්. ඔව්
0: බලාගන්න ඕන.
1: ටයිමින් ගැන පොඩ්ඩක් බලාගන්න මේ දැන් ටයිමින් ගැන මතක් කරද්දී.
0: රයිට්.
1: ලෝකේ වේගවත්ම මිනිසා කවුද තාම?
0: කවුද?
1: කවුද? අර උසහාදයා.
0: කවුද?
1: උසහාදයා මේ ඔය ඉන්නේ මේ කැරිබියන් දූපත්
0: පැත්තේ. උසේන් බෝල්ට්.
1: උසේන් බෝල්ට්. ජමයිකාවේ. හරිද?
2: මේ දැන් එයා දුවන්නේ නැහැ
1: වෙයි. එයා දුවන්නේ නැහැ. එක එච්චරයි දිව්වේ. ඒ තප්පර ගානේ ඔක්කොම තීරණේ වුණා.
0: වැඩිය ඕනේ නැහැ.
1: කොල්ලා සැපේ ඉන්නා වෙන මොකුත් කරන්න ඕනේ
2: නැහැ. ආවට දැන් බල්ලෙක් එහෙම එළවනකොට දුවන්නේ
1: නැහැ. කවට? ජමයිකාවෙත් ඉතින් මේ වගේ ඇතිනේ. පාරවල ලෑස්ති.
2: බල්ලෝ කෙසේ වෙතත් මේ මං හිතන්නේ උසෙන් බෝල්ට් වටා වැඩියෙන්ම එළවන්නේ කෙල්ලෝ.
1: කෙල්ලෝ. කෙල්ලෝගේ සෑහෙන ලොකු ආකර්ෂණයක් තියෙන ක්‍රීඩකෙක්. ඉතින් කොහමද?
2: ජොලි පොරක් කරයි.
1: ඇත්තටම ඔව්. ඒ කියන්නේ ඒ පැත්තේ කට්ටිය හරි ජොලිනේ මේ නෝයි
2: කියන්නේ. ගහන්න ගත්ත අර පේන්නේ නැද්ද නේද?
1: ක්‍රිස් ගේල් වගේ තමයි. ක්‍රිස් ගේල් ලව්සෙන් බෝඩ්ල.
2: ඒක මේ මේ මේ. ඒ කියන්නේ ඒගොල්ලෝ විඳිනවනේ ඒක නේද?
1: ඒ කියන්නේ හරිම මේ.
2: පිටත් දෙනවා වින්දනයක්. ඒගොල්ලොත් ඒ මැච් එක විඳ විඳ තමයි ප්ලේ කරන්නේ.
1: හරි එන්ටර්ටේනින්. එනවා නිකන් හැපනින් එකේ තමයි ඔක්කොම වැඩ කරන්නේ.
2: කැපෙයිද කියලා හිත හිතනේ.
1: එහෙම නෙමෙයි. ඊළඟට එන කෙනාව කපන්න ඕනේද? ඒව මුකුත් හිත හිත නෙමෙයි. එයා පාඩුවේ ගේම් එක ප්ලේ කරනවා. ඉතින් අපි දන්නවා ඇත්තටම මේ සාර කිව්වා හරි ලෝකයේ වේගවත්ම මිනිසා තාමත් උසේන් බෝල් තමයි 2009 තමයි ওই වාර්තාව තියන්නේ 2008 දිත් වේගෙන් දුවලා ආයේ මෙඩල් ගන්නවා කොල්ලා 2009 දි වාර්තාවක් තියෙනවා ඒ තමයි ලෝක වාර්තාව තප්පර 9.5 යටකින් මීටර් 100 දුවලා ඊට පස්සේ අපි දන්නවානේ ඔය සබ් 10 කියලා කියන්නේ ඒකනේ ඒ කියන්නේ දකුණු ආසියාව නැත්නම් ආසියානු කලාපය ගත්තත් අපිට විතරයි ක්‍රීඩකෙක් ඉන්නේ තප්පර 10ට අඩුවෙන් දුව. ලෝකෙන් ගත්තට පස්සේ ඉතින් තාම වර්ල්ඩ් රෙකෝඩ් එක තියෙන්නේ උසේන් බෝල්ට්ම තමයි. කොහොම හරි දැන් මේ චීනේ රොබෝල සම්බන්ධයෙන් විවිධ පරීක්ෂණ කටයුතු සිද්ධ වෙනවානේ. ඉතින් ඒ වගේ ඔන්න පරීක්ෂණ කටයුත්තක්
2: සිද්ධ වෙනවා. මානව රූපී රොබෝරු හදන්න දැන් ඔක්කොම ට්‍රයි එක දෙන්නේ.
1: ට්‍රයි කරන්නේ හියුමනොයිඩ් රොබෝට් කියලා කියනවා මේගොල්ලන්ට. ඉතින් බීජින් ඉනොවේෂන් සෙන්ටර් එකෙන් නිෂ්පාදනය කරපු හියුමනොයිඩ් රොබෝ කෙනෙක් ඔන්න මීටර් 100 දුවලා තියෙනවා.
2: අප්පා. තප්පර මෙට් එක හැප්පෙන්න කොල්ලා.
1: ඒ තරම් වේගෙන් යාටවත් කන්ට්‍රෝල් නැහැ. තප්පර 9.39 කින්. උසේන් බෝල්ට් දිවුවා ඔක 2009 දී තප්පර 9.5 යටකින්. මේ රොබෝ මේක දුවලා තියෙනවා තප්පර 9.38 කින්.
2: හැබැයි මැරිලා වැටුනේ.
1: ඔව් එහෙමම ගිහිල්ලා එතනින් ගිහිල්ලා වැටුණා. ඉතින් ඒක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ දුර ඔච්චර තමයි
0: ගිහිල්ලා.
1: ගිහිල්ලා වැටෙන්නේ නැති ඉතින් මේක මේ උසේන් බෝල්ගේ වේගය අභිබවා යන්න රොබෝ කෙනෙක්ට පුළුවන් වෙලා තියෙනවා මේ ඒ කියන්නේ මිනිස්සුන් අභිබවා රොබෝලා දුවලා තියෙනවා මේ දැන් ඕක ඇහුවට පස්සේ ඉතින් අපිට හිතෙනවානේ රොබෝලා දැන් හරි අපිට වඩා හිතන්නත් පටන් අරන් දුවන්නත් පටන් අරන් ඉස්සරහට අපිට සෑහෙන්න අමාරු වෙයි කියලා හැබැයි මේ මේකේ තියෙන විශේෂත්වයක් තියෙනවා දැන් උසේන් බෝල්ට් ඔය වේගය ලබා ගත්තේ කොහොමද ප්‍රැක්ටිස් කළානේ හાર્ඩ් වර්කින්
0: ස්ට්‍රෙන්ත් හදලා
2: අසීමානිත් එක මේ මොනවාද වායු ආවරණයක් සහිත ක්‍රීඩාංගණයක නෙමෙයි ඔලිම්පික් ක්‍රීඩාංගණයක. ඒ කියන්නේ වාතයේ ප්‍රතිරෝධය තියෙන ඉන්ඩෝර් ස්ටේඩියම් එකක නෙමෙයි. ඉන්ඩෝර් ස්ටේඩියම් එකක සාමාන්‍ය වාතයේ ප්‍රතිරෝධය අඩුයිනේ. වාතයේ ප්‍රතිරෝධය සහිත මේ ස්ටේඩියම් එකක දුවලා තමයි මේ ලබා ගත්තේ. හැබැයි මේ රොබෝ දුවන්නේ ඉන්ඩෝර් ස්ටේඩියම් එකක.
1: ඉන්ඩෝර් ස්ටේඩියම් එක ඒ කියන්නේ සංවෘත පරිසරයක තමයි මෙයා දුවන්නේ. ඒ වගේම තමයි මේකේ විශේෂත්වය දැන් එයාට වටේ අය කෑ ගහනවා තමන්ගේ රටේ අභිමානය මුළු ලෝකයක බිලියන ගාණක් මිනිස්සු බලාගෙන ඉන්නවා. ඒ ප්‍රෙෂර් එක ඒ මුකුත් නැහැනේ සර්. එයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ කලින්ම තිබ්බා.
2: නෑ ඒකනේ ස්ටාර්ට් එක.
1: ආ නෝ.
2: ස්ටාර්ට් එක වැරදුනා නම් දැන් එහෙම කොච්චර ක්‍රීඩකයන්ට අයින් වෙලා අයින් වෙන්න
1: වෙනවද? අයින් වෙන වෙනවද නේ?
2: නේද මේ මේ අර on your mark get set go on ගාන්න
1: කලින්
2: පයින්ද බෑනේ
1: පයින්ද බෑනේ
2: එතකොට ඒ දැන් අනිත් එක දැකලා ඇති හැම මේ ක්‍රීඩකයෙක්ගේම කෙටි දුර දාවන මේ වල විතරයි අර ස්ටාර්ටර් එක මේ පිටිපස්සේ තමයි ස්පීකර් එක
1: තියෙන්නේ
2: ඒ කියන්නේ මොකද ශබ්දේ දුරත් ගණනය වෙන්න පුළුවන්
1: දැන්
2: ඉස්සර අර ස්ටාර්ට් කරන තැන ඉඳන් ඒ පිස්ටල් එකෙන් වෙඩි තිබ්බම ළඟම ඉන්න ක්‍රීඩකයාට ඇහෙනවට වැඩිය තප්පර දශම ගාණක්
1: පරක්
2: වෙලා තමයි ට්‍රැක් 8 හරි 8ක් නේ 8ක් ගන්න සාමාන්‍යයෙන් තියෙන 8 ඉන්න ක්‍රීඩකයාට ඇහෙන්නේ. ඉතින් ඒ තප්පර ගාණ එයාට මේ පරක් වෙලා තමයි ස්ටාර්ට් එක ගන්න
1: වෙන්නේ.
2: ඉතින් ඒකවත් සැලකිල්ලට ගන්න නැතුව දැන් ඉලෙක්ට්‍රොනික මිනිත ක්‍රමය අනුව මේ කොකා ගැස්සුව හැටිය මේ පිටිපස්ස තමන්ගේ පිටිපස්සේ ස්පීකරකින් තමයි දුවන් කොල්ලෝ කියලා
1: හෙන්නේ. එතකොට දුවන්න දෙන්නේ.
2: එතකොට ආයි දුවන්න තමයි දෙන්නේ.
1: ඉතින් ඒක ලේසි නෑනේ. ඒ කියන්නේ තප්පර 9.58 කින් හුසේන් බෝල් දුවන්නේ අර වගේ ලොකු ඇට්මොස්ෆියර් එකක් කියලා කියන්නේ අපි බිලියන ගාණක් මිනිස්සු රූපවාහිනියෙන් බලන් ඉන්නවා. ඔඩියන්ස් එකේ ඉන්නවා මේ මොහොතේ ලක්ෂ ගාණක් මිනිස්සු.
0: ලොකු බලාපොරොත්තු ගොඩක් එක්කෙනෙක් ගාවට ඇවිල්ලා තියෙනවා.
2: හැබැයි රොබෝ හරියට අර රොබෝ ස්ටාර්ට් එක දෙන්න කලින්
1: පණින්නේ නැහනේ. ඒකත් සෑහන්නේ, කියන්නේ අවධානයෙන් ඉන්න ඕනේනේ. ඒක මිනිස්සෙට ලේසි කාරණාවක් නෙමෙයිනේ. ඉතින් ඒ වගේ සාධක ගොඩාක් එක්ක තමයි හුසේන් බෝල්ට් ඔය දුර දුවන්නේ. හැබැයි මෙයාට එහෙම නැහැ. මෙයා ප්‍රෝග්‍රෑම් කරලා තිබ්බා, ස්ටාර්ට් කරා, දිව්වා, එතනින්ම පෙරලිලා වැටුණා, ඉවරයි වැඩි.
0: ටාස්ක් එක ඉවර කරන්න විතරයි යාඩ
1: විතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි
2: කියන්නේ. යා දුවනවා විතරනේ.
1: අන්න ඒකයි. දුවනවා විතරනේ. බෝල්ට්
2: මොකද ඔයාට තියෙනවද දැන් හවසට බෝල්ට් නම් දුවලා යම යකල් ලොක්කම හවසට නෝනට ගෙදර බඩු ටිකක් තරන්
1: බාහිර සාධක නැහැ මොකද
2: අම්මගේ කෝල් වලට ආන්සර් කරන්න ප්‍රෙස් කොන්ෆරන්ස් වල මැද්දෙත් මන්ද
1: ආන්සර් කරනවා කෙලින්ම අම්මගේ කෝල් එක ගත්තා. ඉතින් ඒක
2: තමයි
1: ඒක තමයි මේ නුවා සාර මේ මිනිස්සේ ගේ සහ රොබෝ කෙනෙක්ගේ තියෙන වෙනස. අන්න ඒ නිසා තමයි අපි ඔය කියන්නේ AI කොච්චර ඇඩ්වාන්ස් වුණත් මිනිස්සේ අභිභවා යන්න ලේසි නැහැ කියලා. ඒ කියන්නේ බෝල්ට් දුවපු 9.58යි මෙයා මේ දුවපු 9.32යි කියන්නේ දෙකක්. ඒක අපිට බෝල්ට් මේ දැන් බෝල්ට් පහු කරා බෝල්ට් නෙමේ දැන් ඉන්න වේගවත්ම කෙනා ඊට වඩා වේගෙන් දුවන්න එහෙම කියන්න බෑ.
0: කියලා කන්ක්ලූෂන් එකකට එන්න බෑ.
1: මොකද මිනිස්සෙක් කියලා කියන්නේ ඊට වඩා සාධක ගොඩක් ෆැක්ටර්ස් ගොඩක් එක්ක ඔය මීටර් 100 තප්පර 9.58 කින් දුවපු කෙනෙක් රොබෝට් ඔය මුකුත් නෑ.
0: රොබෝට් ඔය මුකුත් නෑ. ඔන්නෝකයිදින් තත්‍රි. ඒ වුණාට හැබැයි AI වලින් ෆොටෝ එඩිට් කරන්න තියෙන පහසුකමට නම් මං හරි කැමතියි.
1: හරි කැමතියි. කියන්නේ අපේ තියෙන මේ තියෙන දුර්වලතා ටික අපේ ඔය තියෙනනේ ස්වාභාවික උපන් කැත ඔක්කොම ටික වහගන්න පුළුවන්. ඒකෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්න දෙන්නෙක් හැටියට තමයි මායි සාරයි
0: ඉන්නේ.

0: FM 94.8 Net FM දිවයිනපුර වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආ එන්න සර් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ
1: එල්බී රන් අය තමයි මගේ හයිය කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ
3: උදේ 9යි විනාඩි 20යි දැන්
4: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: වව්! ලක්ෂ ගණක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
8: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Race Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0.773523 535
9: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok YouTube Facebook WhatsApp ඇතුළු app 9කට non stop data 40GB extra data unlimited calls SMS 1000ක් රුපියල් 1598කට මොබිසෙල් 1598
11: මගේ දරුවගේ නම සජිත නිම්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස් ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස් ටිකක් සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොට්ටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
4: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 1856.956
12: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක් අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
0: FM 95.8 Net FM දිවයින පුරා

0: උදේ 9 විනාඩි 25යි ඇල්ගටාම වෙලාව. හරි.
1: කොහෙද අපි යන්නේ?
0: අපි යනවා CDB එක පැත්තට.
1: CDB එක පැත්තට යනවා නම් ඉතින් යන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි. FD එකක් දාන්න.
0: FD එකක් දාන්න. Yes.
1: හරි. ඇයි මේ CDB එක එක්කම FD එකක් දාන්න කියලා කියන්නේ මොනවද අපිට හම්බෙන්නේ? මොකද්ද මේ විශේෂත්වය කියලා කියනවා නම්? පළවෙනි දේ තමයි ඉන්ට්‍රස්ට් රේට් එක.
0: ඒ
1: කියන්නේ වාට හම්බෙන පොලිය අනුපාතය. ඔයාගේ ස්ථාවර තැන්පතුවට වසරකට 15%ක් දක්වා ඔයාට පොලිය අනුපාතයක් ලැබෙනවා. ඒක විශේෂයි. ඊට පස්සේ වාට හිතෙන්න පුළුවන් දැන් 15%ක් වගේ පොලිය අනුපාතයක් දෙනවා කිව්වට පස්සේ මේ ආයතනයට මේක දෙන්න පුළුවන්ද? ඒගොල්ලන්ගේ මූල්‍ය ස්ථාවරත්වය, ඒගොල්ලෝ මොන වගේ තැනකද ඉන්නේ, ඒගොල්ලන්ගේ පිළිගැනීම, ඒ හැමදේම බලන්න එපා. සාමාන්‍යයෙන් අපි ඕනම නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, මිල දී ගන්න ගියාට පස්සේ අපි පොඩි බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරනවානේ හැම වෙලෙම. එහෙම බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක කරන්නේ නැත්තම් මං කියන්නේ ඇල්ගොරිතම් අහන්න එපා. හරිද? ඒ කියන්නේ අපි ඔයාට කියලා දීලා තියෙන ඕනම දෙයක් අපි ඔයාට කියලා දෙන දේවල් වල හැම වෙලෙම ෆැක්ස් තියෙනවා. ඊට පස්සේ නේ බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරලා ඇවිල්ලා තමයි කියන්නේ පසුබිම ගැන ඔයාට කියලා දෙනවා. එහෙම නැතුව කිසිම දෙයක් ඔයා මිලදී ගන්න හරි එහෙම තැනකට යන්න හරි අත්විඳින්න හරි යන්න එපා. හැම වෙලෙම බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක තියාගන්න. ඉතින් CDB ගැනත් එහෙම බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් ඔයා කරන්න ඕනේ. කරාට පස්සේ ඔයාට හම්බෙනවා මොකක්ද දන්නවද? CDB කියලා කියන්නේ ලංකාවේ සිවවන විශාලතම බැංකු නොවන මූල්‍ය ආයතනය.
0: රයිට්.
1: ඒ වගේම තමයි අවුරුදු 30කට වඩා වැඩි කාලයක් පුරාවට ලංකාවේ අපිත් එක්ක ගනුදෙනු කරන ආයතනයක්.
0: රයිට්.
1: ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම.
0: ඕකේ.
1: ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එක ක්ලියර් කරගත්තට පස්සේ අපිට ගිහිල්ලා අපේ FD එක දාන්න ආයේ බයක් එන්නේ නැහැ. ස්ථාවර තැන්පතුකට යන්න බයක් එන්නේ නැහැ. මොකද අපි දන්නවා ඒ බෑග්ග්‍රවුන්ඩ් එක හරිම පැහැදිලි. සහ අපි ඒක කියනවා මේ ස්ටේබල් ස්ථාවරයි. ඒක නිසා බය වෙන්න කිසිම හේතුවක් නැහැ කියලා. ඉතින් දැන් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා මෙන්න මේ නම්බර් එකට කෝල් කරලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ඕපන් කරගන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ගෙදරට මේගොල්ලන්ගේ කට්ටියව ගෙන්නගෙන මේ ගැන වැඩි විස්තර කතා බහ කරගන්න. කෝල් එක ගන්න මේ නම්බර් එකට 01 1 7 388 388 01 1 7 388 388.
0: හරි. ඔයාට බෑග්ග්‍රවුන්ඩ් චෙක් එක කරන්න දෙයක් නැහැ. අපි කරලා ඔන්න ඔයාට කිව්වා.
1: අන්න හරි. ඒ කියන්නේ අපි ඕන ටික ඔයාට කියලා දීලා තියෙනවා. ඔයාට තවත් ඉන් ඩීප් යන්න ඕන නම් බෑග්ග්‍රවුන්ඩ් එක ගැන හොයන්න අන්නර නම්බර් එකට කෝල් එකක් ගන්න. එහෙම නැත්නම් ඉතින් ඔයගලන්ට ඒජන්ට් කෙනෙක්ව ගෙන්න ගන්න ඕන නම් ඔයගේ ගෙදර දොර කොඩටම ඒත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.
0: දෙන්න පුළුවන්. රයිට්. ඇචුවලි දැන් ප්‍රයිම් ගෲප් එකකින් අපිට හැමදාම ගේන්නේ ප්‍රයිම් ලොකේෂන්ස්.
1: ප්‍රයිම් ලොකේෂන්ස්.
0: ආවට ගියාට මේ එක එක තැන් වලින් එහෙම ඉඩම් අපිට තියෙනවා කියලා කියන්නේ
1: නැහැ.
0: ඒගොල්ලෝ අයිඩියල්ම තැන බලලා තමයි අපිට කියන්නේ මෙන්න මෙතන ඉඩම් මෙහෙම තියෙනවා. ඔයගොල්ලෝ ගන්න.
1: ඒ කියන්නේ ඔයාට ජීවත් වෙන්න සුදුසුම වටපිටාව.
0: Yes.
1: ජීවත් වෙන්න සුදුසුම වටපිටාව කිව්වට පස්සේ සාරා
0: රයිට්
1: ඉඩම විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවට තියෙන පහසුකම් කොහොමද කියන කාරණාව සෑහෙන්න ඔයාට වැදගත්.
0: අපේ බේසික් ෆැසිලිටීස් අනිවාර්යෙන් අපේ වටේ තියෙනවා.
1: අනිවාර්යෙන්. මේ වගේම තමයි අපි දන්නවා දැන් සාමාන්‍ය ලංකාවේ අපි හැමෝම කැමති ටිකක් කොළඹට සමීපව ජීවත් වෙන්න. හැබැයි කොළඹ ඇතුළේ ඉන්නත් ටිකක් අකමැති කට්ටිය ඉන්නවා. මොකද අපි දන්නවා ජනාකීර්ණයි, ට්‍රැෆික් එක වැඩි. නේ ඒකින්ද පොඩ්ඩක් එහෙම මේ සෙන්ට් එකේ ඉන්නේ නැතුව ටික පොඩ්ඩක් ඈතට ගිහිල්ලා හැබැයි ඉක්මනින් යන්නෙන්න පුළුවන් දුරකින් ජීවත් වෙන්න අපි කැමතියි. ඉතින් ඒ නිසා තමයි ප්‍රයිම්ලා මෙන්න මේ හෝමාගම ඉඩම ඔයා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. හරියටම කියනවා නම් හෝමාගම කොහෙද දන්නවද මේක තියෙන්නේ?
0: කොහෙද?
1: බේරුකැටියේ.
0: රයිට්.
1: බේරුකැටියේ තමයි මේ ඉඩම ඔයා වෙනුවෙන් වෙන් වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රයිම් ගෲප් එකේ ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා තමයි මේ විදියට ඔයා වෙනුවෙන් මේ ඔෆර් එක අරගෙන ඉන්නේ. පර්චේස් එක රුපියල් 685,000 ඉදලා ඔයාට මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: ඔයාට එකපාර සම්පූර්ණ මුදල ගෙවන්න ඕනේ වෙන්නේ නැහැ. මුලින් 140ක් ගෙවන්න. හරිද? ඊට පස්සේ තව ඉතුරු තියෙනවානේ 160ක්. ඒක ඔයාට පුළුවන් මාස 24ක්. ඒ කියන්නේ අවුරුදු දෙකක් පුරාවට පොලි රහිතව ගෙවන්න මේ වැඩේ කතා කරගන්න. පොලි රහිතව ඉන්ට්‍රස්ට් ෆ්‍රී. ඒක පොඩ්ඩක් හයිලයිට් කරගන්න. මොකද පොලියක් එකතු වෙන්නේ. ඒක ඔයාට ලොකු සහනයක් වෙනවා කියලා අපි දන්නවා. ඉතින් මේ ඉඩම ගැන කතා කරනවා නම් කොට්ටාවට විනාඩි 15ක දුර. ඒ වගේම තමයි 280129 ප්‍රධාන බස් මාර්ගයට මීටර 400යි. NSBM හරිත සරසවියට ඒ වගේම තමයි හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5ක දුර තියෙන්නේ. වටරැග දුම්රිය ස්ථානයට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5ක දුර. ඒ වගේම තමයි මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට බොහොම සමීපෙන් ඊට පස්සේ ඉතින් අනිත් ඕන දේවල් ටික සුපිරි වෙළඳ සල්ද රෝහල්ද බැංකු සේවාද මේ හැමදේම ඔයාගේ අතේ දුරින් තියෙන තැනක් තමයි මේ හෝමාගම ඉඩම. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 හොට් ලයින් එකෙන්.
0: ඕකේ 13:22. රයිට්. ඉතින් දැන් ඔයාට අද සතියේ මුලනේ අද තමයි ගෘහණියෝ ගෙදරට බඩු එකතු කරන දවස. සපෝටිව් හස්බන්ඩ්ලා මේ බඩු අරගෙන යනවා. වැඩ ඉවර වෙලා යද්දි අරගෙන යනවා. ඔයාට ඉතින් වයිෆ් සර්ප්‍රයිස් කරන්න ඕන නම් යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. මොකද මේ වයිෆ් බලාපොරොත්තු වෙනවට වඩා අඩු බිලක් එයි ඔයාගේ ගෙදරට ඕන ඔක්කොම බඩු ටික ගත්තා. මොකද මාකට් එකේ මිලට වඩා අඩුවට ඔයාට දේවල් ගන්න ඕන නම් ඔයාට යන්න තියෙන්නේ කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. දැන් තියෙනවා අතුරුගිරියේ මුල් ඒරියාවේ ගනේමුල්ල නාරම්වල ගම්පොල
1: ඒ වගේම
0: මාතලෙත් තියෙනවා.
1: ඉස්සරහට තව තැන් කිහිපයක ඕපන් වෙන්නත් නියමිතයි. අලුත්ම කසාගල ග්‍රීන් සුපර් මාකට් ශාඛාවන් ඒ තැන් ගැනත් අපි කියන්න. දැන් සාරා මේ පණිවිඩය කිව්වේ මේ සපෝටිව් හස්බන්ඩ්ලටනේ. ඒකින්ද සපෝටිව් හස්බන්ඩ්ලා ඔන්න දැන් තැන් ටික මතක තියාගෙන අද ගෙදර යන ගමන් වෙළඳ පොලේ මිලට වඩා සෑහෙන අඩුවෙන් නියම ප්‍රමිතියෙන් වයිෆ් ටෝන කරන දේවල් ටික ගන්න. වාට නෙමෙයි වයිෆ් ටෝන කරන දේවල් ටික ගන්න යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට.
0: ඔයා කලින් මේ වැඩේ කරලා නැත්නම් අද සපෝටිව් හස්බන්ඩ් කෙනෙක් වෙලා අද බඩු ටික අරගෙන ගෙදර යන්න.

0: FM anul paha, FM anul hătărai, da jumătate, Net FM.
1: Velava obaveta gena enne.
2: Ali diunu kala brand new Bajaj Trirodrate. Divaina pura pihiti 1500 kata adika. Allavi seva saha amathara kotas jale samagin obaveta. David Peeris Motor Company Private Limited vethin.
3: Ude 9:35 vinadi 35 dan.
4: Riya pedavime alut parapura BYD. Navina taakshane samaga bedi dhavana durak avama viyadamakin athvidinna. BYD plug-in hybrid ho electric vahanayak wenkarwa ganeemata BYD pradarshana agarayakata paminenna. Nathohot 0112 125 125 amathanna.
5: Box bar nam velanda pale hari hariyet. Eth niyama bara thiyena box bar ekak ganna honama kramaya bar ekak kirala balaneka. Melwa box bar wala nama ganakama mimma gahala thiyena nisa vishwasen ganna puluwa. Rawattannat ba. Melwa ekak Lankawa ekak ape ekak kiranna ona nathi ekak.
6: Damro wasara meda sale. කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න Mobitel 5G. Adama www.sltmobitel.lk with the PVCN.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න.
1: කීල්ස් වෙතින් ඔබට සමදා හොඳම මිල. සුදු සීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේස සහිතයි.
2: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේ දුනු මාවත.
1: FM 95 94.8 Net FM Divaina Pura.

0: BYD මේ වෙනකොට ෆුල් ඉලෙක්ට්‍රික් ඒ වගේම තමයි ප්ලග්ඉන් හයිබ්‍රිඩ්ස් කියන වර්ෂන් දෙකෙන්ම තමන්ගේ මොඩල්ස් ලංකාවට එවලා තියෙනවා. ඒ කියන්නේ වාහන එවලා තියෙනවා. මොනවද මේ වාහන? ඇටෝ 1 එකෙන් පටන් ගත්තට පස්සේ ඇටෝ 2 එක තියෙනවා, සීල් එක තියෙනවා, ඩොල්ෆින් එක තියෙනවා, සීලයන් 5 6 8 කියන රේන්ජ් එකම තියෙනවා. ෂාක් 6 එක තියෙනවා. පිකප් වලට කැමති කට්ටිය ඉන්නවනේ, කැබ් වලට එහෙම කැමති කට්ටිය ඉන්නවනම්. ඉතින් මේ ඕන වාහනයක් ඔයාට ෆුල් ඉලෙක්ට්‍රික් විදියට වගේම අනිත් පැත්තෙන් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් කියුවට පස්සේ දැන් ඔය සීලයන් වර්ෂන් ඔක්කොම තියෙනවා. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් තමයි.
1: ඒ
0: කියන්නේ වාට විශේෂ SUV මෝඩ් එකේ වාහන. ඉතින් ඒ වගේමයි මතක් කරන්න ඕන BYD ගරු සරු. දැන් ඔන්න සැප්තැම්බර් මාසයේ අවසානයේ තෙක් දීර්ඝ කරලා තියෙනවා. ඉතින් අපි ඉස්සර කිව්වා රාජ්‍ය සේවකයින්ට පුළුවන් කමක් තියෙනවා කියලා මාසික වාරිකයක් විදිහට රුපියල් 68,000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිහිල්ලා ඉන්න අයට. හැබැයි දැන් ඒක ඔන්න තව ටිකක් වාසි වෙන විදිහට වෙනස් කරලා තියෙනවා. පොලිසි එක මොකක්ද දන්නවද? රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියායට විතරක් නෙමෙයි පුද්ගලික අංශයේ පවා වැඩ කරලා විශ්‍රාම ගියායට දැන් ඔන්න පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක BYD ගරු සරුත් එක්ක මාසික වාරිකයක් විදියට ගෙවාගෙන යන්න, ගෙදර අරගෙන යන්න.
2: අපි විශ්‍රාමය මොඳ?
0: විශ්‍රාම
1: මන්නම් ආසයි.
2: BYD ඈ
1: මන්නම් ආසයි.
0: ඒක විශ්‍රාමය.
2: කොහොම තව පොඩ්ඩකින් මේ යන්න වෙනවද?
1: විශ්‍රාම යන්න වෙනවා.
0: ඉතින් විශ්‍රාම ගියාට පස්සේ ඔන්නාට පුළුවන්කම තියෙනවා එහෙම ගිය කෙනෙක් නම් රාජ්‍ය සේවයේ නැත්තම් පුද්ගලික අංශයේ ඉඳලා ඔයාගේ BYD එක මාසික වාරිකයක් ගෙවාගෙන යන විදිහට මිලදී ගන්න. ඒ වගේම තමයි වාහනේ පළවෙනි සර්විසස් පහවට නොමිලේම හම්බ වෙනවා. ඒ වගේම තමයි ලංකා බැංකුවත් එක්ක ඔයාට ලෝන් ස්කීම් එකකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් ලීසින් එකකට යන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ අංක 1 ආරක්ෂණාවරණ සපයන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකත් එක්ක ඔයාට පුළුවන් ඉන්ෂුරන්ස් එකකුත් ඔයාගේ වාහනයට හදාගන්න. ඒ විතරක් නෙමෙයි අපි කිව්වේ අර ෆාස්ට් චාර්ජින් යුනිට් එක ඔයාට නොමිලේම හම්බ වෙනවා. එතනින් ඉවර වෙන්නේ නැහැ. වාහනේ රෙජිස්ට්‍රේෂන් එකත් නොමිලේම කරගන්න පුළුවන්. ඉතින් කෝල් එකක් දෙන්න 0112125125 නම්බරයකට 0112125125 කෝල් එකක් දීලා ඔයාට පුළුවන් වැඩි විස්තර මේ ගැන දැනගන්න BYD එකෙන්ම.
1: ඕකේ, සෙප්තැම්බර් අන්තිම වෙනකම්ම මේ මාසය ඔයාට තියෙනවා. ඒක නිසා ඉක්මන් කරන්න කියලා මතක් කරනවා. රයිට්, ඔයාගේ වහලට සීලිමක් ගහන්න නැතුව සීලිමක ෆිනිෂ් එකක් ගන්න විදිහක් තියෙනවා.
0: තියෙනවා. එහෙනම් ඔයා දාන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. අපි කලින් කිව්වනේ හයිඩ්‍රොෆෝබික් කෝටින් ගැන. දැන් අනිත් ඔප්ෂන් එක තමයි මේ ක්ලේ ලේයර් එක. ඒ කියන්නේ මේ නැචරල් ක්ලේ, ස්වාභාවික මැටියෙන් හදපු ලේයර් එකක් මේ වහලේ යටපැත්තේ තියෙනවා. මේක නිසා දැන් වහල රත් වෙද්දී ඒකේ අර රස්නේ තාපය අපේ ගේ ඇතුළට දැනෙන්නේ නැහැ. ගේ ඇතුළ හරිම කූල් තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ අපි කියපු මැටි ස්තරයත් එක්ක, මැටි ලේයර් එකත් එක්ක. ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වල තමයි මේ ඔප්ෂන් එක එන්නේ. මේක අලුත්ම ලොකු රිසර්ච් ප්‍රමාණයක් කරලා කරපු වැඩක්. ඒකින්ද ඔන්න ඉතින් ඔය ගෙදර සිසිලස සෑහෙන කාලයක් පුරාවට තියාගන්න ඕන නම් ඉස්සර අපිට තිබ්බනේ ෂීට් වහලක් දැම්මට පස්සේ රස්නෙත් එක්ක පොඩි ප්‍රශ්නයක්, ගේ ඇතුළට රස්නේ දැනෙනවා වැඩි කියලා. දැන් ඔන්න ඒකට විසඳුම අරගෙන අවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි අර සාරා කිව්වා වගේ මේක නිකන් සීලින්නයක් ගැහුවා වගේ තමයි. මොකද අර මැටි පාටනේ පල්ලෙහායි දැන් බැලුවම් පේන්නේ. ඒකින්ද ආය අලුතෙන් සිවිලින් ගහන්න ඕන වෙන්නේ නැහැ.
1: රයිට්.
0: ඒක නිසා අපි වඩ මතක් කරනවා ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයේ වෙන්න පුළුවන් ඕනම ගොඩනැගිල්ලක් ඉදි කරද්දි වහල ගහන හැටි නම් මේ වෙලාවේ කල්පනා කර කර ඉන්නවා. රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ම ඔයාගේ වහලට දාන්න කියලා වැඩි විස්තර දැනගන්න පුළුවන් 13.96ට කෝල් එකක් දීලා.
1: ඕකේ. 13.96. හරි. ඒක මතක් කරනවාට මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝ වලින් ආගිය ඔය වැල්ඩින් වැඩ ටික කරගන්න කියලා. මොකද ගැලවෙන්නේ නැති වෙන්න පාස්සන්න කාලයක් පවතින පාස්සන්න ඕන නම් ඔයාට ගන්න තියෙන්නේ මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම තමයි.
0: එහෙම අපි කියන්න හේතුවක් තියෙනවා. මොකද ලංකාවේ SLS සහතිකයත් එක්ක අපිට හම්බෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ. ඉතින් පෑස්සම් කටයුතු කරන මේ ශිල්පී මහත්වරුන්, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කටයුතු කරන අය, මේ හැම කෙනෙක්ටම අපි මතක් කරනවා මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ම දාන්න ජාත්‍යන්තර ප්‍රමිතීන් සම්මතයන් ඒ ආකාරයටම අනුගමනය කරලා SLS සහතිකයත් එක්ක තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් ඔයාලට ලංකාවේ මාකට් එකේ හම්බ වෙන්නේ.
1: ඕකේ.
0: ඉතින් මෙල්ව ගැනත් මතක් කරා. මෙල්ව එක කියන්නේ අපි දන්නවනේ ලංකාවේ අපේ එක. එහෙනම් ඉතින් අපි අදට අපේ ටවුමෙන් සමු ගන්නවා. අපි ආයේ හෙට හරියටම උදේ 7 වෙද්දී එනවා. එහෙනම් ඉතින් කට්ටිය පරිස්සමෙන්
2: විශ්‍රාම ගන්නව නෙමෙයි.
0: විශ්‍රාම ගන්නව නෙමෙයි. විශ්‍රාම ගන්න තාම බෑ. විශ්‍රාම ගත්තනම් අපිටත් ඔන්න BYD එකක් මාසිකව ගෙවාගෙන යන්න ගන්න තිබ්බා.
1: ගන්න පුළුවන්.
0: ඉතින් ඔයාට ඒ chance එක තියෙනවා විශ්‍රාම ගිය කෙනෙක් නම් ඒකෙන්ද ඒ chance එක try කරන්න. එහෙනම් අපි යනවා. හැමෝටම ජය වේවා. මම චින්.
1: මම සාරා.
2: මම නුවා.

0: උදේ 9:46 ඇල්ගටාම වෙලාව අන්න ඒ විදිහට ගේම අතාරින්න නැතුව අල්ලගෙන ඉන්න ඕනේ.
1: ඉවසලා ඇති වෙලා නම් දැන් තමයි වෙලාව වාගේ රයිඩ් එක අප්ඩේට් කරන්න.
0: yes.
1: එහෙනම් වා තෝරගන්න.

0: FM 94.8 Net FM Divainapura Net FM Algo Town
1: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin
2: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
3: මෙල්වා එක ලංකාවේ එක. හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චේසර් රුපියල් 685,000 සිට අමතන ප්‍රයිම් ලෑන්ඩ්ස් 13.22.
4: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන.
5: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න
8: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
9: business කරන අයට මේක Yodha Hayya
10: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඕ ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: වාර්තාපිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
5: දම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට දම්රෝ වගකීමක්ද සහිතව
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
14: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
8: සුවිශේෂී වාසි සමග අති නවීන Tata Yodha cab එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: business කරන අයට මේක Yodha Hayya.
15: අක්මා විතල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
16: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
17: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
16: අතික්‍රමණ
17: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
16: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
17: අතික්‍රමණ
16: සාංසාරික සීමා ඉක්මවා යාමට
0: FM 95 FM 94.8 Net FM
18: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
19: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ
20: එහෙම ගණන් නැහැ අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
19: ඕනේනම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියද වෙන්නේ නැහැ
20: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
21: ගුඩ් මෝර්නින් වේලාව උදේ 10යි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නැත්නියෝ සමග මම කේසර. බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන් වෙතැයි පොලිසිය පවසනවා. ඔහු ඊයේ දිනේ සේවයේ වාර්තා කිරීමට නියමිතව තිබුණද බදුල්ල ශික්ෂණ රෝහලට වාර්තා කර නොමැති බවයි පොලිසිය පැවසුවේ. ඔහුගේ ජංගම දුරකථනය අක්‍රියව තිබූ බවයි වාර්තා වුණේ. එම විශේෂඥ වෛද්‍යවරයා සිය මෝටරය මහියංගනයේ දෙසට ධාවනය කරන බවට මේගාකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවක සටහන්ව තිබුණා. ඒ අනුව සිදු කළ විමර්ශන හමුවේ ඔහුගේ මෝටරය බදුල්ල මහියංගනයේ මාර්ගයේ 17:90 මාපාකඩවැව ප්‍රදේශයේ තිබී ස්වාගත් බවයි මහියංගනයේ පොලිසිය පැවසුවේ. ඒ අනුව කළ විමර්ශනවලදී අතුරුදන් වූ එම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මළසිරුර හමු වී තිබෙනවා. මිලංගනෙත් න්ියුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 net FM
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
6: ඔකද රංගාමේ අතපය වකුටු කරගෙන
7: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
6: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

മോർണിംഗ്, സുബ ഉദയസനാഹുവേവ. അത് അഗോസ്തു മാസ 24 വെണിത സുന്ദർ സന്തുത ദിവസ് അഭിപടങ്കന്ന ഹദാന്നെ തേകി പിറുണു ഫണ്ണി തിരുണു വാട സുപുറുദു നെത്തെ ഫെം ദേദുനു മാവത് දේදුන මාවතේ අලුත් සතියක අලුත් විදිහට අපි වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්නේ. ඉතින් මේ සතියේ වැඩ පටන් ගන්නකොට ඔයත් එක්ක කතා කරන්න ගොඩාක් දේවල් මේ සතිය පුරාම ඉතුරු කරගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ සතිය මැද්දේ නිවාඩුවක් එනවා. මේ සතිය පටන් ගන්නකොට අපිට හම්බ වෙන ලොකුම මොටිවේෂන් එක තමයි මේ සතිය මැද්දේ පෝය නිවාඩුවක් එනවා. ඉතින් හරියටම බැලුවොත් එහෙම සතියේ දවස් 4ක් තමයි වැඩ කරන දවස් විදිහට තියෙන්නේ. කොච්චර සුන්දර සතියක්ද බලන්නකෝ මේ උදා වෙලා තියෙන. ඉතින් මේ සතිය වැඩ ටික පටන් ගන්නකොටම මතක් කරන්න ඕනි, ඉතින් අපේ අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ ඔයාට මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටය මේ සතියේදී සුපුරුදු විදිහට ක්‍රියාත්මක කරන්න නියමිතව තියෙනවා. ගිය සතිය ඇති වුණු තත්වයත් එක්ක දැන් ගිය සතිය අපිත් එක්ක තරඟ කරලා ගිය සතියේ බ්‍රහස්පතින්දා දවස වෙනකොට වැඩිම වචන සංඛ්‍යාවක් කියලා තිබුණ අපිට කඩවත ඉඳන් කතා කරපු රේණුකාව මම මේ සතියට හේම අරගෙන ආවා. මේ සතියේ ඉන්න තරඟකරුවන්ට තරඟකාරියන්ට අභියෝගයක් වෙන රේණුකාගේ වචන 50 අභියෝගය එහෙම්ම තියාගෙන තමයි අපි මේ සතියේ තරඟ කටයුතු ආරම්භ කරන්නේ. ඔයාටත් මේ පැත්තට එකතු වෙන්න පුළුවන් 0112125533 කෝල් කරලා. ඒ වගේම තමයි Facebook fan page එක පැත්තට යන්න. මම WhatsApp Facebook fan page එකේ post එකක් දාලා තියෙනවා. දැන් අද දවසේ ලොකුවටම කතා වෙන්නේ මේ කෝටි ගානක ඉන්ධන පිළිබඳවනේ. ඉතින් එහෙම ඉන්ධන තොගයක් ඔයාට හම්බුනොත් නොමිලේ රජය ගානේ වෙන්න පුළුවන්. නොමිලේ ඔයාට හම්බුනොත් ඔයා මොනවද කරන්නේ කියලා තමයි මම අද Facebook fan page එකේ අහලා තියෙන්නේ. ක්‍රියේටිව්ම ෆන්ම උත්තරේ දෙන කෙනාව මම අද තරඟයට තෝරගන්න සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි අපිට WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ක්‍රම තුනක් තියෙනවා. හතරවෙනි ක්‍රමය ඊළඟ පැයේ ඕපන් වෙනවා. ඒ තමයි අපේ Facebook live එක. කොහොම හරි උත්සාහ කරන්න මේ පැයේදී තරඟයට එකතු වෙන්න. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් මේ දවස් ටිකේ අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනි මාතෘකාවක් තියෙනවා. ඒ තමයි මහනුවර අසිරිය ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය පිළිබඳව අපි අනිවාර්යෙන් කතා කරන්න ඕනේ. මොකද ඊයේ රාත්‍රියේ පළවෙනි රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරුණා. ශ්‍රී දළදා කරඬුව රැගෙන යාමේ බාර දුර වගකීම මේ පාර පැවරිලා තියෙන්නේ කතරගම වාසනා ඇත් රජාට. ඉතින් ඒ ගැන අපි හැමෝම බලාගෙන හිටියා. ලස්සන වීඩියෝස් ෂෙයා වෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනේ ඉතින් ඊයේ දවසේ හරිම සුන්දර වැඩ ගොඩක් සිද්ධ වුණා දළදා මාලිගාව ආශ්‍රිතව. සාමාන්‍යයෙන් පළවෙනි රන්දෝලි පෙරහැරට කලින් අපේ ආදිවාසී ජනතාව ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් කැලේට ගිහිල්ලා හොයාගන්න මී පැණිවල අග්‍රඵලය දළදා වහන්සේට පූජා කරනවා. ඉතින් ඊයේ දවසේදී ඒ කටයුත්තත් සිද්ධ වුණා. මේ විදිහේ වැඩ ගොඩක් ඊයේ මහනුවර නගරයේ ශ්‍රී දළදා මාලිගාව ආශ්‍රිතව සිද්ධ වෙනවා. ඒ අතරේ අර පළවෙනි කුඹල් පෙරහැර දවසේ ඉඳන්ම පටන් ගත්ත තවත් වැඩ කටයුත්තක්. ඒ විදිහටම මේ අවසන් රන්දෝලි පෙරහැර දක්වාම පවත්වන්න ලින්ක් නැචුරල් ආයතනය කටයුතු කරගෙන ඉන්නවා. දන්නවනේ ඉතින් අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුණු ගමන් සාක්කුවේ පවා අපි ගාව තියෙන්නේ ලින්ක් සමහන්. ලින්ක් සමහන් ආරක්ෂාව දැන් මේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් කටයුතු කරන අපේ කලාකරුවන්ට ශිල්පීන්ට ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනය කටයුතු කරලා තියෙනවා. පින්නේ ගතිය තියෙනවා පොඩ්ඩක් රෑ වෙනකොට කොහොමත්. ඒ වගේම තමයි පාවහන්වත් පළඳින්නේ නැතුව මේ කිලෝමීටර් ගාන ඇවිදගෙන යන්නේ, නට නට යන්නේ, වැඩ ගොඩක් අස්සේ ඉන්නේ. එහෙම දැනෙනකොට ඇඟේ පටි මහන්සියක් දැනෙනවා. ඒ වගේම තමයි පොඩි දන්නේ ඉතින් තියෙනවනේ පොඩි ඇඟේ පතේ අමාරු වෙනවනේ ලාවට. එහෙම එනකොට දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව කොහොමත් තියෙනවා. ඒ වගේම තමයි සමහන් ආරක්ෂාව ඒ සියලුම කලාකරුවන් වෙනුවෙන් ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනය කටයුතු කරලා තියෙනවා. අවසන් රන්දෝලි පෙරහැර දක්වාම ලැබෙන මේ ආරක්ෂාව පිළිබඳව අනිවාර්යෙන් අපි ඔයාලට මතක් කරන්න ඕන. ඒ වගේම තමයි ඉතින් ඔයාටත් මතක් කරන්න හැම වෙලේම ළඟම තියාගන්න වටින දෙයක් තමයි ලින්ක් සමහන් කියලා කියන්නේ. අපි පටන් ගමු දේදුණු මාවත. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

മുഖത കിയാന്ന് ബമുത് കോപ്പിയേക്കാ ഉദയ വർഗോട്ട് വരുന്ന പുലുവാൻ ദവൽ നെത്തി വരുന്ന പുലുവാൻ ഹവാസ് വർഗോട്ട് വരുന്ന പുലുവാൻ ഓണിമ വിലാവക്ക് പടി പ്രബോധയാ കവാശായി നാം ദവസട്ട് ഹൊന്ത കോപ്പിയൊക്കെ രസബലനൊക്കെ തമയ്യക്കട്ട് ഹൊന്തമാവേശന്നു ഫ്രീലൻ കോപ്പിക്കാൻ തമായി വേട്ടമേ മതക്കറണ്ട അതന്നെ ദണ്ണിക്കാൻ കൽപ്പനാക്കല്ല വലന്നുകോ വീക്കണ്ടേ പൊട്ട കൊഹേ ഗിതറിട്ട് വില ഇന്തല ഇന്തല വില്ല ആയത്പാറ വെടട്ടിക്ക പട്ടങ്കാരണ അതെന്നെക്കോട്ട് പൊടി കമ്മലി കത്തിയാ ദനനവാ തമായി ഈട് ബസ് ദവാളുടെ ലഞ്ചൊക്കെ കത്തട്ട ബസ് പേക വിതറ പൊടി നിന്ത ദാണ്ട തീരുവാണാ ഹൊന്തായി കീല ദനനവാ തമായി ഹബൈ ഇതിങ് ഹേമായി കീല വെടപൊലേ ഇന്ന ഗമങ് ത്രിവിൽ പാക്കേ ഇന്ന ഗമങ് സലൂണ്ണേ ഇന്ന ഗമങ് ഒയേട്ടിക്ക കറകാന്ന ഹമ്പ വെണ്ണി നഹനേ ഒയാട് ඒ හින්දා තමයි මේ දැනෙන කම්මැලි ගතිය නිදිමත ගතිය නැති කරගන්න හොඳ කෝපි එකක රස බලන්න කියලා ඔයාලට මතක් කරන්න. ලංකාවේ අපේම ස්වභාවික කෝපියට වලින් නිෂ්පාදනය වෙන කෝපි ගැන මුළු ලෝකෙම හැගහගනි. මුළු ලෝකෙම දන්නවා මේ කෝපි වල රස සුවඳ එක්ක ඒගොල්ලන්ගේ මුළු දවසම ප්‍රබෝධමත් වෙනවා කියලා. ශ්‍රීලං කෝපි නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ අපේම කෝපියට වලින් විතරමයි. ගහන්දර කෝපි එකක් ගන්නකොට ඔයාට හම්බ වෙන්න බලාපොරොත්තු වෙන සුවඳ රසය ඒ විදිහටම ඔයාට ෆ්‍රීලන් කෝපි එකත් එක්ක හම්බ වෙනවා. කඩේට ගිහිල්ලා කෝපි පැකට් එකක් ඉල්ලනකොට නිකම්ම කෝපි කියලා ඉල්ලන්නේ නැතුව නම කියලා ඉල්ලන්න ෆ්‍රීලන් කෝපි පැකට් එකක්ම දෙන්න කියලා. ඒ වගේම තමයි ලංකාවේ පළවෙනි වතාවට සිද්ධ වෙන වැඩක් මේ දවස්වල සිද්ධ වෙනවා කියලා දැන් ඔයා දන්නවනේ. ඒ තමයි මොබයිල් ෂෝරූම් කියන කන්සෙප්ට් එක මේ දවස්වල ඔයාට දකින්න බලන්න අවස්ථාව හම්බ වෙනවා. ඉස්සර තමයි ගෙදරට මොනවා හරි දෙයක් ගන්න අවශ්‍ය වුණාමට පස්සේ කඩවල් ගානේ ෂෝරූම් ගානේ රස්තියාදු වෙන්න සිද්ධ වුණා. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ෂෝරූම් එක ඔයාව හොයාගෙන ඔයාගේ නගරයට එනවා. අද දවස අගෝස්තු මාසේ 24 වෙනිදානේ. අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක අරගෙන ඒ කණ්ඩායම ගිහිල්ලා ඉන්නේ පදිය තලාව නගරයට මේ වෙනකොට. හවස් වෙනකොට මහා වේ පැතර යන්න තමයි සූදානම් ඉන්නේ. දැන් ඉතින් ඔයාගේ ගෙදර හදනවා නම් අලුත් වැඩියා කරනවා නම් ඒ වෙනුවෙන් ටයිල්ස් අරගන්න හොඳම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. දැන් අපි දන්නවනේ අපි හැමෝම ලංකාවේදී ටයිල්ස් අරගන්නවා නම් ලෝකෙම නම්බර් 1 ක්වොලිටි එකට හැදෙන ප්‍රොඩක්ට් එකක් තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ලස්සන ඩිසයින්ස් වලට ඒ වගේම තමයි කල් පැවැත්ම මේ හැම දෙම ගානට තියෙන ලංකා ටයිල්ස් වසර මැද වාසියෙක් ඔයාට 140ක් දක්වා වට්ටම් ලබා දෙන ලංකා ටයිල්ස් ආයතනයේ සූදානම් ඉන්නේ. ඔයාගේ නගරයට එන ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගොඩ වුණාට පස්සේ ඔයාගේ ගෙදරට ඔයාගේ බාත්รูම් එකට ඔයාගේ බෙඩ්රූම් එකට ඔයාගේ ලිවින් ඒරියා එකට ගැලපෙනම ටයිල් වර්ග ටික තෝරගන්න පුළුවන්. බාත්වයා ෆිටින්ග්ස් ටික තෝරගන්න පුළුවන්. අල්ලල කරලා බලලා පාට බලලා පොඩ්ඩක් කිරේලියට අල්ලල බලලා ඔය හැම දෙයක්ම කරගන්න අවස්ථාව හම්බ වෙනවා. වගේම තමයි මං අර කියපු 140ක් දක්වා ලැබෙන වට්ටම් ඔයාට මේ මොබයිල් ෂෝරූම් එකිනුත් ලබා ගන්න පුළුවන්. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන ඔයාට ලබා ගන්න අවශ්‍ය විස්තර ලබා ගන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ගොඩ වෙන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ලංකා ටයිල්ස් හැද කරයි චමත්කාරයේ සොඳුරු නවාතෙන්. සින්දුවට යන්න කලින් මම ටග් ගාලා එකතු කරගන්නම් අපේ ධනුෂ්ක මල්ලිව. ධනුෂ්ක මල්ලි පානදුරේ ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. ඊට පස්සේ කාවින්ද කියලාත් මැසේජ් එකක් දාලා තිනවා යාම. එයාගේ නම ධනුෂ්ක කාවින්දද දන්නේ. දෙදෙනු මාවතට අපිත් එකතු වෙනවා කියලා මහරගම දුලානි අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. මකුල්ලොලුව රංජිත් දිසානායක අයියා ඉන්නවා. ඒ වගේම තමයි බෝකුන්දර නිවන්තිරිය දේවින්‍යා ෆැෂන් එකේ අපේ දීප්ති අක්කා. ඉනෝෂ් සර් ඉන්නවා. අනුෂා ලලිතා මානෙල් ලමන්දි නදීෂමිස්. ඒ වගේම තමයි මංගලි ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගන්න කියන. ඊළඟට යන්න හදන්නේ රත්නපුරේ ගල්ලෑල්ලට ගිහිල්ලා අපි සශි මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා අම්මා චිත්‍රා, තාත්තා බුතේජු, අයියා රොමේෂ්, ඒ වගේම තමයි මහත්තයා චමීර, පුතා ශාක්‍ය ඇතුළු කට්ටිය. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ ඊජි අනුරායිය පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපිට කතා කරා. මොරටුවේ සුජානි තන් චන්දිමා සින්දුවක් දෙන්න බැරිද කියලා අහලා තියෙනවා. කවදාවත් මං ඕගොල්ලන්ට බෑ කියලා තියනවද කියලා නිකමට කල්පනා කරලා බලන්න. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
3: ඒත් ලොකු කරලා නේද?
2: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: වේලාව 10යි විනාඩි 25යි.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
7: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
6: අම්මට ඒකත් ඇහුණා.
7: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
9: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
11: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
12: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම්. හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
14: ඉතින් Frames අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
15: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුණේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
16: ලංකා විහදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
17: මේ හස්බන්ඩ්
18: මොකද වයිෆ්?
17: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
18: හරි.
17: ඒකට මමයි තව ගෑල් ළමයි කියු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
18: වෙන කාටද වයිෆ්? ඔයාට.
17: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
19: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 10:28. සූදානම් වෙන්න. අපි මේ සින්දුවෙන් පස්සේ ලෑස්ති. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරන්න. යන Net FM Facebook fan page එකට මුලින්ම කරන්න ඕනි දේ තමයි Net FM Facebook fan page එක follow කරන එක. ඊට පස්සේ අපේ Facebook fan page එකේ මම දාලා තියෙන post එක share කරලා ඒකට comment කරන්න. හොඳම ජොලිම ක්‍රියේටිව්ම කමෙන්ට් එක දාන කෙනෙක්ව මම ලෑස්ති ගේම් එකට සම්බන්ධ කරගන්න. ඒ වගේම තමයි කෝල් කරන්න, WhatsApp messages එවන්න. මේ සින්දුව විනාඩි 4ක් තියෙනවා. විනාඩි 4 ඇතුලේ ඔය දේවල් කරෝතින් ඔයාට ඊළඟට ගේම් එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඒ අතරේ මතක් කරන්න ඕනි, සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. දැන් ඉතින් කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා කියලා කියන්නේ අපේම කෙනෙක් වගේ කෙනෙක්නේ. අසනීප වුණාට පස්සේ, ඔය සුව කරන්න බෑ කියන රෝගයක් හැදුනට පස්සේ මානසිකව වැටෙන්නේ නැතුව කරන්න ඕනේ පළවෙනිම දේ තමයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන එක. මොකද කමල් බන්දුල වීරපිරුම වෙදමහත්තයා ගාව ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව කරන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා. క్యాన్సర్స్ వెన్న పులువాంగ్, స్నాయు రోగ వెన్న పులువాంగ్, గ్యాస్ట్రైటిస్ వెన్న పులువాంగ్, వకుగడు రోగ వెన్న పులువాంగ్, దియవెడియా వెన్న పులువాంగ్, చర్మ రోగ వెన్న పులువాంగ్, అంగే పతే అమారు వెన్న పులువాంగ్. ృతాయి కథా కరణి అంబైక తమై బిందుయి హత్య హెత్తే హతాయి తున్సియై నమసియ హతలిహ హరి బిందుయి హత్య హెత్తే తునై దెసియ హెత్తే తునై పంసియ హతలిహ హరి රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව ඔයාට මතක් කරන්න ඕනේ. හානිකර මද්‍රව්‍යයන්ගෙන් මුළු රටම ගලවා ගන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපි මේක වගකීමක් කරගෙන ඔයාට මතක් කරන්න ඕනි පණිවිඩයක්. මොකද හානිකර මද්‍රව්‍යයන් හන්දා සමාජයට සිද්ධ වෙන අයහපත ගැන නිරන්තරයෙන් අපිට ප්‍රවෘත්ති අහන්න ලැබෙනවනි. ගොඩාක් වෙලාවට අපේ ආදරණීය තරුණ පරපුරේ කට්ටිය මේ දේවල් වලට ඇබ්බැහි වීමත් එක්ක මුළු අනාගතයම නාස්ති කරගන්නවා. නිකන් හිතලා බලන්නකෝ, රටට එකතු වෙන්න තියෙන ශ්‍රම බලකායේ කට්ටිය තමයි මේ මොකක් හරි හානිකර මද්‍රව්‍යයක් හන්ද නිකම්ම විනාශ වෙලා යන. රටේ දිනිනුනට කොයි තරම් බාධාවක්ද බලන්නකෝ හානිකර මද්‍රව්‍ය. ආදරණීය අම්මලා තාත්තලාටත් මතක් කරන්න තියෙන්නේ, පුංචි දුවලා පුතාලා, දුවලා පුතාලා කියලා ભેදයක් නැහැ. දැන් හැමෝම මේ විදිහටම මේ දේවල් වලට ඇබ්බැහි වෙනවා. මොනා හරි යාළුවෙක් දෙන දෙයක් ඒ විදිහට පාවිච්චි කරලා ගෙදරට ආවොතින් එහෙම අනිවාර්යෙන් ඒගොල්ලන්ට ඒ දේවල් වලින් මුදවා ගන්න කටයුතු කරා. ఉపదేశన సేవావన్ తీనవా ఏ వగేమ తమై ప్రతికార తీనవా అడుగాని జాబ్ ఎకక్వత్ హంబ వెన్నే యాని హానికర మద్రవ్యేకట ఓయా హెబ్బెహి వెలా ఇన్నవ కిలా దనగత్తోతి అధ్యాపనే సంపూర్ణేమ కడాగిన వెటన ఆర్థిక తత్వయ గన్నమ దయక్ నతి వెనో ఏ హింద తమై వాట మతక్ కరన్నే హానికర మద్రవ్యన్ గిన్ వెలకెన్న కియన పనివిడయ මේ සින්දුව චංචල රේඛා චිත්‍රපටයේ සින්දුවක්. මං අර හැම වෙලේම සින්දු ගැන මතක් කරනකොට චිත්‍රපටයේ නම ගැන මතක් කරන්නේ අපේ වලස්මුල්ලේ සිනමා ශාලාව ඉඳන් අපිව අහගෙන ඉන්න ත්‍රිවිල් පාකකේ වීරය අයියා ඉන්නේ. එයා තමයි මට ඔය පිස්සුව හැදුවේ. ධර්මේ අයියායි බණ්ඩාර අයියායි එකතු කරගන්නවා මේ අහන්න යන සින්දුවට. ඒ වගේම තමයි WhatsApp එකේ ඉන්න කට්ටියක් ටග් ගාලා එකතු කරගන්නම්. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, පුංචි පුතා තේජාවෝර් සමග භාග්‍ය අවිෂ්ක එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ දුම්බර ලලිත් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ දොදොල් කඩේ සෙට් එක හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් අහගෙන ඉන්නවා කියලා ශානක මැසේජ් එකක් දාලා තියෙනවා. තාත්තා කැමැතිම සින්දුව දෙන්න කියලා තියෙනවා. රයිට්, ඒක දෙන්න, ට්‍රයි එකක් දෙන්න. ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා සෙට් එකම එකතු කරගන්නවා.

0: වෙලාව 10යි විනාඩි 37යි. අපි සුපුරුදු විදිහට අකුරෙන් අකුර තරංග වටය මේ සතියේත් ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. කෝල්ස් ගොඩාක් ආවා, WhatsApp messages උත් ගොඩාක් ආවා. ඒ වගේම තමයි Facebook fan page එකේ අපි දාලා තියෙන post එකටත් සෑහෙන comments ගොඩාක් ඇවිල්ලා තිබුණා. ඒ අතරින් කෙනෙක්ව තෝරගත්තා ඉතින් තරගයට සම්බන්ධ කරගන්න බොහොම අමාරුයි. යතර මතක් කරන්න ඕනි, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලිය දෙවෙනි ටෙස්ට් තරඟයේ දෙවෙනි දවස තමයි අද. මේ වෙනකොට ඉන්දියා කණ්ඩායම කඩුලු 6ක් දැවි ලකුණු තත්වයේ ලකුණු 332යි, රිෂාබ් පාන්ට් ලකුණු 17යි, දුරව් ජුරෙල් ලකුණු 22යි. බලමු දවස ඉවර වෙනකොට තත්වය කොහොම වෙයිද කියලා. හරි, තරංගයට යන්න හදන්නේ. අකුරෙන් අකුර තරංග වටේ අකුරු එක වචන ගලපලා අභියෝග කරන්න ඇවිල්ලා තියෙන්නේ මීගහ තැන්නේ සිට මලීෂා. අයුබෝවන් මලීෂා, සුබ උදෑසනක් වේවා.
1: අයුබෝවන් සුබ උදෑසනක්.
0: ඉතින් මලීෂා, මොකද වෙන්නේ? එහෙනම් ඉතින් තව මොනා වෙන්නද නේද? දැන් මලීෂා මෙහෙමයි, දැන් ඔය පහුගිය සතියේ සිද්ධ වෙච්ච දේවල් එක්ක පහුගිය සතියේ වැඩිම වචන ප්‍රමාණයක් කියලා තිබිච්ච කෙනාව මම කෙලීම මේ සතියට අරගෙන ආවා. ඒ තමයි අපිට කඩවත ඉඳන් කතා කරලා වචන 50ක අභියෝගයක් තප්පර 30 ඇතුලේ දීලා තියෙන දුල්ලානි නෙවෙයි රේණුකා. රේණුකාගේ අභියෝගයේ වචන 50ක අභියෝගය මේ වෙනකොටත් ඔයාට බලංගුයි. අපි බලමු අද දවසේ කොහොම වෙයිද කියලා. තරංගය ගැන දන්නවද? හරි, මම කෝකටත් කියන්න. මම අකුරක් කියනවා. ඒ අකුරෙන් වචනයක් පටන් අරන් ඊට පස්සේ හැම වචනකම අවසාන අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට තප්පර 30ක කාලය ඇතුලේ කියාගෙන කියාගෙන කියාගෙන යන්න දෙන්නේ. ඒ වගේම තමයි නීති රීති විදිහට එකම වචනේ දෙපාරක් කියන්න බෑ, අකුරු දෙකේ වචන කියන්න බෑ. සහර වචන දෙක ගන්න එකට එකතු වෙච්ච වචන තියෙන ඔය මල්වත්ත, ඊට පස්සේ තවම නද තයි පාටිය, ඒ වගේ වචන කියන්න බෑ. පැහැදිලිද? හරි, අද දවසේ ඔයාට මන් ලබා දෙන අකුර, වාසනාවන්ත අකුර මොකක්ද කියලා තමයි මං ඔයාට කියන්න හදන්නේ. මනස කියලා වචනයක් අහලා තියෙනවද?
1: ඔව්.
0: ඒකේ අන්තිම අකුර මොකද්ද?
1: ස.
0: අන්න හරි, ඒක තමයි දෙන්න ඔයාට අකුර. ලෑස්තිද ගේම් එකට?
1: ලෑස්ති.
0: හරි, අපි යමු මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: සමත්තරණේ යහන නලාව වංගෙඩි අටදොලවත්ත සම්මෙට්ට මාලිගා වහලේ යමුනා නාවලකන්ද දිමියා යකඩේ යතුරු රම්කන් නාදේ යකදුරා රත්මල් අනුව වාසනාව වාහනේ යක්ෂණී නාසය යොදුන නිකවැරටිය යගදා වදුරා රංගන නිවස සල්ලි ලියතමරා රසකින දහනේ යොනාල් ලංකාව වැරැද්ද දළඹුවා වටය යුවතිය යශෝදරා රාත්‍රියේ යත්ත තරුව වලහා හදවත තහනම මල්ලී ලස්සන නළුවා වාද්‍ය වාසන ලෝකයේ යහපත් තොරතුරු රංගදර රත්නපුර රණිල ලීලාවතී තත්පර රංකුබලා ලියනවා වාපිත් අවලම් මදටි යගිරල ලෝකාන්තී යාපහුව
0: වත්තල රත්මලන්න පුදුම කියවිල්ලන්න මේක. ගෙදර හස්බන්ඩ් එහෙම කියන්නේ නැද්ද ඔච්චර කියවන්න එපා කියලා?
1: කියනවා.
0: හරි, මේ රත්මල් කියන මේ වචන දෙකක එකතු වන්නේ. හරි, මං හෙට ගණන් කරගෙන ඉන්නම් කීයක් හරියටම කිව්වද කියලා. සින්දුවට යන්න කලින් කාවද සින්දුවට එකතු කරගන්න කියලා කියන්නකො.
1: මේ වෙලාවේ නම් ඉන්නේ චූටි පුතාලා දෙන්න, එක්කෙනෙක් දිහස් අනිත් එක්කෙනා පන්සිලු.
0: ආහා, කට්ටියම එකතු කරගමු.
1: හරි,
0: බොහොම ස්තුතියි. දිගටම නෙත අහගෙන ඉන්න.
1: හරි, බොහොම ස්තුතියි.

0: FM anu hatırı da şumata Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ ඉතිරිය වැඩි කරන ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝතරය දැන් මාසික වාර්ගික රුපියල් 26.10 සිට ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත.
2: වේලාව 10යි විනාඩි 44යි.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: ඔබව ඉදිරියෙන් තබන SLT මොබිටෙල් ශ්‍රී ලංකාවේ අංක එකේ හොඳම ජංගම දුරකථන ජාලය ලෙස ඕක්ලාස් සම්මානයෙන් පෙතුම් ලබයි. SLT මොබිටෙල් සමගින් වේගවත් සහ පුළුල්තම ආවරණය ඔබත් අත්විඳින්න.
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
6: යුත් එකෙන් ඔයාගේ ෆියුචෙකට ප්ලස් පොයින්ට් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත්තකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම.
7: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
9: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540.
10: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිරවෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන.
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස හතර වෙනකල්
12: ගින්දර හැන්දෑව විජානු ජානු.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්?
13: මම ආව එක්කගෙන යනවා ලෝකෙ රසම කෑම තියෙන හොටෙල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
14: ඩිනර් එක රෑනේ.
13: අදත් වැරද්දුවනේ. ලෝකෙ රසම කෑම තියෙන නේද? ලෝකෙ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන පොල්.
15: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
14: දැන් අපි ඔච්චර පවුල් ප්‍රශ්න නැතුව දේ දුනු මාවත අහන්න කියලා

0: ගෙදර පොඩ්ඩක් අවුල් වෙලා වගේ නම් තියෙන්නේ ඉතින් මේ දවස්වල. බාත්රූම් එකට ගියාට පස්සේ ටයිල් ටික ගෙවිලා වගේ නම්. ඊට පස්සේ බෙඩ්රූම් එකේ සාලේ ඊට පස්සේ අර එළියේ තියෙන හරියේ ඔක්කොගේම ටයිල් ටික නිකන් සවුත්තු වෙලා වගේ ගිහිල්ලා නම් ප්‍රශ්න ඇති වෙනවා තමයි. එහෙනම් ඉතින් මේ ප්‍රශ්න වලට හොඳම විසඳුමක් හොයාගන්න හොඳම කාලේ තමයි මේ කාලේ. මොකද ලංකා ටයිල්ස් වෙතින් 140ක් දක්වා ඔයාට වට්ටම් ලැබෙනවා. ඒ විතරකුත් නෙවෙයිනේ ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාව හොයාගෙන වාගේ ගමට නගරයටම එනවා. අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකේ ටීම් එක ඉන්නේ පදිය තලාව නගරේ. උදේවරුේ තමයි මෙතන ඉන්නේ. අවස් වෙනකොට ඒගොල්ලෝ මහා වේ පැත්තට යනවා. යන්න කලින් අල්ලගත්ත අපේ ඉෂාන්ව. ආයුබෝවන් ඉෂාන්, සුබ උදෑසනක්.
1: ටයිල් එක කල්ලන්න පුළුවන් තැනට මේ හැමදේම අරගෙන තමයි ලංකා ටයිල් ඔන්න අපි නගරෙන් නගරයට තින අර මේ දිනවල තමයි හොඳම කාලේ නේද තනිය ගෙදරට ටයිල් ටික
0: අල්ලන්න හොඳ
1: අපි දන්නවා දනිය ඉතින් මේ අර කතා කරන වගේම ලොකු පිරිවැයක් විදමත් දරනවානේ ටයිල් වාස්තුව උපාංග වලට ඉතින් අපි මතක් කරනවානේ 140ක් දක්වාම ඩිස්කවුන්ට් හිමි වෙනවා තෝරාගත් ටයිල් වාස්තුව උපාංග වලට නෙමෙයි කොලෝමා වාස්තුව උපාංග වලට වසර 25ක් දක්වා වගකීමක් දෙනවා දනිය හිතන්න වසර 25ක් වගකීමක් දෙනවා නම් මේ ක්වොලිටිය ගැන හිතන්න කොහේද වසර 25ක වගකීමක් දෙනවා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි ඉතින් අන්නේ වගේ වගකීමක් ඔබට ලැබෙන අවස්ථාවක් ඉතින් අපි ඔබට මතක් කරන මේ අවස්ථාව නම් මගේ හැර ගන්න එපා ඉතින් අපි ඔබට කියන්නේ අද දවසේ අපි ඉන්නවා පතිය තලාව ඊටවත් හවස් කාලේ මහවි හෙට දවසේ ඉන්නවා මඩකලපු ආදරණීය නගරකෙම හෙටවත් ඉන්නවා කල්මොනේ නගරයේ ඉතින් මේ ලංකාවේ ප්‍රථම වතාවට තමයි මොබයිල් චෝරිම කරගෙන එපේ 95.94 කවදත් අලුත් කාගෙත් නේ ඔන්න නගරෙන් නගරයට මේ වටිනාකම අරගෙන යන ඉතින් අපි ඔබට කියන සැප්තැම්බර් 30 දක්වා මේ වටිනාකම බලංග වෙනවා ඉතින් මේ කියන නගරයට විතරක් නෙවෙයි ජනි මේ වටිනාකම ලැබෙන්නේ ඉතින් අපි කියන ලංකා පුරාම තියෙන ලංකා ටයිල් ෂෝරූම් වෙන්න පුළුවන් නැත්නම් බලයලත් අලෙවි නියෝජිත මධ්‍යස්ථානයකට යන්න පුළුවන් ගිහලා ඔන්න මේ ඩිස්කවුන්ට් එක මේ වාසිය මේ වට්ටම මේ දිනවල අරගන්න පුළුවන් මොකද මේක නම් මගේ හැරගන්න එපා මොකද අපි දන්නවා ලංකා ටයිල් කියලා කියන්නේ වසර මැද සේල් හැමදාම ලැබෙන ඒ වගේම මේ ඩිස්කවුන්ට් එකත් හැමදාම ලැබෙන දෙයක් නෙවෙයි ඉතින් අපි ඔබට කියන්නේ ආරාධනා කර මේ වටිනාකමත් එක්ක එකතු වෙන්න සමාජ හිතකාමී ආයතනයක් පරිසර හිතකාමී ආයතනයක් බවට SLS සහතික වලින් පවා සහතික කළ තියෙන වසර 50 ඉතිහාසයක් තියෙන සුන්දර ආයතනයක් පාරිභෝගික විශ්වාසයක් වටිනාකමක් හිමි කරගත්තු ආයතනය තමයි ලංකා ටයිල් කියලා කියන රමණීය ජීවන රටාවට වටිනාකමක් එකතු කරගන්න අපි මතක් කරනවා මේ වටිනාකමත් එක්ක එකතු වෙන මග හැරගන්න එපා මේ ලැබෙන අවස්ථාව වෙන බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට
0: බොහොම ස්තුතියි ඉෂාන් විස්තර කියන්න මේ පැතරාවට ඒ අතරේ මතක් කරන්න ඕනි වාගේ ගෙදර මේ දවස්වල ඉන්න පොඩ්ඩට හොඳ අවස්ථාවක් හම්බ වෙලා තියෙනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සංවිධානය කරන NSB පාට පාට හපන්කම් චිත්‍ර තරඟයත් එක්ක දැන් ලංකාව පුරාම මේ දවස්වල ඉන්න අපේ පුංචි දුවලා පුතාලා හැමෝම නිවාඩු පාඩුවේ ගෙදරට වෙලානේ ඉන්නේ. ඉතින් ඉස්කෝලේ ප්‍රයිවට් ස්කූල් එකක් වුණත් රජයේ පාසලක් වුණත් ඕගලන්ට මේ චිත්‍රතරගයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි මේ තරඟය මෙවර පැවැත්වෙන්නේ. නිකමට කල්පනා කරලා බලන්නකෝ ඉතින් අපි අද කරන පුංචි ඉතිරියක් හෙට දවසේදී සෑහෙන ලොකු ඉතිරියක් බවට පත් වෙනවානේ. කාණ්ඩ 4ක් යටතේ එක ශ්‍රේණියේ ඉඳන් 13 වසර වෙනකන් සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ තරගයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් ඔයාගේ චිත්‍ර බාර දෙන්න වෙනවා. වැඩි විස්තර දැනගන්න ඔයාලා ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට යන්න පුළුවන්. NSB බැංකු ශාඛාවකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් www.nsb.lk වෙබ් අඩවියට පිවිසලා වැඩි විස්තර දැනගන්න වගේම අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. ඊළඟ පැයට යන්න කලින් බොහොම ඉක්මනට මම WhatsApp messages කීපයක් කියවන්න හදන්නේ. මම යන්න හදන්නේ මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකට ගොඩ වෙලා එන්න. අපේ සෝමතිලක අයියායි ආදිත්‍ය මල්ලි මේ වෙලාවේ සද්දෙරම අපි වහගෙන ඉන්නවා කියලා message එකක් දාලා තියෙනවා. Hello, good morning. අපිවත් සින්දුවකට එකතු කරගන්න ජනි හේම කියලා message එකක් දාලා තිනවා කෙනෙක් නමක් ගමක් නැහැ නේ. ඒක හාලියල ගලවුඩ 1290 උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. මම එකතු කරගන්නම් බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත අයියා, කේෂාන් මල්ලි, ඊට පස්සේ හිරු තරු ස්ටෝස් එකේ ඉන්නවා මම විමලාවති, වයිෆ් ඉන්නවා නිසංසලා, තරුන්දි එරෙන්දි දුවල දෙන්නාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් අපි සින්දුවට යමු. ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු. Facebook fan page එක follow කරලා තියාගන්න. තව පුංචි වෙලාවකින් මම Facebook live එකක් එනවා.

0: ஜனி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத FM அனுபா FM அனுஹதராய் தஷும அதா நே FM
1: ஹதரோக ஸ்நாயு ரோக ஆத்ரைடிஸ் ஸதுலு ஒப்பிட திபின ஓ நேம ரோகයක් நிட்டாவට சுவ කරගන්න சிவனගල கமல் பந்துட வேத பහතා හමුවන්න 0773 273 540
2: Siloam Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 011 437 1250
3: මට උන වගේ සේන
4: ලින් පස් පංගුව බමු
5: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
3: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි මට උන වගේ සේන
5: ලින් පස් පංගුව බමු
6: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
3: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
7: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
8: කොල්ල කෙල්ල කොට

0: පාටිකල තරයි මණ්ඩලය.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය එක ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ භාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
3: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
4: Damro වසර මැද sale. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
5: ඇයි සුගර් කියලා මූණෙල්ල කළ සෙවනකල මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0547 31 33 540.
6: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
7: හොට්ස්පොට් අයියේ
6: ඩේටා නෑ යන්නේ
7: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ. නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
8: ඒයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
9: Neither ready for this war.
10: Squash the battle of Hitler's Nazi Congress comes to an end.
11: Gather on a day of profound joy and soaring hope.
12: The day a planet stops for a game.
13: Net FM. Algo Town.
14: Brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
16: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
4: Damro Vasara Meda Sale Nidana Kamara Kattala Sadaha Vishesha Vattam Sieluma Damro Pradarshanagara Valin
17: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
18: ක්වොලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
19: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
13: Net FM Algo Town.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
10: ඕනේ නම් මේක කලින් දණන් හිටියානම් අතන මෙතන රස්තියදු වෙන්නේ නැහැ.
7: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: දැන් වේලාව 11:00.

0: රටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වෙන්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මලසිරුර මහියංගණය මාපාකඩවැව ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා. මහියංගණය පොලිසිය පැවසුවේ එම ප්‍රදේශයේ කැලෑපද ප්‍රදේශයක තිබී ඔහුගේ මලසිරුර සොයාගත් බවයි. එම විශේෂඥ වෛද්‍යවරයාගේ මෝටර රථය පළමුවෙන් සොයාගැනුණා. ඒ අනුව මෝටර රථය නවතා තිබූ ස්ථානයේ සිට මීටර් 800ක් පමණ දුරින් වූ කැලෑපද ප්‍රදේශයක තිබී ඔහුගේ මලසිරුර සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. 49 හැවිරිදිවියේ පසු එම නිර්වෙන්දන විශේෂඥ වෛද්‍යවරයා නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණය පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: The truth people trust. FM Anupaha, FM Anuhatarai Dashma Atta, Net FM.
4: De Dunumavata. Brought to you by
5: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesama Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
6: හෘදරෝග, ස්නායුරෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
8: මොකද රංගාමේ අතපය වකුට කරගෙන
9: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
8: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
10: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
11: ජනි එක දේ දුනුමාවත. දේ

වෙලාව 11යි විනාඩි 8යි. අපි අවිල්ලා තියන්නේ තෑගි පරුණු ෆන්නේ දිරුණු නෙත් FM දේදුණු මාවතේ. අද දවසේ දෙවෙනි පැයේ වැඩ කටයුතු ආරම්භ කරන්න. සත්‍ය බොහොම කටුකයි කියලා කියන්නේ මම ඉතින් මේ වෙලාවේ මැච් එක බලාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ටෙස්ට් තරඟයේ දෙවැනි දවස අද දෙවැනි ටෙස්ට් තරඟයේ දෙවැනි දවස තමයි අද. මේ වෙනකොට රිෂා පාන්ට් සහ ද්‍රවිඩ් ජුරෙල් අතර ලකුණු 52ක සම්බන්ධතාවයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලකුණු 359ට විකට් 6 ඉන්දීය කණ්ඩායම. Facebook live එක ඇවිල්ලා තියෙන්නේ. එන්න net fm facebook fan page එකට දැන්නම කට්ටිය join වෙලා ඉන්නවා. ඒ කට්ටියත් එක්ක මම ඉතින් hina වෙවි කතා කර කර හිටියේ. ඔයගොල්ලොත් එන්න net fm facebook fan page එකට live එකට ඇවිල්ලා තියෙන්නේ. live එක පුළුවන් තරම් share කරලා පුළුවන් තරම් comment කරන අයට තමයි අද දවසේදී අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න හම්බ වෙන අකුරෙන් අකුර තරඟ වටයත් එක්ක මේ පැයේදී එකතු වෙන්න අවස්ථාව හම්බ වෙන. ඒතරේ මතක් කරන්න ඕනි මේ පැයේ වැඩ ටික පටන් ගන්න කලින් අපිව අහගෙන ඉන්න කට්ටියව. ඒ අතරේ ඒ අයව මතක් කරන්නත් කලින් මුලින්ම මතක් කරන්න අවශ්‍ය දේ තමයි ලින්ක් සමහන් මේ දවස්වල කරන සුවිශේෂී කටයුත්ත පිළිබඳව. අපි වහනුවර දළදා පෙරහැර පිළිබඳව බොහොම භක්තියෙන් මේ දවස්වල කතා කරන්නේ. ඊයේ දවසේදී තමයි රන්දෝලි පෙරහැර ආරම්භ වුණේ. ඊයේ පළවෙනි රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරා. ඉතින් මහා පෙරහැර පැවැත්වෙන කල්ම කුඹල් පෙරහැර ආරම්භ වූ දවසේ පටන්ම මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කලාකරුවන් ශිල්පීන් වෙනුවෙන් ලින්ක් සමහන් ආයතනයේ නොමිලේම වුන්ට සමහන් ආරක්ෂාව ලබා දෙනවා. ඉතින් මේ වැඩ කටයුත්ත කියලා කියන්නේ එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි. හරිම ගෞරවයෙන් පේ වෙලා කරන වැඩක් තමයි. දළදා මාලිගාවේ මේ පෙරහැර මංගල්‍යයත් එක්ක කලා කරුවන් විදිහට ශිල්පීන් විදිහට සම්බන්ධ වෙන කට්ටිය කරන්න. ඉතින් ඒගොල්ලන්ට ඒ දැනෙන මහන්සිය හැම දෙයක්ම නැති වෙලා යන දළදා හාමුදුරුවන්ගේ රැකවරණය පිහිට තියනවා වගේම තමයි අනිවාර්යයෙන්ම සමහන් ආරක්ෂාවත් ඔවුන් එක්ක ඉන්නවා කියන කතාව අපි මතක් කරන්න ඕනි. මොකද මේ වැඩේ හරිම හොඳ වැඩක් හන්ද තමයි මං ඔයාලට නිරන්තරයෙන් මතක් කරන්නේ. මොකද සාමාන්‍යයෙන් සෑහෙන මහන්සියක් වෙනවනේ. දැන් අපි ගිහිල්ලා ඉඳගෙන දෙපැත්තට වෙලා බලාගෙන හිටියට ඇත්තටම මේ වැඩ කටයුත්ත කරන නර්තන ශිල්පීන් වෙන්න පුළුවන් කලාකරුවෝ වෙන්න පුළුවන් ඒකේ අර ගෙනියන්නේ මේ මොනාද ගින්දර පන්දන් ඒ ගෙනියන අය පවා සෑහෙන මහන්සියක් දරනවානේ මේ වැඩ කටයුත්ත වෙනුවෙන්. අපි බලාගෙන හිටියට මේ මහන්සිය ඇත්තටම අපිට ඇඟට දැනෙන්නේ නැහැ. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් තමයි ලින්ක් ආයතනය ලින්ක් සමහන් ආරක්ෂාව වුණ වෙනුවෙන් ලබා දෙන්නේ. හරි, අපි සෙන්ටිගේට්ස් ලගේ සින්දුවක් අහන්න යන්න හදන්නේ. සින්දු අහන්න යන්න කලින් මතක් කරන්න ඕනි Facebook fan page එකට එන්න කියන කාරණාව. මේ වෙනකොට සෑහෙන දෙනෙක් Facebook fan page එකේ බලාගෙන ඉන්නවා. ශෂිනි කෝෂිකා ඉන්නවා, සඳුනි රත්නායක ඉන්නවා, ඒ වගේම තමයි අපේ එල් විටිගල සාජා අපි වහගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. මහේෂි සුභාෂිනි අපි වහගෙන ඉන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ දොම්පේ ඉඳන් දිලූෂා අපි වහගෙන ඉන්නවා කියලා කමෙන්ට් කරනවා. ඒ අතරේ අපේ ලලිත් ප්‍රියංකර අයියා දුම්බර ඉඳන් අපි බලාගෙන ඉන්නවා. අප්සරා ඉන්නවා, දිලිනි ගමගේ ඉන්නවා. ඊට පස්සේ මේ වගේ හුඟ දෙනෙක් ලයිව් එක බලාගෙන ඉන්නවා. මට ඇත්තටම කමෙන්ට්ස් හොයාගන්න බැරි තරම්. ගම්පොළ ඉඳන් කරුණාරත්න අයියා බලාගෙන ඉන්නවා. ඊ අතරේ WhatsApp messages ඉවලා තියෙන කට්ටිය මතක් කරන්නම්. මොකද මම මේ පැයේ වැඩි අවස්ථාව දෙන්නේ Facebook live එකේ ඉන්න කට්ටියට හන්දා. අග්ගාලා WhatsApp messages ඉවලා තියෙන කට්ටිය දිහා බලලා අපි live එකට යමු. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද බොලේ මේ මැසේජස් ගොඩාක් දාලා තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. අනුරාධපුරේ දුලංජලි එයා කියනවා චූටි පුතා සස්මිතවයි හස්බන්ඩ් ජගත්වයි ජනි ඔයාවයි එකතු කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි අපේ ගින්දර හැන්දෑවේ ජානුවත් මතක් කරන්න කියලා කියනවා. තංගල්ලේ අප්සරා සින්දුවක් ඉල්ලලා තියෙනවා. මං ට්‍රයි එකක් දෙන්න අනිවාර්යෙන්ම. වරකාගොඩ අනුර ගාමන්ටගේ සෙට් එකත් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා WhatsApp message එකක් දාලා තියෙනවා. සම්පත්, රුමේෂ්, නදී, ලක්ෂි, තමරා, සාමා, මලී, සමන්ති, දේවි, පූජා, කුමුදු කටියම එකතු කරගන්නවා. හයි හයි ජනි අයියේ, සුබ උදෑසනක් වේවා ඔයාට. මාත් පාඩම් වැඩ කරන ගමන් net fm දේදුණු මාවත අහගෙන ඉන්නේ. එහෙම කියලා අපිට message එක දාලා තියෙන්නේ හෙට්ටිමුල්ල ඉඳන් සෙනෝකිණන්ගේ. එයා කියනවා එකතු කරගන්න කියලා. එයාගේ පවුලේ සියලුම දෙනාවයි, එයාගේ යාළුව සියලුම දෙනාවයි. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. අපි සින්දු අහන්න යමු. ඒ අතරේ මතක් කරනවා එන්න net fm facebook fan page එකට. මම facebook live ඇවිල්ලා තියෙන්නේ. live එකේ වැඩ ගොඩක් ඔයගොල්ලන්ට තියෙනවා. live එක share කරන්න, පුළුවන් තරම් comment කරන්න. තව පුංචි වෙලාවකින්
අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයට කෙනෙක්ව මම තෝරගන්නේ මේ Facebook live එකෙන්.

වෙලාව 11යි විනාඩි 16යි. මේ වෙලාවේ net fm facebook fan page එකේ මම ඇවිල්ලා තියෙන live එක දිහා නිකමට බැලුවොතින් එහෙම මට ඇත්තටම මේ live එකේ ඉන්න කට්ටියගේ නම් කියාගන්නවත් බැරි වෙන තරමට facebook live එකට comment එනවා. අපි වැඩ කරන ගමන් live බලාගෙන ඉන්න කියලා කියනවා. රත්නපුරේ ඉඳන් කුමාර ගමගේ අපිව බලාගෙන ඉන්නවා කියලා comment එකක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ හොරණ ඉඳන් කට්ටියක් මට comment කරලා නම් ටිකක් දාලා තිබුණා. ඒ නම් ටික හොයාගන්න බෑනේ comment එක ගිහිල්ලා උඩටම. කටිය සෑහෙන ගේමක් දෙනවා ඉතින් හොඳයි. සුභාෂිනි බස්නායක අපිව මහියංගණේ ඉඳන් ලයිව් එකේ බලාගෙන ඉන්නවා. නිරංචි අඹගහ ගෙදර අපිට අඹ ගේනවා කියලා සෑහෙන කාලයකට කලින් පොරොන්දු වුණා. ඒ කාලේ අඹගහක් වැව්වනම් එහෙම දැන් ඒ අඹගහ පැල වෙලා ගෙඩිත් හැදිලා. ඊට පස්සේ අපේ ඉෂාරා කරුණාරත්න එයා ඉන්නවා බදුල්ල ඉඳන් අපිව බලාගෙන. සුජානි චන්දිමා ඉන්නවා මොරටුවේ ඉඳන්. සෑහෙන දෙනෙක් ඉන්නවා Facebook live එකේ. ඒගොල්ලෝ ගැන මතක් කරන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිවසින් එන රෝස්ටඩ් කරි පවුඩර් බෑකට් එක ගැන. එහෙම කිව්වම නේ දන්නේ. බැදපු තුන පහ කුඩු කියනකොට වඩා රෝස්ටඩ් කරි පවුඩර් කිව්වම අපිට තේරෙනවා. දැන් ඉතින් ගෙදරදි වාට අමුෙම්ම අමු තුන පහ ටික බැදලා රෝස්ටඩ් කරි පවුඩර් හදාගන්න බැදපු තුන පහ කුඩු හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණයෙන්ම ස්වභාවික අමුද්‍රව්‍ය විතරක් යොදාගෙන නිෂ්පාදනය කරපු ෆ්‍රීලන් ආයතනයේ යටතේ ඔයාට එන ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගියත් ඔයාට බොහොම ලේසියෙන් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ගැන මතක් කරනකොට මතක් කරන්න ඕනි සාමාන්‍යයෙන් අපි අමු තුන පහ කුඩු ටිකක් දාලා කෑම හදනකොට ඒ එන රසය වගේම තමයි තව වෙනස් රසයක් තමයි බැදපු තුන පහ කුඩු ටික දාලා කෑම එකක් හැදුවට පස්සේ එන්නේ. අපි කම්මැලි ගමඩ බැදපු තුන පහ කුඩු දාන්නේ නැහනේ ඔක අර බැදලෙව ගන්න ඕනි හන්ද. දැන් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්‍රීලන් බැදපු තුන පහ කුඩු එක ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගියත් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි තවත් දෙයක් තමයි ආයුර්වේද වෙදමැදුර පිළිබඳව සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතයි සඳුද අඟහරුවාදා ඊට පස්සේ පෝය දවස් සැරුනම ඉතිරි හැම දවසකම. විශේෂම දේ වෙන්නේ දැන් මෙතෙන්ට යනවනේ සමහර අපේ අම්මලා තාත්තලා හරියට ඇවිද ගන්නවත් දැරුව. හැබැයි එතනට ගියාට පස්සේ මාසයක් හමාරක් බෙහෙත් ටික හරියට කරාට පස්සේ හරිම හොඳින් සුවපත් වෙලා ඒගොල්ලන්ටවත් හිතා ගන්න බැරි වෙනවා ඒගොල්ලන්ට එහෙම ලෙඩක් තිබුණාද කියලා. ඒ තරමටම හොඳින් ඇවිදින්න කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක හන්ද තමයි අපි මතක් කරන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කියලා. කමල් බන්දුල වීරපිරම වෙදමහත්ය හම්බ වෙන්න කියලා යන්න කලින් වෙලාවක් වෙන් කරගන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි කතා කරන්න. Facebook live එක සෑහෙන්න කාර්ය බහුලයි. කට්ටිය කමෙන්ට් කරනවා මට අද සෑහෙන්න තරංගයක් තියේවි අනිවාර්යයෙන්ම මේ අකුරෙන් අකුර තරංග වටේට කාව හරි තෝරගන්න. කට්ටිය ඉන්නව ගොඩ දෙනෙක් මං ඉස්සරහදී අනිවාර්යෙන් නම් ටික මතක් කරන්න. Facebook live එක බලාගෙන ඉන්න කට්ටියගේ නම් ටික හොයාගන්නත් වෙනම ගේමක් දෙන්න සිද්ධ වෙනවා වට.

0: anu paha FM anu hatarai da jumata net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: වේලාව 11 විනාඩි 24යි
3: මෙල්ඩෝල් හිස රථය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
6: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773 523 535.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුණේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාස්පයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්
8: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
9: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
10: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්?
11: ඔයා ගැතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
12: මම ගන්නවා.
11: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
12: ඒත් ඉතින් මම සමාව ගන්න.
11: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
13: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
12: වෙලාවේ 11 විනාඩි 26යි. මං ඉතින් Facebook live එකට ඇලිලා ගැලිලා හිටියේ. ඒ තරමටම කට්ටිය Facebook live එකෙන් මගේ අවධානය දිනා ගන්නවා, කට්ටිය comment කරනවා, Facebook live එක share කරනවා. ඉතින් ඒ කට්ටිය එකතු කරගන්න ඕනි අනිවාර්යයෙන්ම. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනි දෙයක් තියෙනවා. දැන් මේ සින්දුව තියෙනවානේ, අපි HR ජෝතිපාල මහත්මයා දුලීකා චිත්‍රපටියට ගායනා කරපු සින්දුවක් අහන්න යන හදන්නේ. මේ සින්දුව යන අතරේදී ඔයාට අවස්ථාව තියෙනවා පුල්ලු වන් තරම් ඇවිල්ලා Facebook live එකේ comment කරලා, Facebook live එක share කරලා මගේ අවධානය දිනා ගන්න. මොකද මේ සින්දුවෙන් පස්සේ අපි ලෑස්ති අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. මේ වෙනකොට මේ සතිය ඔයාට ලැබිලා තියෙන අභියෝගයේ වචන 50යි. ඒ තමයි අපේ කඩවත ඉඳන් අපිට කතා කරපු රේණුකාගේ අභියෝගය. රේණුකාගේ අභියෝගයට අභියෝග වෙන්න සූදානම් නම් එන්නනෙත් FM Facebook fan page එකට පුළුවන් තරම් comment කරලා මගේ අවධානය දිනා ගන්න. රයිට්, අපි සින්දුවට යන්න කලින් මතක් කරන්න ඕනි දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරේ මුලින්ම ගාට මතක් කරන්න ඕනි දේ තමයි ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපේ පොඩ්ඩ වෙනුවෙන් සංවිධානය කරන පාට පාට හීන චිත්‍ර තරඟය, පාට පාට හපන්කම් චිත්‍ර තරඟය. ඉතින් ඒකත් එක්ක අපේ ප්‍රයිවට් ස්කූල් යන පුද්ගලික පාසල්වල, රජයේ පාසල්වල මේ හැම ඉස්කෝලෙකම ඉගෙන ගන්න එක වසරින්දන් 13 වසර වෙනකන් ඉන්න චූටි දුවල පුතාලා හැමෝටම මේ තරඟයත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව තියෙනවා. පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි ඔයාගේ චිත්‍ර අඳින්න තියෙන්නේ. ඔයාට තෙල් සායම් වෙන්න පුළුවන්, දිය සායම් වෙන්න පුළුවන්, පැස්ටල් වෙන්න පුළුවන්, ඕනිම මාධ්‍යයක් පාවිච්චි කරලා චිත්‍ර අඳින්න පුළුවන්. හැබැයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදාට කලින් චිත්‍ර බාර දෙන්න ඕනි. ඔයාට චිත්‍රය වන්න පුළුවන් අවසාන දවස වෙන්නේ සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. තව තියෙනවනේ ඉතින් දවස් 20ක් විතර තියෙනවනේ. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් NSB නිල වෙබ් අඩවියට ගිහිල්ලා www.nsb.lk වෙබ් අඩවියට ගිහිල්ලා ඔයාට අයදුම්පත ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ළඟම තියෙන ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවකට, සිංහලෙන් කිව්වොත් NSB බැංකු ශාඛාවකට යන්න වැඩි විස්තර ඔයාට දැනගන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි තවත් දේවල් තියෙනවා. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක පිළිබඳව මම ඔයාට මතක් කරන්න හදන්නේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක මේ දවස්වල ඔබේ නගරයට එනවා කියලා දැන් ඔයා දන්නවනේ. 40% දක්වා වට්ටම් හම්බ වෙනවා මේ දවස්වල ලංකා ටයිල්ස් සරහා ඔයා අරගන්න ටයිල්ස් වලට, බාත්වෙයා ෆිටින්ග්ස් වලට. අද දවසේදී ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකත් එක්ක අපේ කණ්ඩායම ඉන්නේ පදිය තලාව නගරයේ. මේ වෙනකොට තව පැය දෙකක් ඉඳලා ඒගොල්ලෝ මහවය නගරයට යන්න පිටත් වෙනවා. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙන්න, ඔයාගේ ගෙදරට ගැළපෙනම ටයිල් වර්ග තෝරගන්න, බාත්รูම් එකට ගැළපෙන බාත්รูම් ෆිටින්ග්ස් ටික තෝරගන්න, ඔයාට හම්බ වෙන හොඳ අවස්ථාවක් තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ඔයාගේ නගරයට එන අවස්ථාව. ඒ වගේම තමයි ඔයා ලංකාවේ කොතනක හිටියත් ලංකාවේ ඕනිම තැනක තියෙන ලංකා ටයිල්ස් ෂෝරූම් එකකට ගිහිල්ලා අලවි නියෝජිතයෙක් හම්බ වෙලා ලංකා ටයිල්ස් වසර මැද වාසිත් එක්ක මේ සුපිරි ටයිල්ස් වලට 40% දක්වා වට්ටම් ලබා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා. සිංදුවට යන්න හදන්නේ දැන් කරන්න තියෙන්නේ Net FM Facebook fan page එකට එන්න, පුළුවන් තරම් comment කරලා මගේ අවධානය දිනා ගන්න. සිංදුවෙන් පස්සේ game එකත් එක්ක හම්බ වෙමු.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 11 විනාඩි 34යි. මම ඕගලන්ට කලින් ඉඳන්ම මතක් කරා මට සෑහෙන්න අවධානය දෙන්න උනා කට්ටියට. මොකද ඒ තරමටම කට්ටිය Facebook live එකේ comment දාගෙන ගියා. පුදුම අමාරුවෙන් තමයි මම කෙනෙක්ව තෝරගත්තේ. ඇත්තටම කිව්වොත් comments ආපු ගාන වැඩි හන්ද comments ටික පොඩ්ඩක් කිර වෙලා මට සෑහෙන අමාරුවක වැටෙන්නුනා කෙනෙක්ව තෝරගන්න. Facebook live එක බලාගෙන හිටපු කට්ටිය දැක්ක වුණදී කොහොම හරි මේ වෙලාවේ අපිත් එක්ක තරංග කරන්න එකතු වෙලා ඉන්නේ මහියංගණයේ සිට අපිට කමෙන්ට් කරපු අපේ සුභා. මට මතක හැටියට සුභා දැන් සති ගානක ඉඳන් කමෙන්ට් කරලා try කරනවා ගේම් එකත් එක්ක එකතු වෙන්න. සුභා ආයුබෝවන්. සුභ උදෑසනක් වේවා. දවස් කීයක් විතර try කරාද?
1: ගොඩක්
0: දවස් ට්‍රයි කරා. මටත් මතකයි. හරි, මේ ගේම් එකට යන්න හදන. දැන් ගේම් එක ගැන විස්තර දන්නවද? දැන් දන්නවද සුභා? ඔයාට මේ වෙලාවේ අමාරුවේ දාන්න මම වැඩක් කරලා තියෙන්නේ. Facebook live එකේ ඉන්න කට්ටියට කියලා දිනවා අකුරක් කමෙන්ට් කරන්න කියලා. දැන් ඒගොල්ලෝ මුළු මේ සිංහල හෝඩියම තියෙන අකුරු ටික කමෙන්ට් කරගෙන යනවා. ඕගොල්ලෝ ඔයාව අමාරුයි දාන්න. හරිද? අපි බලමු ඔයාව අමාරුයි දාන්න පුළුවන් වෙයිද කියලා. හරි, තරංගය මෙන්න මෙහෙමයි සිද්ධ වෙන්නේ. මම ඔයාට අකුරක් කියනවා. ඒ අකුරෙන් ඔයාට වචනයක් පටන් අරගෙන හැම වචනෙකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට තප්පර 30ක් ඇතුළේ ඉස්සරහට කියාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔයා දන්නවනේ තරංගය ගැන නේද? එකම වචන දෙපාරක් කියන්න බෑ. ඒ වගේම තමයි අර වචන දෙක ගන්න එකට එකතු වෙච්ච වචන මල්වත්ත රත්මල් ඒ වගේ වචන කියන්න බෑ. ඊට පස්සේ අකුරු දෙකේ වචන කියන්න බෑ. පැහැදිලිද?
1: පැහැදිලි.
0: රයිට්. අපි එහෙනම් තරංගෙට යමුද?
1: හරි,
0: අපි හොයමු අකුරක් ඔයාට දෙන්න පුළුවන්. මේ වෙලාවේ වැඩිපුරම කමෙන්ට් දාලා තියෙන්නේ මොරටුව ඉඳන් අපිව බලාගෙන ඉන්න අපේ තිලිනි ගමගේ. හරිද? තිලිනි ගමගේ දීලා තියෙන අකුරක් තමයි මම ඔයාට දෙන්න හදන්නේ. තිලිනි ගමගේ නෙමෙයි, සෝරි, තිලිනි ෆර්නෑන්ඩෝ. තිලිනි ෆර්ඩිනෑන්ඩෝ තමයි මෙන්න මේ කමෙන්ට් එක දාලා තියෙන්නේ. ඔයාට මම දෙන අකුර තමයි කඩල කියන වචනේ දන්නව නේද?
1: කඩල.
0: ඔව්, ඒ වචනේ දන්නව නේද?
1: දන්නවා.
0: ඒ වචනේ මැද තියෙන අකුර මොකද්ද? අන්නේ අකුර දීලා ඔයාව අමාරුවේ දාන්න කියලා තිලිනි ෆර්ඩිනෑන්ඩෝ තමයි කමෙන්ට් කරලා තියෙන්නේ. මං ඉතින් එයාගේ අභියෝගය ඔයාට බාර දෙනවා. ලෑස්තිද? අපි යමු තරංගයට එකතු වෙන්න.
2: Your time starts now.
1: ඩක්කුව, වංගුව, වරකා, කපුටා, තකරම්, මානෙල්, ලස්සන, නයනා, නාමල්, ලහිරු, රුවනි, නිමල්, ලබු, ලස්සන.
0: කාලය අවසන්. මං අදත් ගණන් කරා. Facebook live එක චූට්ටක් පිටිපස්සට දාලා බැලුවොතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා වචන කීයක් කිව්වද කියලා. සුභා, බොහොම ස්තුතියි. සුභා, සම්බන්ධ වුණාට මේ සින්දුවට යන්න කවද එකතු කරගන්නේ?
1: මම මෙලාවේ මහියංගනේ ඉන්න මගේ අම්මා කරුණාවති, නංගි, මල්ලි, ගෙදර පවුලේ සියලු දෙනාව සින්දුවට එකතු වුණා. ඒ වගේම ඔයාලත් එකතු කරගන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ හිටපු සියලු දෙනාත් එකතු කරගන්නවා. ජනේ ඔයාලත් එකතු කරගන්න. ලස්සන වැඩසටහන හොඳයි. හැමදාම කරන්න යමු.
0: ඇයි අපේ තිලිනි ෆර්ඩිනෑන්ඩෝ? එයා තමයි වාව අමාරුවේ දැම්මේ. අනිවාර්යෙන්. බොහොම ස්තුතියි. දිගටම නෙත් අහගෙන ඉන්න.
1: හරි, ඉන්න. ජයවා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: வேலாவ ඔබ වෙත ගෙන එන්නේ
2: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
1: වෙලාව 11 විනාඩි 42යි
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
5: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB යූත් ප්ලස් විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB යූත් ප්ලස් කිනුමා ඔබ වෙනුව
6: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි

0: මෙවැනි රෝගවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0711856956
1: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
2: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
3: නෙත්තෙෆෙම් ශ්වේත පූජා ශ්වේත පූජා
2: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
3: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
2: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
3: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
2: අනුශාසකත්වය
3: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
4: බැතිපර දායකත්වය
5: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
4: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
6: දැන් එතකොට ඔයා කියන්නේ එයා තින්නවා විතරයි කියලාද?
4: අනේ මන්දා.
6: මේ ඔයා නොදන්න උනාට රටම දන්නවා එයා එනකන් හතර වටේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
4: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ එයානිකල් විතරයි.
7: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
8: net fm 4 වටේ.
6: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්?
6: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් උයි මමයි චන්දි ඉල්ලුවතින් ඔයා කාටද චන්ද දෙන්නේ?
9: වෙන කාටද වයිෆ්? ඔයාට.
6: අදත් වැරද්දුවනේ. චන්දි ඉල්ලනවාගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ්ම තමයි.

0: නැත්තුවාහන්න ජනී එක දේ දුනු මාවත
1: කටියද බලාගෙන හිටියනේ WhatsApp එකේ ඉන්න කටියගෙන අම්මතක් කරන්නේ නැහැ කියලා. ඒ කටියව එකතු කරගන්න තමයි හදන්නේ ඉක්මනින්ම. මං යන්න හදන්නේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්න කට්ටිය WhatsApp messages එවලා බලාගෙන ඉන්නවා. Good morning ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අනුරාධපුරේ ඉඳන් අපේ සඳලි නංගි message එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි කෑගල්ලේ තිමුදි kitchen එකේ මේ වෙලාවේ සද්දෙනම දේදුණු මාව තහගෙන ඉන්නේ. සුරේක අක්කා, කුමාරිය අක්කා, රමණිය අක්කා, තිමුදි දුව මේ වෙලාවේ නිතහන සියලුම දෙනාව එකතු කරගන්න කියලා අපිට message එක දාලා තියෙන රසික මං එකතු කරගන්නම් ඔයාව. සද්දෙටම අහගෙන ඉන්නෝ. එහෙම කියලා කියන්නේ අම්පාරේ පරණ ගාමන්ට් හන්දිය හෙල්මට් ජැකට් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ අතුකෝර්ලයිය. මන් දන්නවා ඉතින් කොහොමත් ඉතින් සද්දෙටම මේ වෙලාවේ දෙදුණු මාව තහගෙන ඉන්නවා කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අපිටත් සින්දුවක් දෙන්න අයියේ. ගෙදර හැමෝමයි මගේ දුවලා දෙන්නයි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. යටියන්තොට ඉඳන් අපි වහගෙන ඉන්න අපේ චතුරිකා නංගි. මං එකතු කරගන්නම් ඔයාව මේ සින්දුවට. ඇඹිලි පිටියේ ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකට යන්න හදන ඉන්දිකයි අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ දමිත්, හයි ජනිත් මාවත් එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ නිපුණි නංගි අද මල් වලින් චෛත්‍යක හැදේට එකක් හදලා තමයි මට ෆොටෝ එක එවලා තියෙන්නේ. අනුරාධපුරේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මම එකතු කරගන්න නිපුණි නංගිවත් මේ සින්දුවට. කොට්ටාවේ ඉඳන් ශෂි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ශෂි කියන්නේ මං හිතන්නේ අපේ අර Facebook live එකේ කමෙන්ට් දාපු ශෂිද දන්නේ නැහැ. ගොඩක් ආදරෙන් ශෂි, මං ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා කොහොමද අමතක කරන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ ජපානයේ සිට අපි වහගෙන ඉන්න අපේ ගාමිණී අයියා. ගාමිණී අයවත් එකතු කරගන්නම් මේ සින්දුවට. වයිෆ් අරුණ සංජීවනී, පුතා ඕෂද, දුව සේනාශ්‍රී, වගේම තමයි අම්මා. ලංකාවේ ගොඩලින්ද ගමේ සියලුම යාළුවන්වත් එකතු කරගන්න කියලා කියනවා. ජනී මල්ලි තරංගයට මාවත් එකතු කරගන්නකෝ. ධම්මිකා ජයසිංහ අක්කා කොටගම ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. කොටගම තියෙන්නේ රඹුකන කියලා කියලාම තියෙනවා. නැත්තම් ඉතින් මන් දන්නේ නෑනේ ඌවා තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ජනී අපිවත් එකතු කරගන්න.

අම්මෝ මෙන්න කෑම ලිස්ට් එකක් කියලා ඒගොල්ලෝ කඩයක් පටන් ගත්තා කියලා කිව්වනේ. මේ ඇවිල්ලා ෆියා ෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ උදේශිකා නිරූපමාලා. ඒගොල්ලන්ගේ අම්මලාර කඩයක් පටන් ගත්තා කිව්වනේ. එතන ඉස්සරහා චොක්ලට් ආප්ප තියනවලු, චීස් ආප්ප තියනවලු, විතර ආප්ප තියනවලු. මේ දවල් බඩගිනි හැදෙන වෙලාවේ මතක් කරන දේවල් මේගොල්ලෝ. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කර ගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ ඇවිල්ලා කෑගලු බත් කඩේ මගේ ආලෝ කට්ටිය. චම්මියක්ක තමයි මැසේජ් එක දාන්නේ. එයාගේ හස්බන්ඩ් ශාන්ත අයියා, කාන්ති අක්කා, ටෝගා, සුදු, මහින්ද, අමල්, චානක, පොඩි විජේ ඇතුළු සියලුම දෙනාව එකතු කර ගන්නවා. කෑමට ඇවිල්ලා තියෙන කට්ටියවත් එකතු කර ගන්නවා. යටි අන්තට මහේෂි, ඔයවත් එකතු කර ගන්නම් මේ සින්දුවට. ගුඩ් මෝර්නින් ජනි අයියේ, මාව තරංගයට එකතු කර ගන්නකො මේ සතියවත්. මං දවස් 8ක් බලාගෙන ඉන්නවා. එහෙම කියලා කියන්නේ කවුද? පොඩ්ඩක් ඉන්න නම හොයාගන්න. මේ කඩවත රේණුකා, මං ඔයාව තරංගයට අරන්නේ තියෙන්නේ. මේ වෙනකොට වැඩිම වචන ගානක් කියලා තියෙන්නේ ඔයා. කිරිබත් ගොඩට යන්න හදන්නේ. කිරිබත් ගොඩ සඳුනි නංගි Facebook live එකේ ජයටම කමෙන්ට් දැම්මා. හස්බන්ඩ් නිරංජන්වයි, අම්මා ඉන්ද්‍රාණිවයි, තාත්තා නිමල්වයි එකතු කරගන්න කියලා තියෙනවා. අද නම් සින්දු අහන්න ඉන්නේ මම විතරයි. හිරුනිදුව වැඩට ගිහිල්ලා. හේමා නාගොඩ විතාන තමයි ඉබ්බා ගමු ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ ජනි, අපි නම් මේ මහනුවර පෙරහැර බලන්න යන්න ලෑස්ති වෙලා ඉන්නේ. එහෙම කියන්නේ කුරුණෑගල උදේශිකා. උනේ දැම්ම යන්න ඕනේ තමයි ඉඩක් අල්ලගන්න. ඊට පස්සේ මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීරයියත් සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ යන්න හදන්නේ කොහෙටද? මේ බොකුන්දර 10 කනුව පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකට. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, නිවන්තිදිය දේවින්‍යා ෆැෂන් එකේ යාගේ යාළුවෝ කට්ටිය. ඒ කට්ටිය යාළුවෝ උනේ ඉතින් මං හන්ද තමයි. ඊට පස්සේ යන්න හදන්නේ බුලත් කොහ පිටියේ ලෑවලට ගිහිල්ලා ඉත. අපේ ජයන්පති අයියා මැසේජ් එකක් දාලා තියෙනවා, මං එකතු කරගන්නම්. හායි ජනියෝ, මාවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දෙනියා ඉඳන්. එයාගේ අම්මවයි තාත්තවයි වඩමුල්ල හන්දි එළවලු කඩේ වැඩ කරන අපේ සුදුමැණික. එයාගේ නම තමයි හංසනි කෞශල්‍ය. ඒ වගේම තමයි වේයන්ගොඩ තරුෂි සුපර් එකේ ඉන්න කට්ටියවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න ගමන්. මේ සින්දුව අහගෙනම අපි යන්න හදන්නේ ඊළඟ පැයට. ප්‍රවෘත්ති අහලා ඊළඟ පැය අපි ආයෙත් හම්බ වෙලා කතා කරමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment දාන්න.

0: FM anu hatırayı taşıma ata. Net FM. De dunu mavata, de dunu mavata.
1: Brought to you by.
2: Atunu lakhe namah bavan ratapuram rasa genayan. Aule sevma rasa karakana. Mather frila noodles, taste ke trust ke.
3: ಹೃದರೋಗ, ಸ್ನಾಯುರೋಗ, ಆರ್ಥರೈಟಿಸ್ ಸತಲು ಒಬ್ಬಟ ತಿಬಿನ ಊ ನೇಮ ರೋಗಯಾಕ ನಿಟ್ಟಾವಟ ಸುವ ಕರಗಂದ ಸಿವನಗಲ ಕಮಲ್ ಬಂದುಡ ವೇದ ಪಹತಾ ಹಬುವನ್ನ 0773 273 543.
4: ಸಿಲೋನ್ ಗ್ರೀನ್ ಲೈಫ್ ಪ್ಲಾಂಟೇಶನ್ ವತಿನ್ ಅನಾಗತೀಯ ಅಗನಾ ಆಯೋಜನೆಯಕ್ ದನ್ ಮಮತನ್ನ 0111 437 1250.
5: මට උන වගේ සේන
6: ලින් පස් පංගුව බමු
7: ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි
9: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුණේ නගරවලට ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වය සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්
10: Mobitel within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි. වැඩි විස්තර සඳහා www.slt.mobitel.lk වෙත පිවිසෙන්න. 17017 අමතන්න. කොන්දේසි සහිතයි.
11: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
12: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
13: ගින්දර හැන්දෑව පිජානු ජානු
14: අක්මා විතල් ෆැටිලිව බය වෙන්න එපා සිවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
15: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
16: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
15: අතික්‍රමණ අතික්‍රමණ
16: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
15: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760 980 980
16: අතික්‍රමණ
15: සාංසාරික සීමා ඉක්මවා යාමට
17: මම කැප්ටන් රත්නායක කුරිය ත්‍රස්තවාදීන්ගෙන් මේ රට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය යොදවල සටන් කළා ඒ මගේ රට වෙනුවෙන් මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි මම හිට ඉඳලා විශ්‍රාම යනවා මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හිතක් ඇති රටක් ගොඩනගන්න
18: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DFCC බැංකුව ඔබේ වර්ධනයට
0: FM 95 FM 94.8 Net FM Divine Pura
19: වෙලාව දවල් 12:00යි

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඕම් බ්ලාස්ටර් මම කතා නවති.

0: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 7672
1: යුත්තකෙන් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: ජනතාව විශ්වාස කරන සත්‍ය
3: අයිබෝන් අද 2026 අගෝස්තු 24 වනදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට මම සචිනි සේනවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා සිරස්තල දෙවනි රන්දෝලි පෙරහැර බලන්න ඊයේ රාත්‍රියේ සිට ජනතාව මහනුවරට අතුරුදන්ව සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර සොයාගැනේ බැකෝ සමන්ගේ මවගේ ඝාතන සිද්ධියට තවත් සැකකරුවෙකු අතනංගුවට ආණ්ඩුව ගේන්න යන ත්‍රීරෝද රථ නීතිය හොඳයිද සජබ මන්ත්‍රීවරයේ කටාරී පෝමුසී නැව් ගමනාගමනය ගැන ඉරණ බලධාරින් සමග විශේෂ සාකච්ඡාවකට ඕමාන විදේශ ඇමති හෙට ටෙහෙරානයට අතුරුදන්ව සිටි බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මලසිරුට අද සොයාගත්තා ඒ මහියංගනය පොලිසියේ නිලධාරීන් කණ්ඩෑමක් මෙ අතර බැකූ සමන්ගේ මව වෙඩිතබා ඝාතනය කළ සිද්ධේ තවත් සැකකරුවෙකු මිත්තිනීදී අතරංගුවට අරං. ඒ ඇතුළු දවස උණුසුම් කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. සිරතඩුවම් නියමවී සිටි සමගි ජනබලවේගේ බදුල දිස්ත්‍රික් පාලිමින්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අපමත මුදාහැර තිබෙනවා. ඒ මන්ත්‍රීවරයා විසින් තමන්ට නියම වූ දඩුවම වෙනුවෙන් සී නීතිඥයන් මාර්ගෙන් ඉදිරිපත් කර තිබූ අභියාචනයකට යටත්ව බදුල්ල මහදිකරණයේ ඊට අදාළ ඇප අයුදුම අද සලකා බැලීමෙන් අනතුරුවයි. එහිදී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා රුපියල් 50,000ක ඇප මුදලක් සහ රුපියල් 110,000 බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. එමෙන්ම අධිකරණයේ අවසරය නොලබා ඔහුට විදෙස් ගමන්වල නිරත නොවන ලෙසටද නියෝගයක් නිකුත් කර තිබෙනවා. පොලිස් නිලධාරීන් පිරිසකට පහර දී මරණ තර්ජනය කිරීමේ චෝදනාවකට වරදකරු කරමින් මන්ත්‍රීවරයාට මාස 18ක සිරදඬුවමක් නියම කර තිබුණා. මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා ඊරාත්‍රියේ සිටම ජනතාව මහනුවර නගරයේ රැඳී සිටිනවා. දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිත වැත්තේ අද පස්වරු 7:00. ඊට තිසෝදනම පිළිබඳ දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා. මෙවැනි විට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ රැඳී සිටින net news නියෝජිත කමල් සුරවීර සමගින්. අයිබෝන් කමල්.
4: අයිබෝන්. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර වීදි සංචාරය කිරීම සඳහා සියලුම කටයුතු මේ වන විට සූදානම් කොට ඇති බව පෙරහැර සංවිධායක මණ්ඩලය සඳහන් කරනවා. අද පස්වරු 4 තමයි මේ සුබ මොහොත උදා වෙන්නේ පෙරහැර වීදි සංචාරය කරන නැගෙනහිර දිශාමුඛව පෙරහැර පිටත් වීමට නියමිතව තිබෙනවා. බව පාර ඔස්සේ දළදා වීදියෙන් DS සේනායක වීදිය, කොළඹ වීදිය, යක්නිවරු වීදිය, රජ වීදිය ඔස්සේ හරස් වීදිය, DS සේනායක වීදිය, රජ වීදියෙන් ඉහළට වී ගෙවදීම තමයි අද සිදුවෙන්නේ. අද පස්වරු වන විට මහනුවර නගර ආශ්‍රිතව යම්කිසි ආකාරකින් විශේෂ රථපාලන වැඩසටහනක් යොදලා තියෙන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. මේ පෙරහැර ආරම්භ කිරීමට පැය දෙකකට පමණ පෙර තමයි මං හිතන විදිහට මේ ආකාරයෙන් සංවිධානය කරලා තියෙන්නේ. විශේෂ සම්මන් කොට අද දිනේ විශේෂිත ආරක්ෂිත වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. පොලිසියට අමතරව විශේෂ කාර්ය බලකාය, ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ ආරක්ෂක කටයුතු සඳහා යම්කිසි ආකාරකින් සහයෝගය ලබා දීමක් සිද්ධ වෙනවා. ජනතාව වෙත අවශ්‍ය පොදු පහසුකම් සියල්ල මේ වෙන විට සල්සා තියෙනවා. විශේෂයෙන් ඔවුන්ට අවශ්‍ය ආහාර පාන පවා පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටින ජනතාවට විවිධ විවිධ කණ්ඩායම ස්වේච්ඡාවෙන් ලබා දෙනවා. වගේම පොදු පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂක පහසුකම්, වෛද්‍ය පහසුකම් ලබා දෙනවා. මොකද මෙද පෙරහැර නැරඹීම සඳහා ඊයේ රාත්‍රියේ සිටම විශාල වශයෙන් මේ කණ්ඩායම් මෙම පෙරහැර වීදි සංචාරය කරන මාර්ගවල මේ විදිහට රැඳිලා ඉන්න මහනුවර නගරයේ විශේෂයෙන් විදේශීය ජනතාවත් විශාල වශයෙන් පෙරහැර නැරඹීම සඳහා පැමිණ තිබෙනවා. මේ ආකාරයෙන් තමයි දෙවන රන්දෝලි පෙරහැරට මහනුවර නගරයේ සූදානම් වන්නේ. මම කමල් සුරවීර net news වෙනුවෙන් මහනුවර ශ්‍රී දල්නා මාලිගා පරිශ්‍රයේ සිට.
3: ස්තුතියි කමල්. අතුරුතන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ මලසිරුර මහියංගනීය මාපාකඩ වැව ප්‍රදේශයේ තිබී සුවගෙන තිබෙනවා. ඒ මහියංගනීය පොලිස් ස්ථානයේ නිරතහරින් කණ්ඩායමක් විසින් එම විශේෂඥ වෛද්‍යවරයා ඊයේ දිනේ බදුල්ල ශික්ෂණ රෝහලේ සේවයට වාර්තා කර නැහැ. ඔහුගේ ජංගම දුරකථනයේද අක්‍රිය වී තිබූ බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව සිදු කළ විමර්ශනවලදී එම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සිය මෝටර් රථය මහියංගනේ දෙසට ධාවනය කර ඇති බවට අනාවරණ වූ බව මහියංගනේ පොලිසිය පැවසුවා. එම මෝටර් රථයෙන් විශේෂඥ වෛද්‍යවරයා ගමන් කරමින් සිටින දර්ශන මීගහ කිවුල ප්‍රදේශයේ සීසීටීවී කැමරාවකද සටහන්ව තිබෙනවා. ඒ අනුව සිදු කළ විමර්ශන හමුවේ ඔහුගේ මෝටර් රථය බදුල්ල මහියංගනේ මාර්ගයේ 17:90 මාපාකඩ වැව ප්‍රදේශයේ තිබී සොයාගත් බවයි මහියංගනේ පොලිසිය පැවසුවේ. ඒ පිළිබඳ සිදු කළ තවදුරටත් සුවබැලීමේදී අතුරුතන්ව සිටි එම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයාගේ සිරුර මෝටර් රථයේ නවතා තිබූ ස්ථානයේ සිට මීටර 800ක් පමණ දුරින් වූ කැලෑපත ප්‍රදේශයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 49 හැවිරිදියේ පසු වූ එම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මහියංගනේ පොලිස් ස්ථානය මගින් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධව තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒම ඝාතනය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ සැකකරුවෙකුගෙන් ලද තොරතුරු මතයි. මෙම සැකකරු පසුගිය 19 වනදා මිද්දිනිය පොලිස් වසමේ අයිස් මද්‍රව්‍ය සමග මිද්දිනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන දෙවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔහුගෙන් ලද තොරතුරු මත මෙම ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අනෙක් සැකකරු ඊයේ දිනේදී තංගල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිරතහරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. 24 හැවිරිදිවේ පසුවන ඔහු මිද්දිනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිදුවිය සම්බන්ධයෙන් මිද්දිනිය පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මිද්දිනිය උල්හිටියාව ප්‍රදේශයේ පිහිටි සේ නිවසේ රැඳී සිටියේදී බැකූ සමන්ගේ බව වෙඩි ප්‍රහාරයකට ලක්ව බඩපතල තුවල් ලබා මිද්දිනිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වුණේ. ඒ පසුගිය තුලස්සනදායි යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු ඇයට වෙඩි තබා පලා ගොස් තිබුණා. කොලි ත්‍රිවෘද රථයක් පැදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 40ක් දක්වා ඉහළ නැංවීමට ගෙන ඇති ආණ්ඩුවේ යෝජනාව සම්බන්ධයෙන් සමගි ජනපලවේගය විරෝධය පළ කරනවා. ඊයේ ගාල්ලේ පැවති උත්සවයකට එක්වමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ පාසල් හැර යන සිසුන් ත්‍රිවෘද රථ වෘත්තියට යොමුවීම වැළැක්වීම සඳහා එලෙස කටයුතු කරන බවයි.
5: මේ අධ්‍යාපනයේ ප්‍රතිඵල අපිට මොකක්ද අත්පත් කළ දීලා තියෙන්නේ? 1,03,000 විතර පාසල් වලට ඇතුළත් වෙනවා. 40,000 විතර විශ්වවිද්‍යාලයට යන ඉඩකඩ තියෙනවා. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉන්නේ එළියේ අවුරුදු ගණනාවක් උද්ඝෝෂණය කරනවා. රැකියාවක් හොයාගන්න 260,000 ඉතින් පහළට හැලිලා පරිහමන් මාවත් නැතුව මේ වෙනකොට ලංකාවේ ත්‍රිරෝද රථවල විතරක් ඉන්නවා 1.1 මිලියන්. ලංකාවේ දර්ශකයක් තියෙනවා NEET කියලා. Not in employment education or training. මේ දර්ශකය 2015 140ක් ලංකාවේ තරුණ තරුණයන්ගෙන් අධ්‍යාපනයේ නියලෙන්නේ නැහැ, පොහොනක නියලෙන්නේ නැහැ, වෘත්තියක නියලෙන්නේ නැහැ. ඉතින් අපි කුඩු බොනවා කියලා බැනල වැඩක් තියෙනවා. පස්තිකා දුවහනවා කියලා බැනල වැඩක් තියෙනවා. හොරකම් කරනවා කියලා බැනල වැඩක් තියෙනවා. උතනද වැරද්ද. අධ්‍යාපන මාවත් හැදිලා නැහැ. ඒක නිසා අපිට තියෙන දෙවන්ත වෙනසක් කරන්න. මේ මානවය යලි හදන් ප්‍රකෘතියට ගේන්න. ඒකට ලොකු කාර්යභාරයක් තියෙනවා. අපි රජයක් හැටියට ප්‍රමුඛ ස්ථානය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි ගෙනෙත් තියෙන්නේ. අපි ඉස්සරහට ත්‍රිවිල් වලට යන වයසත් ඇත්තටම අවුරුදු 40ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලෙන් ගිහපු ගමන් ත්‍රිවිල් එකක් කරන් පාරට
3: කෙසේ වෙතත් සමගි ජනපලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා දැක්වූයේ මෙවන් අදහසක්.
6: කුලීරත ලෙස ත්‍රිරෝද රථ ධාවනය 40ට අඩු අයට තහනම් කරන්න යනවා. ඕ සීමා කරන්න යනවා. මේ තමයි ආණ්ඩුවේ අලුත් තීරණය. මම 40 ඕන්නේ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබේ ගම් ප්‍රදේශයේ මතක්කරන ත්‍රිවිල් පාක් කීයක් තියෙනවද කියලා. ඔබ දැක්කද මෑත කාලේ ඔය ත්‍රිවිල් පාක් වල අවුරුදු 18 20 22 කොල්ලෝ ඉන්නවා. එහෙම කොල්ලෝ දැන් ත්‍රිවිල් පාක් වල නැති තරම් කොහොමත් ත්‍රීවිල් පහක් වල ඉන්නේ දැන් අවුරුදු 35 40 අවුරුදු 10 15 20 30 ත්‍රීවිල් එළවන අය දැන් අවුරුදු 18 20 කොල්ලෝ අඩුයි ත්‍රීවිල් පහක් වල. ඒතර මේ අවුරුදු 18 20 කොල්ලෝ අපි කියමු ත්‍රීවිල් පහක් එක ත්‍රීවිල්යක් එළවනවා කියලා. මේක වැරදිද? අවුරුදු 18ක 20ක 22ක කොල්ලෙකුට හිතෙනවා එක කොල්ලෙකුට හිතෙනවා මම අපේ પરම්පරාවෙන් ලැබිච්ච කුඹුර වගා කරනවා. ඒ කොල්ලගේ යාළුවට හිතෙනවා මම ත්‍රිවිල් එකක් අරන් හන්දියේ ත්‍රිරෝද රතය ධාවනය කරලා සල්ලි උයනවා. එහෙම දෙන්නටම Taman කැමති තීරණය ගන්න ඕන රටක්ද අපිට ඕනේ? එහෙම නැත්නම් ආණ්ඩුවෙන් කියන රස්සාව තෝරා ගන්න රටක්ද අපිට ඕනේ? ඔබ තීරණය කරන්න. ඇත්ත ප්‍රශ්න වෙනම තියෙද්දි මේ ආණ්ඩුවේ ඉන්න පාපිසි ටික විසඳන්න හදන්නේ නැති ප්‍රශ්න සමාජයේ.
3: ඉරාන රජය නඩත්තු වන සියලුම ආර්ථික ජීවන මාර්ග සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමීමේ අරමුණින් ඉදිරියේදී එරටට එරෙහිව ඉතා දැඩි ආර්ථික සම්බන්ධ පැනවීමට කටයුතු කරන බව ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙන්ස්ට් පවසනවා. එවන් පසුබිමක් තුළ ඇමරිකාව එල්ල කරන මෙම ආර්ථික පීඩනය තවදුරටත් පැවතුනහොත් පර්සියානු කලාපයෙන් සිදුවන සමස්ත තෙල් අපනයනයම පූර්ණ ලෙස අත්හිටුවීමට පීවර ගන්නා බවට ඉරාන ආරක්ෂක ප්‍රධානී මොන්සි රෙසායි අනතුරු අඟවා ඇති බවයි විදස්මාදේ වාර්තා කළේ. එමෙන්ම ඇමරිකානු සම්බාධක සඳහා සහය දක්වන ඕනෑම රටක ක්‍රියාකලාපයක් යුදමිය පියවරක් ලෙස සැලකෙන බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධියේ වත්මන් තත්ත්වය සහ නාවික ගමනාගමනය පිළිබඳව ඉරාන බලධාරීන් සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඕමාන විදේශ අමාත්‍ය සයිඩ් බදර් අල් බුසයිදි හෙට දිනේ ටෙහෙරාන් නුවර වෙත ළඟාවීමට නියමිතයි. එමෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබන විදේශීය නෞකාවලින් ඉරානය සපයන සේවාවන් වේතුවෙන් ගාස්තු අය කිරීමේ විශේෂ පනත් කෙටුම් පතකට ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කාරක සභාවේ අනුමැතියද හිමි වුණා. මීට අමතරව ගාසා තීරයේ මගාසි සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි ගබඩාවක් ඇතුළු ස්ථාන කිහිපයකට ඊශ්‍රාල හමුදා විසින් මාරාන්තික ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. net news nimava net news meelanga pradhana pravruti prakashaye savasahaya itihata etek pain pai pravruti bala porutu banda mohudin bohuta wenas wena alutma toruturu sandaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenda netahot net news total ke apake web padiwita pivisenna
2: net news janthawa vishwasa karana satya raga pratiraga raga
7: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද ලක්මාල් මහතාද මෙලෙස අදහස් පළ කළා.
8: net news කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ qualities තියෙන news එකක්. මම හිතන්නේ ගොඩක් පළවෙනිම මට මතකට එන්නේ net news කියවහම investigative journalism කියන එක. net එක තමයි investigative journalism කියන එක හඳුන්වලා දුන්නේ. මට හිතෙන්නේ net news වල තියෙන හොඳම ලක්ෂණයක් තමයි unbiased, politically unbiased කියන එක. ඒක අතිශය වැදගත් news අහන ඉන්ෆර්මේෂන් අවශ්‍ය පුද්ගලයෙක් විදිහට. ඊළඟට net news වල තියෙන අනිත් හොඳ ලක්ෂණය තමයි comprehensiveness. ඒගොල්ල politically bias නැති හින්දා comprehensive news අපිට ලබා දෙන්න කටයුතු කරනවා. ඒකත් අතිශයම වැදගත්. තුන්වෙනියට net news වල මම දකින හොඳ ලක්ෂණයක් තමයි updated. හරීම වේගින් යවත් කාලීන news අපිට net තරහ ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම දකිනවා net news එක කාලීන අවස්ථාවන්ගෙන digital platforms වලට හොඳ විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම සුබ පතනවා net news එකට ඉස්සරහටත් මේ විදිහට bias නැති comprehensive updated news අපිට දෙන්න පුළුවන් වෙන්න කියලා.
9: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: මහාදතාත් ඔච්චර කල්පනා කරන්නේ දැන් විශ්‍රාම ගියේගේ නිදහසේ සතුටින් ඉන්නනේ තියෙන්නේ.
11: මම විශ්‍රාම ගියේ මගේ රස්සාවෙන් පුතේ. ඒත් මගේ හීන වලින් මට විශ්‍රාම ගන්න බෑ. මගේ හීන හැබෑ කරගන්න දැන් තමයි හොඳම කාලේ. මම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා. එතකොට මට පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් ලබා දෙන්න. ඒක අපේ යුතුකමක්. විශ්‍රාම යනවා කියන්නේ ජීවිතේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
7: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
12: Brought to you by
13: Akunu lake namahu babana rata purama rasa gena yana Aule sewama rasa karakana Mather freela noodles taste ke trust ke
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
15: ඔකද රංගා මේ අතපය වකුටු කරගෙන
16: මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
15: ගන්න ලින්ක් පස්පංගුව. හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහයෙක් වගේ.
17: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
18: ඒක දේදුනු මාවත දේදුනු මාවත

0: කිව්වා අපි කිව්වා දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැහි පිරුණු ෆන් නිතිරුණු පැය තුන ජනි එක දේ තුනු මාවත
2: මේ සද්ද බොම කරකයි

වෙලාව 12යි විනාඩි 21යි. අපි ඇවිල්ලා තියෙන්නේ තෑගි පිරුණු ෆන්නි තිරුණු එයාට සුපුරුදු දේදුණු මාවතේ. අද දවසේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න. කාලයකට පස්සේ කොළඹට ටිකක් අවුව වැටිලා තියෙනවා. පෞගිය දවස් ටිකෙන් පොඩ්ඩක් ඇසිනවා. අරහෙ මෙහෙ අමුතු කාලගුණයක් තිබුණේ. දැන් පොඩ්ඩක් අවුව වැටිලා අර සුපුරුදු රස්නේ ඇඟට දැනෙනවා. කොමාරි අපි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටික පටන් ගන්නකොටම ඔයාලට මතක් කරන්න ඕනි විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි ප්‍රධාන ප්‍රවෘත්ති අහනකොටත් මතක් කරපු දළදා මාලිගාවේ මේ දවස්වල අපි බොහොම භක්තියෙන් කතා කරන දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍ය පිළිබඳව. දැන් ඊයේ දවසේදී තමයි රන්දෝලි පෙරහැර ආරම්භ වුණේ. දැන් අද දෙවෙනි රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරනවා. අපි ප්‍රවෘත්ති වලින් ඇහුණු විදිහට නම් ඊයේ රෑ ඉඳන්ම කට්ටිය තැන් අල්ලගෙන මේ රන්දෝලි පෙරහැර දෙවෙනි රන්දෝලි පෙරහැර බලන්න සෑහෙන බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා තමයි ආරංචි වුණේ. කට්ටිය Facebook එකට අපිට WhatsApp එකට message දානකොටත් කිව්වා අපිත් මේ පෙරහැර බලන්න යන්න ලෑස්ති වෙන ගමන් ඉන්න කියලා. ඉතින් මුළු ලෝකෙම බලාගෙන ඉන්න වැඩ කටයුත්තක් තමයි මේ අපේ රටේ දළදා මාලිගාවේ පෙරහැර කියලා කියන්නේ. මොකද අපි ලංකාවේ දින පෙරහැරවල් ටික ගැන කතා කරනකොට මුලින්ම කතා කරන එක තමයි ශ්‍රී දළදා මාලිගාවේ මේ පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ. මේක බලාගෙන ඉන්නකොට හරිම ලස්සනයින නේද? ඒ කියන්නේ අපි ගිහිල්ලා ඉඳගත්තට පස්සේ එහෙම නැත්නම් හිටගෙන වෙන්න පුළුවන් බලන්නේ. ඒ බලන්න පටන් ගත්තට පස්සේ අර කස ගහගෙන ඊට පස්සේ කට්ටිය යන්න පටන් ගත්තට පස්සේ ඇස් අහකට ගන්න හිතෙන්නේ නැති තරම් බොහොම සුන්දරයි. ඒ වගේම තමයි අපේ රටේ සංස්කෘතිය, අපේ රටේ කලාව මේ හැමදේම අපිට බලන්න දකින්න හම්බ වෙන බොහොම සුන්දර අවස්ථාවක් තමයි මේ පෙරහැර මංගල්‍යය කියලා කියන්නේ. ඉතින් ඇසළ පොහොයත් එක්ක එන මේ පෙරහැර මංගල්‍යයන් අතරේ ඉහළින්ම තියෙන පෙරහැර මංගල්‍යය තමයි ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කියලා කියන්නේ. ඉතින් මේ දිනවලත් ක්‍රියාත්මකයි සමහන් ආරක්ෂාව කලාකරුවන් වෙනුවෙන් ශිල්පීන් වෙනුවෙන් දෙන වැඩ කටයුත්ත. පෙරහැර කියලා කිව්වට පස්සේ මේක නිකම්ම සම්පූර්ණ වෙන්නේ නෑනේ. පෙරහැර කියනකොට අලියැත්තු විතරක් නෙවෙයි, මේ වෙනුවෙන් අවශ්‍ය කරන ශිල්පීන් ඉන්නවා, කලාකරුවන් ඉන්නවා, කස ගහන කට්ටියද, ගිනි බෝල කරකවන කට්ටියද, නැටුම් කරන කට්ටියද, බෙර ගහන කට්ටියද, කීයක් නම් ශිල්පීන්ගේ මහන්සියත් එක්කද මේ වැඩ කටයුත්ත සුන්දර විදිහට කෙරෙන්න කියලා අපි නිකමට කල්පනා කරලා තියනවද කියලා බලන්නකෝ. රෑට පොඩි පින්න ගතියක් එනවා. ඊට පස්සේ අර ඇවිදිනකොට සමහර වෙලාවට අර පන්දම් අරගෙන යනකොට ඕකේ අර අඟුරු පොල් කටු එහෙම පොඩ්ඩක් වැටලා කකුල් එහෙම පෑගෙනවා. මේ කකුල් පිච්චෙනවා. සෑහෙන දේවල් කැපකිරීමක් කරලා තමයි මේ කලාකරුවන්, මේ ශිල්පීන් මේ වැඩ කටයුත්ත සිද්ධ කරන්නේ. ඉතින් ඔවුන් වෙනුවෙන් කොහොමත් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව තියෙනවා කියලා අපි දන්නවා. ඒ අතරේදී සමහන් ආරක්ෂාවත් ඔවුන් වෙනුවෙන් ලබා දෙන්න ලින්ක් නැචුරල් ආයතනයේ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේක පළවෙනි කුඹල් පෙරහැර පටන් ගත්ත දවසේ ඉඳන් තමයි ආරම්භ වුණේ. දැන් මහා පෙරහැර පැවැත්වෙන කම්ම මේ වැඩ කටයුත්තත් එක්ක සම්බන්ධ වෙන සියලුම ශිල්පීන් කලාකරුවන් වෙනුවෙන් මේක සිද්ධ වෙනවා. සමහන් ආරක්ෂාව ලබා දීම සිද්ධ වෙනවා. ඉතින් අපිට අර උණක් හෙම්බිරිසාවක් හැදෙනකොටම මතක් වෙන සමහන් ඒ ආරක්ෂාව ඒ විදිහටම අපේ කලාකරුවන් වෙනුවෙන් ශිල්පීන් වෙනුවෙන් ලබා දීලා තියෙනවා. පෙරහැර මංගල්‍යයත් එක්ක එකතු වෙන මේ වැඩ කටයුත්ත ලස්සන කරගන්න උරදෙන්. සිංදුවට යන්න කලින් මං ඉතාම ඉක්මනට කටි එකතු කරගන්න තමයි හදන්නේ. මම යන්නේ WhatsApp එක පැත්තට. ගොඩ දෙනෙක් ඉන්නවා. හොඳේ කිතුල්ගලට යමු. කිතුල්ගලින්දන් නෙතුමි නංගි අපිට මැසේජ් එකක් දාලා තිනවා. අම්මා රේණුකා, අයියා මලින්ද, අක්කා මදුෂානි, නංග නෙතුලි, අක්කා බැඳපු අයියා කසුන්, අයියාගේ අක්කා දිල්කි, එවගේම තමයි යාළුවා චතුමි, මේ හැමෝම එකතු කරගන්න කියනවා. එයාගේ ගෙදර ඉන්න සුරතලා ලියෝ, මං හිතන්නේ බලු පැටියෙක් වෙන්න ඕනේ, කට්ටියම එකතු කරගන්න කියනවා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම් ඕගොල්ලෝ හැමෝම. අපි මැසේජ් කරේ නැති වුණාට හැමදාම ඔයාව අහගෙන ඉන්නේ ජනි. ගාල්ලේ තෙල්ලඹුරේ ඉඳන් සෙනුනි එක්ක තෙනුමි තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. අපිට කතා කරානේ හෝමගම ඉඳන් චූටි කිවෝන්. අද යාගේ අයියාගේ හැපි බර්ත්ඩේ එක. ඒක හන්ද අයියට සුබ පතන්නම ඕනි කියලා මට කතා කරා අපේ කිවෝන්. කතා කරලා කිව්වා අයියාගේ නම තමයි දේවේන්ද්‍ර සිතුමින. එයාගේ 13 වෙනි උපන්දිනේ. සුබ උපන්දිනයක් වේවා කියලා net fm ටීම් එකේ අපි හැමෝමයි දේදුණු මාවතේ ඉන්න හැමෝමයි සුබ ප්‍රාර්ථනා කරනවා අපේ දේවින්ද මල්ලිට, චුටි පුතාට, ඒ වගේම තමයි අම්මයි, ආච්චි අම්මයි, සීයයි, මාමයි, මේ හැමෝම ඔයාට සුබ පතන්න එකතු වෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. කේක් කෑල්ලක් එහෙම හම්බ වෙයිද අපිට? කෑගල් ඉඳන් රාම් අයියා අපි වහගෙන ඉන්නවා. ඒ වගේම තමයි අපේ සාවින්ද්‍යා, එයාගේ අම්මා කුමාරිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කෑගල් ඉඳන්ම මැසේජ් එකක් දාලා තියෙනවා. සෑහෙන බාලයකට පස්සේ ඔන්න ඔයාට මැසේජ් එකක් දාන්නේ. එහෙම කියලා ගම්පොළ ඉඳන් අපි වහගෙන ඉන්න ගාමිණී වසන්ත කුමාර්,
ගම්පොල අංගම්පොල ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. ගෙදර ඉන්නවා ලලී පුතා, ලහිරු, ඒ වගේම තමයි රෝසි අක්කා, විජය අයියා, චාමිනංගිය, අංජු පුතා, කුමාරිදු ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම්. ඊට පස්සේ ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ ඉඳන් අපේ චමින්ද, සනත්, සුදුබබා, රසින්දු, කුරුවිට කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය, විහාරා, කුට්ටපිටේ නිලු, සමන්ත, මන්දාරා, උලංගස්දලුවේ චාරිකා, රුවන්, එයාලගේ දුව තරුෂි, මැගිනෙන්ද, අල්ලපු ගෙදර ප්‍රියංගික, සමන්, එයාලගේ දරුව බලංගොඩින් ඉන්ද්‍රාණි අක්කා, දිස්නක්ක, වර්ක්ෂොප් එකට බයික් හදාගන්න විලින කට්ටිය කට්ටියම එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. අද හවසට මාත් යනවා ඇහැලියගොඩ පැත්තේ. ඊට පස්සේ කළුතර ඉඳන් අපේ චාමර ස්ටෝස් එකේ චාමර සහ තනූජා මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම් ඕගොල්ලන්වත්. ඒ වගේම තමයි ඩිලාන්, නිරෝෂ්, හංවැල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ අප්සරා, ඔයාවත් එකතු කරන්න මම කලින් කිව්වද මන්ද නම නේද?

0: FM Anupaha, FM Anuhatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: සර්නේ තෙල් බීරන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල් බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල් බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල් බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: වේලාව 12 විනාඩි 39 යයි.
4: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
6: අද කතා නැත්තේ මොකදම කියලා. We are hip and under them.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
0: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0173-273-540. මේ හැන්දෑවනම් ටිකක් වෙනස්. මෝටෝස්ද? වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
2: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්.
3: ගින්දර හැන්දෑව විජානු. විජානු.
4: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
5: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
4: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
6: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
7: මේ හස්බන්ඩ්.
8: මොකද වයිෆ්?
7: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නැහැ කියලා. අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
8: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
7: අදත් වැරද්දුවනේ. තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නැහැ. යන්න. මට මොන හරි කණ්ඩ අරන් එන්න
9: දැන්.
10: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
8: රයිට් ඔයාට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් ගැන. දැන් අපි ගෙදර දිවෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයාගේ හොටෙල් එකේ වෙන්න පුළුවන්. කෑම හදනකොට කෑමට ඉඳගන්න කට්ටිය සර්ප්‍රයිස් වෙන තරමට තමයි කෑම උයන කෙනා සතුටු වෙන්නේ. අන්න ඒ හින්දා තමයි ඔයාට මම මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් ගැන. දැන් අර අපි හැමෝම කැමතිනේ ඉන්දියාවේ තියෙන මසාල රහට. අන්න ඒ රහ ලංකාවේ ගෙදරින්දම ඔයාට අරගන්න පුළුවන් ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් එක. ඉන්දියාවේ රහ අරගෙනවට මේක මේ ලංකාවේ සම්පූර්ණයම ස්වභාවික අමුද්‍රව්‍ය විතරක්ම යොදාගෙන කරන නිෂ්පාදනයක්. දැන් ෆ්‍රීලන් කියලා කියන්නේ අවුරුදු 50ක් තිස්සේ අපි දන්න කියන ආයතනයක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර හදන කෑම වේල ෆ්‍රීලන් හෙල මසාල පවුඩර් එක රසවත් කරගන්න. ඒ අතරේ මතක් කරන්න ඕනේ දැන් එළවලු ජාතිවලට ග්‍රීන් කරි මසාල පවුඩර්. ඊට පස්සේ මාළු ජාතිවලට රෙඩ් කරි මසාල පවුඩර්. බ්ලැක් කරි මසාලා පවුඩර් වඩ පාවිච්චි කරන්න පුළුවන් මස් ජාති වලට. පාට මාරු කරගන්නේ නැතුව හරියට දාලා කෑම එක හැදුවා කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් වෙලා නවතින්නේ. සින්දුවට යන කලින් යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා තියෙන හන්ද ටක් ගාලා මතක් කරන්න මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න කට්ටිය. මේ ඇත්තරම කෝල් කරපු කට්ටිය. දැන් කෝල් කරලා සෑහෙන්න වෙලා

කටිය එකතු කරගන්න කියලා. ඊට පස්සේ අපේ පොළොන්නරුවේ රාමණියක් කතා කරා එකතු කරගන්න ඕනේ මේ අහන්න යන සින්දුවට. වල් පිට මුල්ලේ සිට අපේ උපාලිය අයියා කතා කරා වයිෆ් දම්මි, එතකොට තුෂාන් මිහිරංග පුතාලා දෙන්න මේ කටිය එකතු කරගන්න කියලා කිව්වා. සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා, ඒ තමයි අපේ ලියනාරච්චි අයියා. සූර්ය වැවෙන් දැන් කතා කරා එයාවත් එකතු කරගන්න ඕනි, අපේ මාවිම කාන්තියක්වත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි අපි යන්න හදන්නේ ඊළඟට. පොඩ්ඩක් ඉන්න කොහෙටද මේ යන්න හදන්නේ? ආයිට් අපි යන්න හදන්නේ අපේ සුමන නැන්දව හොයාගෙන. සුමන නැන්ද අපිට කතා කරා, මේ කතා කරලා කිව්වා පවුලේ සියලුම දෙනාවයි එයාගේ මේ දුල් කදුව, එයා ඉන්නේ මින්නේරියනේ, එයාවත් එකතු කරගන්න කියලා. කට්ටිය තමයි එකතු කරගන්න තියෙන්නේ. තව හුඟ දෙනෙක් ඉන්නවා. මං හිතන්නේ අද පොඩි වෙලාව ප්‍රශ්නකුත් තියෙන එකත් එක්ක කට්ටියගේ නම් හැම එකක්ම කියාගන්න වෙලා මදි වුණාදෝ මන්දා. හැබැයි හෙට අනිවාර්යයෙන්ම කියනවා. දැන් යමු සින්දුවට.

යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යන්න වෙලාව කියන්නේ මෙහෙමයි. ඉතින් මං කැමති දෙක නෙවෙයි, තුන නෙවෙයි, හතර නෙවෙයි, දවසම උනත් ඔයත් එක්ක ඉන්න කැමති. හැබැයි ඉතින් මං කැමති උනාට අපේ ජානු කෙල්ල කැමති නැත. එයා ඇවිල්ලා තියෙන අද ලොකු පොල්ලකුත් අරගෙන ගහලම පන්නන්න බලාගෙන ඇවිල්ලා තියෙන්නේ. යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් මේ පැත්තට කෝල් කරපු WhatsApp messages ඔපු හැමෝටම thank you thank you thank you කියලා කියන්න ඕනි. ඒ වගේම තමයි දැන් අද නම් ගොඩක් මිස් වුණා. හෙට ඒක වෙන්නේ නැහැ. නම් ගොඩක් මිස් වුණා. මං ඉතින් හෙට අනිවාර්යෙන් හැමෝගෙම නම් කියන්නම්. එහතරි මතක් කරන්න ඕනි. හෙට සුවිශේෂී අමුත්තෙක් අපේ Net FM දේදුරු මාවතත් එක්ක එකතු වෙනවා. ඒක හන්ද හෙට පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා. අනිවාර්යෙන් උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් සුපුරුදු විදිහට දේදුරු මාවත අහන්න එකතු වෙන්න. ගින්දර හැන්දෑ වරගෙන ආපු ජානු කෙල්ලට මෙතිරිය බාරග දීලා අදට යන්න තමයි හදන්නේ. අපි ආයෙත් හෙට උදේ 10ට හම්බ වෙමු. ගිහින් එන්න මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatarai Dashuma Ata, Net FM. De dunu mamata, de dunu mamata.
1: Brought to you by
2: Atunu Lake Namahu Babana Ratapuram Rasa Ganayana. Aules Ama Rasa Karakana. Mother Freela Noodles. Taste a trustica.
3: හදරෝග ස්නාය රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: මට උණ වගේ සේන
6: ලිං පස් පංගුව බමු
7: ගත්තා තැඹුවා සුටුස් ගාලා බිව්වා මහත්යට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ
8: නැගිට ගන්න නම් ලිං පස් පංගුව විතරමයි.
9: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුණේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මිට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න.
11: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.slt mobitel.lk.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරුවෙන්න.
1: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540. මේ අහන්නකො. අහන් ඉන්නේ කියන්නකො. වෙන මොකක් ඕන නැ. සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
3: Brought to you by
1: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කයා සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
4: නෙත් FM ශ්වේත පූජා.
5: ශ්වේත පූජා
1: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
4: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
1: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
4: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
1: අනුශාසකත්වය
4: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
1: බැතිපර දායකත්වය
6: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
1: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
9: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
8: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
8: සුබ දහවල් අද්දවලේ කයි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය පළමු එනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දියා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලු හතක් දැවී ලකුණු 431ක් රැස් කරගෙන සිටියා. ඉන්දිය එනිම වෙනුවෙන් විශිෂ්ට එනිම ක්‍රීඩා කළ දෙව්දත් පඩික්කාල් ලකුණු 117ක් රැස් කිරීමට සමත් වුණා. පන්දුවල පහර දෙමින් සිටියේදී ආබාධයක ලකුණු රුෂාන් පාන්ට් නැවත පිටියට පැමිණ වේගවත් අර්ධශතකයක් වාර්තා කරමින් ලකුණු 63ක් රැස් කළ අතර ද්‍රුව් ඩුරෙල් ලකුණු 66ක් රැස් කරමින් ඉන්දිය එනිම ශක්තිමත් කළා. නායක ශුබ්මන් ගිල් ලකුණු 50ක් සහ යශස්වි ජයස්වාල් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුයයි මෙදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් සහ කේශර නුවන්ත කඩුලු 2ක් සහ ලහිරු කුමාර කඩුලක් දබාගෙන සිටිනවා. කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දෙවන දිනය අදයි. මිලගනිත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM anupaha FM adu 4.8 net FM
3: ඉන්දර හැන්දෑව
4: brought to you by
3: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
6: films ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
9: FM 95

Subedag ulak. Dan wali kai winari dah hayai welawa. Ginder handa. Satyakata passe. I think alut dawasak alut satyak oyage mage. Ginder handa weda tika patan ganna thamai hadanne hariyatama time ekata. Ko balanna. අපිට නිකන් දවසක් දෙකක් මිස් වුණා වගේ. වෙනද කතා කරන දේවල් ටික කතා කරගන්න බැරුව නිකන් හිර කරගෙන ඉන්නවා වගේ කියලා හිතෙන්නේ නැද්ද? ගොඩාක් දේවල් මම නම් මේ හිර කරගෙන ඉන්නේ. කියාගන්න බැරි වෙච්ච දේවල්. ඊට පස්සේ අර මං හැමදාම අරන් එන දේවල් ටික. ඊම කෝද් දෙන්න විදිහක් නැතුව ලොකුවටම හිර වෙලා ඉන්නේ. එහෙනම් ඉතින් අද සුපුරුදු විදිහටම මං ඉන්නව හවස 4 වෙනකන් ලස්සන සින්දු ටිකක් අහන ගමන් ඔයා ඔයාගේ පැත්තේ තියෙන දේවල් ටික මේ පැත්තට අරගෙන එන්න ඕනි. අද බර්ත්ඩේ විෂස් තියනවනම් ඇනිවර්සරි විෂස් තියනවනම් මේ ඔක්කොම දේවල් ටිකත් අරගෙන ආදරේකන කටියත් ලස්සන සින්දුකර එකතු කර ගන්න මේ පැත්තට එන්න. 0125533 මගේ හොට් ලයින් නම්බර් එක දැන් ඉතින් කතා කරන්න පටන් ගන්න. හැබැයි පුතේ WhatsApp එකට නම් messages විතරයි. ඕකේ. මොකද මැසේජ් එක කියන්න පරක් වෙනකොට මේ ළමයි WhatsApp එකනොත් මට calls ගන්නවනේ. එහෙම බෑ. බින්ද 7195 මගේ WhatsApp නම්බර් එක මන්ද ෂටක ඉන්නවා. ටග් ගාලා වගේ මැසේජ් එක දාලා තියන්න මට. මම යන්න කලින් ඔක්කොම මැසේජස් ටික කියලා තමයි යන්නේ. ඒ අතරේ යන්නේ TFM අපේ official Facebook fan page එකට fan page එක like කරලා follow කරලා නැත්නම් මුලින්ම fan page එක like කරන්න follow කරන්න. ඊට පස්සේ wall post එකට comment එකක් දාන්න. අපි දවල් දෙකෙන් පස්සේ Facebook live එකකින් හම්බ වෙනවා සුපුරුදු විදිහටම. එතකොට ඉතින් ඔයාලේ පැතුනත් ලස්සන සින්දුකට එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. තාමත් අපේ official YouTube channel එක subscribe කරලා නැත්නම් YouTube channel එකත් subscribe කරන්න. TikTok එක පැත්තේ ඉන්න කට්ටිය නම් TikTok channel එකත් ඔයාට පුළුවන් follow කරන්න. අපේ TikTok වලට like කරන්න, comment කරන්න. ඔය දේවල් ටිකත් ඉතින් හිමිහිට කරගෙන යමු. ඔය ඉන්න අතර වැඩක් පළක් තියෙන අතේ පෑ නේද? හරි, කොහෙද ඉන්න, කොතනද ඉන්න, ට්‍රැවල් පාකිකේ වෙන පුළුවන්, බස් එකේ වෙන පුළුවන්, ගාමටිකේ වැඩ කරන ගමන් වෙන පුළුවන්, කොහේ කොතන කොහොම හිටියත් ලස්සන සින්දුවක් ඉල්ල ගන්නවා නම් මේක තමයි දැන් ඉතින් හරියටම හරියන ටයිම් එක. අර දවස් ගානක් කතා කරන්න බැරි වෙච්ච අන්නේ ගොසිප් ටිකත් අරගෙන හිමීට එන්නකො මේ පැත්තට. මං ඉන්නවා හවස 4 වෙනකන්. Bien. Mangage. Amen, I just the focus. Janu.

එවිකන් කර කරනම් ඉන්න දෙයක් නැහැ. මේ බැතර ටග්ගාල මැසේජ් එක ගෙවන්න තමයි ඔයාට තියෙන්නේ. ෆේම් සෑගෙන මතක් කරගෙනම මේ සින්දුවට කටි එකතු කරගමු. ගොඩාක් ගෑනු ළමයි පීරියඩ්ස් දවස්වලට තමන් ආසාවෙන් කරපු දේවල් කොච්චර නම් අතහැර ගන්නවද? මේකට හේතුව තමයි ඉතින් පීරියඩ්ස් දවස්වලට පාවිච්චි කරන පෑඩ් එක. ඉතින් මං ඔයාලට කියනවා හරිම පෑඩ් එක පාවිච්චි කරන්න. ගොඩක් කලාවට අපි පෑඩ් එකක් ගන්නකොට මුලින්ම හිතන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්න නැති වෙන්න ඕනි, සහ ගෙවන මිලට උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි. ඉතින් මේ හැමදේම හරිම විදිහට තියෙන පෑඩ් එකක් වක් ගත්තොත් කිසිම විදිහකින් ඔයාට පීරියඩ්ස් දවස් කියලා ඔයා ආසාවෙන් කරපු දේවල් අතහැරගෙන ඔයාට ආව මිස් වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් හරිම විදිහට ඔයා ගන්න පෑඩ් එක තෝරගන්න. එහෙනම් ඔයා දැන් තෝරගන්න ඕනේ සෙලසායිය සසාතික සහිතව ඔයාගේ අතට පත් වෙන මාකට් එකේ දැන් ඔන්නම සුපිරිවන් සලකින් ෆාමසි වලින් ගන්න තියෙන සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙන ෆෙම් සෑම තමයි. අඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් විදිහට දැන් ඔයාට ෆෙම් සෑය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැනත් ඔයාලට මතක් කරන්න ඕනේ. ඕන කෙනෙක්ට ආයුර්වේද ඖෂධ කියලා නම ඇහුණ ගමන් මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. හේතුව ප්‍රතිඵල 100%. දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතරේ ඔයා දන්නවා දියවැඩියාවට හරිම විසඳුම තියනවා කියලා. එහෙනම් ඉතින් ඔයා අරගන්න ඕනි සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. ඒ වගේම තමයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව 100%ක් තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිය. පැටිලිව වලට බය වෙලා හිටපු කාලේ නම් ඉවරටම ඉවරයි. පැටිලිව වලට තිත තියන්න පුළුවන් දැන් ඔයාලට. මොකද සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක. ඉතින් මේ විදිහට නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම අපේ උඩුමේ එක මේක පොඩි කාලයක් නෙමෙයි, 40 වසරක විශ්වාසයක් දිනාගෙන තියෙන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට ඔයත් අදම කතා කරන්න. 047 31 39 540 හයි ජනවනික, කොහොමද සුදු බෝලේ? මං නම් ගොඩාරියක් හොඳින් ඉන්නවා. හුනස්ගිරි SMT අපරලක අපිත් සද්දටම වහගෙන ඉන්නේ. අපි අදස්සට සින්දුවකට එකතු කරගන්න ගින්දර වගේ උම එකක් ඕනි කියලා තියෙනවා. අයුබෝවන්, වාසනාවන්ත නිරෝගිමත් සුබම සුබ දහවලක් වේවා, සුබ සතියක් වේවා. ගිනි ගින්දර ජානු කෙල්ල අපිත් ගින්දර හැඳ වහගෙන ඉන්නේ. අපිටත් දෙන ලස්සන සින්දුවක්. කවුද මේ? අනුරාධපුර පොල්ලේ අරහඳි රංජිත් ප්‍රියංකර අයියා, සලොන් මායා එකේ මායා ගුණසේකර, සෙනත් සුපයිගේ සෙනරත්න අයියා, සන්දීප ඉනෝ කදුලා, රිදිනේෂික, හර්ෂික, කෞෂික, ආයිෂා, ගයත්‍රි, මැදවච්චිය මන්නරම් පාරේ මනුදි ලක්ෂිකාවත් එකතු කරගෙන, මනුදි ලක්ෂිකා ලක්මාලි මේ කටියත් එකතු කරගෙන සෙන්දක් ගහමු කියලා මැසේජ් කළා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්. මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්.බි. රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්.බි. රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්.බි. රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: දවල් එකයි විනාඩි 23යි.
5: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුනේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
6: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතික පත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
7: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: ඔබේ විශ්වසනීය ජාලය සමඟ 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
9: හැමෝම අහනවා රංජයි ටාටා එකක් ගත්තේ කියලා. හේතු ගොඩයි. විශේෂ හේතු දෙකයි. 1. සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. 2. අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
10: සුවිශේෂී වාසි සමග අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. දැන්ම 13.88 අමතන්න.
9: බිස්නස් කරන අයට මේක යෝධා හයියක්.
11: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
12: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
13: අනේ මන්ද.
12: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
13: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
5: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක.
14: net fm 4 වටේ.
15: හෙලෝ.
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන. කින්දර හැන්දෑව

ದವಾಲೆ ಖಾಯ್ ವಿನಾಡಿ ವಿಸಿ ಹಾಯ್ ಐ ವಿಲ್ ಹಾವ್ ಅಹಣ್ಣ ದಿನ ಲಸರ ಸಿಂಧು ಠಿಕ ಕ್ಲಾಸಿಕ್ ರಗನ ತಿಯನ್ನಿ ಏಕ ಸಿಂಧು ಆಯ್ ಏಕೆಂ ಪಸ್ಸೆ ತವ ಸಿಂಧು ಅಕ್ಕ ಹಣ್ಣ ದಿನ್ನಾಗ ඊට කලින් මට මේ පැත්තේ මතක් කරන්න තියෙන මෙන්න මේ දේවල් ටික ඉක්මනට මතක් කරලා ඉන්න ඕනේ නේද? දැන් සාමාන්‍යයෙන් ගයක් හදනවා. එහෙම නැත්නම් ගයක් නවීකරණය කරනවා. ওই දේවල් දෙකෙන් එකක් කරනකොට අපි ටයිල් ටික හරියට තෝරගන්න ඕනි. ටයිල් තෝරගන්නවා කියනවා කියන එක මේ කෙටි කාලීන තීරණයක් නෙමෙයි. මේක දිගු කාලීන තීරණයක්. හොඳට හිතලා බලලා හොඳම ටයිල් ටික අරගන්න ඕනි. මොකද අපි ටයිල් කරන්න ගියක් අද ටයිල් කරලා හෙටේ ටයිල් ටික අයින් කළා අලුතින් ටයිල් කරන්න හිතාගෙන නෙමෙයිනේ. එහෙම කරන්න ඕනි නම් අපිට ගිහිල්ලා බොරුවට මේ තෝර තෝර ඉන්න දේකුත් නැහැ. හොඳද නරකද කියලා බලන්න දේකුත් නැහැ. ඔය අනේන කාට හරි කියලා ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්ලයින් ඕඩර් එකක් දාන්න පුළුවන්. ඔය වගේ දේවල් කරන්න පුළුවන්. හැබැයි එහෙම නෙමෙයි. ගයක් ටයිල් කරනවා කියලා කියන්නේ මේක දීර්ඝ කාලීනව හිතලා බලලා හොඳම විදිහට තෝරලා බලලා ලස්සනම මෝස්තර වලින් තෝරලා අරගෙන හරියටම කරගන්න ඕන දෙයක්. එහෙනම් ඉතින් ලාභ දේවල් වලට රැවටෙන්නේ නැතුව හොඳ විශ්වාසයක් එක්ක ගුණාත්මක භාවයේ කල්පවත්ම අලංකාර මෝස්තර මේ හැම දෙයක්ම එකම තැනකින් තෝරගන්න. වසර 50ක විශ්වාසය. ඒකට තමයි මම ඔයාලට කියන්නේ ලංකා ටයිල්ස් ටයිල් කරන්නේ පුරෝගාමියා. අන්න එතනින්ම ඔයාගේ ගෙදරට ඕනගෙන ටයිල් ටික හරිම විදිහට තෝරගන්න. දැන් මේගොල්ලන්ගේ අලුත්ම වැඩේ කරනවා දන්නවනේ. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම්. දැන් ඔයාගේ නගරයටත් එන්න සූදානමින් ඉන්නේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අත්දැකීම වලට විඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පහුගිය 13 වෙනිදා පටන් ගත්ත මේ වැඩේ කොහොම හරි දැන් අගෝස්තු 24 අතිසාර්ථක විදිහට අගෝස්තු 24 වෙනිදා වෙනකොට අද උදේ හිටියා පදිතනාව නගරේ. ඉතින් ඔන්න අද හවස ඉන්නවා ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් අපේ කට්ටිය මහ ඔය. ඉතින් මහ ඔයාවට ඉන්න කට්ටියට පුළුවන්කම තියෙනවා ඔයත් අලුතින් ගේ හදන්න හිතාගෙන ඉන්නව නම් ගෙදරට ගේ නවීකරණය කරන්න හිතාගෙන ඉන්නව නම් ගෙදරට අවශ්‍ය කරන හොඳම ටයිල් ටික අරගන්න ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් එක ළඟට අනිවාර්යයෙන්ම යන්න. අද ඉන්නේ මහ ඔය. ඉතින් මහ ඔයට එන කට්ටියට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම හෙට අගෝස්තු 25 මඩකලපුව ඉන්නවා හෙට උදේ. ඊට පස්සේ හෙට හවස ඉන්නවා කල්මුනේ. ඉතින් මේ අවට ඉන්න හැමෝටම හෙට දවසේදීත් මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද හවස මහ ඔයට යන කට්ටියට ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයාගේ නිවසට අලින්දයට නිදන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්‍යා සහ උපාංග සුවිශේෂී මිල ගණන් වලට අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් බලාගෙන ඉන්නවනේ නේද අපිට චාන්ස් එකක් නැද්ද අපිට මේ විදිහට වාසි නැද්ද? තියනවා තියනවා තියනවා. අට ලංගම තියන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල් සඳහා 40% දක්වා ඉදිරියක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ලංගම තියන ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යනවාට මේ වාසිත් එක්කම ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන ටයිල් ටික හොඳම විදිහට තෝරලා බලලා අරගන්න පුළුවන්කම තියෙනවා. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරී සොඳුරු නවාතැන්. ඒකන මතක් කරගෙන ඔයාට මතක් කරන්න ඕනි බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙනවා. ආතරයිටිස් වෙන්න පුළුවන් සන්ධි රෝග මාංශපේශී වේදනා නහර ගැට ගැසීම් හරිම කැටි කාලෙකින් සුව කරන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මාධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොට්ටාවේ ඔන්නේ වෙනුවෙන් ශාකා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගන්න බලාගෙන ඉන්නවා නම් ඔයාගේ දරුවවත් අරගෙන පරක්කු වෙන්න නැතුව යන්න. මොකද උපතින් වෙන්න පුළුවන් උපතින් පසුව වෙන්න පුළුවන් යම් කිසි ආබාධයකට ලක් වෙලා ඉන්න දරුවෙක් ඉන්නවා නම් එයාව අරගෙන යන්න ඕනි. හරිම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ. ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට ඔයත් අනිවාර්යයෙන්ම යන්න. හොරණ තියෙනවා ලමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයක්. ඉතින් එතෙන්ට ගියොත් ඔයාගේ දරුවාට ඉක්මනින්ම හරිම විසඳුම හොයාගන්න පුළුවන්කම ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි පැරලයිස් රෝගීන් වෙනුවෙන් හොරණ සහ බණ්ඩාරගම ශාඛා තියෙනවා. ඉතින් මේ ඇක්ටිව් ප්ලස් ජාලය තුල පැරලයිස් රෝගීන් වෙනුවෙන් විශ්වාසයෙන් යුතුව යන්න තියෙන්නේ හොරණ සහ බණ්ඩාරගම තියෙන ශාඛාවලට. අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු ඔයාට එහෙම ඉන්න වෙයි කියලා හැමදාම එහෙම ඉන්න වෙයි කියලා හිතපු ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න නම් යන්න තියෙන එකම තැන ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම තමයි ශාකා තියෙන්නේ. ඒ වගේම තමයි එන්න නම් විදිහක් නැහැ. මොකද ඒ තරමට ලොකු දුරක ඉන්නේ ඔයා. ඒ නිසා මේ ප්‍රතිකාර වලට යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන් වෙයිද කියලා හිතුවා නම් ඒකට උත්තරේ තමයි ඔව්. ඔයාට මේ පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේකේ තියෙන විශේෂත්වය මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය ඔයාට වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන ඇක්ටිව් ප්ලස් ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන
ඖෂධ. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවද කියලා කවුරු හරි හිතුවා නම් ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි ඔව්. අද නේවාසික ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කම තියෙනවා. රෝග ඉක්මනින්ම සුව කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් රෝගීන්ට ආයතනය මගින් සපයනවා. ඉතින් මේ වෙනකොට රෝහලේ රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. යන්න කලින් වැඩි විස්තර දැනගන්න දින වේලාව වෙන් කරගන්න මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න. 0134 226 7746 0134 226 7746 එහෙම නැත්නම් 0775111318 0775111318 0176 56 9 56 0756 56 56 ඔයත් මොනයම් හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳ කෙනෙක් නම් මම ඔයාලට කියනවා බය වෙන්න එපා. එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඔයත් එන්න 100%ක් හරිම ප්‍රතිඵලය ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එවගේම ඔයාලට මතක් කරන්න ඕනි NSB පාට පාට හපංකම් ක්ෂේත්‍ර තරඟය 2026 ඔයාගේ පුංචි හපනට පුංචි කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් එකලගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්නට ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාට පාට හපංකම් ක්ෂේත්‍ර තරඟය සඳහා ඔන්න මේ අවුරුද්දේ ලංකාව පුරාම ඉන්න රජයේ සහ පෞද්ගලික පාසල්වල පුංචි දරුවන්ට ආරාධනා කරනවා මේ තරඟයට සහභාගී වෙන්න කියලා. ඉතින් මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ ඔයාට පුළුවන්කම තියෙනවා වඩාත්ම නිර්මාණශීලී වගේම අර්ථවත් සිතුවමක් නිර්මාණය කරන්න. මේකට පැස්ටල් වෙන්න පුළුවන්, දියසයම් වෙන්න පුළුවන්, තෙල් සයම් වෙන්න පුළුවන්. මේ ඕනම මාධ්‍යයක් භාවිතා කරලා හරි ලස්සන නිර්මාණයක්, අර්ථවත් නිර්මාණයක් ඔයාට කරලා එවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ලෝක ළමා දිනය මුල් කරගනිමින් තමයි මේ වැඩේ ආරම්භ කළ තියෙන ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතින් 2026 ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ තමයි මේ චිත්‍ර තරගය පැවැත්වෙන්නේ. ඉතින් ඒ සඳහා ඔයාට චිත්‍රවන්න පුළුවන් අවසාන දවස තමයි සැප්තැම්බර් 10 2026 මේ අවුරුද්දේ සැප්තැම්බර් 10 කලින් ඔයාට ඔයාගේ නිර්මාණය එවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එක් එක් කාණ්ඩවලින් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගෙන ඒ අතරින් ජයග්‍රහකීන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය තියෙනවා ඔක්තෝබර් 3. ඉතින් කාණ්ඩ විදිහට මෙන්න මෙහෙම වෙන් කරලා තියෙනවා. පළවෙනි කාණ්ඩය 1, 2, 3 කියන ශ්‍රේණි සඳහා, ඒ වගේම දෙවෙනි කාණ්ඩය 4, 5, 6 කියන ශ්‍රේණි සඳහා, තුන්වෙනි කාණ්ඩය 7, 8, 9 කියන ශ්‍රේණි සඳහා සහ හතරවෙනි කාණ්ඩය තියෙන්නේ 10, 11, 12, 13 කියන ශ්‍රේණි සඳහා. ඉතින් මේ කාණ්ඩවලින් හොඳම නිර්මාණ 15 බැගින් තෝරලා තමයි මේ තරගය පවත්වන්නේ. වගේම තමයි තරගය තියෙනවා ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ. ඒ වගේම තෑගි දෙනවා ඔයාට ඔක්තෝබර් 3. වටිනා මුදල් තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාට වැඩි විස්තර, වැඩිදුර තොරතුරු, අයදුම් පත්‍රය ලබා ගන්න හැම දෙයකටම මෙන්න මෙහෙම කරන්න පුළුවන්. www.nsb.lk වෙබ්සයිට් එකට යන්න. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට යන්න. ඔයාට nsb.lk වෙබ්සයිට් එකේ නුත් අයදුම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට ගිහිලා වැඩි විස්තර දැනගෙන ඔයාට අයදුම් පත්‍රය ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒකේ තියෙන උපදෙස් කියවලා බලලා ඔයාගේ නිර්මාණය ඊමේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන්. මතකයිනේ අවසාන දවස වගේ නිර්මාණය ලබා දෙන්න තියෙන සැප්තැම්බර් 10. ඉතින් සැප්තැම්බර් 10 කලින් පුංචි ඉතිරියෙන් ලොකු හින කියන තේමාව යටතේ ලස්සන නිර්මාණයක් කරලා NSB පාට පාට හපංගම් චිත්‍ර තරගයට ඔයාටත් ඔයාගේ ලස්සන චිත්‍රය වන්න පුළුවන්. යමුද ශග්ගල WhatsApp messages පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න මෙන්න මෙයා ඉන්නවා. අපේ පණපිටිය අරුණා අයියා එකතු කරගන්නම් ඊළඟට හන්න දෙන්න රෙඩි කරගත්ත මේ හැන සින්දුවට. හයි ජානු බෝලේ රෝස මොන අපි ආගේ කැන්ඩි බෝයිස් ප්‍රියන්ත කුමාර යුකේ කුමාර සෙල්වා ඊට පස්සේ රොෂාන්ත උම දෙකක් ඕනි කියලා තියෙනවා. අද නම් ඉතින් දෙකක් ඉල්ලහම දෙන්න වෙනවා. හයි හයි ගිනි ගින්දර අපේ උම දේවි දවස් දෙකක් මැසේජ් දාන්න බැරි වුණා. ආ ඒක තමයි මම බැලුවා කෝ කියලා. අපි පොළොන්නරුවේ ගියා. මට මොනවද ගෙනාවේ? අමතක වුණේ නෑ, මතක් වුණා.
හරිද? දෙන්නක දිගම දිග උම්ම එකකුත් එක්ක ලස්සන සින්දු ගොඩක්. බොකුන්දර 10 කනුව පාර මංගලි ෆැෂන් ගාමටිගේ සාලිය මංගලි ශ්‍රයන්ති සංජීව මහේෂ් ලක්මුතුමා දුවත්. නිවන්තිදිය දේවිද ෆැෂන් ගාමටිගේ හොකම සෙට් එකත් එකතු කරගෙන හමු ලස්සන සින්දු ගොඩක්. උම්ම ආදරේ කියලා තියනවා. දැන් පොළොන්නරුවේ ගිහිලා ගෙනාපුවා මඩක් දෙන්න ඕන හරිද? උම්ම ආදරේ.

0: දවල් 1:43.
1: ලංකාවේ හදන යුරෝපේත් පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස් වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන්

0: අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැයත්.

0: අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත
1: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි එක අහන්න net fm ගින්දර හැන්දෑවා
2: දවලෙකයි විනාඩි 45යි වෙලාව. මතක් කරන්න දෙයක් තියෙනවා ඔයාට මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි ඔයාට මුලින්ම. අපි අපේ අනාගතය වෙනුවෙන් ඉතුරු කිරීම කරනවානේ. එහෙම ඉතුරු කිරීමක් කරනකොට ඒක හරියම තැනකින් කරන්න ඕනි. ගොඩක් වෙලාවට අපි ඉතින් අම්මලා ඉතුරු කරලා දෙන දෙයක් තමයි ඉතුරු කරගෙන ඉන්න බලන්නේ. එහෙම හරියන්නේ නැහැ. ටික ටික ටික ටික තරුණ වෙනකොට අපිට කියලා කීයක් හරි අපි කරන ජොබ් එකේ හම්බෙන වැටුපෙන් ඉතුරු කරගන්න ට්‍රයි කරන්න ඕනි. ඉතින් දැන් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව විදිහට RDB බැංකුව අලුතින් මුවට හඳුන්වලා දෙනවා RDB Youth Plus. ඉතින් ඔන්න අද තමයි මේක පටන් ගන්නෙ. ඔන්න RDB බැංකුව කියලා කියන්නේ දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව. ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් හොඳ ප්‍රතිලාභ ලැබෙනවා. ඉතින් ඒ නිසා ඔයාට විශ්වාසයෙන් යුතුව තරුණ ඔයාට RDB බැංකුවේ අලුත්ම Youth Plus ගිණුම ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. වසර 41ක විශ්වාසයක් දිනාගෙන තියෙන RDB බැංකුව සාමාන්‍ය බැංකු ජාලයට අමතරව තමයි ඔන්න තරුණ ප්‍රජාව වෙනුවෙන් අද ආරම්භ කරන්න මේ RDB Youth Plus ගිණුම. ඉතින් ඔන්න ඔයාටත් හොඳ අවස්ථාවක් තියෙනවා. වත්මන් තරුණ පරපුර උදෙසා මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන්න, ඒ වගේම තමයි මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන්න, මෙන්න මේ විදිහ දේවල් ගණනාවක් අරමුණු කරගෙන මේ අලුත්ම වැඩේ අද දවසේ ආරම්භ කරන්නේ. ඉතින් අද හැවලොක් සිටි එකේ තමයි මේ වැඩේ පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාටත් දැන් පුළුවන්කම තියෙනවාගේ ඉතිරි කිරීම් ගැන ඕනාවටත් වඩා. ඔයාගේ අනාගතය ගැන හිතන ඔයාට හරිම ඉතුරු කිරීම කරන්න නම් RDB බැංකුවේ Youth Plus ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගිණුමකට එහාගේ යමක්. ඔයාගේ ලයිෆ් එකට හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට උසස් අධ්‍යාපනය සඳහා ණය පහසුකම් තියෙනවා, ව්‍යවසායකත්වය සඳහා ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ හැම දෙයකටම සහනදායි පොලියක් තමයි ඔයාට ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි, ඇප රහිතව ඔයාට ණය ගන්නත් පුළුවන්කම තියෙනවා RDB බැංකුවේ මේ Youth Plus ගිණුම හරහා. ඉතින් ඒ නිසා ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙන ඔයාගේ අනාගතය වෙනුවෙන් අලුතින්ම ගිණුමක් ආරම්භ කරන්න RDB බැංකුවේ. විතරක් නෙමෙයි, මෙන්න මේ ගැනත් ඔයාට කියන්න ඕනි. ඔයාගේ අනාගත තිරසාරකත්වය උදෙසා බැංකුවේ ඉතුරු කරන්න ආයෝජනය කරන්න. ඒ තුළින් ඔයාගේ ඉදිරි අනාගතය සඳහා සුපිරි පියවරක් තබන්න දැන් අවස්ථාව තියෙනවා. ඉතින් RDB බැංකුව කියලා කියන්නෙම දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. මං අර මුලින් කිව්වා වගේ වසර 41ක් පුරාවට ශාඛා 272ක ජාලයක් තියෙනවා RDB බැංකුවේ. ඉතින් ඔයාටත් ළඟම තියෙන RDB බැංකුවට යන්න, ගිහිල්ලා ආරම්භ කරන්න ඔයාගේ අනාගතය වෙනුවෙන් RDB Youth Plus ගිණුමක් අද ඉඳලා ඔයාට පුළුවන්කම තියෙනවා මේ RDB Youth Plus ගිණුම ආරම්භ කරන්න. ඉතින් මේ වෙනකොටත් මිලියන 6කට අධික ගනුදෙනු කාර්ය ප්‍රදර්ශාවක් ඉන්නවා RDB බැංකුවත් එක්කතු වෙලා. ඒ වගේම උපතේ ඉඳලම ජ්‍යෙෂ්ඨ පුරවැසි ප්‍රජාව දක්වා විහිදුණු ඉතුරුම් ජාලයක් තියෙනවා RDB බැංකුව තුළ. ඉතින් ඔයාට වැඩි විස්තර සඳහා දිවෙන පුරා තියෙන මේ 272ක RDB බැංකු ජාලය හරහා වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමේ, නවීන ඩිජිටල් බැංකු කරන පසුබිම් ආවරණය කරමින් ඔන්න බැංක ඇප්, QR, ඒ වගේම තමයි ඩෙබිට් කාඩ් ඇතුළු නවීන බැංකු සේවාවන් අනුවත් ඔයාට ඉදිරියටම යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ ක්වික් ඇප්

හසුක මත් තියෙනවා දැන් ඔන්න ආඩීබී බැංකුව තුළ. ඉතින් මතකයිනේ ඔන්න ආඩීබී බැංකුවේ මේ 272 ජාලේ ඔයාට ළඟම තියෙන ආඩීබී බැංකුවට යන්න. ආඩීබී බැංකුවේ සාමාන්‍ය බැංකු ජාලයට අමතරව අද දවසේ ආරම්භ කරන ආඩීබී යුත්ස් ගිනුමෙන් ඔයාගේ අනාගතය තව තව ඉස්සරහට ගොඩනගා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එතකොට එන්න ඕනේ රුක්මණි අක්කා. හෝ කන්දරින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන යන්න. ඔයාත් ඉතින් පරිස්සමට වැඩ කරගෙන මාව අහගෙන ඉන්න ආදරේ හරිද? මට ලස්සන සින්දුවක් ඕනි මේ වෙලාවේ. හැමෝම එකතු කරගමු. මහනුවර හමුනිගම මංගලිකක්කා මේ හැන සින්දුවට එකතු කරගන්න ආදරේ හරිද? හයි ගින්දරී, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යකල මුදන්නායක වෙළඳ සංකීර්ණ අපේ සෙට් එක ජය වේවා. ඊ චන්ද්‍ර පුසලවය BF ජනපදයෙන් මෙසේජ් කළා තියෙනවා. ඊට පස්සේ මං එන්නේ. කවුද? මම කිතුල් ගලින්. එච්චරයි මැසේජ් එකේ තියෙන්නේ. නමකුත් නැහැ, ගමකුත් නැහැ. ගම තියනවා කිතුල් ගල කියලා. කොහෙද එන්නේ නැහැ කියලා කියලා තියන්නේ. අපිට වහින්නේ නෝ. ඔයාලට කොහමද? අපිට නම් වහින්න නැහැ. හොඳට අවුව වැටිලා තියෙන්නේ මට පේන විදිහට. සරචන්දය සයියා ගලේ කඩේ රයිගමින් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. අනේ අපි තාසාවෙන් අහගෙන ඉන්නවා හැමදාම. ගනේමුල්ල කට්ටුවල් කට්ටුවාල මුල්ලේ චත්‍රිකා ලොකපතන් දහම් පරිපුතා තෙදම් හස්බන් වැඩ එයා සුදර්ශන. එතකොට ඔයා හා ඔයා චත්‍රිකා එකතු කරගන්නම් කට්ටියම් මේ හැන සිද්දට හරිද? හැමදාම ඔය විදිහට ගින්දර හැඳ වහන්න ඕනේ.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුණේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්පෑ සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල් රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.

0: ඩුවේට් කරගන්න.
1: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනු.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද 0747 31 3540.
4: කින්දර හැන්දෑව
5: brought to you by
6: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
7: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැ
8: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
9: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 3540
10: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
11: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑව විචානු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ? එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්. ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
2: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
3: සුබ දහවලක් දවල් දෙකයි දැන්.

0: ලක්ෂම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නිය.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. පදවිය අරුණගම ප්‍රදේශයේ පොල් ගස කපමින් සිටි පුද්ගලයෙකු එම ගස ශරීරයේ ගැටේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත් පැත්තේ අවුරුදු 52ක් වූ පුද්ගලයෙකු බවයි පදවිය පොලිසිය පැවසුවේ. ඔහු පොල් ගස් කපා ඉවත් කිරීමට යාමේදී එය වෙනත් ගසක පැටලී තිබෙනවා. ඔහු එම ගස කපා ඉවත් කිරීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට්ගේ සිය පළමුවෙනිම ක්‍රීඩා කරන සංචාරක ඉන්දිය කණ්ඩායමේ කඩලු 8ක් මේ වන විට දැවී ගොස් තිබෙනවා. ඔවුන් රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 465ක්. දෙරදර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පැවැත්වෙන්නේ කොළඹ සී ක්‍රීඩාංගණයේදී. මිලගනිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people we trust fm anupaha fm adu 4.8 net fm
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: youth again ඔයාගේ future එකට plus point එකක් rdb youth plus youth එකටම set වෙන banking partner rdb youth plus කිනුමා
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
7: frames ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
9: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
10: FM 95 94.8

சுபதாவலாக தவா தேகாய் வினாடி பாய் வேலாவ ஒயா கேம்மா கேய் අලුත් පැයක් මේ විදිහට පටන් ගන්න. මේ පැදිත් කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුවක් කියලා ගන්න මේ පැත්තට එන්න. මතක් කරන්න දේවල් ටික කොත් තියනවා. හැබැයි තින් ඒ ටික මතක් කරන්න කලින් මට WhatsApp මැසේජස් එවපු ඔයා ගැන මතක් කරනවාද කියලා මම මේ බැලුවේ. නැහැ, මං ඊට කලින් ඔයාලට මතක් කරන්න හදන්නේ ෆේම්ස් අය ගැන. ෆේම්ස් අය ගැන ඔයාලට මතක් කරන්න ඕනි. ගොඩක් ගෑනු ළමයි පීරියඩ්ස් කාලේ කියලා කියන්නේ දන්නේම නැතුව තමන් ආසාවෙන් කරපු දේවල් පවා අතහැර ගන්න දවස් ටිකක්. අර මං කියනවනේ දෙයියොත් සමහර දේවල් දෙනකොට අපිට හොඳම දවස්වලට තමයි දෙනවා. හිතන්න අදවාට එක්සෑම් එකක් තියෙනවා, එහෙම නැත්නම් කවුරු හරි කෙනෙක් එක්ක ට්‍රිප් එකක් යන්න හැම ප්ලෑන් කරගෙන ඉන්නවා. ජොබ් ඉන්ටර්වියු එකක් තියෙනවා වෙන්න පුළුවන්. මොන්නම හරි හොඳම දෙයක් තියෙන දවසට දෙයියෝ ඔයාට පීරියඩ්ස් දවස්සේ දවස්වලටම සෙට් කරනවා. එතකොට ඉතින් අර ඔක්කොම ටික දමල ගහලා ගෙදරට වෙලා ඉන්න හිතෙන්නේ නැද්ද? හිතනවනේ නේද? එහෙනම් ඉතින් මං ඔයාට කියනවා, එහෙම දවසොත් වාගේ සාමාන්‍ය දවස් වගේ ගෙවන්න නම් වාගේ ළඟ හරිම පෑඩ් එක දැන් තියෙන්න ඕනි. සාමාන්‍යයෙන් අපි මාකට් එකට ගිහිල්ලා පෑඩ් එකක් ගන්නකොට අනිවාර්යෙන් බලන්න ඕනි මේ කැඳගෙන ඉන්න පහසුයිද ලීක් වෙයිද, ගෙවන මිනිත්තු සසත්තේ පෑඩ් එකක්ද කියලා. ඉතින් එහෙම ගන්නවා නම් දැන් හරිම පෑඩ් එක ගෑනු ළමයි ගිතර වාගේ ළඟ තියා ගන්න ඕනි. මෙව පිරිමි ළමයි දැනගත්තා කියලා මෙව නෝටි කතා වෙන්නේ නැහැ. එයාත් දැනගෙන ඉන්න ඕනිනේ ඉතින් එයාගේ පාර්ට්නර් කොහොමද ඕනි කියලා නේද? හරි, එහෙනම් ඉතින් එසෙලෙස අයස සාධික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැති ගෙවන මිලට උසස්ම ධාතුවේ පෑඩික අතර ගන්න ෆේම්ස් අය දැන් දිවෙන පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ඕඩ ෆේම්ස් අය අර ගන්න පුළුවන්කම තියෙනවා. ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම අපි හැමෝටම මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. මේකට හේතුව සියයටසියාකාරිම ප්‍රතිඵල දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ ඖෂධ වලින් වාට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන එක. දියවැඩියාව තියෙන කෙනෙක් නම් ඒකට හරියම විසඳුම සෙවනගල මධුමේ හරිනි කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය සෙවනගල මධුකා කැස්සට පැනිනි. ලිවෙකේ තෙල් කියන්නේ පැටි ලිවර් වලට බයවෙච්ච කාලේ ඉවරයි. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එකේ විතරක් නෙමෙයි බඩ කැක්කුම බඩ අජීර්ණය කෑම ප්‍රියයි කොච්චර රස කෑම හදලා ගෙනල්ලා දුන්නත් මේ ළමයි කන්නේ නැණ කියලා කියන අම්මට මං කියනවා දැන් ගෙදර තියෙන්න ඕනි සෙවනගල සමෝදක. මේ විදිහට එකීමකී නොකී නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල් බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. පොඩි කාලයක් නෙමෙයි ළමයි වසර 40ක අභිමානීය විශ්වාසය දිනාගත් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න. කතා කරන්න 047 31 39 540 41 37 31 40. මාකල ගල්පත හඳේ ප්‍රින්ස් සමර විරාය මැසේජ් කළා තියෙනවා සිද්ධා ගහන එකතු කර ගන්න කියලා. හයි ජානුව කියෝ කොහොමද ආච? ලස්සන සින්දුවකට අපිවත් එකතු කර ගන්න. හෙටිමොලෙ සෙනුකි. හයි ගින්දරි ජානුව ඇනික කොහොමද ආච? මම හදින් ඉන්නවා. අපිටත් ඔයාගෙන් උම්ම වැස්සක් දෙන්නකෝ. ලස්සනම ලස්සන සින්දුවකට එකතු කර ගන්න. කුමාරි මිස් දුල්මිකයන් දිනි දුහර්ෂණ. දුවතිනොලි කලවත ලක්මාලි අක්කා.

දවල් දෙකයි විනාඩි 15යි. ලස්සන සින්දු සෙට් එකක් ඇහුවා චාමික සිරිමාන්නගේ. එතනින් පස්සේ මං අහන්න දෙන්න ලෑසි කරගෙන තියෙන්නේ රොෂාන් ෆර්නැන්ඩෝගේ සින්දුවක්. මොකද කියන්නේ? කට්ටිය එකතු කරගන්නද? මේ සින්දුවට හා හරි කටියට දෙන්නම් මේ සින්දුව. හැබැයි ඊට කලින් මං ඔයාලට මෙන්න මේ ගැන මතක් කරන්න ඕනි. මොකද්ද දන්නවද? ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සම්පූර්ණ රුධාබන වෛද්‍ය මධ්‍යස්ථානය ගැන. ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ දැන් ඉතින් බෙල්ලේ කොන්ද වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක් නම් ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්. හරිම කෙටි කාලෙකින් සෝකන ලංකාවේ අංකිකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය. හොරණ සහකොච්චාවෙ තමයි ශාඛා තියන්නේ. ඒ වගේම තමයි උපතේදී වෙන්න පුළුවන්, උපතින් පසුව වෙන්න පුළුවන් යම් යම් හේතු නිසා අබාධ වලට ලක්වෙච්ච දරුවෙක් ඉන්න කෙනෙක් නම්. අනේ මං ඔයාට කියනවා ඉක්මනටම පරක්කු වෙන්න නැතුව ඔයාගේ දරුවව අරගෙන යන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. 100% හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ළමුන් සඳහා ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයේ දැන් ආරම්භ කළා තියෙන්නේ හොරණ නගරයේ. Paralyzed rogin to harima tana thamai bauddha chikitsaka active plus bauddha chikitsaka pratikara vaidya madhyasthana jaliye kiyala kiyanne. Iting vishwasen yutu mul lokema puduma karamin avurudu gana kandan matrodu putuma dhira paralyzed rogin harima ketikali king suwakala lankave ankike bauddha chikitsaka pratikara vaidya madhyasthana jaliye active plus horana saha bandaragama tiyana shaka walta oata yanna puluwan ehema kenek innawa nan eyawa aragena මේ පාරම්පරික තෙල් ප්‍රතිකාරවලට යොදා ගන්න මගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන් කියලා දැන් ඔයා දන්නවද? ඒ විතරක් නෙමෙයි, විශේෂම කාරණාව මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය. ඔයාට වීඩියෝ පට මගින් ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා දැන්. මේ වෙනකොටත් රෝගීන් 100% විතර එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිර හැමදේම සූදානම් කරලා තියෙන රෝහල තුල. මේ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් හැමදේම ආයතනයේ මගින් නොමිලේ සපයනවා. වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0234226746 0716 856 956 0716 856 956 එකමක වතාවකට හරි යන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට 100% හරිම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වසර 41ක විශ්වාසය දිනාගත් RDB බැංකුව ගැන ඔයාට මතක් කරන්න ඕනි. සාමාන්‍ය බැංකු ජාලයට අමතරව ඔන්න දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව වත්මන් තරුණ පරපුරේ මූල්‍ය ස්ථාවරය ශක්තිමත් කරන එක අරමුණු කරගෙන අද අලුතින්ම පටන් අරගෙන තියෙනවා RDB Youth Plus ගිනුම. ඉතින් ඉතුරු කරන්න ඔයාට වඩ දින්නේ නැහනේ. එහෙනම් හරිම තැනක ඉතුරු කරන්න. ඔයාගේ ඉතුරුම් හොඳ මුදලට, ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන, හොඳ ප්‍රතිලාභ ලැබෙන හරිම තැනක ඉතුරු කරන්න. එහෙනම් ඉතින් දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුවේ අලුත්ම ගිනුම RDB Youth Plus ගිනුම ඔයත් අද ආරම්භ කරන්න. ඔන්න අද ඉඳලා තමයි මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඔයාට මේ හරහා ලොකුම ලොකු ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. ඒ ගැනත් ඔයාලට මතක් කරන්න ඕනි. මොකද මේක තමයි දිවයිනේ ප්‍රමුඛතම සහ දැවැන්තම රාජ්‍ය සංවර්ධන බැංකුව. මේ වෙනකොටත් ශාඛා 272ක් පුරා විහිදුණු දැවැන්ත ශාඛා ජාලයක් තියෙනවා. ඒ වගේම තමයි මිලියන 6කට අධික ගනුදෙනුකාර ප්‍රජාවක් ඉන්නවා. ඉතින් උපතේ ඉඳලා ජ්‍යෙෂ්ඨ පුරවැසී ප්‍රජාව දක්වාම විහිදුණු ඉතුරුම් ගිනුම් ජාලාවක් තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ අලුත්ම ඉතිරි කිරීම ආරම්භ කරන්න. ඒ තමයි RDB Youth Plus ගිනුම. ඉතින් මේ හරහා ඔයාට ලැබෙන ප්‍රතිලාභ ගැනත් කියන්න ඕනි. ඔයාට ගිනුමකට එහා ගිය යමක් ලැබෙනවා. උසස් අධ්‍යාපනයට ණය ගැනීමේ හැකියාව තියෙනවා, ව්‍යවසායකත්වයේ සඳහා ණය ගැනීමේ හැකියාව තියෙනවා, සහනදායි පොලිස් රහිතව ඔයාට ණය ගැනීමේ හැකියාව තියෙනවා, සහ ඇප රහිතව ණය ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔයාට තවත් විශේෂ දේවල් හිමි වෙනවා. ඒ කියන්නේ RDB බැංකුවේ ක්වික් ඇප් ගිනුම, ඊට පස්සේ ඒ වගේම ඩෙබිට් කාඩ්, QR පහසුකම්, මේ හැමදේම ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මම මුලින් කිව්වා වගේ උසස් අධ්‍යාපනයේට වෘත්තීය පාඨමාලා සඳහා මූල්‍ය පහසුකම්, විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් අත්විඳීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන තරුණ ඔයාට RDB බැංකුවේ අලුත්ම ගිනුම RDB Youth Plus ගිනුම අද ඉඳලා ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ Havelock City Mall එකේ තමයි මේ වැඩේ පටන් ගත්තේ.
ඔහොම උම්ම දෙන්න එපා මණික. ඔයා නැතුව පාළුයි. ඇයි අනේ මං කොහෙද ගියේ? අම්බලපිටිය චන්ද්‍රිකා අක්කා මං ආදරෙයි ඔයාට හරිද? සුබ දවසක්. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you, happy birthday Ruwani. Kekala kamuda me ahannako mehete wahinawada manda.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකම් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: දවල් 2:27යි.
4: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: Heels වෙතින් ඔබට සමදා හොඳම මිල සුදුසීනි කිලෝ එකක් දැන් රුපියල් 210යි. මයිසූර් පරිප්පු කිලෝ එකක් දැන් රුපියල් 224යි. අත්‍යවශ්‍ය භාණ්ඩ හා නැවුම් නිෂ්පාදන සඳහා හොඳම මිල කීල්ස් වෙතින්ම පමණයි. කොන්දේසි සහිතයි.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
8: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා.
9: දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් 102ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
10: අතිනවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න. 13.88 අමතන්න.
11: එන්න
12: ෂා
11: පාරට මේනවා කෑමවල සුවඳ
12: රසත් එහෙම තමයි.
11: ඔව් ඉතින්
12: ඔයාගේ කෑම හැමදාම රසයිනේ.
11: මොකක්දනේ ඔයාගේ රහස?
12: මම හැමදාම ගන්නෙ Fortune oil නේ.
11: ඉතින් මොකද්ද වෙනස?
12: ක්වොලිටි එකම තමයි.
11: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නෙත් Fortune oil නේ.
12: ඇත්තම තමයි.
13: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

0: NetFM Kinder Handeva Vichanu
1: මං කියවනේ මෙහෙට වහිනවා කියලා එක පාරටම මෙන්න මෙතනින් මාට පේනවා පොඩ්ඩක් එළිය ඔක්කොම ටික කළු වෙලා ගියා ඔන්න දැන් නම් වැස්ස පායලා දැන් මට බිල්ඩින්ග්ස් ටික පේනවා කොහොමද ওই පැත්තට වහිනවද කාලගුණේ එහෙම තමයි මේ ඉන්නා මේ වෙනස් වෙන අර මිනිස්සු වගේ තමයි පිරිමි ළමයි වගේ තමයි කාලගුණෙත් මට පණිනෝ ඇති මේ වෙලාවට කොල්ලෝ ටික ඇයි කෙල්ලෝ එච්චරටම හොඳද කියලා බනිනෝ නේද ආවන් දන්නවා කෙල්ලොත් එහෙම තමයි ඉතින් මං අර හරි මොකද මතක් කරන්න තියන්නේ Lanka Tiles Mobile Showroom. Gienad, wagi patta nama neda. Yannoni, den ada innawa me welawa wenakota koheda? Mahawaya thamai ada hawas waruwema inne. Ithin mahawaya inna kattiya giyada? Thama ne, thama yanna laesthi wenawa. Hari hari himita laesthi wela yanna. Ada hawas waruwema mahawaya innawa Lanka Tiles Mobile Showroom eka. E wage me heta 25 madakalapuwa සද්දයක් ඕනි උදේ ඉන්නා මඩ කලපුවේ ඊට පස්සේ හවස ඉන්නා කල්මුනේ ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් අධකීම විද ගන්න අනිවාර්යම යන්න ලංක ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හම්බ වෙලා ඔයත් වාගේ ගේ අලුත් කරන්න හිතාගෙන ඉන්නවා නම් ගෙදරට ඕනේ ටයිල් ටික ඊට පස්සේ බාත්වයා උපාංග මේ හැම දෙම ගන්න හිතාගෙන ඉන්නවා නම් යන්න ඕනි ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් එකට ඉතින් වාගේ නිවසේ ආලින්දයට නිතන කාමරයට නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න පුළුවන්. මතකයිනේ මේ වෙලාවේ ඉන්නවා මහඔය ඊට පස්සේ හෙට උදේ ඉන්නවා මඩ කලපුව හෙට හවස ඉන්නවා කල්මුනේ. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහ අත්දැකීමක් ඔයාලට විඳ ගන්න පුළුවන්කම තියෙන්නේ. ඔය ටයිල් කියන දේවල් අතර ඇඳුම් වගේ තමයි කාලෙන් කාලට එක එක ට්‍රෙන්ඩ්ස් වෙනවා. එහෙම ඒ දේවල් වෙනස් වෙනකොට ගයක් උනත් ඒ විදිහට අපි වෙනස් කරගන්න දැනගන්න ඕනි. ඉතින් හොඳම ටයිල් එකට අරගන්න ඕනි. නිකන් ආවට ගියාට ටයිල් තෝරගෙන හරියන්නේ නැහැ. දීකෝ කාලීන තෝරා ගැනීමක් නෙමෙයි ඒක විශ්වාසනීය වෙන ඕනි. ගුණාත්මක භාවය බලන්න ඕනි. කල්පවැත්ම බලන්න ඕනි. ඊට පස්සේ මෝස්තර කොහොමද කාලෙන් කාලට ඒ වෙනස් වෙන විලාසිතාව වලට අනුව ඒව වෙනස් වෙනවද කියලා බලන්න ඕනි. ඉතින් හොඳම විශ්වාසයක් තියෙන වසර 50ක විශ්වාසයක් දිනාගෙන තියෙන ලංක ටයිල්ස් ටයිල් කරන්නේ පුරෝගාමියා එක්ක ඔයාගේ ගෙදර ලස්සන කරගන්න දැන් පුළුවන්. ඉතින් ලංක ටයිල්ස් මොබයිල් ෂෝරූම් මැද කීමේ විදිහට විඳ ගන්න පුළුවන් වෙනකොට ඔයාගේ ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට ගියොත් ලංක ටයිල්ස් වසර මැද වාසි වලින් තෝරාගත්තු ටයිල් සඳහා 40% දක්වා ඉතිරියක් හම්බ වෙනවා. ඉතින් මේ වාසිත් අන්ත විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ළඟම තියෙන ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට යන්න ලංක ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්. Good afternoon, Janu. Mamala Vikaruaka, Puda Rukman, Dua Nimali. පොඩි පුතා මම විදුවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා එකතු කරගන්න මෙහෙන සින්දුවට සුබ දවසක් ගින්දර ජානු සුදු බෝලේ අපිටත් සින්දුවක් දෙන්න හොරණ සතලගම ටිකේ ආශෝක මිසා ඊට පස්සේ රමණී නිරෝෂා දේවි යසන්ති නදීකා මණිකේ නිලු හර්ෂා සේපාලි මුදිතා ඩයනා ශ්‍රියා සුරංගි ශමිලා හේමා පොඩි අක්ක ඇතුළු කෙල්ලෝ සෙට් එකටම උම්මකකුත්තෝනි සුදු මැණිකේ ආදරේ හැමදාමත් කියලා තියෙනවා. මාත ආදරේ සුදු මැණිකේලා ටික ඔක්කොටම නිරෝගිමත් සුබ දවසක් වේවා. මගේ ජානු නංගියා. කොබලන් මොකද? හෙට BMI CH එකට යනවා කියලා තියෙනවා. අනිවාර්යෙන්ම යන්න ඕන හරිද? ඔයාට ආදරය කරන ධම්මිකා ජයසිංහ අක්කා රඹුක්කණින් මැසේජ් එකේවලා තියන්නේ අක්කා පරිස්සමට එන්න ඕනි එහෙනම් හරිද? එකතු කරගන්නම් මෙහෙන සින්දුවට මාත ආදරෙයි ඔයාට. හයි ජානු නංගි කලවානේ පුෂ්පාක මැසේජ් කළා තියෙනවා මගේ හස්බන්ඩ් ප්‍රියන්ත වයිදුවල දෙන්නමයි ඔයා වයිනෙත් අහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු. ගුඩ් ආෆ්ටර්නූන් බොනික්කි තංගලින් අප්සරා මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බොනික්කි ආවයි නැටීමගේ හැමෝමයි ගොඩ්ඩා කාදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා මෙහෙන සින්දුවට එකතු කරගන්නා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආ එන්න සර්.
2: මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
1: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්න මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
0: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
4: දවල් 2 වෙනාඩි 43යි.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-31-33-540.
9: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදා පී කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම්

ලස්සන සිදුරිකක් අහන්න දෙන්න ලෑස්ති කරගත්තා. දවල් 2 විනාඩි 45යි. පොඩ්ඩක් මේව හෙන කොට ඉස්කෝලේ කාලේට යනව නේද? ඒ ඉස්කෝලේ යන කාලේ ආපු සින්දුනේ. හරි, එතකොට හැම යනකොට ඔය ඒ කාලේ හම්බෙලා නතර වෙච්ච පොඩි පොඩි තැන් එහෙමත් මතක් වෙන්න පුළුවන්. ඒවත් මතක් කරගෙන මේ සින්දු ටික හමු හරිද? කෝල් කරපු කට්ටිය නොඑන්නේ කට්ටිය තමයි එකතු කරගන්න හදන්නේ. මෙන්න මෙච්චර වෙලා බලාගෙන හිටිය අපේ සූර්ය වැවලාගේ ප්‍රේම කුරුල්ලා අපේ ලියනා රච්චි අයියා. කොහොමද? හරි, ආවයි ඊට පස්සේ කාන්ති අම්මමයි, කාන්ති අම්මගේ ෆැමිලි එකේ හැමෝමයි, ලියනා රච්චි අයියා ඔයාගේ ෆැමිලි එකේ හැමෝමයි ඔක්කොම එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ අපේ වල් පිටපළ උපාලියයි කතා කරා, වයිෆ් දම්මී පුතාලු දෙන දුෂාන් මිහිරංග, ඊට පස්සේ දෙනියාය ත්‍රිවිල් සංගමේ සභාපති වසන්ත කුමාර අයියා කතා කළා. ඔක්කොම ත්‍රිවිල් සංගම් වල සෙට් එකම එකතු කරගන්න කෝ, නැත්නම් හැමෝම එකතු කරගන්න කෝ, ඊට පස්සේ ටීම් එක එකතු කරගන්න කෝ, ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කිව්වා. ජය වේවා. කාන්චර් කතා කරා දෙමෝදරින්, ඊට පස්සේ ජයපාලත් නායක අයියා බලංගොඩ හෙල්පන්දරියෙන් කතා කළා. ෆැමිලි එක හැමෝම එකතු කරගන්න ගණේ මුල්ලිමගේ අයරංගණී අම්ම කතා කළා. අමෝත් පුතා අනුමදුව, ඊට පස්සේ පුතාලා දෙන්න බබාල දෙන්න දුවගේ පුතාගේ බබාල දෙන්න ඔවෙත් ලිවන්, ඊට පස්සේ යාළුවා ඉන්ද්‍රාණී ඉන්නවා, ඊට පස්සේ ලයිබ්‍රේ කිත් යාළුව සෙට් එකක් ඉන්නවා කියලා කිව්වා. සෙට් එකම එකතු කරගන්න. ඊට පස්සේ තුෂාර ටයිටනික් සලෝනික අපේ තුෂාර කොල්ලා කතා කරා. රොහන්, ඊට පස්සේ අපේ සුන්දරම් බොස්, අර අලුතින් ඇවිල්ලා ඉන්න කවදාවත් නමහගත්තු නැති කොල්ලගේ කොහොම හරි නමහගත යසාර්. අපේ රසික අයවයි ටේවිල් පාකි කෙල්ලා සායවයි එකතු කරගන්න කිව්වා. ඒනම් සෙට් එකටම ජය වේවා. හරිද? කිතල්කඩේ ප්‍රේමසිරි අයියා, මගුරුම දීවිනු ශගනේ ශචමිලානි කිරණිදෝ බීම් සරා සංක සෙට් එකට මුම්ම එකක් කෝනි කිව්වා මට බෑ. බද්‍රලිය මගේ අශෝක අක්ක කතා කළා, ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ මා බීම කාන්ති අම්මා, මදුෂිකා දුව, යෙනුකු පැටියා, සංගීත් පුතා, ලියන රචි අයවා, යාගේ ෆැමිලි එකේ හැමෝම එකතු කරගන්න කෝ. අපේ යෙනුක කිව්වා මට කතා කළා මට උම්ම එකක් කෝනි කියලා. එතනින් පස්සේ තව කවුද ඉන්නේ මට මැසේජ් සෙවපු කට්ටිය? මගේ සුදුමැණික ලස්සන සින්දුවක් දෙන්න ආදරේ උම්මා, බලංගඩ පෙට්ටිකල ශ්‍රියාණි අක්කා. ශ්‍රියාණි අක්කා මමත් පෙට්ටිකල ඉඳලා තියනවා. හරි ලස්සනයිනේ ඔය පැත්ත. සුබ දවසක් ගින්දරි ජාන සුදු මෝලේ. දිග උම්මයික කොයි ලස්සන සින්දුවක යෝනි කම්මැලිකම යන්න සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් ආටියන්තර මහේෂි තින්නා කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්න, කට්ටියට බෙදා ගන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
1: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන. මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු. ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැක. ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත්. නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10.
7: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත්. අගෝස්තු 25 අපි එන්නේ උදේ මඩකලපුව සවස කල්මුණේ නගරවලට. ඔබත් එන්න මේ අපූර්ව අත්දැකීම විඳගන්න. ලංකා ටයිල්ස් විශේෂඥ කණ්ඩායම හමු වී ඔබේ නිවසේ ආලින්දයට, නිදන කාමරයට, නාන කාමරයට හරියටම ගැලපෙන ටයිල් බාත්වයා සහ උපාංග සුවිශේෂී මිලකට ලබා ගන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
8: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
9: හොට්ස්පොට් ඇයියේ?
8: ඩේටා නෑ යන්නේ
9: නංගි. මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි. දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
10: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
11: Gather on a day of profound joy and soaring hope.
12: The day a planet stops for a game.
13: Net FM. Algo Town.
14: Brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriyawa Narammala Gane Mulakampola Kasagala Samuha Vyapare Vetin.
16: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22.
17: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
18: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117388 අමතන්න.
19: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නෙ Fortune Oil ම තමයි.
20: ඔව් ඉතින්
19: Fortune Oil අවුරුදු ගාණක් තිස්සෙම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න
13: බෑනේ. FM Algo Town.
21: Kinder Handava.
14: Brought to you by
22: Youth එකේ ඉන්න ඔයාගේ future එකට plus point එකක් RDB Youth Plus. Youth එකටම set වෙන banking partner RDB Youth Plus කිනුමා.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
23: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0.34 226 7046.
21: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩී සෙක අහන්න Net FM ගින්දර හැන්දෑවා. ගින්දර හැන්දෑවා
13: FM 95 94.8 Net FM දිවයින පුරා.
24: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
25: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
26: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
25: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
26: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
0: සුබ සැන්දෑවක් හවස තුනයි දැන්.

0: හිමයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංක. තිරප්පණේ ගම්වාසීන් පිරිසක් ලිපියක් බාර දීමට තලාව ප්‍රාදේශීය සභාවට අද පැමිණි අවස්ථාවේ උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. සිය ගම්මානයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතියක තලාව ප්‍රාදේශීය සභාව යටතට පවරාගෙන ආදායම් ලැබුවද තම ගම්මානයට කිසිදු පහසුකමක් ලබා දීමට කටයුතු කර නොමැති බවයි ඔවුන් චෝදනා කරන්නේ. ඒ අනුව තම ගම්මානයේ ක්‍රියාත්මක කරන ජල ව්‍යාපෘතිය ගම්මානයට පවරා දෙන ලෙස ඉල්ලමින් ඔවුන් නෙලස ලිපිය බාර දීමට එම ප්‍රාදේශීය සභාවට පැමිණ තිබෙනවා. එම අවස්ථාවේ එක්වරම සභා පරිශ්‍රයේ රතිඥයක් පුපුරා ගොස් ඇති බවයි එහි සිටි නෙත් නිවුස් නියෝජිතයා පැවසුවේ. කෙසේ වෙතත් ගම්වාසීන් 6 දිනකු සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුව එම ජල ව්‍යාපෘතිය ගම්මානයේ සමිතියට පවරා දීමට තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාදාස දිසානායක මහතා එකඟතාවය පළ කර තිබෙනවා. මිලග නෙත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙලක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: නෙත් නිවුස් The truth people trust. FM 95 FM 94.8 Net FM
3: ඉන්දර හැන්දෑව
4: brought to you by
3: youth again ඔයාගේ future එකට plus point එකක් RDB youth plus youth එකටම set වෙන banking partner RDB youth plus කිනුමා
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
6: films අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
9: FM 95 94.8

0: ZFM Kinder Händeva Vicianu.
1: සුබ සැන්දවාක් හවස තුනයි විනාඩි පහයි වෙලාව. අපි දෙන්නගේ අන්තිම පැටත්තොන් නැවිලා තියෙනවා දන්නව නැතුව. මේ පැදිත් කල් කරන්න මසේජ් කරන්න සිදුව කියල්ල ගන්න මේ පැතරේ මු කොහෙ නංනේ දෙහිමීට උම්ම දෙකක් සිින්දුවක් එක්ක ඕනි කියලා කවුද මේ කියන්නේ මොකද මේ දෙක දෙක ඉල්ලන්නේ. අජිත් අයියා පරු සැල්ල ලැහැර පාරි අටියන් තොටින් අනිත් එක තෝනිද දෙන්න දෙන්න දෙන්න එකතු කරගන්න හොඳද මේ හැන සින්දුවටම ආයක සින්දුවක්න මෙන්ඩුවජයකුටි මහත්මගේ ලස්සන සින්දු සෙට් එකක් අහන්න පුළන් ඔන්න මේ පැය පටන් ගන්නකොටම අපි කේන් ෆැෂන් එකේ හරි වෙන්න ඇතිමන් නම කිව්වා. අපිත් වැඩ කරන ගමන් ඔය වහගෙන ඉන්නව පරණ ගම අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා සෙට් එකටම ජය වේවා. එකතු කරගන්න මේ හැන සින්දුවට ගින්දර හැන්දෑව නිවාඩු නෑ මට අද අහම්බෙන් ඇහුවේ ජානු නංගි දැන් නම දන්න ආදරෙයි කියලා තියෙනවා. මාත් ආදරෙයි හනිද මංගලි කක්කා තැන්ක්යූ මාවහගෙන ඉන්නවට. එදිරින් පස්සේ අපෙල්ලක් මාල් ඇවිල්ලා ඉන්නවා ලස්සන ෆොටෝ ටිකකුත් හදාගෙන මට. හයි ජානු මැනික ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව් යූ ටූ. මේ හන සිදු සෙට්කට එකතු කරගන්න ආදරෙයි හනිද මාත්. ඊට පස්සේ ජානු මැනිකේ ගින්දර හැන්දෑව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න හස්බන් දනුෂ්ක ලොකු දුව දම්සුදී චුටි දුව බිෂෙලි යකල මුල්ලෙ දිලි නිවසේජ කෙවල් දින ආදරෙයි පලෙන්න ආදරෙයි මා තන්න එච්චර මෙච්චරක් අඩි දෝනිලා දෙන්නට දෙන්න ඕනි හරිද මන් දුන්න කියලා. ජාන සුදු මැනික මගේ උම්ම කැටේ හොඳින්ද සුද්දි මං හොඳින් ඉන්නවා සුද්දි සුදුනෝන ආදරෙයි ගොඩක් ආදරෙයි ගටම ගඩාරියක් මොකුන්දර නිවන් සිටිය දේවින්ද ෆැෂන් එකේ දීප්තිය කමසේචකේවල තියෙන්නේ ඉනෝස අනුෂා ඊට පස්සේ ලලිතා ලලිතා කමානේ ලක්කා මන්දිරංගි ක්‍රිෂාන්ත දහයක නොමංගලි ෆැෂන් එකේ මගේ අලුව සෙට් එක සුදු බෝල පැන්චියේ ලොකුම එකක් දෙන්න මගේ සුද්දියේ ඔයාටත් මගෙන් උම්ම කියලා රෝසමල් ගොඩකුත් එක්ක උම්ම එකක් එවල් තියෙනවා. එහෙනම් ඉතින් මේ උම්ම එක මගෙන් ආට

දැන් මට කියන්න සුදු මූණ දැක ගන්න බලාගෙන හිටපු කට්ටිය හැම ඉන්නවද? හෙට එන්න ලයිව් එකක් හයිද? හරි හරි, හෙට අනිවාර්යෙන් එනවා ලයිව් එකක්. මේ සින්දුවට කටීන එකතු කරගන්න ඊට කලින් මතක් කරන්න ඕනි ෆෙම්ස් අය ගැන. ඔයාට ෆෙම්ස් අය ගැන මතක් කරන්න ඕනි. ඉතින් ගෑනු ළමයින්ට තමයි විශේෂයෙන්ම. ෆෙම්ස් අය කියන්නේ ඉතින් ගොඩක් ගෑනු ළමයි පීරියඩ්ස් කාලේ තමන්ව අතහැරගත්ත නම් මෙච්චර දවසක්. දැන් එහෙම කරගන්න ඕනි නැහැ. ෆෙම්ස් අය වාගේ ළඟ තියෙනවනම් ඔයාට හොඳම දවස් මගහැරෙන්න නැති වෙන්න, පීරියඩ්ස් දවසොත් හැම දවසක්ම එක වගේ ගෙවන්න, ෆෙම්ස් අය වාගේ ළඟින්ම තියාගෙන ඉන්න, ඇඳ ගන්න පහසුයි. ඇඳගෙන ඉන්න පහසුයි වගේම ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිනිත්තු උසස්සත්වයේ පැය දෙකක් විදිහට පාවිච්චි කරන්න බලයි. එක්සෑම් එකකට යනවා. පීරියඩ්ස් දවස්ින්ද පොඩ්ඩක් හිතේ බයක් තියෙනවා, නැගිටිනකොට කී දෙනෙක් ඉස්සරහ පසුතැවෙට පත් වෙන්න වෙයිද දන්නේ නැහැ කියලා. ඉතින් එහෙමයි ස්ට්‍රෙස් ගන්නෙ. හරිම පැඩ් එක ඔයාගේ ළඟ තියෙනවා නම් ওই දේවල් වලට බය වෙන්න දෙයක් නැහැ. ඉතින් එහෙනම් ෆෙම්ස් අය තමයි දැන් ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. SLS ISO සහතික සහිත වැඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිල ටුසස්සම තත්වයේ පැඩ් එක ෆෙම්ස් අය සාධාරණ මිලකට ඔයාගේ අතටපත් වෙනවා. ඉතින් ඒ නිසා කිසිම වෙලාවක ඔයා ආසාවෙන් කරපු දේවල් මග අරගන්න නැතුව, අතහැරගන්න නැතුව ෆෙම්ස් අය ඔයත් පාවිච්චි කරන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ ගැනත් මතක් කළාම යන්නම් මේ සින්දුවර කට්ටිය එකතු කරගන්න. සෙවනගල ආයුර්වේද ඖෂධ කියන්නේ ඉතින් ආයුර්වේද ඖෂධ ගැන මතක් කරපු ගමන් ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන හොඳම තැන සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. දැන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ෂුගර් වලට හොඳම විසඳුම තියෙනවා. ඒ කමල්බන්දුල වීරපරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව කැස්ස උනාගපත වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පණිය කියලා කියන්නේ. ලිවයිකේ තෙල් පැටි ලිව බයිවර්ෂකාලිවරයි සෙවනගල් ලිව බූස්ටින් කැප්සියුල් එක වට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. දැන් කැමප්‍රියයි බඩ පිපෙනව බඩ කැක්කුම බඩ ජීර්ණ එහෙනම් 100% ස්වභාවික සෙවනගල සමෝදකම් වට දැන් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ තියෙනවා මේ මගේ වගේ ලස්සන කොණ්ඩයක් වවා ගන්න කැමති නම් සෙවනගල ශ්‍රියා දේවි හාව ඉල්ලක පාවිච්චි කරන්න පුළුවන්. මේක ගැහණු පිරිමි කියලා වෙනසක් නැහැ, ඕන කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්. කවුරුත් කැමති නේ ලස්සන කොණ්ඩේ තියෙනවට නේද? ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල ආම්ල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය. මේ විදිහට එකීමකින් ඔකි නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපෙරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් අපේ වෙදකම පෙවුරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කතා කරන 0747 3130 40 0747 3130 40 ට ඔයාලට කෝල් කරන්න පුළුවන් වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි මෙන්න මේ පණිවිඩය ගැන මතක් කරගෙන මම කටි එකතු කරගන්නද ඔයාලට මතක් කරන්න ඕනි. ඉතින් ඉතුරු කරනවා කියන එක ඔයාගේ අනාගතය වෙනුවෙන් හොඳම ආයෝජනය. ඉතින් ඒ නිසා තමයි ඔයාලට මං කියන්නේ RDB බැංකුවේ Youth Plus ගිණුමක් ඔයත් අදම ආරම්භ කරන්න. අද තමයි මේ වැඩේ අලුතින් පටන් ගත්තේ. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB බැංකුව වත්මන් වර්තමානයේ තරුණ පරපුරේ මුල් ස්ථාවරත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගෙන තමයි මේ විදිහට RDB Youth Plus ගිණුම ආරම්භ කරන්නේ. ඉතින් මේකෙන් ඔයාලට ප්‍රතිලාභ රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක ගිණුමකට එහා ගිය දෙයක්. මූල්‍ය පුරුදු වැඩි දියුණු කරන්න, මූල්‍ය සාක්ෂරතාවය ඇති කරන්න, ඒ වගේම තමයි RDB Quick App එක තියෙනවා, ඩෙබිට් කාඩ්, QR පහසුකම, මේ හැමදේමත් තියෙනවා. ඒ විතරක්ද, උසස් අධ්‍යාපනයට වෘත්තීය පාඨමාලා සඳහා මූල්‍ය පහසුකම් ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට අපකරුවන් නැතුව අපකරුවන් රහිතව ණය ගන්න පුළුවන්කම තියෙනවා, සහ සහනදායී පොලි සහිතව ඔයාට ණය ගැනීමේ හැකියාවක් දැන් තියෙනවා මේ හරහා. ඒ වගේම තමයි විශේෂ ඩෙබිට් කාඩ් ඔෆර්ස් ඇතුළු තවත් පහසුකම් රැසක් අත්විඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාලට ලැබෙන්නේ RDB බැංකුව තුළින්. RDB බැංක Youth Plus ගිණුම අද දවසේ තමයි පළවෙනි වතාවට ආරම්භ වෙන්නේ. හැව්ලොක් සිටි මෝල් එකේ තමයි මේ වැඩේ අද දවසේ සිද්ධ වෙන්නේ. ඉතින් මෙතනින් එහාට දිවයින පුරාවටම 272ක ශාඛා ජාලයක් තියෙනවා. ඉතින් මේ දැවැන්ත ශාඛා ජාලය ඔයාට ළඟම තියෙන RDB බැංකු ශාඛාවට යන්න, එතනින් ඔයාට පුළුවන්කම තියෙනවා RDB Youth Plus ගිණුමක් ආරම්භ කරන්න. ඉතින් වසර 41ක් පුරාවට හොඳ විශ්වාසයක් දිනාගෙන තියෙන, ඔයාගේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන අංකයකේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔඩ වැඩි විස්තර දිවයින පුරා පිහිටි 272ක ශාඛා ජාලය හරහා දැනගන්න පුළුවන්කම තියෙනවා. යන්න අදම ළඟම තියෙන RDB බැංකුවට ගිහිල්ලා ඔයත් ඔයාගේ RDB Youth Plus ගිණුම ආරම්භ කරන්න. මේ සින්දුවට මෙන්න මේ කටි ඉන්නවා.
ஹாய் ஹாய் ஜனலக்கா, ஒன்னா பீத்ல அசன் மலசன் சிந்து கிடைக்குது கிடைக்கா நாதுரை ஹரிதா வலிபடிங் ஜனாஞ்சலி மெசேஜ் கெல்லாத் என்ன மாத்தாதுரே ஜனாஞ்சலி. கான்ஃபெஷன் உங்க பரணுகமா கான்ஃபெஷனுக்கு கட்டியம் எக்குது கிடைக்கானா தன்னதிதிங் பொட்டாக் ஒய பொட்டு பொட்டு டாம் வேணும் டூம் வேணும் மணிக்க அபிவாத் சிந்து கிடைக்குது கிடைக்கான் லொக்குமல கூம்மை கக்கோனி கிளத்தினா ஜானு போலே ஒன்னு லொக்குமல கூம்மை கக்கோனி ஹரித கம்பா கவிந்தி மெசேஜ் கெல்லாம் தியன்னே ஆடு நோதின உம்மா மல்லாங்க தியனவா தானே. Good evening. HRI message ke diye na ek mandam message ke one mangi to kar kiya na la sada sindha gana mama te to kar kiya na la hero guna ratna pehla the pasala saling mama hagani na kela tino adrei me sindha de ke to kar kiya na janu manika ad sadder ma gindra handa mama hagira wada api wad la sada sindha gana ek to kar kiya na kadavata manoj fiberglass modification na idane set ka pe boss manoj dimutu navin amal phatum kos lavi hanga pasidu amil chandima லைரோ பூர்ண ஆதரே ஜானு மணிக்க மேக மகேங் உமா உமா எத்தக்கட மேக மகேங்

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආයෙත් මල්ලි එන්න එන්නම කඩේ දිනු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දිනුවට ඔබ ළඟ.
5: හවස 3 විනාඩි 27යි.
6: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? විෂන් කෙයා පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාතෘකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම විෂන් කෙයා ශාඛාවට ගෙනවිත් බාර දෙන්න.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
9: ලංකා ටයිල්ස් වසර මැද වාසී තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
10: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
11: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද?
12: අනේ මන්දා.
11: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා.
12: හතර වටේම මොනා කිව්වත් මං බලාගෙන ඉන්නේ අයනකල් විතරයි.
13: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනිං ඩ්‍රයිව් එක.
14: Net FM 4 වටේ.

පවසතුනයි විනාඩි 30යි වෙලාව. යන්න ටික වෙලාව ලඟ වෙලා තියෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඒවා ටිකකුත් තියෙනවා. එකතු කරගන්න කට්ටියත් ඉන්නවා. හරි, මම ඔයාලට මුලින්ම මතක් කරන්නම්කෝ මෙන්න මේ ගැන. බෙල්ලකොඳ වේදනාව තුළු මොනියම් හරි ඉස්රායි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳින කෙනෙක් නම් ආතරයිටිස් වෙන පුළං සඳි රෝග, මාංශු පේශී වේදනා, නහර ගැට ගැසීම් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකේකේ විශ්වාසනීයම බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ කොටාවේ තමයි ශාඛා තියෙන්නේ. වගේම තමයි උපදේදී වෙන්න පුළුවන්, උපදින් පස්සෙ වෙන්න පුළුවන්, දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. එහෙම දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් මං ඔයාට කියනවා, ඔයාගේ අවිද ගන්න බැරුව ඉන්න දරුවව ඉක්මනටම අරගෙන එන්න ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයක් දැන් හොරණ නගරයේ ආරම්භ කළා තිනවා. ඉතින් එතනින් ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පැරලයිස් වෙලා ඉන්න රෝගියෙක් නම් පැරලයිස් රෝගීන් සඳහා හැමදාම ඇඳක් උඩ රෝද පුටුවක් වද ඉන්න වෙයි කියලා දැන් හිතන්න දෙයක් නැහැ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගණන් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කළා ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම තමයි ශාඛා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ඔයාට ප්‍රතිකාර මේ වෛද්‍ය මධ්‍යස්ථානයට එන්න පුළුවන් කමක් නැත්නම් ප්‍රතිකාර සඳහා ඔයාට පුළුවන් ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න. මේකේ තියෙන විශේෂම දේ තමයි මේ තෙල් ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන තෙල් පාවිච්චි කළ කොහොමද ඒකක ඒ දේවල් සිද්ධ කරන්නේ සහ බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරය කරන්නේ කොහොමද, මේ හැමදේම වීඩියෝ පට මගින් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා වාට ඒ පහසුකම දැන් සලසලා දීලා තියෙන විතරක් නෙමෙයි, ඔයාට රෝහලෙන් අතර වෙලා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකනු දැන් තියෙනවා. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගන්නවා කියලා කියන්නේ හරිම ඉක්මනට රෝග සුව කරගැනීමේ හැකියාව තියෙනවා. වගේම මේ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් හැමදේම රෝගීන්ට ලබා දෙනවා. ඉතින් මේ වෙනකොටත් රෝගීන් 100% විතර එකවර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඔයත් එන්න එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක පුනරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට 100% ඔයාට හරිම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙනවා. වැඩි විස්තර දැනගන්න දිනය වෙලාව වෙන් කරගෙන කතා කරන්න මෙන්න මේ නම්බර්ස් වලට 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││ 0││
එන්නස් මේ පාට පාට හපංකම් ශිත්‍රතරංගයේ 2026 ලෝකල අමාදිනිය මුල් කරගෙන තමයි මේ විදිහට මේ ජාතික ඉදිරි කිරීමේ බැංකුව NSB පාටි පාටි හපංකම් ක්ෂේත්‍ර තරගය මේ අවුරුද්දේ ආරම්භ කරන්නේ. ඉතින් ඔයාගේ පුංචි දරුවට පුංචිම කාලේ ඉඳලා ඉදිරි කිරීමේ වැදගත්කම කියලා දෙන ගමන් ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න ජාතික ඉදිරි කිරීමේ බැංකුව විසින් සංවිධානය කරන NSB පාටි පාටි හපංකම් 2026 ක්ෂේත්‍ර තරගයට ලංකාව පුරාවටම ඉන්න රාජ්‍ය හා පෞද්ගලික පාසල්වල දරුවන්ට ආරාධනා කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ඉතින් මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන ඔය චිත්‍රාඳින්න ඕනි මාතෘකාව තමයි පුංචි ඉතිරියෙන් ලොකු හීන. ඉතින් පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන මාතෘකාවට ඔයාට පුළුවන් මෙන්න මේ කාණ්ඩය යටතේ තරඟ වදින්න. පළවෙනි කාණ්ඩය 1-2-3 ශ්‍රේණි සඳහා, ඒ වගේම දෙවන කාණ්ඩය 4-5 ශ්‍රේණි, තුන්වෙනි කාණ්ඩය 7-8-9 ශ්‍රේණි සහ හතරවෙනි කාණ්ඩය වෙන්නේ 10-11-12-13 කියන ශ්‍රේණි. ඉතින් මේ කාණ්ඩ වලින් ඔයාට තරඟ කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තරඟයේ තේමාව ඇසුරින් වඩාත්ම නිර්මාණශීලී සහ අර්ථවත් නිර්මාණය තෝරලා තමයි ත්‍යාග ලබා දෙන්නේ. ඉතින් ඔයා කරන්න ඕනි නිර්මාණය නිර්මාණශීලී සහ අර්ථවත් සිතුවමක් වෙන්න ඕනි. ඉතින් ඒ සඳහා ඔයාට පැස්ටල්, දිය සායම්, තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් භාවිතා කරන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මුදලින් තෑගි දිනා ගන්න පුළුවන් තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකමඩ සහ අවසාන වටයට සුදුසුකම් ලැබෙන හැම තරග කරුවෙකුටම සැනසිලි ත්‍යාග සහ සහතික පත්‍රත් හිමි වෙනවා. ඉතින් ඔන්න ඔයාටත් අවස්ථාව තියෙනවා මේ තරගයට සහභාගී වෙන. මේක අහගෙන ඉන්න අම්මෙක් තාත්තෙක් නම් ඔයාට පුළුවන් ඔයාගේ දරුවව මේ තරගය සඳහා යොමු කරන්න. ඉතින් චිත්‍ර එවන්න ඕනේ අවසාන දවස තමයි සැප්තැම්බර් 10. ඉතින් ලෝක ළමා දිනය මුල් කරගෙන ආරම්භ කරන මේ තරගයේ ඔක්තෝබර් 1 සහ 2 කියන දවස් දෙකේදී NSB ප්‍රධාන කාර්යාලයේ මේ චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වෙනවා. සහ එක් කාණ්ඩයකින් හොඳම නිර්මාණ 15 බැගින් තෝරගන්නවා. ඒ විතරක් නෙමෙයි
ජයග්‍රහකයන් සඳහා ත්‍යාග ප්‍රධාන උත්සවය ඔක්තෝබර් 3 වෙනිදා තමයි පැවැත්වෙන්නේ. මතකයිනි අවසාන දවස වෙන්නේ සැප්තැම්බර් 10. ඉතින් සැප්තැම්බර් 10ට කලින් ඔයා ඔයාගේ නිර්මාණය බාර දෙන්න ඕනි. වැඩි විස්තර දැනගන්න ආයුධුම් පත්‍රය සඳහා ඔයාට පුළුවන් www.nsb.lk වෙබ්සයිට් එකට යන්න. ගිහිල්ලා ඔයාට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් ළඟම තියෙන NSB ශාඛාවට යන්න ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න සහ ඇප්ලිකේෂන් එක අරගන්න. ඊට පස්සේ ඔයාගේ මේකේ තියෙන මේ උපදෙස් පත්‍රිකාව කියවලා බලලා ඔයාගේ නිර්මාණය ඊමේල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන්. මතකයිනේ NSB පාඩ පාඩ හපංගම් චිත්‍ර තරඟයේ 2026 මේ පාඩ තේමාව පුංචි ඉතිරියෙන් ලොකු හීන. මම ශ්‍රියානි. හයි ශ්‍රියානි අක්කා. ලස්සන ගාඩන් එකක් වාඩ තියෙන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්න. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ගොඩ කාලකින් මම අනුර නාරංවල. DS එකේ උම්මක කොයාට මගෙන් උම්මා. ඒ වන්නේ කපටිකමට මන් දන්නවා. එතකොට මමත් කියනවනේ මේ උම්මක මගෙන් කියලා. හයි ජානුමණික. මම දවහගෙන ඉන්නේ. ජානු ඈ උම්මා දෙනකොට හරියන අනේ මේ අණ්ඩා. එතන යන මං කියන්නේ. ආදරේ මණික ලස්සන සින්දුවකට එකතු කරගන්න. පන්නල කොටුවැල්ල ප්‍රසංගික අක්කා. තරහයි. එතනින් බස් කවුද ඉන්නේ? හයි ජානු අක්කිය කොහමද වට? මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. හෙටි මුල්ලි සේනකි මැසේජ් කරලා තියෙනවා එකතු කරගන්න මෙහෙන සින්දුවට. මමත් ඉන්නවා ඔයාගේ අලුත් යාළුවෙක් පද්මිනි අක්කා. පාතේගම ආදරේ. හරිද හැමදාම ඔය විදිහට ඉන්නෝනි. ගිතර හැන්දෑ වහන්න ඕනි. මාපලකම් පියල් ජයත් මැසේජ් කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. අපිටත් සින්දුවක් දෙන්න. හලෝ KM ශගමට් එකේ මනෝරි කුමාරි නිලන්ති. මම හර්ෂණී. කුමාරි අක්කට දිග්ගුම් එකක් දෙන්න කියලා තියෙනවා. කුමාරි අක්කා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඉතිරිය වැඩි කරන, ගමන පහසු කරන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය. දැන් මාසික වාරික රුපියල් 26,000 සිට. ඩේවිඩ් පීරිස් e-mobility වෙත.
1: හවස 3 විනාඩි 44යි.
2: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: Black Curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර Freeland Black Curry රස soya meat. Black Curry රසට මස් නොකා මස් ගන්න.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: යූත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක්. RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යූත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර්. RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
7: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
8: එහෙම ගණන් නැහැ. අනික කීලස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
7: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
9: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
10: ලංකා ටයිල්ස් මොබයිල් ෂෝරූම් දැන් ඔබේ නගරයටත් අගෝස්තු 25 අපි එන්නේ. උදේ

0: කරයි චමත්කාරයේ සඳරුනවා තැන්.
1: තැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: හෙලෝ,
3: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව.

0: NetFM, Kinder Händeva, Vigiano.
1: Esta noche bailamos, te doy toda mi vida.
2: හවසතුනයි විනාඩි 46යි වෙලාව. ඉංග්ලිෂ් ට්‍රැක් එකක් ගහන්න දෙන්න ලෑසි කරගත යන්න කලින් බලන්න කොහලා අපි මෙන්න මේ කටි එකතු කරගමු මේ හැන සින්දුවට. මාතහනු මහරංගලෙන් සුරංජන් මැසේජ් එක කියවලා තියෙන එකතු කරගන්න සුරංජන් මේ හැන සින්දුවට. හයි ජානු ගින්දරි, අටියන්තර බෞද්ධ මන්දිරේ කඩ ටික ඔයාව අහගෙන ඉන්නේ. මහේෂි, යටියන්තර බෞද්ධ මන්දිරේ තියෙන කඩ ටික ඔක්කොටම ජය වේවා. මේ හැන සින්දුවට එකතු කරගන්න මහේෂි, ආවත් එකතු කරගන්න හරිද? ඊට පස්සේ කොටි ජීවන්ත මැසේජ් කළා තියෙනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා. සෙට් එකම එකතු කරගන්න. නංගියෝ අපිට වහිනවා, වැස්සම වැඩ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්බලන්තර බැමිණියම් වල දමික අක්කා, හස්බන්ඩ් වසන්ත, දරුවා මිනිදු මෙත්සර, අම්මා තාත්තා වගේම නිතහන හැමෝමත් ආවත් එකතු කරගන්නවා. අදාව රසම රස ඉඳියාප් කන්න පුළුවන්. කොහොමද මොනවද තියන්නේ? අද තියෙනවලු කන්ද මුද්‍ර හන්දියට ආවොත් බිත්තර පරිප්පු පොල් සම්බෝල ඔන්නේ ජය වේවා. මටත් එක්ක කණ්ඩෝ යන කෙනෙක් හරිද? ලස්සන සින්දුවක් දෙන්න සුදු මැණිකේ බදරලිය උගසවතින් රේණුවක මැසේජ් කළා තින අජිත් සුභසිංහ ලොකදෝ මේෂි තත්සරණී පොඩිදුව දිලුමි නුවන්සා සුභසිංහ සුභසිංහ ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මේ පැයතනට ගොඩ ගොඩක් ආදරෙයි කියලා තියෙනවා. මේ පැයතනම අහගෙන ඉන්න ඔයාට මමත් ගොඩම ගොඩාරියක් ආදරෙයි. ජනවකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. සින්දු අහනවා අම්මා තාත්තා අක්කා චානි අක්කා කවින්තයා ලොකු අම්මා ලොකු තාත්තා කොටාවි තරුෂි මාතාදරයි ගොඩම ගොඩාරියක් තරුෂි. Thank you මම අහගෙන ඉන්නවට. කෝල්ලන්න සින්දා කෝණි කියලා තියෙනවා. කෝල්ලන්න ඉංග්ලිෂ් ට්‍රැක් එකක් අහමු. සුභ සඳවක වාජානු හැමදාම තාදරයි මහියංගනේ දමගොල්ලි දිසනායක අයියා සින්දුවකට එකතු කරගන්න. උමෙකකුත් දෙන්න. ඇයි බය? මන්තරා වෙන්නේ අනේ. ආදරේ ආදරේ ගොඩක්. අපිට වැස්ස නැහැ අනේ, කර වෙනවලු. මං එවන්නම් මෙහෙම වැස්ස ටිකක් හරිද? හයි ගින්දරි, අපිත් අහගෙන ඉන්නේ කදාන දොලෙහේනේ සෙට් එක. චන්ද්‍රකාන්ති, නිසංසලා, එරන්ද, එරික්, ශවින්දි ලස්සන සින්දුවක් දෙන්න ආදරෙයි. මාත් ආදරෙයි මේ සින්දුවට එකතු කරගන්න. හයි ගින්දර චානු මැනික, කොහොමද ආගේ උම්මා වැස්සක් දෙන්නකෝ. අපිවත් ලස්සනම ලස්සන සින්දුවකට එකතු කරගන්න. කඩවිත ලග්මාලි අක්කා අහගෙන ඉඳලා නෑ කෙල්ල. කුමාරි මිස් දොල්මි ගයන් දිනි දුහර්ෂණ දුවතිනුලි ආදරෙයි. ඊට පස්සේ මඩපද ලක්ෂ්මන් තමරා නිශා නිචේතන පුංචි පුදා තේජ අවෝර් භාග්‍ය අවිෂ්ක සේරුවා විලකේඩිකේ සමරනායක ලස්සන සින්දුවකට මාවත එකතු කරගන්න. මකලුලු රංජිත් සනායක මැසේජ් කරලා තියෙනවා එකතු කරගන්න මේ හැන සින්දුවට. මගේ ඩ්‍රීම් කන්ට්‍රි එකේ ඉඳලා මැසේජ් කරලා තියෙනවා. හයි ජානු කොහොමද? අපිනම් වැඩානේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ටර්කි වලින් ඔන්ලයින් අහගෙන ඉන්නවා. Thank you මම ඔන්ලයින් අහගෙන ඉන්නට. අපේ විද්ඩාවනි වන කෙනා වෙලා ඉන්නවා තමයිලු. අනේ මං ආදරේ හනිද. සමන් අයියා මැසේජ් කළා තියෙන ආදරෙන් එකතු කරගන්න සමන් අයියා මේ හැන සින්දුවට. ගින්දරී ජානු බෝලේ ලෙන්දර දාමියක්ක ලස්සන සින්දුවක් දෙන්න. හස්බන්ඩ් මදු මල්ලි, ඊට පස්සේ රජයු නංගි මදු සුබෝධනී නංගි චුටි නන්දා රංචි මල්ලි මේ හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න. උම්ම දෙකක්වත් දෙන්න ඔක්කොටම කියලා තියෙනවා. ගොඩක් කට්ටි හිටියනේ. හයි ජානු, අර කොහමද? මාමත් වෙනදා වගේම වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න. මොන් රගලින් මේනක සඳරුවන් ෆැමිලිගේ හැමෝමත් එකතු කරගන්න. ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා.

එකතු කරගෙන එහෙනම් ඉතින් මේ සින්දුවත් දීලා මම යන්නම් පරිස්සමට ඉන්න ඕනි දෙකටම නැත් එක්ක ඉන්න ඕනි එහෙනම් කල්ලා අපි ගියා හම්බ වෙමු හෙට හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දාවෙන් මං ඔයාගේ ජනු

0: වයිබක හිතට දැනෙන මෙලදී සෙකහන්න නෙත්තේ ෆෙම් ගින්දර හැන්දෑවා.
1: හවස තුනයි විනාඩි 54යි.
2: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ.
3: කොල්ල කෙල්ල කොට යන මන්තරේ අහඹුද කතන්දරේ.
4: දවස වියදමටම ඕන අතට සල්ලි මෙන්න.
5: NLB ජය.
4: හැමදාම ලක්ෂ 5 තෑගි 50,000 තෑගි.
5: එක් අංකයකට ඉංග්‍රීසි අක්ෂරයට තෑගි.
4: ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
8: INMC දිශානායක වාරියතුල ECG ගන්නකොට ECG පොඩි ප්‍රශ්නයක් තිබුණා. චෙක් කර බයිපාස් එකක් තමයි කරන්න වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලැබුණේ. මහර තුනක් ඩොක්ටර්ලා තිබ්බේ. ඊට පස්සේ තොරතුරක් හම්බ වුණා. අමල්බන්දු කියලා වැඩ මහත්තයෙක් ප්‍රතිකාර කරනවා කියලා. ඊට පස්සේ මම එතුමා හම්බෙන්න ගියා. චෙක් ගන්න 6 පාරක් විතර තමයි ගියේ. මම වෙනදකට වඩා හොඳින් ඉන්නවා. උඩින්ම සුවයක් තමයි තියෙන්නේ. තුමාට දීර්ඝ උපවාසනා කරන අතර එතුමාට බොහොම පිණි.
7: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
9: එන්නස මල්ලි එන්නම කඩේ දියුණු කරනවානේ.
10: මං ඉතින් LB රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
9: LB රන් අය තමයි මගේ හයිය.
11: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
12: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩකරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
14: Daily drive එකකට smart choice එකක් BYD Sea Lion 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD Sea Lion 5 smart drive smart savings. 0112-125-125 අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
15: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
16: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
15: අතික්‍රමණ
16: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
15: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760-980-980
16: අතික්‍රමණ
15: සාංසාරික සීමා ඉක්මවා යාමට
0: ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු

0: கிண்டர ஹண்டேவா
1: brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
3: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0147 31 33 540 පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0347 226 7046
5: දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: FM 95 FM 94.8 Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ් ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාද වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: සුබසන්නවක් හවස 4යි දැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත් නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංක. රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අඳුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් පැති පෙත් සම්කරණ මේ වන විට 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරා ලක්තිලක, තරුණ නීති සංගමයේ ඇතුළු පිරිසක් විසින් පෙත් සම් ඉදිරිපත් කර ඇති බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. අදාළ පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් මීට පෙර ශ්‍රී ලංකා නීති සංගමයේ මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය රංජන අබේරත්න ඇතුළු පිරිසක් විසින් පෙත් සම් ඉදිරිපත් කර තිබුණා. පෙත් සම්කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අඳුකම් ව්‍යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම් පද තුළින් ජනතා පරමාධිපත්‍යය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයටද බලපෑමක් එල්ලවන බවයි. එම නිසා එය සම්මත කිරීමට අවශ්‍ය නම් අදාළ පනත් කෙටුම් පද ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා. මෙලඟ නෙට් නිවුස් පසර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-43-97.
5: බරුබා

සුබ සන්ධ්‍යාවක්. හවස 4:09 වෙලාව. අපි වාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩපටන් ගන්න හදන්නේ. සඳුද දවස අලුත් සතියක ආරම්භය. මහන්සියලා වැඩ කරන සතියක් පටන් අරගෙන තියෙන්නේ. කොළඹට නම් හවස වරේ පොඩි වැස්සකුත් දුන්නා. සමහර පැතිවලට නම් වහිනවා කියලා අපිට හැමෙහෙන් ආරංචි ආවා. වහිනවද පායනවද කියලා නෑ. සතිය කලින්තෙන් පටන් ගන්නවා කියලා කියන්නේ. අපි වැඩ කරන්න ඕන නේද? ඒ නිසාම හවස වරුවේ මහන්සිලා වැඩ කරලා පොඩ්ඩක් ඒකක් එහෙම බොන ගමන් එහෙමත් නැත්නම් හවස පහ වෙද්දී ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයාට නැත්නම් ගෙදර වැඩ ටික සේරම ඉවර කරලා ගෙදරට වෙලාම ආවහගෙන ඉන්න ඔයාට ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන ලස්සන සින්දු ටිකක් අහන්න තියෙන පෑය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ. ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ කතා කරන්න chance එක තියෙනවා 2:55:33 ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් නැත්තම් මේ වෙලාවේ ලොකු වැඩක් නැත්තම් ඔයාට අක්ගාලා මේ පැත්තට කෝල් එකක් ගන්න 2:55:33:63 අපි කතා කරමු. 0711 95 95 95 කියලා කියන්නේ වයි මා ඉතින් නිතරම chat කරන number එකනේ. WhatsApp එකෙන් ඔයා කොහේ හිටියත් කොතන හිටියත් මං කියන්නේ ඔයා සෑහෙන්න busy වෙලාවකුණත් පොඩි message එකක් මේ පැත්තට දාන්න බැරි නෑනේ නේද? ඔය බස් එකේ යමින් ගමන් ඉන්න කට්ටියට එහෙමනම් පොඩක් phone එක අතට අරගෙන බස් එකේ යන ගමන් අපි ඔයා අහගෙන ඉන්නේ මෙන්න මේ බස් එකේ තමයි ඔයාව දාලා තියෙන්නේ කියලා. මට message එකක් තියන්න මං අනිවාර්යෙන් මතක් කරන්නම්. හරිද? Right. Net FM official Facebook page එක පැත්තට ඔයා යන්න. සාමාන්‍යයෙන් ඔය දවසකට දෙතුන් වතාවක්ම Net FM official Facebook page එක පැත්තට යනවා කියලා මම දන්නවනේ. ඉතින් ඒ නිසා අද wall post එකක් ටිකක් වෙලස්සන දාලා තියෙන්නේ. දැන් මේ අවුරුද්දේ මාස ගාණක් ඉවරයි. තව මාස 4ක් 5ක් තමයි අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ නේද? 4ක් විතර වගේ. එතකොට ජනවාරි මාසෙ පටන් ගන්නකොටම හිතාගෙන ඉන්න ඇති මෙන්න මේ ටික මම කරනවා මේ අවුරුද්ද ඉවර වෙද්දි. මම මෙන්න මේ පියවර තියනවා කියලා. හැබැයි දැන් අගෝස්තු මාසෙත් ඉවර වෙන්න ළඟයි. සැප්තැම්බර් මාසෙට කිට්ටු වෙලා තියෙන. මම අද wall post එකේ දාලා තියෙන්නේ. දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොට ඔයා කරන්න හිතාගෙනද හිටපු දේවල් කරාද කියලා. තේන්සාව අවංක උත්තරයක් දෙන්න කරන්න පුළුවන් වුණාද බැරි වුණාද කියලා. හරිද? රයිට්. හෝල් පෝස්ට් එකටත් කමෙන්ට් එකක් දාලා අපි දෙන්නත් එක්ක වැරඩික පටන් ගන්න තියෙන්නේ. ඔයාට ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට වෙලා තියෙන සින්දුත් එක්ක හවස 6 වෙනකන් ඔයාගේ මගේ බොරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන මාතෙක ඉන්න පුළුවන්. දන්නවනේ මම DJ අසා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: සර්නේ තෙල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මා තෙල්බී එකට ගියේ.
2: ඒත් ලොකු කරලා නේද?
1: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
2: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
3: හවස 4 විනාඩි 18යි දැන්.
4: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
5: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: business trending in the Marwind.
1: Damro Vasara Meda Sale Graha Bhandi Saha Vidhuli Upakarana Sadaha Vishesha Vattam Vividha Madili Saha Varna Rasakin Sieluma Damro Pradarshana Garavalin
2: SLT Mobitel Fiber Nisa Deng Hama Gedaram Novena Sadive Again Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasan Obe Gedara Adama Fiber Fit Karaganna
3: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
4: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා
3: මට link pass පංගුවෙන් හරි ගියා
4: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ
5: නැගිට ගන්න නම් link pass පංගුව විතරමයි
6: දෙවන්ද රසක් වතාවට අවසන් යමුදාපි කොකුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට අන්න තනියමයි නොරික සංයන්නේ
7: මන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

හවස 4යි විනාඩි 25යි වෙලාව අපි හතරවට අහගෙන ඉන්න ගමන් හවසරුවේ ආසම සින්දු අහන ගමන් WhatsApp එක පැත්තට යන්න හදන්නේ මට මැසේජ් කරපු සෙට් එක මතක් කරන්න. අයි මේක අනිවාර්යෙන් කියවන්න. අපිත් මේ වෙලාවේ හබරකඩ ලාෆ් ගෑස් සුපර් මාකට් එකේ වෙයාර්හවුස් එකේ කට්ටිය සින්දුවක් කාණ ගමන් ඉන්නේ. අපේ පසින්දු මල්ලිට චලනී නංගිව අනිවාර්යෙන් හම්බ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තිනවා යාළුවෝ සෙට් එක. හා ඕකේ මාත් ප්‍රාර්ථනා කරනවා යාට එයිට මේ අයිව හම්බ වෙන්න කියලා. හරිද? මට මැසේජ් එක බලලා තින්නේ මනු තැන්කියු ජය වේවා. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. අපිත් මේ වෙලාවේ සිනාම් මට වාගේ ගමේ නම නම් පැහැදිලි නැහැ. මම කියව ගන්න try එකක් දුන්නා. ත්‍රිවිල් පාක්කීගේ සෙට් එක තමයි අහගෙන ඉන්නවා කියලා තියෙනවා. මට සුගත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට හයි කොහොමද සාබිත් මේ වෙලාවේ වාගේ හතර වටේ අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා උරුබොක්කෙන් සිරිකුමාර මැසේජ් කරලා තියෙනවා. Thank you. ජය වේවා. සෙට් එකම අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. ඒත් එක්ක මතක් කරන්න ඕනේ NLB ජය ලොතරැය්‍ය ගැන. ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය හරහා දවසේ ඔයාට වැඩිම දිනුම් වාර සංඛ්‍යාවක් හිමි කර දෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට NLB ජය ලොතරැයිය අරගත්තට පස්සේ සාමාන්‍යයෙන් හම්බ වෙන සුපුරුදු තෑගිවලට අමතරව ඉරිදා දවසේ සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. ඉපිගෙන්සා රුපියල් 10,000 සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න. ඒ වගේම තමයි රුපියල් 50,000 මුදල් තෑගි සහ මුල ඉඳලා අගට අංක ටික ගැලපුණත් අග ඉඳලා මුලට අංක ටික ගැලපුණත් වටිනා කියන මුදල් තෑගි දිනා ගන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් සාමාන්‍යයෙන් ඔයා මිලදී ගන්න NLB ජය ලොතරැයි රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය, ඊට පස්සේ ශ්‍රම වාසනා, ඒ වගේම වකුගඩු අරමුදල වෙනුවෙන් මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යන රජ ඒකාබද්ධ අරමුදලටත් ලොකු දායකත්වයක් ලබා දෙන ලොතරැයි තමයි NLB ජය ලොතරැයි කියලා කියන්නේ. ඒ නිසාම තමයි ඔයාලට මතක් කරන්නේ ඔයාගේ ජීවිතේ වැඩි වැඩියෙන් වාසනාව උදා කරගන්න නම් ඔයා අරගන්න ඕන ලොතරැයි තමයි NLB ජය ලොතරැයි. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. හයි කොහොමද සාපිත් මේ වෙලාවේ ඔයාගේ හතර වටේ අහගෙන ඉන්නේ. අද සින්දු ටික නම් නියමයි කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා පාතේගමින් පද්මිනි. මං ඔයාව එකතු කරගන්නම්. Thank you. ජය වේවා. 0711 95 95 95ට ඔයා තාම මැසේජ් එකක් දැම්මේ නැත්නම් ටක් ගාලා මේ පැත්තට මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new Bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 22000 සිට දැන් දිවයිනපුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
2: සුභ සන්ධ්‍යාවක්. හවස 4 විනාඩි 35යි දැන්.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටයා ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
8: රිය පෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
9: යුත් එකේ ඉන්න ඔයාගේ ෆියුචර් එකට ප්ලස් පොයින්ට් එකක් RDB Youth Plus විශේෂ ප්‍රතිලාභ රසක් සමගින් යුත් එකටම සෙට් වෙන බැංකින් පාර්ට්නර් RDB Youth Plus කිනුමා ඔබ වෙනුවෙන්ම.
10: මාතර ෆ්‍රීලෙන් චීස් රස සෝයා එකක රස බලමුද. මාතර ෆ්‍රීලෙන් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
12: හොට්ස්පොට් ඇයි
11: ඩේටා නෑ අනේ
12: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
13: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් වෙන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
14: neither ready for this war
15: squash the battle Hitler's Nazi Congress comes to an end
16: together on a day of profound joy a soaring hope
17: the day a planet stops for a game
18: net fm Algo Town.
19: Brought to you by
6: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
8: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13/22
20: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත 0117 388 388 අමතන්න.
6: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්න ෆෝචුන් ඔයිල්ම තමයි.
11: ඔව් ඉතින් ෆෝචුන් ඔයිල් අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
18: FM Algo Town
11: Sir neda LB ranna add ekey inne. Ee add ekak dakala thamai sir ma LB ekata giye.
21: Ee loku karala neda?
11: Nathuwa sir LB ranna ay tiyanakan apita diunuwama thamai.
21: Kavadath wedi maathikaramak dena LB ranna aya vyaparika obe diunuwata obalanga.

Net FM 4 කතා කරන්න 0112 55 33 63. WhatsApp 0112 95 95 95.

මම කියන්නේ සල්ලිම විතරක් නෙමෙයි ජීවිතේ හොඳ පුරුදු ඊට පස්සේ වටිනා දේවල් හොඳ අනාගතයක් වෙනුවෙන් කරන ඉතිරි කිරීම මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ නිර්මාණශීලී වඩාත් අර්ථවත්ම නිර්මාණ ඉදිරිපත් කරන්න. මම කිව්වා වගේ කාණ්ඩ හතරක් ඇත්තේ තමයි තරංගයේ පැවැත්වෙන්නේ. 1 2 3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය. ඒ වගේම 4 5 6 ශ්‍රේණි දෙවන කාණ්ඩය. 7 8 9 ශ්‍රේණි තුන්වෙනි කාණ්ඩය. ඒ වගේම 10 11 12 13 ශ්‍රේණි සඳහා හතරවෙනි කාණ්ඩයේ විදිහට කාණ්ඩ හතරක් යටතේ තමයි තරංගයේ පැවැත්වෙන්නේ. ඔයාලට පැස්ටල් ඊට පස්සේ දියසායම් මෙහෙමත් නැත්නම් තෙල් සායම් ඇතුළු ඕනෑම මාධ්‍යයක් භාවිත කරලා වර්ණ ගන්වන්න හැකියාව තියෙනවා. ඉතින් සා වටිනා මුදල් තෑගි හම්බ වෙනවා ජයග්‍රාහකයන් වෙනුවෙන්. චිත්‍රය එවන්න පුළුවන් අවසාන දිනය තමයි සැප්තැම්බර් මාසේ 10 වෙනිදා. ඉතින් එන්සා ඊට කලින් ඔයාලට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න NSB නිල වෙබ් අඩවියට යන්න. ඊට පස්සේ ඔයාලට අයදුම් පත්‍ර බාගත කරන්නත් හැකියාව තියෙන NSB නිල වෙබ් අඩවියෙන්. ඒ වගේම තමයි ඔයාලට WhatsApp කරලා හරි හැමෙන් නැත්තම් NSB ළඟම බ්‍රාන්ච් එකට ගිහිල්ලා ළඟම ශාඛාවට ගිහිල්ලා ඔයාලට වැඩි විස්තර දැනගෙන අයදුම් පත්‍රයක් ලබා ගන්න හැකියාව තියෙනවා. හරි, ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හැබැයි මෙන්න මේ කට්ටියවත් සින්දුවකට එකතු කරගන්න ඕන. අසා මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කුරුණෑගල ඉඳුල්ගොඩින් තරංග දිසානායක මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම මටත් ලස්සන සින්දුවක් දෙන්න අසා. කවුද මට මැසේජ් එක දාලා තියෙන්නේ? ශිරෝමි, මං වාවත් එකතු කරගන්නම්. කෑගල්ලෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම හතර වටේ අපිත් අහගෙන ඉන්නවා. ලස්සන සින්දු සෙට් එකක් දෙන්න කියලා හස්බන්ඩ් දනුෂ්ක ලොකුදුව දම්සදී, ඒ වගේම චූටි දුව බිෂේලිවත් එකතු කරගන්න කියලා යක්කල මුල්ලෙන් දිල්නි මැසේජ් කරලා තිනවා. Thank you darling. ආවත් එකතු කරගන්නම් මේ සින්දුවටම. හවස 4යි විනාඩි 48යි දැන්. හවස 6ට කලින් ආ මැසේජ් එකක් දාන්න මං ආව මතක් කරන්නම්.

0: Hatara Aten Sindu Ehena Net FM Hatara Wate
1: අවස හතරයි විනාඩි 51ක් වෙනකොට මම ලස්සන සින්දුවක් ඔයාලට අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. හැබැයි ඒ වුණාට දැන් මේ ඔෆ් වෙලා යන වෙලාවනේ නේද? වැඩ කරන කට්ටිය නම් ඔයා ගෙදර යන ලෑස්ති වෙලා දැන් පොඩ්ඩක් පාරට වහින්න බලාගෙන ඉන්න වෙලාව. එතකොට දැන් හැබැයි ඔයාලට ගෙදර යනවා කියන එකට හිතට සතුටක් දැනුණට යන්න තියෙන විදිය ගැන මතක් වෙදී පොඩ්ඩක් පොඩි නිකන් අවුලක් එනවනේ. බස් වල අයියෝ දැන් ඉතින් තෙරපිලා යන්න ඕනනේ. ට්‍රේන් එකක් එනකොට ඉතින් කොච්චර සෙනගෙදී දන්නේ නැ මේක ඔෆිස් ටයිම් එකනේ අය. වැඩක් නෑ ඉතින් කියලා දවසම මහන්සියලා වස්වල හිටගෙන තෙරපිලා යනවා කියලා කියන්නේ තින් සංසාරේ පා වෙනවා. ඔහොම ඔයා හිතනවා ඇතිනේ නේද? නරකද වාගෙම කියලා පොඩි බයික් එකකට ගියා නම් හොඳයිනේ නේ. අයිඩියා එකට වාත් කැමතිනේ. හැබැයි මන් දන්නවා ඔයාට ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ දවස්වල වාහන සෑහෙන්න ගණන් නේද? හැබැයි උනාට මම මේ කියන්න හදන්නේ දැන් ඉස්සර වගේ වාහන ගණන් නෑ ඔයාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකක් ගන්න අයිඩියා එකක් එහෙම තියාගෙන ඉන්නවා නම් 599,000යි වෙන්නේ. දැන් තවත් ගාන අඩු කරලානේ. මේ ගානට ඔයාටම කියලා බයික් එකක් නම් ඉතින් ආයි ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයාට එහෙම ගන්න හම්බ වෙන්නේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක විතරමයි. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ මේ දවස්වල සෑහෙන්න මේ බයික් එක ගැන කතා වෙනවනේ. හේතුව මොකද්ද කියලා හොයලා බැලුවාම සරලවම කියනවනම් මේ බයික් එක ඇවිල්ලා පෙට්‍රල් සුවඳටත් දුවනවා. දැන් අලුතෙන් බයික් එකක් ගත්තාම වාහනයක් ගත්තාම අපි හිතන්නේ මොකද්ද? අම්මෝ ගත්තට වඩා වියදමක් දැන් පෙට්‍රල් වලට යනවනේ කියලානේ. හැබැයි ඒ වුණාට KD Rice Leader 125 පෙට්‍රල් බයික් එකට පෙට්‍රල් දැනින්නේවත් නැහැ. මේ තරමටම බයික් එකේ හොඳට තෙල් කරනවා. ලංකාවේ කොල්ලෝ කියලා මේ දවස්වල වැඩිපුරම මේ බයික් එක ගැන කතා වෙන්නේ මෙන්න මේ නිසා. අනිත් එක අර මං කිව්වා වගේ 599,000කට මේ දවස්වල බයික් එකක් වාට කොහෙත්ම හම්බ වෙන්නේ නැහනේ. වාට හම්බ වෙන්නේ KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක විතරමයි. හරිද? ඒකත් හොඳම කාරණාව තමයි. දැන් ඔයා හිතන්නවා ලීස් එකක් දාලා වාහනේ ගන්නවා කියලා. හිතා ගන්න බැරි තරම් පොඩි ගාන ඩවුන් පේමන්ට් එක දීලා ඔයාට බයික් එක ගෙදර අරන් යන්න පුළුවන්. මොකද ගොඩක් අය ප්‍රශ්නේ තියෙන්නේ දැන් ලීස් එකක් දාලා වාහනයක් ගන්නකොට ලොකු ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙනවා. හැබැයි උනාට KD Rice Motor Company Private Limited හරහා ඔයා KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක අරගන්නකොට දැන් මේ පොඩි ඩවුන් පේමන්ට් එකක් කරලා බයික් එක ඔයාට අරන් යන්න පුළුවන්. ඉතින් එන්සා ලීසින් බරක් ඔලුවට දැනෙන්නේ නැතුව පෙට්‍රල් වියදම ගැන හිතන්නේ නැතුව ඔයාගෙම කියලා බයික් එකක් අරගෙන ගැම්මට පැදගෙන යන්න ඕන නම් ඔයා ගන්න ඕන එකම බයික් එක තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. අනිත් එක ඉතින් ආරක්ෂාවත් උපරිමයි. ගෑනු අයටද පිරිමි අයටද කියලා නෑ. ඕන කෙනෙක්ට සේෆ් විට ඩ්‍රයිව් කරන්න පුළුවන් බයික් එකක් තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ. ලංකාව පුරාම සේවාචාලයේ අලෙවි නියෝජිතයන් සහ ඔයාට අමතර කොටස් ලංකාවේ ඕනම තැනකින් මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0773 523 535 කතා කරලා වාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. තවදුරටත් බස් වල හිර වෙලා මිරිකිලා යන්නේ නැතුව ඔයාගෙන් බයික් එකක යන්න නම් වාට තියෙන විසඳුම තමයි KD Rice Leader 125 පෙට්‍රල් බයික් එක කියලා කියන්නේ.

0: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 140ක් දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක්
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 20% වට්ටම් 90,000 සිට. කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
5: ඇයි ෂුගර් කියලා මූණෙන්න කල? සෙවන කල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 047 3131 540.
6: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන් චනි එක දේදුණු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගැයෙන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ FM බුදු ගුණ හැන්දෑව.

0: ගේන මහබෝවරුණේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ
4: එහෙම ගණන් නැහැ අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්
3: ඕනේ නම් මේක කලින්දනම් හිටියානම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ
4: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි
5: සුබසන්නවක් හවස 5යි විනාඩි 1යි දැන්
6: හා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ
3: හොට්ස්පොට් ඇයි
2: ඩේටා නෑ අනේ
3: නංගි මේ එහෙම දෙන්න ඩේට අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
4: ඇයි නංගි මේ ඩේට නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
5: gather on a day of profound joy and soaring hope
6: the day a planet stops for a game
7: net fm ඇල්ගෝ ටවුම් බයෙන් බය අලුත් වෙන අලුත් පැය විමසුමා at news
8: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග බතරමුල්ල ජපන් මිත්‍රත්ව මාර්ගයේ සඳුන් නුවන ප්‍රදේශයේදී අද දහවල් දියමන්නා ඔයට ඇද වැටුණු කාන්තාවක් නාවික හමුදා ජීවිතාරක්ෂක කණ්ඩායමක් මගින් බේරාගෙන තිබෙනවා අන්තරේම කාන්තාව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදාව පැවසුවේ. එම කාන්තාව බේරාගෙන ඇත්තේ දියවන්නා ඔයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලගනේට අයත් ජීවිතාරක්ෂක කණ්ඩායමක් විසින්. එලෙස බේරාගෙන ඇති කාන්තාව වයස අවුරුදු 59ක් වන නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි අනාවරණ වී ඇත්තේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
7: net news the truth people trust fm 95 fm 94.8 net fm
9: Baru bang!

හවස 5යි විනාඩි 12යි වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගමන් දෙවනි පැයට ඇවිල්ලා තියෙන අලුත් පැයක් පටන් ගන්නකොටම මං චුට්ටක් WhatsApp එක පැත්තට යනවා මට මැසේජ් කරපු සෙට් එකක් ඉන්නවා අන්න ඒ කට්ටියම මතක් කරන්න සුබ සන්ධ්‍යාවක් වේවා මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතන පුංචි පුතාවයි තේජා අවෝරෙක් කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ යටියන්තර මහවිලින් සුදර්ශී thank you ජය වේවා ආවත් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම් ඒ වගේම සඳසිවයි ගිහන්සවයි මතක් කරන්න අසා කියලා තියෙනවා හා අනිවාර්යෙන්ම මම එකතු කරගන්නම් ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායි කොහොමද මාත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා සඳරුවන් මැසේජ් කරලා තියෙනවා thank you ජය වේවා සඳරුවන් ආවත් මම ගොඩාක් ආදරෙන් මතක් කරන්නම් දැන් අපිට ගිය සිකුරාදා වෙන FM DJ Night Face to Face Attack Show එක පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කය අතර පවත්වන්න බැරි වුණානේ නේද? හැබැයි අපි මේ සිකුරාදාවේ FM DJ Night Face to Face Attack Show පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කය අතර තරඟය පවත්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා සුපුරුදු විදියට වාඩ පුළුවන් සිකුරාදා රැ නවේ වෙද්දී FM DJ Night එකත් එක්කතු වෙලා වා කැමැතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්න. අපි වාට කිව්වා වගේම පළවෙනි තරඟ වටේ අවසන් දින කිහිපය තමයි මේ යන්නේ. අපි ඊළඟ සිකුරාදාවේ කියන්නේ මේන සිකුරාදා නෙමෙයි ඊළඟ සිකුරාදාවේ වවුනියාව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක අතරත් ද්වන්ද සංග්‍රාමය පවත්වන්න ලෑස්ති වෙලා තිනවා. ඊටින් පස්සේ අපි යන්නේ කෙලින්ම දෙවනි වටයට. ඒ කියන්නේ පළවෙනි තරඟ වටේ ජයග්‍රාහකයන් මුහුණට මුහුණ ගැටෙන දෙවනි වටේට යන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා ඒ ගැන තවට වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. අපි දෙපැත්තක හතරවට යහගෙන ඉන්න තවත් අයකට තමයි ඇවිල්ලා ඉන්නේ. ලස්සන සින්දුරි එකක් එක්ක ඔයාලට මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න පුළුවන්. 0711 95 95 95ට ඔයා ඇතීතරම් මැසේජ් කරන්න. හවස 6ට කලින් ඔයා මැසේජ් එක දැම්මොත් මම ඔයා මතක් කරන්නම්.

0: එන්න සර්.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
2: මං ඉතින් එල්බී රන් අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
3: එල්බී රන් අය තමයි මගේ හයිය.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
9: ඔකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙන වත්තාවද
10: නෑ ජයා මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා
9: ගන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ
11: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි
12: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කරන්නේ නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
13: Daily drive එකකට smart choice එකක් BYD Sealion 5 සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න BYD Sealion 5 smart drive smart savings bidway 112125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
14: NSB පාට පාට හපංකම් මෙවරත් පුංචි ඉතිරියෙන් ලොකු හීන මුදල් විතරක් නෙමෙයි හොඳම දේ ඉතිරි කරමු ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පවත්වන විවෘත ළමා චිත්‍ර තරඟය 1 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් සහ ජාත්‍යන්තර පාසල්වල සිසු දරු දැරියන්ටද අයදුම් කළ හැකිය ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ සහතිකපත් නිර්මාණ බාර ගන්න අවසාන දිනය සැප්තැම්බර් 10
15: හෝමාගම බෙරුකැටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසර් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
16: ආ එන්න එන්න
17: ෂා
16: පාරටම එනවා කෑමවල සුවඳ
17: රසත් එහෙම තමයි
16: ඔව් ඉතින් ඔයාගේ කෑම හැමදාම රසයිනේ
17: මොකක්දනේ ඔයාගේ රහස
16: මම හැමදාම ගන්නේ ෆෝචුන් ඔයිල් නේ
17: ඉතින් මොකක්ද වෙනස
16: ක්වොලිටි එකම තමයි
17: අවුරුදු ගාණක් තිස්සේම අංක එකේ ඉන්නේත් ෆෝචුන් ඔයිල් නේ
16: ඇත්තම තමයි
18: යටිහිතේ භාෂාවක් තියෙනවා
19: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප
18: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න
19: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න දවස් 21ක් කරන්න
18: ඉටු වෙනවාමයි
19: ඉටු වෙනවාමයි
7: Alpha Studio with Kasuni and Lehansa
19: සතිය දවස් වල උදේ 6ට
18: උදේ 6ට
9: brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න විෂන් කෙයා සුපැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
0: හදර වටේ හදර වටේ
9: brought to you by
13: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
11: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය
6: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97

0: Aten, Sindu Ehena, Net FM, Hatrawati.
1: හවස පහයි විනාඩි 31යි අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මතක් කරන්න ඕන NLB ජය ලොතරැය්‍ය ගැන ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය අරගෙන ඉන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් වාර දවසේ වැඩිම දිනුම් වාර ප්‍රමාණයක් අරගෙන එන ලොතරැය්‍ය තමයි NLB ජය ලොතරැය්‍ය කියලා කියන්නේ දිනුම් වාර එකක් දෙකක් නෙමෙයි හිතා ගන්න බැරි ප්‍රමාණයක් වාට හිමි කර දෙන Sunday bonus වාසනාවන්ත දිනුම් ලැබීමෙන් රුපියල් 10000 ඉරිද දවස්වල රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න සුබුරුදු තෑගි වලට අමතරව හරිද ඊට පස්සේ රුපියල් 50000 මුදල් තෑගි සහ ඔයාගේ ලොතරැයි බතේ අංක මුල ඉඳලා අගට ගැලපුණත් අගේ ඉඳලා මුලට ගැලපුණත් හිතා ගන්න බැරි තරම් වටිනා කියන වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා NLB ජය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට ශේෂ්ත්‍ර 4කින් දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයිය මේ වසරේ ඔබේ වාසනාවේ ලොතරැයි බවට පත් කරගෙන ජයග්‍රාහකයෙකු අතරට එකතු වෙන්නත් ඔයාට අවස්ථාව තියෙනවා මේ මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒ ගැනත් මතක් කරලා ඊට පස්සේ මම මේ වාට කියන්න හදන්නේ මේ දවස්වල හැමෝම අපෙන් අහන හැමෝටම අපි විස්තර කියන NSB අපේ පුංචි හපන්නුන්ට තියෙන පාට හපන්කම් චිත්‍ර තරංගය ගැන ඔබ යහපනාට කුඩා කාලේ ඉඳලම ඉතිරි කිරීමේ වැදගත්කම කියා දීපු නිර්මාණශීලීත්වය වර්ධනය කරපු ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඔන්න 2026 අවුරුද්ද වෙනුවෙන් NSB පාට හපන්කම් චිත්‍ර තරඟය අරගෙන ඇවිල්ලා තිනවා ලංකාව පුරාම ඉන්න රජයේ හෝ පෞද්ගලික පාසල් සිසුන්ට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා NSB පාට හපන්කම් චිත්‍ර තරඟය සඳහා එක්හසු වෙන්න අවස්ථාව තියෙනවා පුංචි ඉතිරියෙන් ලොකු හීන කියන තේමාව යටතේ තමයි ඔයාට සිතුවම් මෙවන්න හැකියාව තියෙන්නේ ජීවිතේට වටිනා දේවල් හොඳ පුරුදු හොඳ අනාගතයක් වෙනුවෙන් නිතර කරගන්න ආකාරය නිර්මාණශීලීව අර්ථාන්විතව ඉදිරිපත් කරන චිත්‍රයේ වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රහකයෙකු බිහි කරන්න NSB සූදානම් වෙලා ඉන්නවා කාණ්ඩ 4කට තරඟේ තියෙනවා 1 2 3 ශ්‍රේණි පළවෙනි කාණ්ඩය 4 5 6 ශ්‍රේණි දෙවන කාණ්ඩය 7-8-9 ශ්‍රේණි තුන්වන කාණ්ඩය සහ 10-11-12-13 ශ්‍රේණි හතරවන කාණ්ඩයේ විදිහට කණ්ඩායම් හතරක් යටතේ තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා ළඟම තියෙන NSB බැංකුවකට ගියොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් www.nsb.lk වෙබ්සයිට් එකට ගියත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ගේන්සා මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔන්න ලංකාව පුරාම ඉන්න අපේ පුංචි හපන්නුන්ට තමයි මතක් කරන්නේ NSB පාට හපන්කම් චිත්‍ර තරඟය 2026 වෙනුවෙන් ඔයාලට අවස්ථාව තිනෝ සැප්තැම්බර් මාසේ 10 තමයි අවසාන දිනය සිතුවම් බාර ගන්න. ගේන්සා ඊට කලින් ඔයාගේ ලස්සන චිත්‍රය එවන්නා මතක් කරන්න එපා. Right, හසා කොහොමද අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙනවද කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා මිද්දෙනිය පැත්තට ගියාම දිනාල් ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ මාකෝල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත ආවත් එකතු කරගන්නම් ඒ වගේම වැලිමඩින් ජනංජලි ආවත් ගොඩාක් ආදරෙන් මතක් කරනවා thank you ඒ වගේම තමයි මාතාව අහගෙන ඉන්නේ දියතලාවෙන් සයුරි thank you ජය වේවා ලෑස්ති කරගෙන තියෙන සින්දුවට මම ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් හරිද හවස 5:35 6ට කලින් මැසේජ් එකක් දැම්මොත් මම ඔයාව මතක් කරන්නම්

0: natin. Sindu Ehena, Net FM, Hatarawate.
1: වෙලාවේ හවස පහයි විනාඩි 38යි 4:00ට අහගෙන ඉන්න මේ වෙලාවේ රිකිල්ලගස්කර සලොන් දිනේශ්‍රී එකේ ඊට පස්සේ මයිලපිටිය සලොන් දිනේශ්‍රී එකේ ශාමවයි ඊට පස්සේ සංදීපනී වයි නිවන්තිකාවයි ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා අනිවාර්යෙන් කට්ටිය ඔක්කොම එකතු කරගන්නම් thank you ජය වේවා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: BYD C-Line 87 සීටර් SUV රතය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 01212125125 අමතන්න.
2: අද තැන කටුම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 01120777 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
4: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳගන්න SLT Mobitel 5G අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.

0: බිස්නස් ට්‍රෙන්ඩ් එකට මාරු වෙන්න. තාම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. කල්පවතින සුවපහසුයෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම තාම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සමපොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ලංකා ටයිල්ස් වසර මැද වාසී. තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාත.
3: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සිවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0.47 31 33 540.
5: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
6: නෙත් FM බුදු ගුණ හැන්දෑව.

රයිට් වෙලාව හවස පහයි විනාඩි 51යි මට යන්න වෙලාව කිට්ටු වෙලා තියෙන්නේ හැබැයි යන්න කලින් මේ වෙලාවේ මාව අහගෙන ඉන්න යාළුවෝ සෙට් එකක් මතක් කරන්න ඕන හයි කොහොමද අපිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා සා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා කාංචනා මම ඔයාවත් එකතු කරගන්න ඊට පස්සේ අපි කෑන් ෆැෂන් එකේ වැඩ කරන ගමන් ඉන්නේ ඌව පරණගම ඉඳන් ඔයාලව අහගෙන ඉන්නවා කියලා තියෙනවා කාන් ෆැෂන් එකේ නේ අනිවාර්යෙන් එකතු කරගන්නම් තැන්කියු සෙට් එකම ගොඩක් ආදරෙන් මතක් කරන්න ඊට පස්සේ මහේෂි ආවත් එකතු කරගන්නම් යන්න කලින් අපිටත් ලස්සන සින්දුවක් දෙන්නයි කියලා තියෙනවා චූටි දුව තරුෂිවයි ඊට පස්සේ මේ වෙලාවේ පෞලි කට්ටියයි ඔක්කොම එකතු කරගන්න කියලා කිතුල් ගලින් නිලු මැසේජ් කරලා තියෙනවා Thank you nilu ඔයාවයි ඔයාගේ ෆැමිලි එකේ කට්ටිය ඔක්කොමයි මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් හරිද

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: ඩම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: හෝමාගම බෙරුකෙටි තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසේ රුපියල් 685,000 සිට මුලින් 140යි ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
5: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරී බන්නාර සෙවනගල 0773-273-540
7: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ
8: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
9: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
10: නෙත්තෙෆෙම් ශ්වේත පූජා ශ්වේත පූජා
9: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
10: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
9: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
10: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
9: අනුශාසකත්වය
10: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
9: බැතිපර දායකත්වය
11: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
9: දෙයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හදරවටේ
2: brought to you by
3: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
4: NLB ජය ජාතික ලොතරැයි මණ්ඩලය.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: අම්මේ රඹුටන් ගිනි ගණන් දීලා කැස්ස හදාගන්නද හදන්නේ?
7: එහෙම ගණන් නැහැ. අනික කීල්ස් එකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
6: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්ති ආද වෙන්නේ නැහැ.
8: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
9: කවදත් අලුත් කාගෙත් නෙත්.

ලෝකනාථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් net.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
4: ඒයි
3: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
4: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
3: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
7: චිත්‍ර ඇඳලා ලොකු ලොකු ටෑගි දිනා ගන්න ආසයි නේද? Vision Care පාට සිත්තම් හෙට ලොව දකින මාගේ දැස් මාත්‍රකාවට සැප්තැම්බර් 18ට කලින් ඔයාලගේ චිත්‍රය ළඟම Vision Care ශාඛාවට ගෙනවෙත් බාර දෙන්න.
6: ඔබේ විශ්වසනීය ජාලය සමග 5G අත්දැකීම විඳ ගන්න. SLT Mobitel 5G. අදම www.sltmobitel.lk වෙත පිවිසෙන්න.
5: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස.
8: කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
5: අතික්‍රමණ
8: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
5: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760980980
8: අතික්‍රමණ
5: සාංසාරික සීමා ඉක්මවා යාමට

0: ජීවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM 95. FM 94.8. Net FM. Divina Pura. Divina Pura.
2: වෙලාව සවස 6:30.
3: සර් නේද එල්බී රන්න ඇඩ් එකේ ඉන්නේ. ඒ ඇඩ් එක දැකලා තමයි සර් මාත් එල්බී එකට ගියේ.
4: ඒත් ලොකු කරලා නේද?
3: නැතුව සර් එල්බී රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
4: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
5: මම කැප්ටන් රත්නායක. කොරියර් ත්‍රස්තවාදීන්ගෙන් මේරට මුදවාගෙන යුද්ධ දිනන්න අපි අපේ උපරිම ශක්තිය ඔදවල සටන් කළා. ඒ මගේ රට වෙනුවෙන්. මම හැමදාම හිතුවේ මගේ රට වෙනුවෙන් මම මොනවම හරි කරන්න ඕනි කියලායි. මම හෙට ඉඳලා විශ්‍රාම යනවා. මං හිතුවා ඒ කාලේ නිකම්ම ඉන්නේ නැතුව මට ලැබෙන පෙන්ෂන් එකකින් පොඩි ව්‍යාපාරයක් කරන්න. එතකොට මට පුළුවන් මගේ රටේ ආර්ථිකයට දායකත්වයක් දෙන්න. ඔයත් ඔයාගේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගන්න.
6: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: ඔබ වෙත ගෙන එන්නේ
8: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
9: ඕම් බ්ලාස්ටර් එම්මා

0: ඇක්ටිවේට් කරගන්න.
1: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙත් තමතන්න 0162-863-0767-716-1672.
2: යුත්තකෙයින් ඔයාගේ ෆියුචේකට ප්ලස් පොයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බෑංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුම ඔබ වෙනුවෙන්ම.

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ. Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ.
1: ഐബോവാൻ അത് 2026 അഗോസ്തു 24 സന്ധുദാ දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරිය සිට මම තරංග රුක්ෂාන්ත ඇසේ කර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: සිරස්තල 22 සංශෝධනයේ එරෙහිව පෙත්සම් 21ක් එල්නිනෝ නිසා ප්‍රදේශ රැසකට තවත් මාසයක් වැස්ස නැහැ. කාලගුණයෙන් අනවැකි. එල්නිනෝ නිසා අඛණ්ඩ විදුලි සැපයීමටත් බාධා එල්ල වෙයිද? පුනර්ජනනීය බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිල ගණන් නිකුත් වෙයි. දෙවන ටෙස් තරඟයේ පළමිනීමේදී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්.
0: Net News. The truth people trust.
1: විසිදවන ව්‍යවස්ථා සංශෝධනයේ රෙහිව තවත් පාර්ශ්ව කිහිපයක් පෙත් සම්මිදිරිපත් කර තිබෙනවා. ඒ අතර විසිදවන සංශෝධනයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිධ දහස් පළවෙමින් තිබෙනවා. ඒ ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළ හිසත් යන වර්ණය මෙතෙන් සිට.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කර ඇති පෙත්සම් ගණන මෙවන විට 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විනිවිද පදනමේ භාණ්ඩාගාරික සුනිල් ජයසුන්දර, ආචාර්ය අජන්තා පෙරේරා, නීතිඥ ශිරා ලක්තිලක, තරුණ නීතිඥ සංගමයේ ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවයි net news අධිකරණ වාර්තාකරු පැවසුවේ. අදාළ පනත් කැටුම් පත අභියෝගයට ලක් කරමින් මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මහාචාර්ය ජී.එල්. පීරිස්, මහාචාර්ය රංජන් නබේරත්න ඇතුළු පිරිසක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණා. පෙත්සම් කරුවන් කියා සිටින්නේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කැටුම් පත තුළින් ජනතා පරමාධිපත්‍ය මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයටද බලපෑමක් එල්ලවන බවයි. එම නිසා ඒ සම්බන්ධ ක්‍රීමට අවශ්‍ය නම් අදාළ පනත් කැටුම් පත ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් වලින් ඉල්ලා තිබෙනවා. 22 ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ තවදුරටත් අදහස් පළවෙනවා. ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.
2: රටේ අධිකරණ ඇමතිවරයාට කියන්න පුළුවන් නම් ජනමත විචාරණයකට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් 22 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යන්නේ නැහැ කියලා. රටේ අධිකරණ ඇමතිවරයා පූර්ව නිගමන වලට ඇවිල්ලා කලින් අඩු තීන්දුව ප්‍රකාශ කරනවා නම් ඒ වගේම ඉතින් පාර්ලිමේන්තුවේ 159 දෙනයි ජනාධිපතිවරයයි 25 වෙනිදාට බලන්නම කවුද හිරේන්නේ කියලා අප්පුඩි ගහලා ඇස්තුන රතින පත්තු කරන්න කියනකොට පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරු මන්ත්‍රීවරු ආවලාට වෙන දේ බලන්න ආවලාට වෙන දේ බලන්න කියලා නඩු තීන්දුව කලින් ප්‍රකාශයට පත් කරනකොට අද නීතිඥ සංගමේ හෝ වේවා මේ රටේ පහළ අධිකරණ ගරු විනිශ්චයකාරවරු හෝ වේවා ගරුතර මහා සංඝරත්නය කතෝලික සභාව මේ හැම කෙනෙක්ම මේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන්නේ ඔය නිසා. ඉතින් අද මේ ආණ්ඩුව මේ අරගෙන යන වැඩපිළිවෙලත් එක්ක පැහැදිලිවම අධිකරණ ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ල වෙන බව තහවුරුයි.
1: ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මිය සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.
3: නීතිය කියන්නේ සමාජ විද්‍යාවක්. නීතියෙන් පාලනය වෙන මිනිස්සුන්ගේ අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා. මිනිස්සුන්ගේ අවශ්‍යතා කාලෙන් කාලෙට වෙනස් වෙනවා කියන්නේ සමාජය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන සමාජයට ගැළපෙන ප්‍රතිසංස්කරණ කරන එක ඕගොල්ලෝ බලයක් දීලා පත් කරගත්තේ ව්‍යවස්ථාදායකේ කාර්යභාරය. එතකොට නීතිය එහෙනම් කාලෙන් කාලෙට මිනිස්සුන්ගේ මහජන අවශ්‍යතා තෘප්ත කරන එකක් වෙන්න ඕනේ. එහෙනම් මිනිස්සුන්ගේ අවශ්‍යතා හඳුනාගෙන මිනිස්සුන්ගේ හඬ හඳුනාගෙන ඉන්නේම හඳුනාගෙන ඒ අනු අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ කරන එක අපේ රටක්. ඉතින් අපි මේ අත ගහලා තියෙන්නේ එම නීති ප්‍රතිසංස්කරණයට.
1: එල්නිනෝ තත්ත්වයත් සමග ඉදිරියේදී අඛණ්ඩ විදුලි සැපයීමට බාධාවක් එල්ලවීමේ අවධානමක් පවතින බව මහජන උපයෝගිතා කොමිසම් පවසනවා. ඒ සභාපති මහාචාර්ය KPL චන්ද්‍රලාල් මහතා පැවසුවේ එල්නිනෝ තත්ත්වය සමග ඉදිරියේදී විදුලි සැපයීම ඉහළ යා හැකි බවයි. අඛණ්ඩව විදුලි සැපයීමට නම් පුනර්ජනනීය බලශක්ති බැටරි ගබඩා පද්ධතියේ පවතින හිඟය සම්පූර්ණ කරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිලගණන් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකට කෙවින් ඔහු මේ බව කියා සිටියා.
4: මේකෙදි කෙටි කාලීනව ගත්තොත් අපිට මං හිතන්නේ ජාතික පද්ධති පාලක සමාගම විසින් මධ්‍ය කාලීන සැලසුමක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට අනුවත් අපි පුරෝකථනය කරලා තියෙනවා විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා එල්ලිනෝ තත්ත්වයකුත් වෙනවා. ඒතර ඒ සමගාමීව ඉල්ලුමේ ඉහළ යාම සිදු වෙන්න පුළුවන් විදුලි සඳහා සහ ජල විදුලියෙන් නිෂ්පාදනය කරන විදුලි කිසියම් ප්‍රමාණයක අඩුවක් වෙන්න පුළුවන්. මොකද එල්ලිනෝ කියන ජල මූලාශ්‍ර වීමත් සමග සයි සියලුම දේවල් සැලකිලට ගත්තාම අපි අඳුරගෙන තියෙනවා සාමාන්‍යයෙන් මෙගාවොට් 450ක විතර බෙස් කියන්නේ බැටරි ගබඩා පද්ධතිවල හිඟයක් ඇතිවෙන්න ඉඩ තියෙනවා. එවැනි තත්ත්වයකදී අපිට අඛණ්ඩව විදුලි සැපීමේ ප්‍රශ්නයක් ඇති වෙනත් පුළුවන්. ඉතින් අපි හිතන මේ ෆීඩින් ටැරිෆ් කියන්නේ පෝෂක ගාස්තු ක්‍රමයේ ලබා දීම තුළින් මූලික වශයෙන් එම ප්‍රශ්නයට කිසියම් ආකාරයේ විසඳුමක් ලැබෙයි කියලා අපි අපේක්ෂා කරන මොහොත හැකි ඉක්මනින් මෙම පුනර්ජනනී බලය අපිට උකහා ගැනීමට අවශ්‍ය ගබඩා පාසුකම් වැඩි වශයෙන් සිස්ටම් එකට ලබා ගැනීම හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා පෝෂක ගාස්තු ක්‍රමයත් එක්ක.
1: පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමේ මිලගණන් අනුව වහලේ මත සවිකර ඇති සූර්ය පැනල මගින් ජනනය කරන විදුලිය සඳහා ලබා දෙන මිලගණන්ද මෙහිදී අනාවරණ කෙරුණා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මහජන උපයෝගිතා කොමිසමේ අධ්‍යක්ෂ අයක්‍රම හසංක කඹුරුගමුව මහතා.
5: දෙවැනි කාණ්ඩය අපිට තියෙන්නේ ප්‍රොසියුමර්ස්. එහෙමත් නැත්නම් විදුලිය පාරිභෝගිකයන් විසින් විදුලිය ජනනය කිරීමේදී ගෙවන ලබන ගාස්තු. මෙය අදාළ වෙන්නේ රූෆ්ටොප් සෝලා කියන වහලය මත සවි කරන සෝලා පැනල් සඳහා. කිලෝවොට් 10 වෙනතෙක් රුපියල් 23,111ක් එකකට. ධාරිතාවය කිලෝවොට් 10 සිට 40 දක්වා සූර්ය පැනල මගින් ලබා දෙන එකකට රුපියල් 19,115ක්. ධාරිතාවය කිලෝවොට් 40 සිට 250 කිලෝවොට් දක්වා ඒකකයකට රුපියල් 17,111ක්. ඊට පස්සේ ධාරිතාවයේ 250 කිලෝවොට් සිට 1,010 කිලෝවොට් දක්වා සෝලා පද්ධතියෙන් මගින් නිපදවන එකකයකට රුපියල් 15,781ක්. මේ කාණ්ඩය සඳහා අපි ලබා දීලා තියෙනවා බැටරියක්. එහෙම නැත්නම් බෙස් බැටරියක් මගින් රාත්‍රී කාලයේදී විදුලිය ලබා දුනහොත් ඒ එකකයකට රුපියල් 45,753ක් ලබා දීමට.
1: අනිකුත් කාණ්ඩ සඳහා ලබා දෙන මිලගණන්ද මෙහිදී අනාවරණ කෙරුණා.
5: දෙවැනි කාණ්ඩය අපිට තියෙන්නේ ප්‍රොසියුමර්ස්. එහෙමත් නැත්නම් විදුලිය පාරිභෝගිකයන් විසින් විදුලිය ජනනය කිරීමේදී ගෙවන ලබන ගාස්තු. මෙය අදාළ වෙන්නේ රූෆ්ටොප් සෝලා කියන වහලය මත සවි කරන සෝලා පැනල් සඳහා. කිලෝවොට් 10 වෙනතෙක් රුපියල් 23,111ක් එකකට. ධාරිතාවය කිලෝවොට් 10 සිට 40 දක්වා සූර්ය පැනල මගින් ලබා දෙන එකකයකට රුපියල් 19,115ක්. ධාරිතාවය කිලෝවොට් 40 සිට 250 කිලෝවොට් දක්වා ඒකකයකට රුපියල් 17,111ක්. ඊට පස්සේ ධාරිතාවයේ 250 කිලෝවොට් සිට 1,010 කිලෝවොට් දක්වා සෝලා පද්ධතියෙන් මගින් නිපදවන එකකයකට රුපියල් 15,781ක්. මේ කාණ්ඩය සඳහා අපි ලබා දීලා තියෙනවා බැටරියක්. එහෙම නැත්නම් බෙස් බැටරියක් මගින් රාත්‍රී කාලයේදී විදුලිය ලබා දුනහොත් ඒ එකකයකට රුපියල් 45,753ක් ලබා දීමට.
1: එල්නෝ තත්ත්වය හේතුවෙන් උතුරු මැද නැගෙනහිර පළාත් ඇතුළු තවත් ප්‍රදේශ ගණනාවකට තවත් මාසයක පමණ කාලයක් වියලි කාලගුණ තත්ත්වය පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන මහතා.
6: දිවයිනේ මේ දිනවල මේ වියලි කාලගුණයේ පවතින ප්‍රදේශගතත් අපි දැන උතුරු මැද නැගෙනහිර ඒ වගේම මොනරාගල බණ්ඩාරල රත්නපුරත් ඇඹිලි පිටිය පැත්තෙන් දකුණු පැත්තට වෙන ප්‍රදේශවල අපි දන්නවා වැසි රහිත කාලගුණයක් තමයි තියෙන්නේ. ඒ වගේම උණුසුම්කාරී තත්ත්වයක් මේ තත්ත්වයේ විශේෂයෙන් මෙල්නිනෝ තත්ත්වයේත් බලපෑම නිසා ඇති වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය තවත් ඉදිරියට මාසයක් වගේ පවතීවි කියලා. කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයේ අග සතිය වගේ වෙනකොට අපි වැසි ආරම්භ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒත් ඔක්තෝබර් නොවැම්බර් අපි දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි තරමක් වැඩියෙන් අපේක්ෂා කරනවා. දැන් මේ දිනවල මේ නිර්දිතික කොටසේ වැරින් වර වැසි තියෙනවා අපි දැක් අත්විඳිනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා අද හෙට අනිද්ද වගේ මේ දවස් 3-4ක මේ පවතින වැසි තත්ත්වයේ සුළු වර්ධනයක්. ඒ කියන්නේ අපි ගත්තොත් බස්නාහිර, සවරගමුව, පලාතලත් ඒ වගේම ගාල්ල, මහතර, මහනුවර, නුවරඑළිය වගේ දිස්ත්‍රික්ක වල ඉදිරි දින 2-3 තුල වගේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කරනවා. විටින් විට වරින් වර වැසි කීපයක් ඇති වෙන ඉඩකඩක් තියෙනවා. ඒ වගේම වයඹ පළාතේ සමහර කොටස් වලට මේ වැස්ස පැතිරලා ආවි. සවස් කාලය වෙනකොට මඩකලපුව, අම්පාර, මොනරාගල වගේ දිස්ත්‍රික්ක වලත් හවස දෙකෙන් වගේ පස්සේ ස්ථාන ස්වල්පයක වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන ඉඩකඩක් බොහෝ විට තියෙනවා.
1: මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නූරේලිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේග බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 36 සඳහා අද පසොර 4ට නිකුත් කෙරුණු කාලගුණ නාවිකයේ දැක්වෙන්නේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වඩා වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි. වයම් පළාතේ වැසි වර්ග කිහිපයක් ඇති විය හැකි. අනුරාධපුර දිස්ත්‍රික්කයේද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර තවත් නොබෝ වේලාවකින් වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සම්බන්ධ කරගත්තා මහනුවර නගරයේ රැඳි සිටින net news නියෝජිත කමල් සුරවීර. අයිබෝන් කමල්.
7: අයිබෝන්, මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන රන්දෝලි පෙරහැර අද රාත්‍රී 8ට එළඹෙන සුබ මොහොතින් නැගෙනහිර දිශා මුඛව ශක්තිමත් අවශ්‍ය තීරුම් කටයුතු මේ වන විට සම්පාදනය කොට තිබෙනවා. ශ්‍රී දළදා මාලිගා පෙරහැර නාතර විසු පස්සේ සම්පතරගල සීමා දේවාල පෙරහැර කැටුව ශ්‍රී දළදා මාලිගා වශයෙන් ආරම්භ වී ව්‍යාපාර දළදා වීදිය, සීඑස්ටී රණායක වීදිය, කොළඹ වීදිය, සතිනුවර වීදිය, රජ වීදිය, ඊඑල් සේනානායක වීදිය, අරොස්සිගේ ඔස්සේ නැවත ජීඑස්ටී රණායක වීදියට පිවිස ජීඑස්ටී රණායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවදීම තමයි සිද්ධෙන්නේ. අද විශාල ප්‍රදේශයක් ආවරණ පරිදිම පෙරහැර වීදි සංචාරය කිරීම සිදුවෙනවා. මේ දෙවන රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා අති විශාල දේශ විදෙස් ජනතාවක් මහනුවර නගරයක රැගෙන තිබෙනවා. ඔවුන් අවශ්‍ය සියලුම පහසුකම් සම්පාදනය කර තිබෙනවා. මම කමල් සුරීර නෙට්වර්ක් වෙනුවෙන් දළදා මාලිගා පරිශ්‍රයේ සිට
1: ස්තුතියි කමල්. සංචාරක ඉන්දියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනේ නිමාවන විට සිය පළමෙනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 8ක් රැස් කරගෙන අසීරු තත්වයකට පත්ව සිටියා. ඒ ඉන්දියා කණ්ඩායම සිය පළමෙනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු 503ට පිළිතුරු ලෙසයි. නොදැවී කඩුලේ රැඳී සිටින කමල් මිෂාර ලකුණු 5ක් ලබාගෙන සිටියා. ලහිරුදාර 1 ලකුණකට දැවී ගිය අතර ප්‍රභජ් ජයසූරි දැවීගේ ලකුණු 2කටයි. තරගයේ පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩා පිටියේදී.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
1: net news නිමාව. මීළඟ net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news tutorial අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: ශ්වාසකරන සත්‍ය රාග ප්‍රතිරාග
8: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද ලක්මාල් මහතාද මෙලෙස අදහස් පළ කළා.
9: net news කියන්නේ ඇත්තටම ගොඩක් හොඳ qualities තියෙන news එකක්. මම හිතන්නේ ගොඩක් පළවෙනිම මට මතකට එන්නේ net news කියවහම investigative journalism කියන එක. net එක තමයි investigative journalism කියන එක හඳුන්වලා දුන්නේ. මට හිතෙන්නේ net news වල තියෙන හොඳම ලක්ෂණයක් තමයි unbiased, politically unbiased කියන එක. ඒක අතිශය වැදගත් news අහන information අවශ්‍ය පුද්ගලයෙක් විදිහට. ඊළඟට net news වල තියෙන අනිත් හොඳ ලක්ෂණය තමයි comprehensiveness. ඒගොල්ලෝ politically biased නැති හින්දා comprehensive news අපිට ලබා දෙන්න කටයුතු කරනවා. ඒකත් අතිශයම වැදගත්. තුන්වෙනියට net news වල මම දකින හොඳ ලක්ෂණයක් තමයි updated. හරීම වේගින් යාවත් කාලීන news අපිට net තරහ ලබා ගන්න පුළුවන්. ඒ වගේම මම දකිනවා net news එක කාලීන අවස්ථා වලදී digital platforms වලට හොඳ විදිහට ගිහිල්ලා තියෙනවා. ඉතින් මම සුබ පතනවා net news එකට ඉස්සරහටත් මේ විදිහටම bias නැති comprehensive updated news අපිට දෙන්න පුළුවන් වෙන්න කියලා.
10: ඔබ වෙත ගෙන ආවේ.
11: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: විශ්‍රාම යනවා කියන්නේ ජීවිතයේ තවත් අධිරක ආරම්භයක්. ඔබේ විශ්‍රාම දිවියෙන් ලස්සන හෙටක් ඇති රටක් ගොඩනගමු.
1: ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
2: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා.
3: මල්ලි, එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
4: LB රන් අය තමයි මගේ හයිය.
5: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
6: ඩේලි ඩ්‍රයිව් එකකට ස්මාර්ට් චොයිස් එකක් BYD C-Line 5. සුව පහසුවෙන් ගමන් යන්න ඉතිරිය වැඩි කරගන්න. BYD C-Line 5 Smart Drive Smart Savings. බිද්වා 1112 125 125ට අදම කෝල් කර ඔබේ BYD එක වෙන් කරගන්න.
7: Home

0: ඩුවට් කරගන්න.
1: යුත් එකයි නොයාගේ ෆියුච එකට ප්ලස් පයින්් එකක් RDB යුත් ප්ලස් විශේෂ ප්‍රතිලාබ රැසක් සමගින් යුත්තකටම සෙට්වෙන බැංකින් පාට්න RDB යුත් ප්ලස් කිනුමා ඔබ වෙනුවෙන්ම
2: එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා. දෙක අවුරුදු තුනක් හෝ කිලෝමීටර් ලක්ෂ දෙකක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්.
3: අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න 1388 අමතන්න.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා.
6: නෙත්තෙෆෙම් ශ්වේත පූජා. ශ්වේත පූජා.
5: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ.
7: බැතිපර දායකත්වය
8: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
7: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.
9: FM 95 94.8 Net FM Divaina Pura.

ආදරය හමවන්න ආදරය හිමිවෙන්න වාරයක් අවාරයක් නෑ. කොහොමනත් අපි හැම කිව්වට අවාරයක හමුවීම තරම් පීඩාවක් හිතකට තවත් ඇත්තෙත් නෑ.

මින්දොයත් සේගොලහයි අනුපහයි අනුපහයි අනුපහෙන් තෝරගන්න මේ පැත්තට එන මාවත. ඉති මං අද වෙඟහන්න කල්පනා කළේ දුරින් ඉන්නකොට අගේ වැඩි වුණාද කියලයි. කියන්න දුරින් ඉන්නකොට අගේ වැඩි වුණාද? මින්දොයත් සේගොලහයි අනුපහයි අනුපහයි අනුපහෙන්

0: rõm rã,
1: anh ta rõm rã.
0: අම්මේ රඹුටන්
2: ජිනි ගණන් දීලා කැස්ස හදා ගන්නද හදන්නේ?
0: එහෙම ගණන් නැහැ. අනික කීලස්සකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
2: ඕනේ නම් මේක කලින් දණන් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nandun Vadina. Rhino Premier Roofing Sheet. Very stress and hard. Tahatunai Anuhaya Amatana.
5: ඔබකල සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපට ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC ගරුසරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායී පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළවේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: හෝමාගම බෙරුකෙටියේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චස් රුපියල් 685000 සිට මුලින් 140යි ඉතිරි මාස 24 වෙනි පොලි රහිතව ගෙවන්න කොටාවට විනාඩි 15යි NSBM හරිත සරසවේට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි මේගොඩ ආර්ථික මධ්‍යස්ථානෙට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22
8: මුහුතෙන්ම ගුවනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න
9: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය සදහම් සුරය
10: net fm ධර්ම දක්ෂිනා
11: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත් ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව
12: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
13: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
14: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
9: Divayine chira prakatama yativara sarin buddu bana ahana horawa.
10: Netfm dharma dakshina.
9: හැම දාම රෑ 9ට රේඩියෝ වළඟ රටම බන අහන වෙලාව.

සුබමන් දරම් රැක්වේ වාදරණිය තරංග. ඕනේද දුරින් හිටියම ආදරේ වැඩි වෙනවද නේද? මං අහලා තියෙනවා. ඔයලගෙන් ඉන දවස්වලට වඩා දුර ගියාම මතක් වෙනවා වැඩි. අනේ එයාලගෙන් හිටියනම් කියලා හිතෙනවන්නේ. මගේ ජීවිතේ නම් ඔය කවුරුත් නැහැ. අත්දැකීමෙන් තොරවයි ලියන්නේ කියලා පබෝ දැකියනවා. හැබැයි එක දෙයක්. වඩා ප්‍රේමය පිළිබඳව ලස්සනම හැඟුම් ලිව්වේ. සමහර විට හැමදාම ආදරේ මගේ හැරෙනවායි මයි.

ළඟතියෙන දේට වඩා දුරතියෙන දේ තමයි හොයන්නේ. කාටත්තේ පුද ඇති කියල මට හිතෙනවා. එතකොට නිතතින් මාගේත් වැඩි. එහෙම කියන්නේ ඉන්දික. අද අපි කතා කරන්නේ දුරතියෙනකොට අගේ වැඩීද කියන එක ගැනයි. ආදරණීය තරංග සුබ මන්දාරම්රයක් වේවා. අද ඔය අහන්නේ අපූරු කතාවක්. ඊර රතු වෙලා බලන් හිටියද දන්නෙත් නෑ. හඳ තනි වෙලා හඳා වැටුණද මතකත් නෑ. හැබැයි අපි දිහා ඉර හඳ බලන් හිටියා. මගහැරුණ මුණ ගැහුණත් කවදාවත් හිමිවීමක් නෑ කියලා දන්නවා. ඒ සමහරු එහෙම තමයි. ඒත් ඒ මුණ ගැහිම් වලට අපි අසීමිතව ආදරය කරනවා. ඇයි දන්නවද? ඒ හමුවීම අපිව ජීවත් කරවන නිසා. සමහර දේවල් ලස්සනම ඈතින් තියද්දි. ඉතින් ආදරේ එහෙම තමයි තරංග. දුර ඉන්නකොට දැනෙනවා වැඩි, ලස්සනත් වැඩි. ඉතින් දුරින් හිටියත් ළඟින් හිටියත් ආදරේ මං කල්ප කාලාන්තරයක් පහ වුණත් මගේ ආදරේට රමණි සුමේධා.

විකිරණය දුරින් සිටින විට සෙනෙහස ප්‍රභාස්වරයකිවූ එම වදනමයා මේ මහපොළවේ ඇති දරුණුතුම විශ්ව. හිරෝෂිමාව අලු කළ බෝම්බේ සැරටත් වඩා නුඹනැති හිස්තැන මගේ හෘද කපාට තලා බලා දමනවා. මරණීය පරතරය මැද තවමත් මං බලන් ඉන්නවා. ඒ පාළුවේ හුදකලාව මකන්න මාරාන්තික ඩොපමින් මාත්‍රාවලින් හිත හදාගන්න හදනවා. දුරින් ඉන්නකොට අගේ වැඩිලු. ඒත් එයාගේ ඇත්තම තේරුම මරණයට නොදී මරණක නේද? ඩොපමින් මාත්‍රාවලිනුත් නුඹේ පාළුව මකන්න බැරි තරමටම දුරින් හිටියාම දුක දැනෙනවා වැඩි. ප්‍රාර්ථනා දෙවමිනේ,

එකක් ඇතින් ඉඳලම බලන්නකෝ. එතකොට හොඳටම තේරෙවි අගය වැඩි වෙන බව. මේ දිනවල මාත් එක්කත් විඳමින් ඉන්නේ. එහෙම කියන්නේ මාතලේ නිශාන්තී.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: ලංකා ටයිල්ස් වසර මැදවාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40%ක් දක්වා ඉතිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
7: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
8: හොට්ස්පොට් ඇයි
7: ඩේටා නෑ අනේ
8: නංගි. මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි. දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
9: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ? ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකෝ දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් පහේම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
10: Gather on a day of profound joy and soaring hope.
11: The day a planet stops for a game.
12: Net FM. Algo Town.
13: Brought to you by
4: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturugiriya Mulleriyawa Narammala Gane Mulagampola Kasagala Samuha Vyapare Vetin.
14: හෝමාගම බෙරුකෙටේ තවත් ප්‍රයිම් ලොකේෂන් එකක් පර්චසක් රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලිරෝහිතව ගෙවන්න කොට්ටාවට විනාඩි 15යි. අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
15: දම්රෝ වසර මැද සේල්. නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත 0.117 388 388. අමතන්න
17: ක්වලිටි එක ගැන හිතලා මම නම් හැමදාම ගන්නේ Fortune Oil ම තමයි.
18: ඕ ඉතින් Fortune Oil අවුරුදු ගාණක් තිස්සේම ගොඩනගාගත්ත විශ්වාසය වෙන මොනවා ආවත් සම කරන්න බෑනේ.
12: FM.

තරුව රැයික සීත ඕසට දැනෙද්දී කලවර හස දිහා බලන් හිටිය මං පුංචිම පුංචි තරුවක්වත් මතු වෙයි කියලා හිතාගෙන කොයි මොහොතක හෝ ගඩ ගඩ ගගා ගැහෙද්දිත් ඇසුපිය නොහැල බලන් හිටිය මම ඒ පුංචි තරුව ආසට එනකල්. එහෙම කිව්වේ ජනනි භවන්තිකා. ආදරණීය තරංග, මගේ ආදරේ නම් හැමදාම දුරින් තමයි. කවදාවත් ළඟින් ඉඳන් ආදරය කරන්න ලැබෙන්නේ නැහැ. ඒත් අපි අපිට හරිය ආදරේ. ඉතින් කොයි තරම් දුරින් හිටියත් අවංකයි නම් ඒ හිත හැමදාම ළඟින් ඉන්නා වගේ දැනෙනවා. ඒ ආදරේ හරි ආදරණීයයි. සුභ මන්දාරම් රැක්සහ යුරිය. නිර්නාමිකයි.

මට කියනවාද අපි මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා? මේ සිහින නගරයට කොච්චර සෞම්‍යද ඉරපායන්? කොච්චර සනීපද මේ හොලඟ? කුරුල්ලන්ගේ නාදය? මේ හරිත පැහැනිල්ල? කියනවද මේ සිහින නගරයට කොහෙන්ද මං ආවේ කියලා? ඔයා කවුද මගේ?

0: 아는 하드라이 다시면 아덴 넷FM
1: 먼 나랑 레 with 다랑가

ඉතින් කියන්නකෝ. මම බලාගෙන ඉන්නවා. දුරින් ඉන්නකොට ආදරේ වැඩි ඉත. 0.75 95 95 95.

0: එන්නස.
1: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ.
0: මං ඉතින් එල්බි රන්න අය ගනුදෙනු කරන්නේ මහත්තයා ඇඩ් එකේ ඉන්නත් කලින් ඉඳන්නේ.
2: එල්බි රන්න අය තමයි මගේ හයිය.
3: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බි රන්න අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
4: හෝමාගම බෙරුකෙටිය තවත් ප්‍රයිම් ලොකේෂන් එකක්. පර්චස රුපියල් 685,000 සිට මුලින් 140යි. ඉතිරිය මාස 24න් පොලි රහිතව ගෙවන්න. කොට්ටාවට විනාඩි 15යි. NSBM හරිත සරසවීට සහ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට කිලෝමීටර් 5යි. වටරේක දුම්රිය ස්ථානෙට කිලෝමීටර් 6යි. යෝජිත රුවන්පුර අධිවේගී මාර්ගයට විනාඩි 5යි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයට සමීප දුරින් අමතන්න ප්‍රයිම් ලෑන්ස් 13:22.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදින්

0: ඔබටත් මෙවැනි රෝගවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය 0681 856 0956.
1: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය.

අකුරු එක වචන ගලපල මුදලින් තෑගි දිනන්න. සතිය දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුනු මාවත.

දයාබර තරංගා. ඇත්තටම දුරින් ඉන්නකොට දැනෙන හැඟීම කියන්න වචන නැහැ. ආදරේ කොහොමත් අඩු වැඩි කියලා දෙයක් නැහැ. ආදරේ ආදරේම තමයි. ඒ දුරින් ඉඳ දැනෙන ආදර හැඟීම, ඒක වචනෙන් කියන්න බැරි හැඟීමක්. ඒකට කියන්නේ ආදරේ වැඩි වෙනවා කියලාද? අනේ මන්දා. කාලයට යට වී සැඟවුණු අපේ පෙම මිනිත්තු දෙපැයද එදා අපිට හිනා වුණා. තත්පර කටුව ටිකක් නවතිනවද? මන්ද ඇදිව්වා ඔය හති දම දම. ගිමන් අරපන්කෝ ටිකක් ඉඳගෙන. තවසදායි කාලෙකින් අපි හමු වුණා. තත්පර කටුව ටිකක් නවතිනවද? මන්ද ඇදිව්වා ඔය. ගිමන් අරපන්කෝ ටිකක් ඉඳගෙන. අලව්වේ.

ආදරණීය තරංග, මටත් හරියම ලස්සන ආදරයක් තිබුණා. මාසෙකට සැරයක් රුණෑගල ඉඳලා බලංගොඩට එනවා මාව හමු වෙන්න. වසර හතක් ඒ ආදරය ගෙන ගියා. අද එයාට අලුත් ආදරයක් හමු වෙලා මට සතුටුයි. මම බලංගොඩින් ශ්‍රියානේ.

تريلا කවදාවත් මම නොලැබුණු ආදරයක් ඇතුලේ හැමදාමත් මම අතරමං වෙලා වගේ මට දැනුනේ මට මතක් වෙන්නෙම සරච්චන්ද්‍රයන්ගේ එක කියමනක් ඒක කියවලයි හැමදාම හිත හදාගන්නේ ප්‍රේමය නම් අසිනිය කුසුමක් වේ ඍසි වූ කෙනෙකුට පූජා කළ හැකි ලෝභ සිතින්නේ පිදුම මනාවේ ආපසු ලබන්න නොසිතා මන්ද කුත් මම ආදරේ පිදුවා ඒත් කවදාවත්ම ලැබුණේ නැහැ බලාපොරොත්තුක සේයාවක්වත් දැන් නැහැ ඉරණ මෙහෙම නම් දමයන්ති රත්නායක ප්‍රේමය නම් අසිනිය කුසුමක් වේ රිසි වූ කෙනෙකුට පූජා කළ හැකි ලෝභ සිතින් එය පිදුව මනාවේ ආපසු ලබන්න නොසිතා මන්දකුතෝ

ආදරණීය තරංගා අපි හැමදාම පැතුවේ හෙව්වේ ආදරණීය පපුව කොනොහම ඒත් ඒක හැම වෙන්නේ නැහැ කියලා දැනෙනකොට කාලය ආපස්සට හරවන්න බැරි තරංගා

ආදරණීය තරංග අයිති නොවනත් සූර්යකාන්තමල ඉරම අත්තෙම නැහුණා. සූර්යකාන්තමල හැම වෙලේම ඉරුදිහාම බලන් හිටියත් ආදරණී සමවෙන්න නැති ඇත්තටම. දුරින් ඉදදී ආදරේ වැඩි ඇති. ඒකන ගෞගාන දුරින් ඉන්න ඒ ඉරදිහා නොනවත්වාම සූර්යකාන්තමල බලන් ඉන්නේ. ඒ වගේම මමත් බලාගෙන ඉන්නේ. ආයා

ආදරණීය තරංගාද ලස්සන මාතෘකාවක් ඔව් අපි ගොඩාක් දුරින් ඉඳන් ආදරය කළේ ඉස්සරත් දැනුත් ඔව් එයා කෑම්ප එකේ මං ගෙදරට වෙලා දරුවන් එක්ක ඒකත් විඳින්නම ඕනේ ඒක වෙනම ආදරයක් හැබැයි මාරුම ලස්සනයි ගොඩක් දුකයි වේදනාවයි අදටත් එහෙමයි අපේ ආදරේ ඒත් අපි අපේ ළඟින් ඉන්නා කියලා හිතලා ආදරෙන් ඉන්නවා බණ්ඩාරවෙලින් සාගරේ

ඔව් අපි ආදරය කරනවා. ඒත් අපි දුරින්. ඇය විවාහ වෙලා ඊට පස්සේ ලංකාවෙන් ගියා. සැරින් සැරේ ඇවිත් ගියාට පස්සේ මාසයක් දෙකක් මං ළඟ ඉඳලා ඉතුරු කරලා යන සුවඳ තාමත් මං ළඟ තියෙනවා. ගේ ඇතුලේ හා මෙහා සැරිසරන විදිය තාමත් මට මැවිලා පේනවා. ඇය දුරස්ව ඉඳලා මා සමග මාස දෙක තුනක් ළඟ ඉඳලා ආයි ගියාට පස්සේ මාස ගානක් මං ඒ මතක එක්ක ජීවත් වෙනවා. දුරින් ඉන්නකොට අගේ වැඩේ නිකවරටියෙන් චම්පිකා.

0: மன்னாரம் ரே வித் தரங்கா. மன்னாரம் ரே, மன்னாரம் ரே.
1: அம்மே, ரம்புட்டான்
2: ஜினி கணம் தீல கெசாதா கர்ணத ஹதான்னே.
1: ஏம கணம் நெஹே.
2: අනික කීලසකේ හැම එළවලු පළතුරක්ම ෆ්‍රෙෂ්.
1: ඕනේ නම් මේක කලින්ද නම් හිටියා නම් අතන මෙතන රස්තියාදු වෙන්නේ නැහැ.
3: කීල්ස් නැවුම් බවයි අඩුම වෙලයි.
4: ලංකා ටයිල්ස් වසර මැද වාසි තෝරාගත් ටයිල්ස් සඳහා 40% දක්වා ඉදිරියක්. අදම ඔබට ළඟම ඇති ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාරයට පිවිසෙන්න. ලංකා ටයිල්ස් හැඩ කරයි චමත්කාරයේ සොඳුරු නවාතැන්.
5: ඇය ගානක් ඩ්‍රයිව් කල්ලා ඔෆිස් එකෙත් බිසි වුණහම එන කොන්දෙ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා.
6: සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: මේ අහන්නකො,
8: අහන් ඉන්නේ,
7: කියන්නකො,
8: වෙන මොකුත් ඕන නෑ.
7: සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකො.
8: ඒ වයිබ් දෙක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
10: Brought to you by
11: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
12: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය.
13: සදහම් සුරය.
14: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
15: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
16: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
17: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
18: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
12: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
14: Net FM ධර්ම දක්ෂිනා.
13: ධර්ම දක්ෂිනා.
12: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

ආදර තරංගා මගේ ආදරයටනු ලැබුණු එකමදේ වටිනාකම් හොය විශ්වාස කරයිද මන්ද තනිම ආදරයට වටිනාකමක් දෙන්න කොච්චර උත්සාහ කළාද ඒත් මං පරාදයි අයිමි වුණාට පස්සෙ තමයි හොඳටම ආදරේ දැනුනේ අසම්පූර්ණ ආදර කතාවක් ඉල්ලන්න එකම දෙයයි අමතක කරන්න හදන තරමට වැඩියෙන් වටිනා ආදරයක් හැමෝටම ලැබෙන්න ඕනේ නුවර හස යට ඉන්න මදු ඔයාටත් එහෙමම වෙන්න ඕනේ මොකද ඔයා විශ්වයට දීලා තියන්නේ හරිම ලස්සන ආදරයක් ඒකට ලැබෙන්න ඕනේ දොරින් නිදි වැඩියෙන් ආදරය හිතුණාද කවුරු හරි ආවා මම හැමෙන් ඉන්නව නා මොකද ළඟින්නකොට ඔයාගේ අත අල්ලන්න පුළුවන් ඒ දුර ගියා වාගේ මතකේ විතරක් අල්ලගෙන ඉන්න වෙනවා ළඟින්නකොට ඔයාගේ ඇස් දෙක බලලා හිතින් දෙ කියන්න පුළුවන් ඒ දුරින් ඉද්දි එකම් පණ විඩයක් එනක දුරකතන දිහා බලාගෙන ඉන්න වෙනවා ඒ නිසා වෙන්නති දුර කියන්නේ ආදරේ අඩු කරන දෙයක් නෙවෙයි සමහරලට අපි නොදැන හිටියට ආදරේ ගැඹුර අපිටම පෙන්වන නිහඬ දුරක් ඔයා ළඟ ඉන්නකොට මට වාගේ වටිනාකම දැනුනේ නැති තරම් ඒ තව දුර ගියාම මගේ හදවතේ හැම හිස්තැනකම ඔයා පිරෙන්න පටන් ගත්තා හුදේ හැරෙනකොට අද කතා කරයිද රෑනින්දට යනකොට අද මම මතක් වුණාද කියලා හිත හුරෙන් අහනවා කොච්චර වැඩක හිටියත් හදිසි ඇන ගීතයකින් වැස්සක සුවඳකින් ඔයා කැමති වුණු තැනකින් මගේ හිත ආයෙත් ඔයා ළඟට දුවනවා එතකොට තේරෙනවා අපි දුරින් ඉන්නේ සිරුරින් විතරයි කියලා මොකද මගේ හිතේ නම් ඔයා තවමත් ඒ වගේම ළඟ සමඩ දුරින් ඉද වැඩිය ආදරේ හිතුනේ ඔයාට මම කොච්චර ආදරේද කියලා දැනගන්න මට ඔයා නැති වෙන්න මොන නිසා වෙන්න තිය නිසා ඔයා ආයෙත් කවදා හරි මගේ ළඟට ආවොත් මම ඔයාගේ කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ එකම එක දෙයක් විතරක් කියන්න මේ වතාවේ ළඟින් ඉන්නකොටම ඔයාගේ වටිනාකම මට අමතක වෙන්න දෙන්න එපා නිහඬ කවිකාරයා මිලන් මාලක එකම එක දෙයක් විතරක් කියන්න ඒ වතාවේ දිනම් ළඟින් ඉන්නකොට ඔයාගේ වටිනාකම මට අමතක වෙන්න ඉඩ දෙන්න එපා

Oyat, mamat. Me hulagat me parisrayat. Me seetalat. Mata harima matakai. It. Mukatte matakaya. Hamesha, hamesha. Tum mujh mein rahega. Sasrin sasra. Oba mallangama hitiya nisa. අතීත සුවඳ අතීත සුළඟ තාමත් මම පහු කරගෙන හමනවා ඇතේ.

සුභමන්ද අරම්රැක් වේවා තරංග. ඉඩෝරේට අදහලන වැස්ස වගේ ආම්මෙන් හමෝ නෑ නුඹ. අයිතිය කියන්න කොහොමද ඒත් හරිම ආදරේ. නුඹට මම දුරින් හිටියොත් ඒ සුවඳ මාළඟ අදත් මේ හිත හිරිවට්ටනවා. කොපමණ වැඩි තිබුණත් මාළඟ රැඳෙන් ආදරෙන් කොපමණ කාලයක්ද අපි දන්නේ. ඒත් එක දෙයක් අපි ආදරෙන් ඉන්නවා සසර පුරාම. රත්නපුරෙන් හිරේෂා, ඔයාට දැනුණු කෙනා එයා වෙද්දි මට දැනුනේ ඔයාව. ඉතින් රිදුනත් මං අතාරින්නේ කොහොමද? එයා නිසා ඔයා හැමදේම අතාරිද්දි ඔයා නිසා මට හැමදේම ඕන වුණා. දන්නවා ආදරේ නෑ කියලා, ඒත් මං ආදරේ. පොඩි එකෙක් වගේ හිනාවකින් පිරුණු ඔය මූණ අමතක කරන්න තරම් මට හයියක් නෑ. එකම එක අවස්ථාවක්. ඔව්, එයාට අවස්ථාවක් දුන්න වගේ දෙන්න බැරිද? මේ මටත් එක අවස්ථාවක්. මං එයාගේ දෝනි, එයා මගේ පණ.

නැත අන්සතු සිත් විඳලා දේතම බැඳගෙන ඉඳිමි බලා මා නැත අන්සතු සිත් විඳලා දේතම බැඳගෙන ඉඳිමි බලා මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු රහස් අහස්

0: rõm rè,
1: anh ta rõm rè,
0: manda rõm rè with Taranga, Taranga.
2: Alu tena kaadu mumila kasagila green super shaka madale athuru kiriya mulle eriya bana arammala gane mulle kampola kasagila green super e vitarak nevi obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara wada thihala pratilaba laba ganna denma katha karanna kasagila plantation bindua 1122787 kasagila samuha vyapare wetin
3: kessaya adare hanganna bae kila thiyena neme kessata siddale epa kessa syrup ekak biwwama hanganna neme nethi kellama danna puluwa
4: niyam ayurveda osu කැස්ස සමනය කරයි
5: මාරයිනේ
6: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස් මෝටෝස්ද වැඩ වැඩිද ට්‍රැෆික් එක හිර වෙලාද එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන එකම තැන
7: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
8: ගින්දර හැන්දෑව විජානු ජානු
9: අභිධර්මය සිහිය භාවනාව ජීවිතාවබෝධය පිණිස
10: කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති කම්මට්ටානාචාර්ය පූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ පවත්වන අනන්තනය සමන්නාගත පဋාණ ධර්මානුශාසනාව
9: අතික්‍රමණ අතික්‍රමණ
10: අගෝස්තු 25 වනදා උදෑසන 8:30 සිට
9: බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විමසීම් 0760980980
10: අතික්‍රමණ
9: සාංසාරික සීමා ඉක්මවා යාමට

මගේ මහත්තයාගේ ගම වලස් මුල්ලා. එයා වැඩ කළේ කොළියා පිටියේ. මං ගම්පහ. එයා නිවාඩු වෙන්නේ මාසෙට දවස් 4-5ක් වගේ. ඉතින් අපි ආදරය කරන කාලේ ඇගිලි ගැනගෙන ඉන්නේ එයාට නිවාඩු හම්බෙනක. එයා ගම යන්නේ පළවෙනි දවසේම. දවස පුරාම වල්ලා ගිදලා ඒ දවස අපි දෙන්නට මහ මෙරක් වගේ. ඔව් ඇත්ත තරග්ගා. දුරේ ඉදේ ආදරේ වැඩි. ඒක ඇත්ත.

හිරු අවරට ගොස් පරිසරම හරිම සීතලයි. මෙත්හැර බැලුවමි පළමු දුටුවේ ඔබවයි. උත්තුරන්න හදවතේ සෙනහස මෝරන්න පටන් ගන්න මගෙන තහකට ගන්න ලෝභ හිතෙනවා. ඒත් ඔබ හීනකින්වත් නොහිතාවි මා ඔබට පෙම් කරන බව. අයිතිකාරයෙක් වෙන්න ඕනෙද? ආදරය කරන්න මහපලොයි පුංචියට උපදින බිම්මලක් ගුවනේ දිදුලන තරුවකට පෙම්බැන්ද වගේමයි මහඔබට පෙබැන්ද ඒ උත්තරීතර ආදරය. උපදින භවයක් පාසා හිමිනෝනත් ඔබමයි මගේ ආදරය. හදවතේ හංගගෙන ඉන්නවා තරංගයි ආදරය. සුනිල් ප්‍රේමතිලකයි කහවත් එන්න හැම කියන්නේ. තරංගා මමයට ආදරේ කියා ලබාගත් ආදරය හැමදාම රිදවනවා. නොලැබුණු ආදරය ලබන භවයේ ලබා ගන්න ප්‍රාර්ථනා කරනවා. නිර්ණාවිකයි. දුරින් ඉඳීමම අපේ වසර ගානක ආදර කතාවට තිත තියන්න හේතුව වුණා. ළඟින් ඉඳන් මම පරිස්සම් කරපු ඇය දුරකට ගියාම අනිසි නිදහසක් මට ලැබුණා. මට මව පාලනය කරගත් නොහැකිව අවසානයේ ඇයත් නැති කරගත්තා. මට හිතෙනවා ආදරය කියන්නේ දුරින් ඉඳන් පාලනය කළ හැකි ඉලෙක්ට්‍රොනික අයිතමයක් නෙවෙයි. හිතින් ගතින් ළඟින්ම තියාගෙන පරිස්සම් කරන්න ඕනේ උතුම් දෙයක් කියලා. එහෙම කියන්නේ ඉන්දික සමරනායක. මං හොද්දටම අඬනවා. මම දන්නේ මේ ඔබ දහද ඇතුළාන්තයෙන් හඬා වැටෙනවා. බොහෝ දෑ නැති වී ගිය මට ආදරේ අහිමි වී යතයි බියෙන් තැවුලෙන් මම කිබිදිමි. දුරින් හිඳ ඉස්සර වාගේ මාදරෙන් මා දෙස බලා හිඳින ඔබට මම කියමි. ඔබ නැතිව ගිය දාක මේ බොළඳ කනා මැදිරියට තනි රකින්න කවුරුත් නැති වෙනවා. පර වෙලා වැටෙද්දී බිමැයි අල්ලගත්තේ දෝතින් යන්න තිබුණානේ පයට පාගක් නුදුටු හසේම හනිකට මං අඩතිලේ කඳුළු එනක අස්වැසුවේ ඇයි ආදරෙන් ලක්සිරි ඩයස් වීරසිංහ මාතර තෙලිච්ච විලින් මං අඩත්තිලේ කඳුලින් අස්වැසුවේ ඇයි ආදරෙන්.

තයා බරයිරා නුඹ මගෙන් පමණක් නොව මේ මුළු ලොවෙන්ම සමුගෙන දැනට වසර 11ක් මම දැන් මියගිය කෙනෙකු ගානට වැටලා දෙවියන් අන්නයට වගේම මටත් ලෝකයක් දීලා මේ ලෝකෙ එළිය බලන්න මම හැදී වැටුනේ නුඹේ ලෝකේ ඒ දවස ගෙවා ගන්න දැන් හරි අමාරුවෙන් නිදිවර්චිතව ඉන්න දින ගණන වචන වලින් කියන්න බෑ මිය යනතුරුම පැරණි තුවාලය සුව වෙන්නේ නෑ මං ගාව කඳුල විතරයි ඉතිරි වෙලා තියෙන්නේ ගාමිණි ගුණවර්ධන ජීවිතේ දවස් කෙටි හැබැයි සංසාරයේ දිගයි මිත්‍රයා ඇය හමු වේවි ආදර තරංග කතා කරන්න බැරි වුණා අමාචි අම්මා කෙනෙක් වුණා වැඩි ටිකක් වැඩි වුණා අපිට මොනබුරු පැටියෙක් ආවා ඇලියකට ලාලනි මගේ පණිවිඩයට හරි ආසයි අමාචි අම්මා කෙනෙක් වුණා වැඩි ටිකක් වැඩි වුණා අපිට මොනබුරු පැටියෙක් ආවා ලාලනි සුබ පැතුම් මේ කතාව ඇතුලේ ඔබේ ප්‍රේමේ කතාවම තියෙනවා ඔයාට බැරිද මේ ආත්මේ විතරක් මගේ වෙලා එන ආත්මයාගේ වෙන්න මගේද අයිතියට වඩා ගැහන පපුවක තියෙන ආදරය හරි බරයි මගේ මැනික හැමදාමත් ඔයාට ගොඩාක් ආදරේ අනුත්තරා

ආදරණීය තරංග දුරින් ඉන්නකොට ආදරේ දැනෙනවා වැඩි. ඇහැලිය ගුඩින් තරංගා.

0: மந்தாரம் ரே வித் தரங்கா
1: ஆராந்திக டெங்கு மதுரவன்கின் ஆரக்ஷாவட்ட பெங்கிரி அடங்கு சித்தாலேப்ப மொசவே ஸ்ப்ரே சியட சியக் ஸ்வாபாவிகாய் சமட ஹிதகராய் சித்தாலேப்ப மொசவே ஸ்ப்ரே மதுரவன் பலவாஹரண விசேஷඥா
2: ஹேமோ மஹனோ ரஞ்சாய் டாடகக் கத்த கியலா ஹேது கோடை விசேஷ ஹேது දෙකයි එක සර්විස් එක ෆ්‍රී ඩිමෝ එකෙන් දෙනවා දෙක අවුරුදු 3ක් හෝ කිලෝමීටර් ලක්ෂ 2ක් යනකම් ලැබෙනවා සුපිරි වොරන්ටියක්
3: සුවිශේෂී වාසි සමග අති නවීන ටාටා යෝධා කැබ් එකක් ඔබේ ව්‍යාපාරයටත් එකතු කරගන්න දැන්ම 13.88 අමතන්න
2: බිස්නස් කරන අයට මේක යෝධා හයිය
4: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
6: නිත්‍යම් ශ්වේත පූජා ශ්වේත පූජා
5: අපවත් වී වදාළ පූජනීය කඹුරුපිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින්බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව්මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
5: බැතිබර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

ළඟින් ඉන්නකොට ආදරය කියන්නේ හුස්මක් වගේ දෙයක්. දැනෙන්නේ නැති තරම් සාමාන්‍ය දෙයක්. ඒ දුරස් වීමක් ආවම එකම හඬක් අහන්න, එකම හිනාවක් දකින්න, එකම නමක් මතක් කරන්න හිත කොච්චර නම් මග බලනවද? සමහර ආදර කතා අවසන් වෙන වෙන්වීමෙන් නෙවෙයි, වෙන්වීමෙන් පස්සේ. ඒ ආදරේ ගැඹුර තේරෙන්නේ දුරින් ඉන්න කෙනෙක් හිතට මෙච්චර ළඟින් ඉන්නේ ඇයි? සමහර විට ආදරේ කියන්නේ ළඟ ඉන්න එක නෙවෙයි, දුරින් හිටියත් හිතෙන් අත නොහැරීම. ලේරංගන බස් නායක බදුල්ලෙන්. හිතවතිය තරංග දන්නවද? නීතියෙන් හිමි වෙලත් විවාහ වෙලා අවුරුදු ගානක් ගියත් අපි හමුවන්නෙම සතියට දවස් දෙකක් විතරයි. තනියම ගෙවෙන දවස් මීට ගියාට එයා ළඟ ඉන්න දවස් ඉක්මනින් ගෙවිලා යනවා. කොහොම වටිනාකමක් දෙන්නද? පුංචි දඟකාර පැටව දෙන්නත් එක්ක එයා එනකල් මග බලන් ඉන්න මේ ආදරේ වටිනාකම මනින්නේ කොහොමද? නෝර් අහස යටින් මදුව එහෙම කියනවා.

ලස්සනම අදර හැඟීම් තිබුණේ. ආදරේ දුරී ගීතේ ලස්සනම කවි ලිව්වේ ආදරේ දුරින් තිබුණු අය. ඒ නිසා තරු අතරට ගියත්

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: යටිහිතේ භාෂාවක් තියෙනවා. යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප. එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න. ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න. ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
3: Alpha Studio with Kasuni and Lehansa.
2: Satya Davaswala, Uday Hayata. Uday Hayata.
4: Brought to you by
5: Haride Haritani Naragana. Vision Keha. Supahadili Dasanak Paripurna Jeevitayak.
1: Dashaka Gananavak Pura Vedanavan Nihandakala Sama Gedarakama Sitiyutu Veda Mahatmaya Siddhalepa.
5: ධර්මය විනය සුරකින්නට ප්‍රථම ධර්ම සංගායනාව පැවැත් වූ නිකිණිපුර පසළොස්වක පොහෝදා
6: නිත්‍යෆම් ශ්වේත පූජා ශ්වේත පූජා
5: අපවත් වී වදාළ පූජනීය කඹුරු පිටියේ නන්දරතන නායක ස්වාමීන් වහන්සේගේ 17 වන ගුණානුස්මරණය සිහිපත් කරමින්
6: කැස්බෑව විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේදී
5: උදෑසන 6ට අටසිල් සමාදන් වී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජා ශ්‍රවණය කරමින් සාදු නාද දී පින් අනුමෝදන් වන්න.
6: නිකිණි පොහෝදා ඔබත් කැස්බෑව නන්දන මහපිරිවෙන් පින් බිමට එන්න.
5: අනුශාසකත්වය
6: සිව් මහා විහාරාධිපති නන්දන මහපිරිවෙන් කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දානන්ද නායක ස්වාමින් වහන්සේ.
5: බැතිපර දායකත්වය
7: අවිහිංසාවත් දැහැමි ජීවිතයත් සමාජය යහමගට ගෙන යනු ලබයි.
5: දැයි නැන පහන් දැල්වුම මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින්.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් සියලු දෙනාට සුවදායි වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්මදක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාවට යොමු වන්න පෙර ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ එළඹෙන නිකිණිපුර පසළොස්වක පොහෝදා කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී නැත්නම් කවුරුත් දන්න නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියේදී තමයි සජීවී වැඩසටහන රාත්‍රී 9 දක්වා පවත්වන්නේ. තින්න සිව්මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහානන්ද නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මේ සජීවී වැඩසටහන පැවැත්වෙන නිසා අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා නිකිණිපුර පසළොස්වක පොහොය අගෝස්තු මාසයේ 27 වනදා බ්‍රහස්පතින්දා දිනයට තමයි යෙදී තිබෙන්නේ. ඉතින් උදෑසන 6 ඉඳලා රාත්‍රී 9 දක්වා විහාරස්ථානයේ රැඳෙන්න බලාපොරොත්තු වෙන් කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථ පුණ්‍ය භූමියට නැත්නම් නන්දන මහා පිරිවෙන් පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා. ඉතින් අපි අද දවසේදී ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දෙක්කේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

0: නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම සඳුදා නිත් ගුවන් විදුලියේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් ධර්මින් කටයුතු කරන්නේ ගොන්න කොහිලේ ගෙදර ලිපිණේ පදිංචි දැනට සයිප්‍රස් හි සේවයේ නියුතු මාලනී රණසිංහ මහත්මිය රණසිංහ මහත්මා ඒ දැරියන් දෙපළ දියණිවරු දෙදෙනා ඇතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වයෙන් දරන්නට ඉදෙත්. ඉතින් ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ පාප මිත්‍රෙක්, කල්යාණ මිත්‍රෙක් හඳුනගන්නේ කොහොමද? පාප මිත්‍ර ඇසුර නිසා කෙනෙක්ගේ ජීවිතයක් විනාශ වෙලා යන ආකාර මොනවාද? කල්යාණ මිත්‍රෙක් නිසා කෙනෙක්ගේ ජීවිතය මෙලව පරලව දෙලවම යහපතට යොමු වෙලා කෙනෙක්ගේ ජීවිතය ආරක්ෂා වෙන්නේ කෙනෙක් යහපත කරා යන කොයි ආකාරයෙන්ද? ඊළඟට මේ සමාජය තුල පාප මිත්‍ර ස්වරූපෙන් ඉන්න සමහර වෙලාවට අඳුන ගන්න බැරි අය ඉන්න. ඒ කියන්නේ සමහර වෙලාවට කෙනෙක් තුල බැලූ බැල්මට කෙනෙක් හිතනවා මෙයා නම් නිකන් නරක කෙනෙක් වෙන්න ඇති. හැබැයි ඇත්තටම ගත්තාම එයා ඉතාම ගුණහපත් පෙනුමින් මිනිසු මනින්න බෑ. ඊළඟට සමහර වෙලාවට කල්යාණ මිත්‍රය වගේ උපාසක ස්වරූපෙන් ඉන්නවා. වැඳගෙන, සුදු වැඳගෙන, මල් වට්ටිය අතේ තියාගෙන ඉන්න පුළුවන් මහ භයානක පුද්ගලයෝ. ඒ පුද්ගලයෝ නිසාම මිනිස්සු රැවටිලා තමන්ගේ ජීවිතේ විනාශ වෙලා සමහරු කියනවා මෙන්න මේ ඇසුර නිසා තමයි මට මෙහෙම වුනේ. මං ඇසුරු කරන යාළුවෝ නිසා තමයි මට මේ සියලු විනාශයන් වුනේ. මම අහු වුණා, මම රැවටුණා. තේරුම් ගන්නකොට වෙන්න ඕන ඔක්කොම විනාශ වෙලා ඉවරයි. අපිට සමාජයේ ඕන තරම් ඔය වගේ කතා නිරන්තරයෙන් අපිට අහන්න ලැබෙනවා. ඒ නිසා සැබෑවටම කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද, පාප මිත්‍රයා කියන්නේ කවුද කියලා අපි හඳුන ගන්නට ඕනේ. ඊළඟට පින්වතුනේ, මේ ධර්ම මාර්ගයේ තුල ධර්මයේ තුල ගත්තොත් බුදුරජාණන් වහන්සේ උන්වහන්සේව අපිට හඳුන්වලා දීලා තියෙනවා මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ උන්වහන්සේ හැටියට උන්වහන්සේගේ බුදු මොවින්ම ලෝකෙට දේශනා කරලා තියෙනවා. දවසක් ආනන්ද හාමුදුරුවෝ විවේකයෙන් උන්වහන්සේ ධර්ම මානසිකාරයේ යෙදෙනකොට උන්වහන්සේට මෙවැනි විතරකයක් ඇති වුණා. මේ බුද්ධ ශාසනයෙන් අඩක් භාගයක්ම තියෙන්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද? මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ සහායකයන් නිසා නොවේද? ඔය අනුව උන්වහන්සේ තනියම කල්පනා කරා. කල්පනා කරලා තථාගතයන් වහන්සේ විවේකයෙන් වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළ එකත් පසකින් වැඩ ඉඳලා බුදුරජාන් වහන්සේට මේ කාරණේ සිහිපත් කරා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට මෙවැනි විතර්කයක් පහළ වුණා. මේ බුද්ධ ශාසනයෙන් අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් නිසා නේද? මේ බුද්ධ ශාසනයෙන් භාගයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත නේද? කල්යාණ සහායකයන් නිසා නොවේද? ස්වාමීනි, මට මෙහෙම විතර්කයක් ඇති වුණා කියෝ. ඒ මොහොතේම බුදුරජාන් වහන්සේ වදාලා, මාහේවං ආනන්ද, මාහේවං ආනන්ද, ඔය කතාව නම් ඔබ ආයෙ ආයෙමත් කියන්න එපා කිව්වා. වෙන තැන්වල කියන්නත් එපා. මේ බුද්ධ ශාසනයෙන් අඩක් නොව ආනන්ද, මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මතයි, කල්යාණ සහායකයන් මතයි කිව්වා. එහෙමනම් මේ බුද්ධ ශාසනයෙන් භාගයක් නෙමෙයි මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත. ඒ උපද්ද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේම දේශනා කරා ආනන්ද, කල්‍යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණෙන ඉපදීම ස්වභාවයේ කොටගත් සත්වයන් ඉපදීමෙන් නිදහස් වෙනවා. අන්න කල්‍යාණ මිත්‍රයේ කාර්යය අපිට එතනින් තේරුම් ගන්න පුළුවන්. මේ සසරේ ඉපදෙමින් මැරෙමින් ඉපදීපදී යන සංසාරික සත්වයා කල්‍යාණ මිත්‍ර බුදු කෙනෙක් මුණ ගැසීම තුළ ඉපදීමෙන් නිදහස් වෙන මඟ හොයාගන්න. ඉපදීමෙන් නිදහස් වෙනවා. ආනන්දය ජරා මරණ උරුම කරගත් සත්වයන් කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා. ආනන්දය ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ආදී මේ දුක් දෝමනස් උරුම කරගත් සත්වයන් කල්යාණ මිත්‍ර වූ තථාගතයන් වහන්සේ කරා පැමිණිලා ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වෙනවා. එහෙමනම් අපිට පේනවා සැබෑම කල්යාණ මිත්‍රයෙක්ගේ යුතුයකම තමයි කෙනෙක්ව ඉපදීමෙන් නිදහස් කරන්න මඟ පෙන්වන. මේ ජරා මරණ දුකින් නිදහස් කරන්න මඟ පෙන්වන. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් කරන්න මඟ පෙන්වන. උපකාර කරන. නිවන පිණිස උපකාර කරන. ඒ අනුව ගත්තොත් මේ ලෝකෙ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ. ඊළඟට උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව උන්වහන්සේම දේශනා කර ආනන්ද මහා පරිනිබ්බාන සූත්‍රය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කළ පිරිනිවන් පාන සූදානම් වෙලා පිරිනිවන් පාන මොහොතකට පෙර දේශනා කරන ආනන්ද, අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මෙහෙම විතර්කයක් ඇති වෙන්න පුළුවන්. අනේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ පිරිනිවන් පෑවා, අපි තනි වුණා නොවේද? දැන් අපිට තියෙන්නේ අතීතයට ගිය ශාස්ත්‍රවරයෙකුගේ ධර්ම විනයක් පමණක් නේද? ආනන්ද එහෙම හිතන්න එපා කියෝ. අද රාත්‍රී තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මේ ධර්ම විනය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ධර්ම විනය නුඹලාගේ ශාස්ත්‍රවරයා බවට පත් වෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර ශාස්ත්‍රඥ වහන්සේ හැටියට ධර්ම විනය ශාස්ත්‍රූත්වයට පත් කරලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. එහෙමනම් අද අපිට ශාස්ත්‍රඥ වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම විනය. උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ශාස්ත්‍රඥ වහන්සේ බවට පත් උනේ ඒ ධර්මයයි විනයයි. ඊළඟට ඒ ධර්ම විනය විකෘති කරන්න නැතුව තමන්ගේ මතවාද ධර්මයේ හැටියට එකතු කරන්නේ නැතුව තමන්ට ඕන ඕන විදිහට ධර්මය විනාශ කරන්න නැතුව තමන්ගේ මත ඇතුල් නොකර ධර්ම ගෞරවයෙන් බුද්ධ දේශනාව යමෙක් කියලා දෙනවා නම් ඒ විදිහටම අන්න ඊළඟට අපිට මුණ ගැහෙන මේ බුද්ධ ශාසනේ ඊළඟ කල්යාණ මිත්‍ර පිරිස බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ ඊළඟට උන්වහන්සේ වදාළ ධර්ම විනය ඊළඟට ඒ ධර්ම විනය අපිට කියලා දෙන ඒ ශ්‍රාවක පිරිස කවුද? ඒ පිරිස සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න ආදී ගුණයන්ගෙන් යුක්ත පුද්ගලය වශයෙන් ගත්තොත් පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. යුගල 4ක්. සෝවාන් මගඵල එක යුගලයක්, සකදාගාමි මාර්ගඵල තව යුගලයක්, අනාගාමි මාර්ගඵල තව යුගලයක්, අරහත් මාර්ගඵල තවත් යුගලයක්. පුද්ගලය වශයෙන් වෙන්වෙන්ව ගත්තොත් සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා අපි කියනවා සද්ධානුසාරී ධම්මානුසාරී ශ්‍රාවකයෝ. ඒ අය තමයි සෝවාන් මාර්ගයේ ගමන් කරන අය. ඊළඟට සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා, සකදාගාමි මාර්ගයේ ගමන් කරන අය, සකදාගාමි ඵලයට පත් වෙච්ච කෙනා, අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා, අනාගාමි ඵලයට පත් වෙච්ච කෙනා, අරහත්වේ පිණිස මාර්ගයේ වඩන කෙනා, මහරහතන් වහන්සේලා. එතකොට මෙන්න මේ අය පුද්ගලයේ වශයෙන් වෙන්වෙන්ව ගත්තොත් පුද්ගලයේ 8 දෙනයි. යුගල 4යි. යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගල. මෙන්න මේ අය ධර්ම ගෞරවයෙන් බුද්ධ දේශනාව අපිට කියලා දෙන අන්නේ ශ්‍රාවක සංඝ පිරිස සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචි පටිපන්න කියලා කියන්නේ තමන් වහන්සේලා ඒ ධර්මයේ හැසිරෙන ගමන් අන් අය ගැන කරුණාවෙන් ඒ ධර්මයේ ලෝකයට කියලා දෙනවා සාමීචි පටිපන්න. එතකොට මෙන්න මේ ගුණයන්ගෙන් යුක්ත ශ්‍රාවකයෝ කල්යාණ මිත්‍ර. ඊළඟට තවත් අපි ඉන්න සමාජයට එනකොට ඒ ධර්මයට ඔබව යොමු කරන ඔබේ යාළු මිත්‍රයෝ නෑදෑය වෙන්න පුළුවන්, අසල්වැසියෝ වෙන්න පුළුවන්, හිතවතෙක් වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන තැන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අඩුම ගානේ බණපදයක් අහන්න ඔබව යොමු කරනවද? සිල් ගන්න එකේ වටිනාකම ගැන කියලා දීලා ඔබව පාපයෙන් වළක්වනවද? ඔබේ පුංචි හරි අඩුපාඩුවක් දැක්කොත් කරුණාවේ මෛත්‍රී ඔබව නිවැරදි කරන අදහසින් ඔබට කරුණු කියලා ඔබව යහපතේ යොදවනවද? ඔබව පින්කම් වලට, බණ භාවනාවලට, ධර්මයට අප්‍රමාදී කරවන යම් යාළුවෙක්, හිතවතෙක්, අසල්වැසියෙක් යද්ද අන්න සැබෑම කල්යාණ මිත්‍ර පිරිස. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව එදා මහරහතන් වහන්සේලා ඔබ දන්නවා බුදු කෙනෙක් පිරිනිවන් පාන්න අවුරුද්දකට කලින් තමයි අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පෑවේ. ඒක ධර්මතාවයක්. බුදුහාමුදුරන්ට පෙර අගසව් දෙනම පිරිනිවන් පානවා. ඊළඟට මේ බුද්ධ ශාසනයේ වැඩ හිටිය ශ්‍රේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේට අපි ධර්මයේ කියන්නේ තතිය ශ්‍රාවකයන් වහන්සේ. උන්වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු මේ බුද්ධ ශාසනයේ බර වගකීම දරාගත් ආර්යයන් වහන්සේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන්වහන්සේ වැඩම කරලා ශ්‍රී දේහයේ සම්බුදු සිරිපතුල් වඳිනතේ චිතකේට ගිනි දැල්ලුන්නේ නැහැ කියලා බහලා ඇත. එදාම උන්වහන්සේ අර සුබද්ද කියලා පාපී භික්ෂුවකගේ ඒ පහත් වචන ටික උන්වහන්සේගේ ශ්‍රී දේහයේ ගිනි නිවෙන්නත් කලින් මේ ධර්ම විනය විකෘති කරගෙන විනාශ කරගෙන අපිට ඕන හැටියට මේක ඉන්න පුළුවන් දැන් අපිට නීති දාන්න කෙනෙක් නැහැ කියලා අයේ සුබද්ද කියන චීවරයක් දරාගත්තේ පහත් ඇවිද්දෙක් හැටියට හිටපු එදා ඒ භික්ෂුවගේ පහත් වචන කන වැටුණු මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ එදාම තීරණය කළ ඉක්මනට සංඝයා රැස් කරා මහණෙනි ආයුෂ්මතුනි අධර්මය බලවත් වෙන්න පෙර ධර්මයේ යටපත් වෙන්න කලින් අවිනය බලවත් වෙලා විනය යටපත් වෙන්න කලින් ධර්මවාදීන් යටපත් වෙලා අධර්මවාදීන් බලවත් වෙන්න පෙර විනයවාදීන් යටපත් වෙලා අවිනයවාදීන් බලවත් වෙන්න කලින් අපි ඉක්මනින් ධර්ම විනය සංගායනා කළ ආරක්ෂා කරගත යුතුයි. ඒක තමයි උන්වහන්සේලාගේ මූලිකම අරමුණ උනේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන නිකිනි පුන් පොහෝ දවසේ දෙන දවසේ එදා සප්ත පරණී ගුහාව ඉදිරිපිට 500ක් මහරහතන් වහන්සේලා එකතු වෙලා මෙන්න ධර්මයේ මෙන්න විනය මෙන්න බුද්ධ ශාසනය කියලා මාස 8ක් පුරා ධර්ම විනය සංගායනා කළා. මේ ධර්ම විනය ස්ථාපිත කරන්නට යෙදුණි. දැන් බලන්න උන්වහන්සේලා විශාල චෛත්‍ය හදන්න විශාල බුදු පිළිමයක් හදමු කියලා නෙමෙයි තීරණය කරේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා සමගම චෛත්‍ය කීපයක් මුල් කාලේ ඇති වුණා දඹදිව. ඔබ දන්නවා ධාතුන් වහන්සේලා බෙදලා දෙද්දී ඩ්‍රෝනේ බැගින් රජවරු 8 දෙනෙකුට සමසේ ධාතුන් වහන්සේලා බෙදලා දුන්. ඒ ධාතුන් වහන්සේලා අරගෙන ගිය රජදරුවෝ තම තමන්ගේ රාජ්‍යවල ධාතු තැන්පත් කළ චෛත්‍ය 8ක් ඉදි කරා. ඊළඟට ඔබ අහලා තියෙනවා ඩ්‍රෝන බමුණා දලදා වහන්සේලා දෙනමක් සංගව ගත්තට අවසාන එකක්වත් තමන්ට ලැබුණේ නැහැ. සක්‍ර දෙවියන් ජටාවේ හංගගත් දලදාව දෙව්ලොවට රැගෙන ගිහින් සිළුමිණි සෑය තැන්පත් කරා. ඊළඟට පාදයෙන් සංගව ගන්න උත්සාහ කරපු දලදාව ජයසේන නාරජු නාලවට අරගෙන ගියා. ඒ දලදා වහන්සේ තමයි අද සෝමාවතී සෑය වැඩින්. අවසානයේ ද්‍රෝණ බමුණට ධාතුන් වහන්සේලා බෙදලා අවසන් වෙනකොට ලැබුණේ රන් නැලිය ධාතු බෙදපු වාජනේ. පොහු හිතාදාගත් කමක් නැහැ. ඒ උත්තම ධාතුන් වහන්සේලා බෙදපු මේ රන් නැලිය මට පූජනීයයි. තමන්ගේ ශක්තියෙන් රන් නැලිය තැම්පත් කළ චෛත්‍යයක් හැදුවා. ඊට පස්සේ තමන් රජවරු පිරිසක් ධාතුන් වහන්සේලා ඉල්ලගෙන එනකොට ධාතු බෙදලා දීලා අවසානයි. ඔවුන් කල්පනා කරා කමක් නැහැ. බුදු කෙනෙක් ආදාහණය කරපු මේ සඳුන් දර සෑයීමේ අලු ටික පවා දර ඉතුරු ටික පවා පූජනීයයි. අපි මේවා තැම්පත් කළ චෛත්‍යයක් හදමු කියලා ඔවුන් චෛත්‍යයක් හැදුවා. එතකොට ওই විදිහට ඩ්‍රෝනේ බැගින් ධාතුන් වහන්සේලා තැම්පත් කරපු චෛත්‍ය 8කුත්, රන් නැලිය තැම්පත් වෙච්ච චෛත්‍යකුත්, ශ්‍රී දේහ ආදාහණය කරපු ඒ සඳුන් දර සෑය අලු තැම්පත් කරපු චෛත්‍යකුත් හැටියට බුදුහාමුදුරු පිරිනිවන් පෑවට පසුව මුල් කාලේ චෛත්‍ය 10ක් නිර්මාණය වුණා. මාස 3කට පසුව තමයි නිකිනි පුන් පොහොය දවසේ එදා 500ක් මහරහතන් වහන්සේලා අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය යටතේ සප්තපරණී ගුහාව ඉදිරිපිට ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරේ. දැන් පාපමිත්‍ර සේවනී ගැන ඔබට තේරුම් ගන්න නම් අජාසත් රජුරුව ගැනම හිතන්න කරගත්ත විනාශේ සෝවාන් වෙන්න පිනක් තිබ්බ කෙනෙක්. එහෙමනම් අපිට වෙන පෙර සසරේ පින් කරපු පුණ්‍යවන්තේ. රජ පවුලක උපදින්න, රාජ්‍ය ලබන්න, රජ සැප සම්පත් විඳින්න පෙර සංසාර පිනක් තිබුණා. හැබැයි ඒ වගේම පෙර සසර වෛරයක් එක්ක ඒ වෛරෙත් පිරිමහන්න ඒකටම පාප මිත්‍රෙක් හම්බුණා. දේවදත්ත. මුලදි දේවදත්තගේ කීම පිළි අරගෙන කරපු පව්කම් ටික නිසා අවසානයේ නිවන් දකින්න තිබ පින අහිමි වුණා. මොන තරම් පාපී විදිහට තමන්ගේ පිය රජ්ජුරුවන්ව වද දීලා හිංසනේ කළා, හිරේ දාලා මුලින් කන්න නොදී මැරෙනකන් තිබ්බා. අවසානයේ වද දීලා වද දීලා බිම්බිසාර රජ්ජුරුවන්ව මැරුවා. පීට්‍රු ඝාතන අකුසලයක් කරගත්. මේ සියල්ලට හිතවතෙක් වගේ, කල්යාණ මිත්‍රෙක් වගේ පෙන්නගෙන නොමගෑරියේ පාප මිත්‍රයා දේවදත්. එතකොට බලන්න ඇසුර තමන්ව අපායට අරගෙන යන හැටි. අවසානයේ වැඩේ වැරදුනාට පස්සේ තමයි මොලේ පෑදුනේ. ගොඩාක් දිනකට එහෙමනේ. පස්සේ පසුතැවෙනවා. අනේ මට කලින් මේක තේරුණා නම් දැන් මං පරක්කු වැඩි වෙන්න ඕනේ, ඔක්කොම වෙලා ඉවරයි. ඔය වගේ කතා කියන කොච්චර අපිට මේ සමාජෙ මුණ ගැහෙනවා. ඒ නිසා තමන්ට අර පාප මිත්‍ර සේවනයේ නිසා පීතෘ ඝාතන අකුසලයේ වෙනකොට සෝවාන් වෙන්න තිබිච්ච පින වැහිලා ගියා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අනුකම්පා කරා. අජාසත් රජ්ජුරුව තමන්ගෙන් වෙච්ච වැරදි තේරුම් අරගෙන බුදුහාඳුරු මුණ ගැහෙන්නේදී ජේතවනින් ඇතුළට ගන්න එපා කියලා කිව්වේ නෑ. දැන් සාමාන්‍ය වෙන කෙනෙක් නම් කියන්න පුළුවන් ওই තාත්තා මරපු පව්කාරය. අනික මැරුවේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. බුද්ධ ශාසනයේ මුල් කාලේ අග්‍රදායකයා බිම්බිසාර රජ්ජුරුව. බුදුහාඳුරු ඇතුළු සංඝයාට මුලින්ම මේ ශාසනයේ ආරාමයක් කරලා පූජා කරේ බිම්බිසාර රජ්ජුරුව. තමන්ගේ රාජකීය උයන වේලුවනේ සෝවාන් වෙච්ච රජෙක්. එතකොට ඒ වගේ ශාසනයට උපකාර කරපු, ආරාම හදලා මුලින් පූජා කරපු බිම්බිසාර රජ්ජුරුවන්ව මරපු අජාසත්තට එන්න දෙන්න එපා පන්සලකට කියලා ගේට්ටු ඇහුවේ නැහැ. බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. ඕනෙම අපරාධකාරයෙකුට මොන වැරද්ද කරත් අනුකම්පාවෙන් ඔහුව බේරගන්න පුළුවන්ද? ඔහුට පිහිට වෙන්න පුළුවන්ද? අඩුම ගානේ ඔහුට යම් කුසලයක් හරි මතු කරන්න පුළුවන්ද? අජාසත් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා තමන්ගේ දුක තුනී කරගන්න, අර වේදනාව නිවා ගන්න විටින් විට ලැබෙන හැම අවස්ථාවකම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නා. එක තැනක් ධර්මයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ සමග දීර්ඝ වශයෙන් ධර්ම සාකච්ඡාවක් කරනවා. ඔහු අහන ප්‍රශ්නවලට බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් ගැඹුරු දහමක් දේශනා. ඒ බණ අහලා අවසන් වෙලා හිත පහදවලා වන්දනා කළා කියන ස්වාමීනි, මට දැන් රාජකාරි වගේක් තියෙනවා, මා යා යුතුයි කියලා වන්දනා කළා නැගිටලා යනවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ ඔහු රජ්ජුරුව එතනින් පිටත් වුණාට පස්සේ ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්ද පාප මිත්‍රයන්ට හසු වෙලා අජාසත් රජතුමා එදා පීතෘ ඝාතන අකුසලේ නොකරා නම් අද මේ දේශනාව අහලා මෙතනින් නැගිටින්නේ සෝවාන් වෙලා කියෝ. බලන්න සෝවාන් වෙන්න අවශ්‍ය ධර්මය ලැබුණා. මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාන් වහන්සේ මුණ ගැහුණා. බුදු මුවින්ම බණ අහන්නත් ලැබුණා. හැබැයි පෙර සසර සෝවාන් වෙන්න පින තිබුණත් පීතෘ ඝාතන අකුසලයේ නිසා ඒ පින වැහිලා තිබුණේ. ඒ වෙනකොට පරක්කු වැඩි. අදටත් අපායේ පැහැෙනවා. හැබැයි මේ අජාසත් රජ්ජුරෝ දැන් සාමාන්‍ය අපිට මේ සමාජයේ දකින්න ලැබෙනවා වැරදි කරන මිනිස්සු. ඔබ බලන්න සමාජයේ සමහර මිනිස්සු සමහරලාට මිනිමැරුමක් කරලා වෙන්න පුළුවන්, මහා අපරාධකාරයෙක් වෙන්න පුළුවන්. ඒ අය සමහර වෙලාවට හිතනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් අහයිට උඩින් අඟලක් ගියත් එකයි අඩියක් ගියත් එකයි ඔය වගේ කතාව බහලා ඇති ඕන තරම්. කරන පව් ටික කරගෙන දැන් ඉතින් මැරෙනකන් ඔහොමම ඉන්නවා. දැන් ආයි අනිත් පැත්ත හැරෙන්න කාලයක් නැහැ කියලා අර අකුසලේම යෙදී ඉන්න මිනිස්සු මේ සමාජයේ ඕන තරම් ඇති. අහලා ඇති ඔබ. හැබැයි බේරන්න බැරි, අනිත් පැත්ත හරවන්න බැරි, ඒ කාන්තෙන් ඊළඟ ජීවිතේ විපාක දෙන ආනන්තරි අකුසලයක් කරපු අජාසත් රජ්ජුරුව එහෙම හිතුවේ නැහැ. අජාසත් රජ්ජුරුව දැන් මං කොහොමත් අපායනේ කියලා තවත් අපායේ යන විදිහටම වැඩ කර කර හිටියේ නැහැ. අවසානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට පෘතජ්ජනයන් අතර මේ ලෝකෙ හිටපු සද්ධාවන්තම මිනිසයා. මගපලයක් ලබන්න බෑ ආනන්තරි අකුසලේ නිසා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියන පණවිඩය කන වැටිච්ච වෙලාවේ තුන් වතාවක් සිහිසුන් වුණා. බේත්තරු තුනක බස්සලා තමයි කියන රාජකීය වෛද්‍යවරු රජුරුවන්ගේ සිහිය ගත්තේ. දරා ගන්න බැරුව සිහිසුන් වුණා තුන් වතාවක්. එතකොට ඒ රජ්ජුරුවම තමයි ඒ තරම් දැන් බුදුහාමුදුර මුල් කාලේ ඔබ දන්නවා බුදුහාමුදුරන්ට විරුද්ධව බුදුහාමුදුරුව මරන්න සැලසුම් කරපු වෙලාවේ දේවදත්ත ඒකට උදව් කරෙත් ඔය අජාසත් රජ්ජුරුවම තමයි. නාලාගිරි ඇත්ත අකාගේද අජාසත්ත කිය. දේවදත්තට ඇත්තු හිටියේ නැයි කාලේ. අජාසත්ත රජ්ජුරුවන්ගෙන් ඉල්ලගත්තේ දුනු ශිල්පීන් යදෙව්ව බුදුහාඳුරු මරන්න. එතකොට මේ වගේ බුදු කෙනෙක් මරන්න තරම් දේවදත්තට උදව්පකාර කරපු රජ්ජුරු අවසානයේ බුදුහාඳුරු පිරිනිවන් පෑවා කියනකොට තුන් පාරක් සිහිසුන් වුණා. මහරහතන් වහන්සේලා 500 නමක් එකතු කරලා ප්‍රථම ධර්ම සංගායනාව සප්තපරණී ගුහාව ඉදිරිපිට සිදු කරද්දී මේ අජාසත් රජුරෝ තමයි සියලු රාජ්‍ය අනුග්‍රහය ලබා දීලා ධර්ම සංගායනාවට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කරේ අජාසත් රජුරෝ. එහෙමනම් ධර්මයේ අනාගත පරපුරට රැකලා දෙන්න බුදුහාමුදුරු පිරිනිවන් පානවත් සමගම මූලිකත්වය අරගෙන රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අර පීටු ගහතන අකුසලයක් කරපු රජුරෝ. එහෙමනම් අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතයේ පාප මිත්‍රයෝ නිසා පින්වන්තයෙකුට වුණත් වරදින්න පුළුවන්. පින යට යන්න පුළුවන්. දැන් බලන්න මේ සෝවාන් වෙන්න පිනක් තිබ රජ්ජුරුවෝ නේද පින ආනන්තරි අකුසලයේ නිසා නැති කරගෙන අද වෙනකොටත් අපායි පැහෙන්නේ. ආනන්තරි අකුසලයක් කියන්නේ කල්පයක් අපායි දුක් විඳින්න සිද්ධ වෙන අකුසල විපාකය. ඒ නිසා පින්වතුනි ඇසුරු කරන අය ඔබට ජීවිතේ පුංචි කාලේ ඉඳන් ඔබ හිතන්න යාළුවෝ කියලා පිරිසක් ගොඩ නැගෙනවා. මිනිස්සු දැන් කවුරුත්ම නැතුව සමාජේ තනියම මිනිසු කියන මං කාවත් ඇසුරු කරන්නේ නැහැ. මට එහෙම කවුරුත් ඕනේ නැහැ. මං තනියෙන් ඉන්නේ. එහෙම කියන කාලෙකට ඒත් සමහර වෙලාවට ඇසුරු කරන අය නිසාම කලකිරිලා. ළඟ හිටපු අයගේ වැඩ නිසාම ඔබට මිනිස්සු එපා වෙලා. එතකොට සමහර ලාවට කියනවා කිසි කෙනෙක් විශ්වාස නැහැ. කාවත් ඕනේ නැහැ. මං තනියෙන් ඉන්න. එහෙම කියනවා. හැබැයි උන්චි කාලේ ඉඳන් ඔබ බලන්න ඉස්කෝලේ යනකොට සමහර පෙර පාසලකට ගියත් ඔන්න යාළුවෝ ඉන්න. එහෙම තමයි ඉස්සෙල්ලා හැදෙන්නේ. ඉස්කෝලේ යනකොට පාසල් යාළුවෝ ගොඩ නැගෙන. ටික ටික ලොකු වෙලා යනකොට පන්ති යනකොට ඉගෙන ගන්නකොට ඔන්න යාළු මිත්‍රයෝ හැදෙන. ඊළඟට ජීවිතේ තව ඉහළට යනකොට විභාග පාස් වෙලා විශ්වවිද්‍යාල මට්ටමට යනකොට ඊවැය තව අලුත් අලුත් යාළුවෝ ගොඩ නැගෙනවා. ඊළඟට ඔබට පාරේ තොටි සමහර ලාවට සමහර යාළුවෝ මුණ ගැහෙන්නේ හිතා ගන්න බැරි තැන්වල. බස් එකේදී වෙන්න පුළුවන්, කෝච්චියේ වෙන්න පුළුවන්, මහපාරක වෙන්න පුළුවන්, හදිසියේ කාගේ හරි උපන්දින උත්සවයක මලගෙදරක වෙන්න පුළුවන්. කෙනෙක් හිටි හැටි ඇඳුරුම්කම් ඇති වෙලා යාළු මිත්‍රකම් ගොඩ නැගෙන. ඊළඟට අසල් වැසියෝ අතර, නෑදෑයෝ අතර. නෑදෑයෝ වුණත් හැමෝම රුස්සන්නේ නැහැනේ. සමහරු ඉන්නවා අපිට ඒ අය පෙන්වන්න බෑ. එහෙම ඉන්න සමහරලාට මූණට හිනා වෙලා කතා කරනවා. හැබැයි ලොකු ඇසුරක් නැහැ. ඒ අතර සමහර වෙලාවට ඔහේ හරි ඉන්න කෙනෙක් ඉන්න පුළුවන් ජීවිතේ ඔබට සහෝදරයෙකුටත් වඩා. හොඳටම ළඟින් දැනෙන තමන්ගේ ජීවිතයේ හැම කටයුත්තකදීම දවස ගානේ ඒ යාළුවව ඇසුරු කරන හැම දෙයක්ම කියන එහෙම යාළුවෝ ඉන්න. හැබැයි ওই ජීවිතේ ඔබ ඇසුරු කරගන්න යාළුවෝ ඔබම මෙන්න මේ මිනුම ඔස්සේ බලන්න මං ඇත්තට මේ ඇසුරු කරගන්න පිරිස කල්යාණ මිත්‍ර පිරිසක්ද ඔහු තුල පාප මිත්‍ර ගතිගුණ තියෙනවද? අපි හිතමු යම් මට්ටමකට දැන් ඔබට තේරෙනවා කියලා ඔබ ඇසුරු කරන ඔබේ යාළුවගේ මේ වගේ දුර්වලතා තියෙන. හැබැයි ඔබට පුළුවන් ඔහුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඒ කියන්නේ එක පාර්ට්ම ඔබ බුද්ධිමත් නම් ඔබ ඥානවන්ත නම් ඔහු කරන වැරදි ඔබ කරන්න යන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබට පුළුවන් ඔහුව වරදෙන් මුදවන්න. එතකොට ඔබ ඔහුට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. ඔහුට ආදීනව කියලා දෙනවා. මේවා කරන්න එපා. මේ වැරදි වැඩ කරන්න එපා. යහපතේ දෙන්න. මේවා විපාක මේ වගේ. කොහොම හරි උපක්‍රමශීලීව ඔබේ යාළුවා මිත්‍රයා යහපතේ යොදවනවා. නිවැරදි මඟට ගන්න. අන්න එතකොට ඔබ ඔහුට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. එහෙම නැතුව සමහරවිට ඔබ ඇසුරු කරන කෙනා නිසාම ඔබ නොමග යනවා නම් අන්න ඒ පාප මිත්‍ර ඇසුරෙන් ඔබ ඔබේ ජීවිතේ විනාශ කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිසා කල්යා මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවෝ වෙන ભેදයක් අපිට පෙන්වුවේ නැහැ. වර්ණ ભેද, කුල ભેද, ಜಾති ભેද. දැන් සමහරු ඒවා මතනේ මිනිස්සු ඇසුරු කරන් මේ අය ආශ්‍රය කරන්න එපා. අපේ පවුල් වලට ගැළපෙන්නේ නැහැ. ඔන්න සමහර පිරිස් ඇසුරු කරනකොට සමහරුන්ගේ නිර්ණායක අපි කුලවත් අය. ඔය ඔය මිනිස්සු එක්ක වැඩිපුර භජනෙට ඇසුරට යන්න එපා. ඔය ළමයින් එක්ක එහෙම යන්න එපා. එතකොට ඔන්න කුලයක් තුල ඊළඟට ಜಾති ભેද, වර්ණ ભેද, ආගම් ભેද මොනවා හරි මොන ඒවා තියාගන්න සමහරලාට එහෙමත් නැත්නම් ඒක උඩ රට පහත රට ભેදයක් හරි හදාගන්න. ගම් වශයෙන් බෙදෙන මොනවා හරි එහෙම ભેද තියාගෙන ඒ තුල මිනිස්සු ඇසුරු කරන්න පටන් ගන්න. හැබැයි බුදුහාමුදුරන්ගේ ශාසනය තුළ වර්ණ ભેද, ಜಾති ભેද, කුල ભેද වෙන වෙන ભેද නෙමෙයි බුදුහාමුදුර අපිට පෙන්වන්නේ. මෙන්න දෙපැත්තක් පෙන්වුවා. කල්යාණ මිත්‍රයා, පාප මිත්‍රයා. කෙනෙක් කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා නම් ඔහුගේ මෙලවත් පරලවත් දෙලවම ධර්මයේ තුලින් ගොඩ නැගෙන ඔහුට මහා යහපතක් සිද්ධ වෙනවා. හැබැයි ඔහු ඇසුරු කරන්නේ පාප මිත්‍රයෝ නම් ඔහු මෙලව පරලව දෙලවම ඒ ඇසුර නිසා විනාශ කරගෙන විනාශ මුඛයට යන. ඒ නිසා පළවෙනිම දේ තමයි පාප මිත්‍ර සේවනෙන් ඈත් වෙලා කල්යාණ මිත්‍ර ඇසුරක් තෝරගන්න. ඒක තමයි ඔබට ධර්ම මාර්ගයේ විවර කරගන්න තියෙන පළවෙනිම දොරටුව. ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ මහණේ මේ මුළු බුද්ධ ශාසනයම රඳා පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත කියලා. දැන් අපි බලමු බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු කල්යාණ මිත්‍ර වර්ග තියෙන පාප මිත්‍රයෝ වර්ග කීපයක් තියෙන. ඒ අතර පාප මිත්‍රයෝ කෙනෙක්ව පාපයට යොමු කරන මිත්‍රයෝ ඉන්නවා. අඤ්ඤ තත්ත්වහර කියලා පාප මිත්‍රෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ අපිට පෙන්නලා දෙනවා. ඒ තමයි කෙනෙක් ඉන්නවා සමහර වෙලාවට ඔබව ඇසුරු කරන්නේ ඔහුගේ වාසියට විතරයි. හැම වෙලාවෙම එක්ක ණයක් ගන්න, මොනවා හරි උදව්වක් ගන්න, ඔහුගේ වාසිය අරමුණු කරගෙනම ඔබව ඇසුරු කර. ඔබෙන් ප්‍රයෝජන ගන්න. සමහර ලාවට කොහේ හරි කන්න බොන්න ගියත් ඔබේ තියෙන සල්ලි ටික විනාශ කරන්න. ඔහු ඔබෙන් ප්‍රයෝජන ගැනීම පිණිස සමහර ලාට ඒ ප්‍රයෝජන වෙනත් විදිහකට වෙන. ඔබේ තියෙන කීර්තිය, ඔබේ ගෞරවය, ඔබේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්න පුළුවන්. සමහර ලාට ඔබේ නම විකුණගෙන මං අසවලාගේ යාළුවේ එහෙම කියාගෙන ඔබත් නොදන්න විදිහට ඔබව පාවිච්චි කරනවා වෙන්න පුළුවන්. එතකොට අන්න ඔබ ඇසුරු කරන යාළුවා මිත්‍රයා අඤ්ඤ තත්ත්වහර පාප මිත්‍රී. ඔහුගේ වාසියට පමණක් ඔබ ඇසුරු කරනවා. ඒ අරෙන්න ඔබට උදව් කරන්න ඔබ දියුණු වෙනවට කැමති නැහැ. ඔබ සමාජ ඉහළට යනවට කැමති නැහැ. ඔබට යමක් ලැබෙනවට කැමති නැහැ. සමහර ලාට ඔබේ පසුපස ඉඳලා ඒ දේවල් සූරගන්න, ඒවා හොරාකන්න, ඔබව නොමග යවන්න, ඒ කියන්නේ හරි ඊරිසියා සහගතයි. එහෙමයි ඉන්න සමහරලාට යාළුකම පෙන්නනවා හරිම ඉරිසියයි. ඒ ඉරිසියාව නිසා පුළුවන් තරම් ඔබ පහලට ඇදලා දාන්න උත්සාහ ගන්න. ඔබෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ ගන්න. අන්න එවැනි අය ඇසුරෙන් ඈත් කරනවා. දැන් සමහරලාට ඔබ හිතන විභාගයක් ලඟ වෙනවා. ආඩම් කරන්න පටන් ගන්නවා. එතකොට ඔය අතරෙම ඇවිල්ලා විනෝද වෙන්න යන් සෙල්ලම් කරන ඕවා පාඩම් කළ කාටද හරි ගියේ යන් අපි කොපාටියකට යන් නාන්න යන් ඔහේ හරි විනෝද ගමනක් යන්. එතකොට මේ විදිහට ඔහුව නොමග යවන සමහර ලාවට සමහර අය ඉන්නවා තමන්ගේ යාළුවෝ මිත්‍රයන්ව නොමග යවලා ඒ අය ගිහිල්ලා සමහර ලාවට ඔවුන් හොරෙන් ඉගෙන ගන්නයි. එහෙම මේ සමාජය එහෙම ඇත්තේ. සමහරු දවල් 30 යාළුවෝ එක්ක එක්ක සෙල්ලම් කරනවා, ට්‍රිප් යනවා, දුරාචාරයේ දෙනවා. රැට ගිහිල්ලා හොඳ රැලිය වෙනකම් පාඩම් කරන අය ඉන්නවා. අවසාන විභාග ප්‍රතිඵල එනකොට අනිත් අයට ප්‍රතිඵල ලකුණු නැහැ. අර සමාජයට පේන යාළුවන්ට පේන්න පාඩම් කරලා ඕවා වැඩක් නැහැ කියගේ හිටපු කෙනා මෙන්න ඉහළින් පාස් වෙලා. එතකොට මේ වගේ අනිත් අයවත් විනාශ කරගෙන තමන් ගොඩ යන්න උත්සාහ කරන අය ඉන්න. එතකොට මේ වගේ චරිත ලක්ෂණ ඔබට ඇසුරින් අඳුන ගන්න පුළුවන්. අඳුනගෙන ඒ වගේ අයකින් ඈත් වෙන්න. පාප මිත්‍රයන් අඳුන ගන්න. ඒ නිසා ඔබෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන, ඔබෙන් ලාභ ප්‍රයෝජනම වෙනුවෙන් ඔබව ඇසුරු කරන යම් යාළුවෙක්, මිත්‍රයෙක්, හිතවතෙක්, නෑයෙක් වෙන්න පුළුවන්, වැඩ කරන තැනක වෙන්න පුළුවන්, එවැනි අය ඇසුරෙන් ඈත් කරන්න ඔබ දක්ෂ වෙන්න. ඔන්න එක පිරිසක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ වචී පරම කියලා තවත් පාප මිත්‍රයෙක් ඉන්නවා. වචී පරම පන්න දෙන්න කතා කරන වචනෙන් තමයි ඕන දෙයකට අපි ඉන්නවා. ඕන දෙයක් කියන්න පන දෙන්න උනත් ඉන්නවා. මම ඕනම දෙයකටවත් එක්ක ඉන්න කෙනා අන්න ඒ වගේ වචනෙන් ඉන්නවා. හැබැයි උදව්වක් ඕන වෙනකොට මග අරිනවා. සමහරවිට ඔබ කතා කරත් කෝල් එක ආන්සර් කරන්නේ මොනවා හරි බොරුවක් කියලා මග අරිනවා. උදව්වක් ඉල්ලුවට පස්සේ මග හැරලා යනවා. එතකොට වචනෙන් පමණක් ඔබව යාළුවෙක් හැටියට පෙන්නනවා, ඔබව රවට්ටන, ඔබව නොමග යවනවා වචනෙන් හැම වෙලාවෙම. මම ඉන්නවා, මම තමයි වාට ඉන්න එකම යාළුවා කියලා පෙන්නන. හැබැයි උදව් අවශ්‍ය වේලාවක මගහැරලා යනවා. එතකොට මේ සමාජයේ සමහර ලාවට ඔබ යාළුවෝ මිත්‍රයෝ ඇසුරු කරාට කෙනෙකුට වරදින්න මොන වටේ ඉන්න අයගේ ඇත්ත තේරෙන්නේ. ඒ නිසා සමහර අය කියනවා ජීවිතේ නරක කාලවල වෙච්ච හොඳම දේ තමයි වටේ පිටේ හිටපු අය ඇසුරු කරපු අයගේ ඇත්ත තේරුම් ගන්න ලැබුණා කියලා. තමන්ට පණ දෙන්න හිටපු, තමන් වටේ හිටපු අර වචනෙන් උදව් කරන්න පොරොන්දු වේගෙන දියුරගෙන හිටපු, එතකොට තමන් ප්‍රයෝජනෙ පිණිස ඇසුරු කරපු අය අන්න තමන්ට කරදරයක් විපතක් වෙනකොට කවුරුත් නැහැ, හැමෝම මග හැරලා යන. අන්න එතකොට ඊට පස්සේ තමයි තේරෙන්නේ. එතකොට තමයි කියන්නේ මම රැවටුණා, මම අහු වුණා, අපිත් ඉතින් හිතන් හිටියේ යාළුවෝ කියලා පණ දෙන්න වගේ හිටි, දැන් තමයි ඇත්ත තේරෙන්නේ. ඒ නිසා පින්වතුනි, ඔබේ මුළු ජීවිත කාලෙම ඔබ විනාශේ කර අරගෙන යන්න පුළුවන් එවැනි ඇසුරක් තුල. ඒ නිසා ඇසුර කියන එක ඉතාම වැදගත් ජීවිතයේ කෙනෙක්ගේ යහපත පිණිස. ඒ නිසා යහපත පිණිස අවශ්‍ය කරන ප්‍රධානම දේ තමයි පාප මිත්‍ර ඇසුරෙන් ඉවත් වෙන. ඒ ඉවත් වෙන්න නම් පාප මිත්‍රයෝ කවුද කියලා හරිව අඳුන ගන්නට ඕන. ඒ අඳුන ගන්න අවශ්‍ය දේවල් තමයි ඔබට මේ තුලින් අපි කියලා දෙන්නේ. ඊළඟ පිරිස, ඊළඟට අනුපිය බහණී කියලා බුදුරජාණන් වහන්සේ තවත් පාප මිත්‍රයෙක් විස්තර කරා. මේ අනුපිය බහණී කියන කෙනා ඕනම දෙයකට උදව් කරන්න ඉන්නවා. හොඳටත් උදව් කරනවා, නරකටත් උදව් කරනවා. හැබැයි නැති තැන ඔබේ දොස් කියනවා. කවුරු හරි යාළුවෙක් අපි හිතමු මෙහෙම කියනවා, මේ අපි යන් සීල් ගන්න, හා හොඳයි යන් යන් කියන. සීල් ගන්නත් වෙනවා, පින්කම් කරන්න යන්, ආ මාත් වෙනවා කියන. පින්කම් වලට උදව් පෙරහැරක් තියනවා බලන්නේ, ආ යන් යන් කියන. චෛත්‍යයක් පේන් කරනවා, ආ ඒකටත් යන් කියන. ඒ වගේම දුරාචාරයේ දෙන්න, මත්පැන් මඩවලට ආ යන් යන් කියන, මං ඉන්නවා කියන ඕන දෙයකට. එතකොට අපරාධයක් කරන්න, ආ ඒකටත් ඉන්නවා. එතකොට හොඳටත් ඉන්නවා, නරකටත් ඉන්නවා. එතකොට ඔන්න ඔය වගේ වුණාම සමහර වෙලාවට කෙනෙක් හිතනවා, මෙයා මගේ ඕනම දෙයකට ඉන්නේ යාළුවේ, මෙයා තමයි මගේ හරිම යාළුවා. ඇයි කියන කියන හැම දෙයකටම හා කියන. කොහේ හරි යම් කීවොත් වැරද්දටත් හා, පිනක් දහමක් කරන්න කීවත් හා, හොඳ දෙයටත් හා. එතකොට අන්න ඒ වගේ කෙනෙක් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්, මෙයාලා තමයි හොඳම යාළුවා. ඇයි ඕන දෙයකට මා එක්ක මගේ ළඟින් ඉන්නවනේ කියලා. හැබැයි ඔහුගේ තියෙන ඊළඟ පහත් ගතිය තමයි ඔබව ඔබ කරන යහපත් දෙයටත් ඔබේ පස්සෙන් ඉන්නවා, ඔබ කරන අයහපත් දෙයටත් උදව් කර. එහෙම උදව් කරනවා විතරක් නෙමෙයි, ඔබ නැති තැන ඔබේ අගුණ, ඔබේ චරිතය, ඔබත් එක්ක කරපු කියපු දේවල් සියල්ල අන් අය එක්ක කියලා ඔබව පහත් කරන. එතකොට ඒක තමයි ඔහුගේ තියෙන අනුපිය බහණී කියන මේ පාප මිත්‍රයාගේ තියෙන මේ පාප මිත්‍ර ගතිය. එතකොට ඔබට දැන් තේරෙන්න ඕන, මේ ජාති අය මට ඉන්නවද, මම මේ ඇසුරු කරන මෙන්න මෙයා මෙහෙම කෙනෙක් නේද. එතකොට එහෙම තේරෙනකොට තේරුම් ගන්න ඕන, මේ පාප මිත්‍ර ගති ඇති කෙනෙක්, පහත් ගති ඇති කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා අපාය සහායක කියලා පාප මිත්‍රි, භයානකම කෙනෙක්. අපාය සහායක, ඒ යාළුවා කෙලින්ම අපායට තමයි මග යොදවන්නේ. කතා කරන්නෙම දුරාචාරයට, සුරාවට, සූදුවට, සල්ලාලකමට, අපරාධවලට, ඒකටම තමයි යොදවන්නේ. දැන් බලන්න සමහර අය ඉන්නවා, සමහර දරුවෝ දෙමව්පියෝ හරි ආදරෙන් ඒ දරුවෝ හදලා හොඳ නරක කියලා දීලා, පුතේ නොමග යන්න එපා, වැරදි වැඩ කරන්න එපා කියලා බොහොම ආදරෙන් දරුවෝ හදන. හැබැයි අර ඇසුරු කරන පාප මිත්‍රයෝ නිසාම සමහර වෙලාවට ඒ දරුවා නොමග ගිහින් තියෙන්නේ, ඒ දරුවා ජීවිතේට ගිහිල්ලා නැහැ, වැරදි තැන්වල බලෙන් එක්කන් යනවා. සමහර ලාවට ගියේ නැත්නම් අනිත් පිරිස අතර කියනවා, ඔබ පිරිමියෙක්ද බං, යාළුවෙක් නම් වරෙන් අපිත් එක්ක, බොන්නේ නැති එකා පිරිමියෙක්ද, ජීවිතේ විඳින්න ඕනේ යම්, අන්න එහෙම කියලා දුරාචාරයට ඇදගෙන යන. බලෙන් බොන්නේ නැති කෙනාව බලෙන් බේබදුකමට යොදවන. හරි අදට විතරක් හරි කියලා ඔන්න අර කෙනාව බේබදුකමට පුරුදු කරවන. සුරාවට සූදුවට යොදවන. සල්ලාලකමේ යොදවන. එතකොට කෙලින්ම අපායට මග කියන, අපායටම ඇදගෙන යන පාප මිත්‍රයෝ බුදුරජාණන් වහන්සේ වදාළ අපාය සහායක. එතකොට ඔන්න ඔය කියන ලක්ෂණ ඇති අය ඔබ ඇසුරු කරනවාද කියලා ඔබම ඔබ වටා ඉන්න අය දිහා හොඳට බලන්න. බලලා මොකද්ද කරන්න ඕනේ? පාප මිත්‍ර ඇසුරෙන් වළකින්න. තරහා වෙන්න, රණ්ඩු වෙන්න, උඹලා මෙහෙමයි කියන්න නෙමෙයි, හිමීන් ඈත් වෙන්න. ඒ ඈත් එකක් තමයි, ඈත් වෙන්න තියෙන හොඳම දේ තමයි ඔබ සිල්වත් වෙනකොට, ගුණවත් වෙනකොට, සත්පුරුෂ ඇසුරට යොමු වෙනකොට ඒ පාප මිත්‍රයෝ ඉබේම ඈත් වෙලා යනවා. එහෙම හේකුත් තියෙනවා. දැන් ඔබ හිතන්න, බේබදු යාළුවෝ ටිකක් හිටපු කෙනෙක් කවුරු හරි අර පිරිසත් එක්ක කාලයක් ඉඳලා වැරදි වැඩ නවත්තනවා.
1: එයා කියනවා මං අද ඉඳන් බොන්නේ නැහැ. මං අද ඉඳන් ওই වැරදි වැඩ කරන්නේ නැහැ. මං සිල් ගන්නවා. එතකොට ඔහොම කියනකොටම ඔකට පළවෙනියටම විරුද්ධ වෙන්නේ විහිළු කරන්නේ හින්පාස් කරන්නේ කවුද? අර යාළුව ටික විහිළුවට ගන්නවා. මෙන්න මූ උපාසකයා වෙලා. මෙන්න මූ අද ඉඳන් බොන්නේ නැහැලු. ඔහොම කිය කිය පුළුවන් තරම් ඒක වළක්වන්න, නිඳා කරන්න, පහලට දාන්න, මානසික වට්ටන්න උත්සාහ කරන. එහෙම නොවෙනකොට මොකද කියන්නේ? එයාව අතහැරලා යනවා. එයාගේ වැඩක් නැහැ. දැන් එයා උපාසකයා වෙලා. අන්න එහෙම කියලා දැන් මොකද වෙන්නේ? එයාලම ඉබේ ඔබ ගුණවත් වෙන්න වෙන්න ඔබට ලං වෙන්නේ ගුණධර්ම ඇති අය. මතක තියාගන්න මේ ලෝකේ ධර්මතාවයක් තියෙනවා. ඒකට ධර්මය කියන්නේ ධාතු ස්වභාවය. සමාන සමාන චරිත ලක්ෂණ තියෙන අය, සමාන සමාන චරිත ලක්ෂණ තියෙන අයත් එක්ක තමයි එකතු වෙන්නේ. ඒක ලෝකේ තියෙන ධර්මතාවය. බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. දැන් මේ පැවිද්දව අතර ගත්තත් බුදුරජාණන් වහන්සේ දවසක් එලිමහනේ වැඩ ඉන්නකොට ඒ මහරහතන් වහන්සේලා තම තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමග සක්මන් කරනවා දකිනවා. බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්න මහණෙනි අන්න බලන්න අර සාරිපුත්තයන් වහන්සේ උන්වහන්සේ එක්ක ඉන්න උන්වහන්සේ අනුව සක්මනේ දෙන උන්වහන්සේ ළඟ වැඩ ඉන්න අර සංඝ පිරිස දිහා බලන් ඒ සියලු දෙනා ප්‍රඥාවන්ත අය කියෝ. එතකොට බලන්න සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. උන්වහන්සේ ඇසුරේ ඉන්න අයත් ප්‍රඥාව දියුණු කරන්න කැමති ප්‍රඥාවන්ත පිරිස තමයි උන්වහන්සේ වටා එකතු වෙන්නේ. ඊළඟට පෙන්වන්න අන්න අතන බලන්න මහණෙනි අර මුගල මොග්ගල්ලාණියන් වහන්සේ සමග සංඝ පිරිසක් එක්ක වැඩ ඉන්නවා. ඒ සියලු දෙනා ඉර්ධිවන්තයෝ කියෝ. එතකොට මොගලන් මහරහතන් වහන්සේ ඉර්ධිවන්තයන්ගෙන් අග්‍රයි. එතකොට උන්වහන්සේ ඇසුරු කරන උන්වහන්සේ අනුව ඉන්න උන්වහන්සේ වටා එකතු වෙච්ච අර අනිත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාත් ඉර්ධිවන්තයි. ඊළඟට පෙන්නන අන්න බලන්න මහණෙනි අර අනුරුද්ධ මහරහතන් වහන්සේ සක්මන් කරනවා. උන්වහන්සේ අනුව සක්මනේ යෙදෙන අර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිස සංඝ පිරිස දෙහා බලන්න. ඒ සියලු දෙනා දිවස්ලාභී අය. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස්ලාභීන්ගෙන් අග්‍රයි. එතකොට උන්වහන්සේ අනුව යන හැසිරෙන අනිත් පිරිසත් දිවස්ලාභී. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්ව අන්න බලන්න උපාලි මහරහතන් වහන්සේ එක්ක ඉන්න පිරිස. ඒ සියලු දෙනා විනයධර භික්ෂුන් වහන්සේලා. උපාලි මහරහතන් වහන්සේ තමයි විනයධර භික්ෂුන් වහන්සේලා අතර අග්‍රම පිරිස. එතකොට උන්වහන්සේ අනුව ඉන්න අයත් විනයටම කැමති, විනයටම ගෞරව කරන විනයධර පිරිස තමයි උන්වහන්සේත් එක්ක වටා එකතු වෙයි. කොහොම පෙන්නලා පෙන්නලා බුදුරජාණන් වහන්සේ දැක්කා එක කොනක අන්න පිරිසක් එකතු කරගෙන දේවදත්ත සාකච්ඡාවක්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි අන්න අතන බලන්න දේවදත්ත. ඔය දේවදත්ත වටේ වාඩි වෙලා දේවදත්තත් එක්ක ඔය ඉන්න පිරිස ඔය සියලු දෙනා පාපී අදහස් ඇති, පාපී සිතුවිලි ඇති, පාපී ක්‍රියා ඇති පිරිසක්. කක්හරි කුමන්ත්‍රණයක් කරනවා එකතු වෙලා සාකච්ඡා කර කර. එතකොට ඒ අයත් එයත් එක්ක එකතු වෙන්නේ ඒ ජාති අයම තමයි. ඒක මේක ලෝකේ තියෙන ධාතු ස්වභාවයක්. දැන් බලන්න මේක බුදුහාඳුර උපමාවකට වෙන අසූචි එකතු වෙන්නේ කොහෙටද? අසූචි ටික දාන්නේ අසූචි වලට තමයි. ඔබේ වැසිකිලි වලේ ඒකට තමයි වැසිකිලි කොහේ තිබුණත්, සාලි හදලා තිබ්බත්, උඩ තට්ටුවේ තිබ්බත් වැසිකිලි බටේ යවන්නේ අසූචි වලට. අසූචි එකතු වෙන්නේ අසූචිත් එක්ක. කුණු ටික ගිහිල්ලා දාන්නේ කුණු වලට. එතකොට වතුර එකතු වෙන්නේ වතුරත් එක්ක, මඩ මඩත් එක්ක සමාන වෙලා යන. ඒ වගේ තමයි පෞකාරිය පෞකාරියෙක් එකතු වෙනවා, බේබද්ද බේබද්ද එක්ක එකතු වෙනවා, දුරාචාරයේ දෙන ඒ ජාතිය ඇත් එක්ක එකතු වෙනවා. හැබැයි ඒකේ අනිත් පැත්ත මීපැණි එකතු කරන්නේ මීපැණි භාජනේ, කිරි එකතු කරන්නේ කිරි භාජනේ, ගිතෙල් ටික දාන්නේ ගිතෙල් භාජනේ. ඒ වගේ තමයි පිරිසිදු වතුර අපි දාන්නේ වතුර එකතු කරන වතුර වාජනයට. ඒ වගේ තමයි සිල්වතුන් සිල්වතුන් එක්ක එකතු වෙයි. භාවනා කරන අය භාවනා කරන අයත් එක්ක එකතු වෙනවා. සමාධිය වඩන අය සමාධිය වඩන අයත් එක්ක එකතු. පින්කම් කරන්න කැමති අය පින්කම් කරන්න කැමති අයත් එක්ක එකතු වෙනවා. දන් දෙන්න කැමති අය දානෙට කැමති අයත් එක්ක එකතු වෙනවා. මේක ලෝකේ තියෙන ධර්මතාවය. ඒ නිසා ඔබ සත්පුරුෂ ගුණ වඩනකොට සත්පුරුෂය ඔබ වටා එකතු වෙනවා. ඒ නිසා පාප මිට්ටු ඈත් වුණා කියලා දුක් වෙන්න එපා. දැන් මට කවුරුත් නැහැ. හිටපු යාළුවෝ ටික දැන් මාව අතහැරලා. අන්න එහෙම හිතන්න එපා. පාප මිට්ටු ඈත් වෙච්ච එක ඔබට ලාභයක්. කෙනෙක් අර කියපු අපාය සහායක වචී පරම ඒ වගේ පෞකාර යාළුවෝ නම් ඔබ ඇසුරු කරගෙන හිටියේ. ඔවුන්ගෙන් ඈත්වීමම ඔබට යහපතක්. ඊළඟදේ තමයි ඔබ ඇසුරු කර යුතු යාළුව මිත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උපකාරක මිත්‍රයා. තමන්ගේ ජීවිතේ ඕනෑම දෙයකදී හදවතින්ම උපකාර කරන යාළු මිත්‍රයෝ ඉන්න. දියුණුව කැමති. ඉගෙන ගන්න යම් අපහසුතාවක් තියෙනවා නම් එයාව අධ්‍යාපනයට උනන්දු කරනවා. පන්ති යන්න බෑ කියනවනම් නෑ නෑ මාත් එනවා යන්කෝ අපි ඉගෙන ගන්නකෝ. අම්මා තාත්තා කොච්චර දුක් මහන්සි වෙලාද අපිට උගන්වන්නේ. එහෙම කියලා හරි කම්මැලි කෙනා අධ්‍යාපනයට යොමු කර අනාගතේ ගැන කියලා දෙනවා. මොනවා හරි පොඩි වැරද්දක් හරි කරනවා නම් ඕක කරන්න එපා. ඕක වැරදි වැඩක්, පව් වැඩක්. කොහොම හරි ඕක නවත්ත ගන්න. මං ඉන්න ඔයත් එක්ක ඕනම දෙයකට. ඔයාගේ යහපත. අන්න එහෙම තමන්ගේ දියුණුව කැමති යාළුවෝ ඉන්න. ඒ අය පාපෙන් වළක්වනවා. යහපතේ යොදවනවා. ඔබට යහපත කියලා දෙනවා. ඇත්තටම ඔබේ දියුණුව කැමති. එතකොට එවැනි කෙනෙක් උපකාරක මිත්‍රයා. තමන්ගේ කරදරයකදී දුකකදී ලෙඩක් දුකක් හැදුනත් මානසික පීඩාවක් ආවත් තමන් අතහැරලා යන්නේ. තමන් එක්කම ඉන්නවා. තමන්ව රකින්නවා, ආරක්ෂා කරනවා, පහත් කරන්නේ. අන්න එවැනි යාළුවෙක් මිත්‍රෙක් ඔබට ලැබෙනවා නම් උපකාරක මිත්‍රේ. ඒ අය රැකගන්න, ඒ අය ඇසුරු කරන්න, ඒ අය ජීවිතයට එකතු කරගන්න දක්ෂ වෙන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියලා තවත් මිත්‍රයෙක් ගැන. ජීවිතේ ලැබෙන කෙනෙක්ගේ සැපේදි දුකේදි මේ ආපදාවකදී කරදරයකදී හැම දෙයකදී කරදරයක් වුණා කියලා අතහැරලා දාලා යන්නේ. දැන් සමහරු ඉන්නවා සැපේට විතරයි. සල්ලි තියෙනකම්, ප්‍රසිද්ධිය, ධනවත්කම කොම තියෙනකම් යාළුව වට කරගෙන ඉන්නවා. තමන් වැටෙනකොට සමාලාට අතේ සල්ලි නැතිනවා, ව්‍යාපාර කඩාගෙන වැටෙනවා, නින්දා අපහස එනවා. අර යාළුව කොහේ ගියාද නැ කවුරුත් ඊට පස්සේ අඳුරන්නෙත් නැ. අවුරු හරි මගදී හම්බෙලා අහනවා, ඒ අර ඔයාගේ යාළුවෙකුට නේද අර එහෙම වෙලා තියෙන්නේ? අනේ නෑ අමා, අපි දන්නේ ඔය නිකන් කතා කරාට එහෙම යාළුවෝ නෙමෙයි. ඔව් අපි ඇසුරු කරනවාද ඒ වගේ? අන්න එහෙම ඊට පස්සේ දන්නෙත් නැති විදිහට තමයි හැසිරෙන්නේ. කෙනෙක්ව විපතේදී අතහරිනවා. හැබැයි සමාන දුක සුඛ දුක්ඛ මිත්‍රයා කියන කෙනා සැපේදී ළඟින් ඉන්නවා වගේම දුකේදී අතහරින්නෙත් නැහැ. මොන කරදරේ වැටුණත්, දුකකට වැටුණත්, ලෙඩ රෝග හැදුණා. සමහරවිට අපි හිතමු ජීවිතේ ලෙඩ රෝග හැදෙනවා. ඇක්සිඩන්ට් එකක් වෙන්න පුළුවන්, එක තැන් වෙන්න පුළුවන්, නැගිට ගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි යාළුව තමන් අතහැරලා දාලා යන්නේ. තමන්ට පිහිට වෙනවා, තමන්ව රැක බලා ගන්න, තමන්ගේ හිත හදනවා, කායිකව මානසිකව ඔබ ශක්තිමත් කරනවා. අන්න සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. තමන්ගේ සැපේදි දුකේදි දෙකේදීම තමන් එක්ක ඉන්නවා. ඒ වගේම අත්තක්කායි මිත්‍රයා කියලා බුදුරජාන් වහන්සේ මිත්‍රයෙක් ගැන පෙන්නනවා. මේ ඔක්කොම සිංහලෝවාද සූත්‍ර බුදුරජාන් වහන්සේ කල්යාණ මිත්‍රයෝ පාප මිත්‍රයන් වෙන්වෙන් වශයෙන් ඔවුන්ගේ ලක්ෂණ පෙන්නනවා. එතන පෙන්නනවා අයහපතින් වළක්වලා නොදන්න දේ කියලා දීලා සුගතියට මඟ පෙන්නන මිත්‍රයෙක් කියන අත්තක්කායි. යහපතේ යොදවන අපි හිතමු ඔබේ වැරදි අඩුපාඩු තියෙනවා. කාලයක් ඇසුරු කරනකොට යාළුවට තේරෙනවා ඔබ අඩුපාඩු ඇති කෙනෙක්. සමහරවිට ඔබ තරහ යන කෙනෙක්, කේන්ති ගන්න කෙනෙක්, නපුරු වචන කියන කෙනෙක්, දුෂ්ට, සමහරවිට කෙනෙකුට බනිනවා. හැබැයි ඔබේ අර යාළුව මොකද කරන්නේ? එපමණකින් ඔබව අතහරින්නේ නැහැ. ඔබේ හිත හදනවා, ඔබට කියලා දෙනවා මෛත්‍රී වඩන්න. ඉවසන්, කාගේවත් හිතක් රිද්දන්න එපා. අපිට කවුරු හරි එහෙම බනිනවට අපි කැමතිද? ඒ නිසා කවදාවත් තමන්ගේ වචනයකින් තව කෙනෙක්ගේ හිතක් රිද්දවන්න එපා. කරුණාවෙන් කියනවා, මෛත්‍රියෙන් කියනවා, ඔහුව රැකගන්න අදහසින් ඔහුට කියලා දෙනවා. හැම වෙලාවෙම ඔහු ළඟින් ඉඳගෙන ඔහුව වැරැද්දෙන් වළක්වනවා, පාපයෙන් වළක්වනවා. අපි හිතමු සමහර ලාවට අර පාප මිත්‍රයෝ ටිකක් යන් කියලා බේබදුකමට එක්කන් යන්න හදනවා. හැබැයි මේ වගේ මිත්‍රයෙක් හිටියොත් වළක්වනවා, බනිනවා, එපා ඇසුරු කරන්න. ඔය වගේ යාළුවෙක් යන්න එපා.

පත් වෙලා කියන නෑ නෑ යා එහෙම කෙනෙක් නෙමෙයි. මං හොඳට දන්නවා මං ඇසුරු කරන කෙනා ඒ මගේ යාළුවා. යා හොඳ කෙනෙක් ගුණහපත් කෙනෙක්. එතකොට තමන් ඉන්න තැනද නැති තැනද කියලා නෑ හැම තැනම ඔහුව රකින්නවා ආරක්ෂා කරන ඔහුගේ ගුණයක් කියනවා. ඔහුගේ ගුණයක් දකිනවා. හැම වෙලෙම හිතන්නේ තමන්ගේ යාළුවා මිත්‍රයා යහපත යොදවන්න. නිවැරදි මගට ගන්න. ඔහුව යහපත් මග යොදවන්න. අන්න එවැනි මිත්‍රයෙක් ලබන්න නම් පිනක් තියෙන්න ඕනේ. එතකොට එවැනි යාළුවෝ මිත්‍රයෝ ඉන්නවා නම් රැක ගන්න ආරක්ෂා කරගන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නවා අනුකම්පක මිත්‍රයා. අනුකම්පා කරනවා. හරියට තමන්ගේ අම්මා තාත්තා දරුවෙක්ව රකින්නවා වගේ. කොහොම හරි තමන්ගේ යාළුවා මිත්‍රයා බේරගන්න, රැකගන්න, ආරක්ෂා කරගන්න, යහපත යොදවන්න. එයාගේ අනාගතේ සාර්ථක කරලා දෙන ඔහුට මෙලව පරලව දෙලව ජය ගන්නවා. ඔහුව ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන්ම හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා. අන්න යාළු ඇසුරු කළේ. එතකොට මේ කියපු කාරණා එක්ක ඔබම හිතලා බලන්න ඔබ ඇසුරු කරන අය අතර මොන වගේ මිත්‍රයෝද ඔබට ලැබිලා තියෙන්නේ කියලා. මේ අය ඉස්කෝලේ යාළුවෝ නිකන් පාරදී හම්බෙච්ච ගමේ හම්බෙච්ච යාළුවෝ අතර විතරක් නෙමෙයි. නෑදෑයෝ අතර මේ වයස් ભેදයක් නෑ මෙතන. සමහරවිට නෑදෑයෝ ස්වරූපයෙන් ඉන්න පුළුවන් පාප මිත්‍රයෝ. නෑදෑයෝ ස්වරූපයෙන් ඉන්න පුළුවන් කල්යාණ මිත්‍රයෝ බොහෝ යහපත යොදවන අය. ඊළඟට නෑදෑයෙක් විදිහට ඉන්න පුළුවන් ඔබේ දියුණුවට අකුල් හෙලන අය. කැමති නෑ. ඉරිසියයි. කෙනෙක් දියුණු වෙනවට ඉස්සරහට යනවට උගතෙක් වෙනවට හොඳ රස්සාවක් ලැබෙනවට යාන වාහන ගන්නවට සමාජ ඉහළට යනවට ඉරිසියයි. හිතවත්කමේ පෙන්නගෙන යටි උගුල් අදිනවා. සමහර ලාවට එළියේ නැති තැන්වල අගුණ කී කී යන ආරංචි වුණොත් කියන අනේ අපි එහෙම කියනවාද අපි එහෙම කියන මේ අපේ අයනේ අපි එහෙම කියන්නේ කියලා. ඒ නිසා මේ ලක්ෂණ ඔබ ඇසුරු කර නෑදෑයෝ වෙන්න පුළුවන්. අසල් වැසියෝ වෙන්න පුළුවන්. වැඩ කරන තැන ඉන්න අය වෙන්න පුළුවන්. බස් එකේ මුණ ගැහෙන අය වෙන්න පුළුවන්. රස්සාව කරන තැන වෙන්න පුළුවන්. මේ සමාජ ඕනෑම තැනක අපි ඇසුරු කරන අය තුළ මෙන්න මේ ලක්ෂණ තියෙනවා. පැහැදිලිවම බලන්න පාප මිත්‍ර ලක්ෂණ ඇති කෙනින්ද තමන්ට මෙලව පරලව යහපත පිණිස උපකාර කරනවද නැත්ද කල්යාණ මිත්‍රේද? ඔන්න ඔය බෙදීම තුල තමයි බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒකට හේතුව පාප මිත්‍රයා කියන්නේ ඔබ මෙලව පරලව දෙලොවම විනාශය කර අපාය පැත්තට ඇදගෙන යන කෙනා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ ඔබව යහපතේ යොදවන, ඔබව ආරක්ෂා කරන, ඔබව ධර්මයේ කරාරගෙන යන කෙනා. තන්නේ නිසා පාප මිත්‍රයන්ගෙන් වැළකිලා කල්යාණ මිත්‍ර ඇසුර පුරුදු කරත් බලන්න බුදුරජාන් වහන්සේ අපිට පෙන්වන උන්වහන්සේ මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ. එහෙමනම් අපිට කල්යාණ මිත්‍රයෙක් හැටියට මේ බුද්ධ ශාසනයෙම රඳා පවතින ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණා. උන්වහන්සේ අද පිරිනිවන් පාලා වුණත් උන්වහන්සේ වදාළ ධර්ම විනය තියෙනවා. ඒ ධර්ම විනය නිසානේ අද අපි මේවා දැනගන්නේ. ඇසුරු කරන්න ඕන කාවද? අපිව විනාශය කර අරගෙන යන්නේ මොන ජාති අයද? ළඟින් ඉඳගෙන ඔබ විනාශ කරන්නේ කවුද? මේ ඔක්කොම අපි දැනගත්තේ බුදුහාඳුරන්ගේ ධර්මීය නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේගේ. ඊළඟට ඒ ධර්මීය අපිට කරුණාවෙන් මෛත්‍රියෙන් කියලා දීලා අපිව යහපතේ යොදවන පිරිසක් ඇද්ද? අන්න ඒ ඊළඟ සැබෑම කල්යාණ මිත්‍රයෝ. ඊළඟට ඔබ ඇසුරු කරන අය නෑදෑයෝ යාළුවෝ හිතවත්තු ඔබ වටායි ඔබේ ජීවිතයට එකතු වෙච්ච සියලු දෙනා ඔය මිම්ම ඔස්සේ ඔබ මනින්න. පාප මිත්‍රේද කල්යාණ මිත්‍රේද? පාප මිත්‍රේට නම් ගැටෙන්න යන්න එපා. හිමීන් ඈත් වෙන්න. ඔබ ඔබේ ගුණ රැකගන්න. කල්යාණ මිත්‍රේක් නම් ඇසුරු කරන්න ජීවිතයට එකතු කරගන්න. ඊළඟට ඔබ ඇසු කාලයක් ඇසුරු කරන කෙනාගේ හොඳ ගුණ ගොඩක් තියෙනවා. හැබැයි පාප මිත්‍ර ගුණත් තියෙනවා. ඒ අඩුපාඩුත් තියෙනවා. ඒ පාප මිත්‍රයන්ව යහපති. එතකොට ඔබ සැබෑ යාළුවෙක් නම් ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙලා ඔබේ මිත්‍රයාගේ අර අඩුපාඩු ටික හදාගන්න ඔබ උපදෙස් දෙන්න. ඔබ හොඳ නරක කියලා දෙන්න. ඔහු යහපති යොදවන. එතකොට ඔබ ඔවුන්ට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. එහෙමනම් ඔබේ ජීවිතය තුළ මේ කියපු කරුණ හොඳට ජීවිතයට එකතු කරගෙන බලන්න සෝවාන් වෙන්න පිනක් තිබ්බ අජාසත් රජුරුවන්ටත් අද අපායේ පැහෙන්න උනේ පාප මිත්‍ර සේවනයේ නිසා. ඒ නිසා බොහෝ පින් ඇති අය සසර නිවන් දකින්න පින් ඇති අයට මග වැරදුනා. අපායි දොර ඇරුණා ඇසුරු කරන පාප මිත්‍රයෝ නිසා. ඒ නිසා යහපතේ හැසිරෙන්න පාප මිත්‍ර ආශ්‍රය

0: වලකින් ධර්මය තමන්ගේ ජීවිතයේ සැබෑම කල්යාණ මිත්‍රයා කරගෙන මේ ගමනයන් තින් එහෙමනම් ඔබ හැම දිනාටම ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. පිංගතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ධර්ම ශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පිං අපි සියලු දෙවියන්ට මුලින් අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පිං අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දිනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මානුශාසනාවේ පිම්බර දායකත්වය දරන්නට ඉදුනේ ගොන්න කොහිලේ ගෙදර ලිපිණේ පදිංචි දැනට සයිප්‍රස්හි සේවයේ නියුතුව සිටින මාලනී රණසිංහ මහත්මිය, රණසිංහ මහත්මා, ඒ දියණියන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනා එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නට යෙදුණේ. ඒ පින්තුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා අද දිනට 48 වෙනි ජන්මදිනය සමරන මාලනී ප්‍රේමලතා මහත්මියට නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන ආශිර්වාදය, හෙට දින 84 වෙනි උපන්දිනයේ සමරන ආදරණීය මෑණියන්ටත් පවුලේ ඥාතීන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය, තුනුරුවන්ගේ ආශිර්වාදය වගේ මේ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදය, ඒ වගේ උසස් අධ්‍යාපන කටයුතු හදාරමින් සිටින යෙනුලි රණසිංහ සහ මලිති රණසිංහ කියන දියණියන්ට ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ඒ දියණියන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය, සියලු දෙවියන්ගේ පිහිට රැකවුණු සැලසේවා, ඒ දරුවන්ට සුබ අනාගතයක් පුණ්‍යවන්ත අනාගතයක් සැලසේවා කියන ආශිර්වාදය. ඒ වගේ මීට වසර 2කට පෙර නැසී ගිය සිරියා ආදරණීය පියාණන්ට, ඒ වගේම වසර කීපයකට පෙර නැසී ගිය නාවක් කුලමේ විසූ ශිරාණි ප්‍රේමලතා සහෝදරියටත්, මාමණ්ඩිය සහ නැන්දම්මාටත්, සුනිල් ශාන්ත මස්සිනා ඇතුළු පරලෝ සැපත් වර්ග පරම්පරාගත සියලු ඥාති මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේත් පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ධර්මදේශකයන්න් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයට ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍රයන් හැම දිනාටම, net කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්මස්රෝණය මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද සඳුදා net FM ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදාම් පදනමේ නිර්මාතෘ හොරණ දික්ඛේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඳනගා සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණිපුර පසළොස්වක පොහෝදා net FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානයේ නැත්නම් නන්දන මහපිරිවෙන් පුණ්‍යභූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත්, උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අති පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවර 11ට 10වල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සඳහා වැඩමවන්නේ අතිපූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අතිපූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසරු හතරට ශ්වේත පූජා සවස ධර්ම දේශනා පැවැත්වීම සඳහා අතිපූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසරු 5:30ට ආශිර්වාද බෝධි පූජා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අතිපූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අතිපූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරුව රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අතිපූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජා පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. එදින ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන එන්න කියලා අපි තාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව් මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අතිපූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ ආරාධනාව සමගින් අපි ඔබට සිහිපත් කරන්නට කැමති මීළඟ සුවිශේෂී පින් කටයුත්ත පිළිබඳව, ඒ තමයි අතික්‍රමණ. අතික්‍රමණ කියලා කියන්නේ නිකම්ම ධර්මදේශනාවක් සහ වැඩසටහනක් නෙවෙයි, සාංසාරික සීමා ඉක්මවා යාමට ඔබට අභිධර්මයත් සිහියත් භාවනාවත් සහ ඒ තුළින් ජීවිතාවබෝධය ලබා ගැනීම පිණිස වෙනුවෙන් තමයි මේ උතුම් වූ පට්ඨහන ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ. ඉතින් BMICH පරිශ්‍රයේදී තමයි අගෝස්තු මාසයේ 25 වනදා උදෑසන 9ට වැඩසටහන ආරම්භ කරන්නේ අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සහ මෙහෙයවීමෙන් වැඩසටහන පැවැත්වෙනවා. ඔබේ ආසනය දැන්ම වෙන් කරවා ගන්නට මෙන්න මේ ආකාරයට WhatsApp පණිවිඩයක් යොමු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අතික්‍රමණ කියලා ස්තනක් තියලා ඔබේ නම, ගම සහ ප්‍රදේශය, දිස්ත්‍රික්කය සඳහන් කරලා 0770-666-87 0770-666-87 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙම නැත්නම් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0760-980-980 කියන දුරකථන අංකයට. 0760-980-980 තමයි දුරකථන අංකය. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන, නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපු දාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සේල දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363-0112-863-363 ඒ වගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: සියලු දෙනාට අපි නැවතවතාවක් උතුම් වූ තුන්රෝණී ආශිර්වාදය ජීවිතවලට ලැබීම තුළින් සියලු දෙනාගේ ජීවිත සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි සඳුදා දිනේ නිත FM ධර්ම දක්ෂිනා ධර්මදේශනාවෙන් අනතුරු ආරම්භ කරන ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් සුපුරුදු පරිදි ධර්ම දේශනාවට වැඩමවීම සිද්ධ කරන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණදික් හේනපුර සෙලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපපේ හාමුදුරන් වහන්සේ තමයි ධර්ම සාකච්ඡාව වෙනුවෙන්ද වැඩමවීම සිද්ධ කරන්නේ. එනිසා මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපේ ස්වාමින් වහන්සේගේ වැඩමවීම ගෞරවයෙන් පිළිගැනීම මේ ආකාරයෙන් සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ.
2: හොඳයි, හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබ හෝරාවක් පුරා ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ධර්ම දේශනාව තුළ ශ්‍රවණය කරා. ධර්ම දේශනාව අවසානයේ තවත් හෝරාවක් ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත. මේ සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දෙනාටම නැවතත් අපි හදවතින් ආශිර්වාද කරනවා. මේ දහම් සාකච්ඡාවත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි ඔබ හැම දෙනාට ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදය අද දවසේදීත් අපි ඉතාමත්ම සතුටින් අනුමෝදන් වෙමු. එලෙස අනුමෝදන් වෙන ගමන් ඔබට සිහිපත් කරන්නට ඕනේ, මේ වස්සාන කාල සීමාව අපි ගත කරන්නේ. මේ වස්සාන කාලයේදී අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරන ආගමික සමාජීය සේවාවන් වෙනුවෙන් ඔබට යම් ආකාරයකින් දායකත්වයක් එක්කාසු කරනවා නම්, ඒ ගැන වැඩි විස්තර දැනගන්නවා නම් මේ දුරකථන අංක පැහැදිලිව සටහන් කරගන්න. 0234 227 26 0234 227 26 0234 226 0234 226 26 46 තමයි දුරකථන අංක. ඉතින් අපි අපේ හාමුදුරන් වහන්සේ සිද්ධ කරන සමාජීය ආගමික කටයුතු පිළිබඳව මේ සාකච්ඡාව අවසානයේදී වැඩි වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාව ඉතාමත්ම වටිනවා, කාලයට වටිනවා. මොකද එකට අත්වැල් බැඳගෙන එක පිඟානේ බත් පිඩක් බොහොම ලස්සනට රසවත් ආකාරයෙන් අනලා එකට කෑවත් ඇතම් වෙලාවට සමාජයේ ජීවත්වන බොහෝ පිරිසක් යම් ආකාරයකින් අත්හරින්නට ඌ වෙලාවේදී ෂණයකින් දෙපාරක් හිතන්නේ නැතුව අත්තරලා දානවා. අර වෙලාවකට කියනවා වාසියටම තමයි ආශ්‍රය නිශ්‍රය කරන්න කියලා. දුකේදී අපි ළඟ ඉන්න මිතුරන්ට වඩා සැපේදී අපිව හොයාගෙන ඉන්න මිතුරෝ තමයි වැඩි. ඉතින් දුකක් ජීවිතයට එනකොට මිතුරෝ කොයි ආකාරයෙන්ද අපිව අත්හැරලා යන්නේ කියන කාරණාව ඔබට තේරුම් යන්නට ඇති. ඒ විතරක් නෙවෙයි, මේක හොඳාකාරවම අපිට දැනෙන කාරණාවක් තමයි. සැපේදී අපි ළඟ ඉන්නවා අරක කරන්නම් මේක කරන්නම් ඔයා තමයි මගේ ජීවිතය, ඔයාගෙන් තොර මට ලෝකයක් නැහැ කියලා අපි එකට එක වහලක් යට ජීවත් වුණත් ඇතම් වෙලාවට යහළුවන් වශයෙන් අසල්වැසියන් වශයෙන් එකට ජීවත් වුණත් යම්කිසි කරදරයක් ආපු කාලයේදී ඒ සියල්ලම කණපිට පෙරලෙනවා. අර ආත්මා ලියනගේ කියන සින්දුවක් තියෙනවා බොහොම ලස්සන, අතමිට ඇතිකල පිරිවර සේනා ඇතළඟ පිරිවරලා වැරදුණු දවසට කිසිවෙකු ළඟ නැත යයි අප අතහැරලා කියලා. ඇත්ත. එනිසා අපිද ජීවත් වන විට මේ සියල්ලම අපිව අත්හැරලා යයි කියන තැන ඉඳලා ජීවත් වන්නට අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි කල්යාණ මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද, පාප මිත්‍රයන් හඳුනාගන්නේ කොහොමද, සහ කල්යාණ මිත්‍රයන් සහ පාප මිත්‍රයන් කොයි වගේ වෙනස්කම් වලින් යුක්තද කියන කාරණාව අපේ හාමුදුරන් වහන්සේ ධර්මදේශනාව තුළ පැහැදිලි කරලා දෙන්නට යෙදුණි. ධර්මානුකූල කරුණු විග්‍රහ කරලා දෙන්නට යෙදුණි. එනිසා අපේ හාමුදුරනේ මං හිතුවා වරදින්නට තියෙන වැඩියෙන්ම ඉඩකඩ තමයි පාප මිත්‍රයන් හඳුනා නොගැනීම කියන කාරණාව. එනිසා මේ ධර්ම දේශනාව නතර කරපු තැනින් අපි ටිකක් ඉදිරියට ගමන් කළොත් හොඳයි කියලා හිතුණා. මේ කල්යාණ මිත්‍රයන්ට වැඩිය පාප මිත්‍රයන් හඳුනා ගතහොත් අපිට කල්යාණ මිත්‍රයන් ඉබේටම හඳුනා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඔබ වහන්සේගේ මේ තියෙන අත්දැකීම් එක්ක සමාජ සාසනික කටයුතු සිද්ධ කිරීමේදී සහ ඔබ වහන්සේ ලබාගත් දැනුමත් එක්ක කොයි ආකාරයෙන්ද මේ ගැටලුවට පිළිතුරක් ලබා දෙන්නට පුළුවන් කමක් තියෙන්නේ? අන්න එතනින් අද සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරනි.
2: ඔව්, හැම දිනාටම තෙරුවන් සරණයි. ඇත්තෙම බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රෙත් පළවෙනියටම පෙන්නුවේ අසේවනාච බාලානං.
1: එහෙමයි හාමුදුරනි.
2: ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවනා.
1: එහෙමයි.
2: ඒ කියන්නේ එතන බාලයන් කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මල්ලිලව ආශ්‍රය කරන්න එපා කියලාද කියන්නේ. මේ වයසින් බාලායේද ඒ අය ගැනද මේ කියන්නේ කියලා එහෙම එකක් නෙවෙයි. වයස නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ.
1: එහෙමයි.
2: බුදුරජාන් වහන්සේ පෙන්නනවා බාල පාපී අදහස් ඇති, පාපී ක්‍රියා ඇති, පාපී වචන ඇති පුද්ගලයෝ. එතකොට ඒ අය තමයි බාල කියලා හඳුන්වන්නේ.
1: එහෙමයි.
2: එතකොට අසේවනාච බාලාන. එවැනි පාපී අදහස් ඇති, පාපී වචන ඇති, පාපී ක්‍රියාවන් ඇති පුද්ගලයන් ඇසුරු කරමින් ඔබ පඬිතයන්වත් ඇසුරු කරන්න හිතනවා නම් කවදාවත් සත්පුරුෂය, කල්යාණ මිත්‍රය, සිල්වත් ගුණවත් උතුමන් ඔබට ලං වෙන්නේ නැහැ. ඔබව ඇසුරට එන්නේ
1: නැහැ. එහෙමයි හැමදෙරේ.
2: ඒ නිසා පළවෙනිම දේ තමයි පාපයෙන් වළකින්න ඕනේ. පාප මිත්‍ර ඇසුරෙන් වළකින්නට ඕනේ.
1: එහෙමයි.
2: අසේවනාච බාලාණන්, එවැනි පාපී අදහස් ඇති, පාපී ක්‍රියා ඇති එවැනි පුද්ගලයන් හඳුනගෙන ඒ අයගෙන් බුද්ධිමත්ව ක්‍රමානුකූලව ඈත් වෙන්නට ඕනේ. මොකද අද වර්තමානයේ තියෙන තත්ත්වය සමහර ලාවට දැන් අපි ගම කෙනෙක් කාලයක් එවැනි පිරිසක් ඇසුරු කරනවා.
1: එහෙමයි.
2: හැබැයි ගැලවෙන්න ඕනේ වුණා සමහර ලාවට ගැලවෙන්න දෙන්නේ
1: නැහැ. එහෙමයි.
2: ඊට පස්සේ පලිගන්න උත්සාහ කරනවා.
1: එහෙමයි.
2: තමන්ගේ දැන් හිතන්න දැන් බේබදුකමට පුරුදු වෙච්ච යාළුවෝ ටිකක් ඉන්නවා. කවුරු හරි බීම නැවැත්වුවා කියලා එයා යම් ගුණයක් පුරන්න පටන් ගත්තොත් අර පිරිසම තමයි ඔහුට හිරිහැර කරන්නේ, බාධා කරන්නේ, නිඳා අපහාස කරන්නේ. ඔහුව පුළුවන් තරම් ආපහු අතන්ටම ඇදලා දාන්න උත්සාහ ගන්න.
1: එහෙමයි.
2: ඒක මේ සමාජයේ තියෙන ස්වභාවයක්. ඒ නිසා ගැටෙන්නෙත් නැතුව ඔවුන්ට කරුණාවෙන් කියන එක වටිනවා.
1: එහෙමයි.
2: දැන් කල්යාණ මිත්‍රයෙක්ගේ ස්වභාවය තමයි තමන් යහපත. දැන් අපි හිතමු කෙනෙක් යාළුවෝ ටිකක් ඇසුරු කරගෙන නොමනා ජීවිතයක් ගත කරනවා. හැබැයි යම් දවසක එයාට ධර්මයේ මුණ ගැහෙනවා.
1: එහෙමයි.
2: ධර්මයේ අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබුණාට පස්සේ එයා පළවෙනියටම එයා උත්සාහ කරනවා තමන්ගේ යාළුවෝ මිත්‍රයන්වත් මේ ධර්මයට එකතු කරගන්න.
1: දැන්
2: ඒකනේ අර උපතිස්ස කෝලිත දෙන්නයි කතාවේ තියෙන්නේ. ඉස්සල්ලා උපතිස්සට ධර්මයේ ලැබිච්ච ගමන් කෝලිත තමන්ගේ මිත්‍රයා හොයාගෙන තමයි ගියේ.
1: එහෙමයි.
2: ඒ නිසා කෙනෙක්ගේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි අනිත් අය තමන්ට යා නොදැනුවත්කමින් හෝ මොකක් හරි අකුසලයන් නිසා හෝ ඒ වැරදි මාර්ගයක ගියා නම් යම් දවසක මේක වැරදි, මේක අපායගාමී මගක්, මේකෙන් අපි සියල්ලම විනාශ වෙනවා කියලා තේරුණාද එතනින් ඔහු තමන් නිවැරදි වෙනවා විතරක් නෙමෙයි තමන් වටා ඉන්න ඒ නොමග ගිය සියලු දෙනා නිවැරදි කරන්න උත්සාහයක් ගන්නවා.
1: එහෙමයි.
2: ඒක කරුණාවෙන් කළ යුතු දෙයක්, බොහොම අනුකම්පාවෙන් කළ යුතු දෙයක්.
1: එහෙමයි.
2: දැන් අපි ගමු සමහර වෙලාවට එහෙම කරුණු කියද්දි ආදීනව කියද්දි පිළිගන්නේ දැන් ඔබ සාමාන්‍ය සමාජී තන්නක නිකන් එන්නේ පාපිට බන කියන්න.
1: එහෙමයි.
2: මෙන්න මූ දැන් අපිට බන කියන්න එනවා, අපිට ඕවා හරියන්නේ. එතකොට අන්නේ විදියට සමහර ලාවට ඒක පිළිගන්න කැමති නැත්නම් ඔබවත් අර ගොඩටම ඇදලා දාන්න හදනවනම් අන්න එතකොට උපක්‍රමශීලීව ටිකෙන් ටික ඔවුන්ගෙන් ඈත් වෙලා ඔබේ පාඩුවේ ඔබේ ගමන යන පාර හදා ගන්නට ඕනේ.
1: එහෙමයි.
2: එතකොට අන්න ඒ තුල අර ගැටුමක් හදාගන්නෙත් නැතුව, තව වෛරක්කාරයෝ ටිකක් හදාගන්නෙත් නැතුව ඒ පරිසරයකින් මිදෙනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. හැබැයි එහෙම මිදෙන අය ඉන්නවා. මං එක සිදුවීමක් කියන මීට අවුරුදු ගානකට පෙර දවසක් එක දරුවෙක් මට කතා කරා, මැද පෙරදිග රටක ඉන්න දරුවෙක්. ඒ දරුවා මට කතා කරලා කිව්වේ, හාමුදුරනේ මම ගොඩාක් නොමග ගිය කෙනෙක්, මත් කුඩු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඔහු කුලි වැඩ කරපු කෙනෙක්. ඔබ දන්නවා ගොඩාක් දුරට ඔය කොන්ක්‍රීට් අනන, ගෙවල් හදන, සමහරලාවට ඒ සමාජයේ තුලම ඒ විදිහට තමයි ඒ අයගෙන් වැඩ ගන්න. ඉතින් මේ මිනිස්සු සමහරලාවට උදේ ඉඳන් රෑ වෙනකන් අවුවේ පිච්චීගෙන විශාල දුකක් විඳගෙන වැඩ කරනවා. රෑ වෙනකොට ඉතින් බීලා නිදාගන්න එක කරන්න ඉතුරුවක් නැහැ ජීවිතේ.
1: එහෙමයි.
2: එතකොට මෙහෙම ඉන්න අතරතුර මොකක් හෝ පිනකට බණක් අහන්න ලැබිලා. එතකොට ඒ දරුවට එක පිනක් තිබුණා, මේ බණ ඇසීමේ වටිනාකම.
1: එහෙමයි.
2: මේ ළමයා මේක ඇහුවා. දැන් ගොඩාක් දුරට බණක් ඇහුණා කියලා ඒකට කන් යොමු කරන්නේ නැහනේ.
1: එහෙමයි.
2: ඒ දරුවා කියන මොකක් හරි මගේ දේශනාවක් අහලා තියෙන්නේ. මොකක් හෝ පිනකට ඒ දේශනාවේ හිත පිහිටියක්.
1: එහෙමයි.
2: ඒ බණ අහලා ඊට පස්සේ නිතර නිතර බණ හොයාගෙන ඔය අන්තර්ජාලයෙන් YouTube එකෙන් බණ අහන්න පටන් ගත්තා. හැබැයි අර වැරදි වැඩ නැවැත්තුවේ නැහැ. නවත්ත ගන්න බෑ. හිතනවා මං කොහොම හරි සීල් ගන්න ඕනේ. මං කොහොම හරි මේවා නවත්තන්න ඕනේ. මේ යාළුව මේ පිරිසත් එක්ක හිටියොත් නම් මටත් අපායෙම තමයි යන්න වෙන්නේ කියලා හිතෙනවා. හැබැයි ඒ හිතුවට බණ ඇහුවට තාම ලොකු ආත්ම ශක්තියක් නැහැ මේකෙන් වලකින්.
1: එහෙමයි.
2: හැබැයි ඒ දරුවගේ වටිනාකම දිගට දිගට බණ ඇහුවා. ඔහොම බණ අහගෙන යනකොට දවසක් දේවදූත සූත්‍රයෙන් ඔය අපාය ගැන නිරය ගැන කරපු දේශනාවක් අහන්න ලැබුණා.
1: එහෙමයි.
2: ඒ බණ ඇහුවට පස්සේ ඒ දරුවා කියනවා, හාමුදුරනේ මට එළි වෙනකන් නිින්ද ගියේ නෑ කියෝ බයට.
1: එහෙමයි.
2: ඒ දේශනාවම දෙතුන් වතාවක් නෑ එළි වෙනකන් ඇහුවා කියෝ. එහෙම අහලා දැන් ඇති වෙච්ච බයට කල්පනා කරා, මට ධර්මයේ කරා යන්න නම් ඉස්සලා පළවෙනිම දේ තමයි මේ ඉන්න පරිසරයෙන් මිදෙන්නට ඕන. මේ යාළුව, මේ පාප මිත්‍රයෝ, මේ මත්කුඩු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පිරිසක් අතරේ ඉඳන් මට කීයටවත් යහමගට එන්න බෑ මේ යාළුවොත් එක්ක. ඔහු කරේ, ඔහු ගිහිල්ලා ඒජන්සි එකකට ගිහිල්ලා කිව්වලු, මට ලොකු ගත්කමක් නෑ, හැබැයි මට ඕන දුකක් විඳලා වැඩක් කරන්න පුළුවන්, ඔහේ හරි රටකට මට යන්න හදලා දෙන්න.
1: එහෙමයි.
2: ඉතුරු කරගත්ත පොඩි මුදලක් තියෙනවා. අවසානයේ ඒ පිටරටක මැද පෙරදිග රටක බොහෝ කම්කරු වැඩකට තමයි ඉතින් ඔහුට ලොකු ගත්කමක් නැති නිසා යන්න හම්බුනේ. පළවෙනිම ජයග්‍රහණේ තමයි ඔහු කියනවා, හාමුදුරනේ අර පරිසරයෙන් මිදුණා.
1: එහෙමයි.
2: යාළුව ටික අර දුරාචාරයට මාව ඇදලා දාපු ඒ සමාජෙන් මං ගැලවුණා. ඒක තමයි ඕන කරලා තිබ්බේ. ඒ නිසා මොන දුකක් ආවත් කොයි රටක හරි කමන්නේ, පළවෙනිම දේ පාප මිත්‍රයන්ගෙන් මිදුණා. ඒ මිදිලා ගිහිල්ලා බණ අහන්න පටන් ගත්තා. වැඩ කරනවා, දුක් විඳිනවා, හැබැයි බණ අහනවා. දැන් ඒ රටවල් වල ගියාට පස්සේ අර වැරදි වැඩ කරන්න දුරාචාරී දෙන විදිහකුත් නැහැ. ඒ නිසා දවසේ බණ 3-4 අහනවා. ඒ දරුවම කියන, හාමුදුරනේ මං දැන් මාස 5-6 වෙනවා කිව්ව ඒ රටට ඇවිල්ලා, මං දැන් හරියටම පන්සිල් රකින්නවා කිව්ව, මට ලොකෝ ධර්මයේ ගැන දැන් සද්ධාාවක් තියෙනවා කිව්ව. ඒ දරුවා ඒ දවස්වල මට කතා කරලා කිව්වේ, හාමුදුරනේ මට යුතුකම් ටිකක් තියෙනවා, නංගි කෙනෙක් ඉන්නවා, තාත්තත් නේ අම්මත් නේ ආච්චි ළඟ අපි හැදුනේ, ඉතින් ඒ නිසා මං කීයක් හරි මුදලක් හම්බ කරලා නංගිගේ යුතුකම් ටික කරලා මං ආරණ්‍යයකට ගිහිල්ලා කොහේ හරි පැවිදි වෙනවා කිව්වා. ලංකාවට ඇවිල්ලා මට හොඳ තැනක් හොයලා දෙන්න කිව්වා. එතකොට බලන්න, කෙනෙක් ධර්මයට යන හැටි, පෙර පින් තියෙන කෙනා සමහරලාවට එක බණපදයක් ඇති මුළු ජීවිතේ වෙනස් කරන්න. ඒ නිසා කොයිම වෙලාවක දැන් අපිට සමාජයේ සියල්ල නිවරදි කරගෙන බණහනවා කියලා හිටියොත් ඔබට බණහන්න අවස්ථාවක් එන්නේ
1: නැහැ. එහෙමයි.
2: ඒ නිසා ඔබ බණහන්න පටන් ගන්න. ඒ බණහගෙන අහගෙන යනකොට ඔබේ වැරදි අඩුපාඩු හදාගන්න ඒ අවශ්‍ය ශක්තිය, ආත්ම ශක්තිය, දහම් දැනුම, ආතාපි සම්පජාන, සතිමා, සිහිය, නුවණ, වීරිය, ඔය සියල්ල උපදින්නේ බණ ඇසීම තුළ. ඒ බණ අහනකොට තමයි කෙනෙකුට තමන්ගේ වැරද්ද වැරද්දක් හැටියට තේරෙන්නේ.
1: එහෙම.
2: කර්ම කර්මඵල ගැන, අපාය බය ගැන, සංසාර ගමන ගැන. එතකොට මතක් වෙනවා, මම මේ ගත කරන ජීවිතය තුළ මං අපාය නේද කියලා බයක් උපදින්නේ බණ ඇහුවොත්. බණ අහන්න ඇති කෙනා දන්නේ. එයා අකුසල් කරන්නේ සන්තෝෂෙන්. ඉන්නකම් කාලා වීලා ඉන්නවා. මැරිලා මොකෙක් වුණහම් මොකද? කවුද දැක්කේ? කවුද ඔවා විශ්වාස කරන්නේ? අන්න ඔය වගේ දේවල් තමයි කිය කිය හිත හිත ඉන්නේ.
1: එහෙමයි.
2: හැබැයි බණ අහන කෙනාට ධර්මය ගැන ටික ටික තේරෙන්න තේරෙන්න තමයි ජීවිතේ වෙනස් කරන්න තමන් තුලින්ම. ඒක මේ ධර්මයේ තියෙන ශක්තිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මහා පුදුම ශක්තියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා, ඒකස්මින් බ්‍රහ්මචර්යස්මින් සහස්සම් මච්චු භායිනම් කියන. බුදු කෙනෙකුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ෂ ගණන් බිහි කරන ශක්තිය තියෙනවා.
1: එහෙමයි.
2: ඒ නිසා ඒ තමයි මේ දේශනා අහලා ලක්ෂ ගණන් පිරිස ධර්මය අවබෝධ කරා. ධම්මචක්ක දේශනාව අහලා 18 කෝටියක් දෙවියන් මඟපල් ලැබුවා. බලන්න මේ බුද්ධ වචනයක තියෙන බුද්ධ ශක්තිය. ඒ නිසා මහා දරුණු අපරාධකාරයෝ මිනී මරුකු දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහතන් වහන්සේලා කරේ මේ ධර්මය. අඹපාලි වගේ වෙසංගනන්, සිරිමා වගේ වෙසංගනන් තමන්ගේ ජීවිතයේ සියල්ල අතහැරලා පැවිදි වෙලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන රහත් භික්ෂුණීන් වහන්සේලා කරේ මේ ධර්මය. මහා දරුණු අපරාධකාරී, හොරු, මංකොල්ලකාරයෝ ඒ වැරදි අඩුපාඩු තේරුම් අරගෙන සියල්ල අතහැරලා බුද්ධ ශාසනය තුල අලුතෙන් ඉපදුනා වගේ පැවිදි වෙලා සිල්වත් වුණා.
1: එහෙමයි.
2: බණ භාවනා කරා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබන උතුම් රහතන් වහන්සේලා බවට පත් වුණා. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතයේ තුල සම්පූර්ණයෙන් ජීවිතේ වෙනස් කරන ශක්තිය, ඔබව යහමඟට අරගෙන යන ශක්තිය තියෙන ධර්මයේ තුල. ඒ නිසා බණහන්ඩ පටන් ගන්න. අන්න එතනින් ඔබේ ජීවිතේ නිවැරදි වෙන තැනට ආරම්භය තියන්. ඊට පස්සේ ඔබටම තේරෙයි, ධර්මයේ තුලින් තමයි තේරෙන්නේ ඔය ඇසුරු කරන අය ඇත්තටම කල්යාණ මිත්‍රයෝද පාප මිත්‍රයෝද.
1: එහෙමයි.
2: බොහෝ වෙලාවට කල්යාණ මිත්‍රයා කියාගෙන ළඟින් ඉන්නේ පාපමිත්‍රයෙක් තමන්වත් අපාය හෙළන කෙනෙක්. බොහෝ වෙලාවට බලන්න සමාජයේ තුළ අපි අර ධර්ම දේශනාවේ කතා කරා වගේ අඤ්ඤ තත්ත්වෝහර කියනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන එක පාපමිත්‍රේ. ඒ පාපමිත්‍රයා හැම වෙලාවෙම යමක් ගෙන යෑමට පමණක් තමන්ගේ වාසියට පමණක් ලං වෙලා කෙනෙක් ඇසුරු කරන කෙනෙක්.
1: එහෙමයි.
2: ඔහු අර සල්ලි තියෙනවා නම් අතේ අර බලය තියෙනකොට සල්ලි තියෙනකොට වට වෙනා ඉන්නේ. අන්න ඒ වගේ. එතකොට හැම වෙලාවෙම තමන් ළඟට එන්නේ වාසියකට පමණයි. තමන් කඩා වැටෙනකොට තමන්ගේ අත මිට හිඟ වෙනකොට සියල් අතහැරලා යන සමහරලාට ඔහුට කාත් කවුරුත් නැහැ. අර යාළුවෝ ඊට පස්සේ බලන්නෙත් නැහැ.
1: එහෙමයි.
2: ඊළඟට වචී පරම පන දෙන්න ඉන්නේ වචනෙන් හැබැයි ක්‍රියාවෙන් නෙමෙයි.
1: එහෙමයි.
2: කතාවෙන් ඕන දෙයකට ඉන්නවා අපි ඉන්නවා ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් ඉන්නවා. අන්න එහෙම තමයි කතා කරන්නේ. හැබැයි කරදරයක් වෙනකොට පැත්ත පලාතක නැහැ සමහරලාට.
1: එහෙමයි.
2: ඒ නිසා වචනෙන් පමණක් සංග්‍රහ කරමින් වචනෙන් පෙන්නනවා අපි ඉන්නවා කියලා. හැබැයි ක්‍රියාවෙන් නැහැ. එවැනි අය වචී පරම පාපමිත්‍රව හැටියට බුදුහාඳුරු පෙන්නු. ඊළඟට අනුපිය බහානී කියලා තව පාපමිත්‍ර කොටසක්. ඒ අනුපිය බහානී කියන කෙනා එකපාරට අඳුන ගන්න බෑ. බොහෝ වෙලාවට මේ වර්තමාන සමාජයේ මුලාවටපත් වෙනවා. ඒ තමයි හැම වෙලාවෙම හිතෙනවා මෙයා මට හැම දෙයකම ඉන්නවා. ඒ කියන්නේ හොඳටත් ඉන්නවා නරකටත් ඉන්නවා.
1: එහෙමයි.
2: සිල් ගන්න යමුද කීවහම ආයන් කියලා යනවා. කොච්චර හොඳයිද? අපි පින්කමක් කරමු යන් කියලා යනවා. ඒ වගේමයි වැරදි වැඩක් කරමු කියුවොත් ඒකටත් ඉන්නවා. අර වැරදි වැඩේටයි හොඳ වැඩේටයි දෙකටම ඒ පුද්ගලයා පසුපස ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔහුගේ තියෙන පහස් ස්වභාවය බුදුහාඳුරෝ පෙන්නනවා. මූණට හොඳ පෙන්නනවා. නැති තැන ඔහුගේ අඩුපාඩු දොස් කියමින් සමාජය තුළ ඔහු ගැන වැරදි චිත්‍රයක් මවනවා.
1: එහෙමයි.
2: එතකොට මෙන්න මේ පුද්ගලයා අනුපිය බහානී පාපමිට. ඔබ හොඳට බලන්න ඔබ ළඟ ඉන්න ඒ සමහරලාවට දුරාචාරයකට හොරකමකට වැරදි වැඩකට අපරාධයකට ඒකටත් ඕන දෙයකට යන් කියලා පිටිපස්සෙන් ඉන්නවා. ඒ වගේමයි යහපත් දෙයක් දානයක් දෙමුද අපි උදව් කරමුද නැති බැරි අයට කෑම ටිකක් දෙමුද ඒකටත් ඉන්නවා. ඒ වගේමයි නැති තැන දොස් කියනවා. ඌව පහත් කරන අනිත් පිරිස යාළු මිත්‍රයෝ සමාජයේ ඉදිරි අයියෝ අපිනේ දන්නේ යාගේ හැටි. එයා ඔහොම හිටියට මාත් එක්ක මේ වගේ වැඩ කරපු කෙනෙක්. ඔන්න ඔහොම කිය කිය ඒ පුද්ගලයාව බොහෝම පහතට දාලා සමාජය ඔහු පහත් කරනවා. අනුපිය බහානි ඊළඟ කෙනා බුදුහාඳුර පින්ව අපාය සහායක. කෙලින්ම සුරාවට සූදුවට දුර්ජන වැඩවලට පහත් වැඩවලට දුරාචාරයටම යොමු කරන පාපමිත්‍රයෝ අපාය සහාය. කෙලින්ම අපායට ඇදගෙන යන පාපමිත්‍රයෝ.
1: එහෙමයි.
2: එතකොට ඔබම බලන්න තමන් වටා ඉන්නේ කොයි වගේ අයද. අන්න ඒක තේරුම් අරගෙන මේ සමාජය තුළ බුදුහාඳුර පින්ව එක තැනක මහණෙනි තමන්ගේ ඇසුරට සුදුසු කල්යාණ මිත්‍රයෙක් නැත්නම්. මොකද අපි මේ කියනකොට විස්තර කරනකොට සමහරු මෙහෙම කියනවා ඔය කියන විදිහට ඉතින් බැලුවොත් කාවත් නැහැ ඇසුරු කරන්න ඔක්කොම ওই જાතියයි තමයි සමාජයේ ඉන්නේ.
1: එහෙමයි.
2: හැබැයි බුදුහාඳුර පෙන්වන එහෙම කවුරුවත්ම නැත්නම් කමක් නැහැ ඉතින් මේ කට්ටිය එක්කම ඉන්නවා කියන එක නෙමෙයි. බුදුහාඳුර පෙන්වන දිනපු රට අතහැරලා යන රජෙක් වගේ රැළෙන් වින් වෙච්ච තනි හස්ති රාජෙක් වගේ තනියම ඉන්න කියනවා.
1: එහෙමයි.
2: ඒ තනියම හිටියා කියලා අපාය යන්නේ නැහැනේ. ඒ නිසා අර වගේ රැළක් එක් අකුසල් කර කර පව්කම් කර කර දුරාචාරයේදී ඉන්නවට වඩා රැළෙන් වෙන් වෙච්ච හස්ති රාජෙක් වගේ දිනපු රට අතහැරලා යන රජෙක් වගේ තමන් තනියම ධර්මයේ කල්යාණ මිත්‍රයා කරගන්න කියන ධර්මයේ කල්යාණ මිත්‍රයා කරගෙන තමන්ගේ ජීවිතයේ තුල ගුණ ධර්ම පුරාගෙන තනියම මේ ගමන යන මෙලවක් රැකෙනවා පරලවක් රැකෙනවා. හැබැයි ඔබ ඇසුරු කරන අය වැරදුනොත් ඔබේ මුළු ජීවිතේ මෙලව පරලව දෙලොවම විනාශේ කරා යනවා. තේනිස අපේ ජීවිතේ ඔබ දර්ශන අර පටන් ගන්නකොට සින්දුවක කොටසක් සිහිපත් කරා. ඒත් එක්ක මට මතක් වුණේ විශාරද නන්දාමාලිනියගේ ගීතයක කොටසක් අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙනවා. කෙනෙකුට අර තමන්ට යසසින් බබලනකොට බැන්නත් ගීතයක් වගේ තමයි කියනවා ඇහෙන්නේ.
1: එහෙමයි.
2: හැබැයි තමන්ගේ අත මිට හිඟවි බෙලසුන් වුණු දා සිනාසුනත්තේ වරදක් වෙයි කියනවා.
1: එහෙමයි.
2: තමන්ගේ අත මිටේ සල්ලි නැති වෙලා තමන් පහලට වැටෙනකොට හිනා වුණත් පේන්නේ නිකන් වැරද්දක් වගේ. හැබැයි තමන්ට සල්ලි වාගේ තියෙනකොට තමන්ට බලේ ඔක්කොම තියෙනකොට බැබලෙනකොට බැන්නත් අහගෙන ඉන්නවා. නිකන් සින්දුවක් ඇහෙනා වගේ තමයි කන් දීගෙන අහගෙන ඉන්නවා.
1: එහෙමයි.
2: එතකොට මේක තමයි මේ සමාජ ස්වභාවය. ඒ නිසා මේ ලෝක ධර්මතාවයේ අටලෝ දහම මේ සමාජේ මේක තේරුම් අරගෙන ඔබ ඇසුරු කරන අය තෝරා බේරාගෙන කල්යාණ මිත්‍රයන්ද පාප මිත්‍රයන්ද කියන එක තේරුම් ගත්තේ නැත්නම් මේ බුද්ධ ශාසනය තුල ඔය බෙදීම විතරනේ තියෙන්නේ. බුදුහාඳුර කොතනවත් කුල බේද ජාති බේද වර්ණ බේද ඒවන් සමාජයේ උස්පහත්කම් පෙන්වුවේ නැහැ.
1: එහෙමයි.
2: හැබැයි බුදුහාමුදුරුව පෙන්වුවේ ඇසුරු කළ යුතු නොකළ යුතු පුද්ගලයෝ. ඒ තමයි ඇසුරු කළ අන්න කියනවා ගුණධර්ම ඇතියයි සිල්වත්තයි. තමන්ගේ කයෙන් වචනයෙන් ක්‍රියාවෙන් යහපත් ගුණධර්ම පුරන. එතකොට ඒ අය ඇසුර මෙලව පරලව දෙලවටම යහපතා. හැබැයි කෙනෙක් පාපී අදහස් ඇති, පාපී වචන ඇති, පාපී ක්‍රියා ඇති, බොහොම දුරාචාරයට යෙදිච්ච මේ කියන අඤ්ඤ තත්ත්වෝහර වෙන්න පුළුවන්, වචී පරම වෙන්න පුළුවන්, අනුපිය භානී වෙන්න පුළුවන්, අපාය සහායක වෙන්න පුළුවන්, මෙවැනි ලක්ෂණ ඇති පාප මිත්‍රව ඇසුරු කරනවා කියන්නේ ඔබේ මෙලව පරලව දෙලවම විනාශ වෙන ගමනක්. ඒ නිසා පළවෙනිම දේ තමයි එරික් කියන්න පුළුවන් හොඳ මිත්‍රයෝ නෑ, හොඳ යාළුවෝ නෑ සමාජෙ මෙහෙම. හැබැයි පළවෙනිම දේ තමයි අසේවනාච බාලාන, පාපී ඇසුර, පාපී පුද්ගල ආශ්‍රය පළවෙනියටම නවත්තන්.
1: එහෙමයි.
2: එතකොට ඔබ ගුණධර්ම පුරනකොට ඒ ගුණධර්ම වලට ගැළපෙන සුදුසු අය, කල්යාණ මිත්‍රයෝ නිකම්ම ළඟට එනවා. එහෙම නැතුව ඔබ වැරදි වැඩ කර කර ඔබ දුරාචාරයේ යෙදී සිල්වතුන්ගේ ඇසුර ඔබ හිතුවට කවදාවත් සිල්වතුන් දුරාචාරයේ දෙන කෙනෙකුට එහෙම ලං වෙලා හිතවත්කමින් කල්යාණ මිත්‍රෙක් වගේ ඔබ ඇසුරු කරන්න ලං වෙන්නේ
1: නැහැ. එහෙමයි.
2: සමහරවිට ඈතින් ඉඳන් ඔබට අවවාදයක් දෙයි. ඌව කරන්න එපා, ඔය වැරදි වැඩ කරන්න එපා. හැබැයි ළඟට ගන්නෙ නැහැ. ඒක හොඳට මතක තියාගෙන ඔබේ ජීවිතයේ සම්පූර්ණයෙන් යහපත යොදවන්න ඕන නම් ඔබ යහපත් කෙනෙක් බවට පත් වෙන්න. එකක් තමයි මේ ලෝකේ තියෙන ධාතු ස්වභාවයක් අපි ධර්ම දේශනාවේ සිහිපත් කරා. සමාන සමාන චරිත ලක්ෂණ තියෙන අය තමයි සමාන සමාන අයත් එක්ක එකතු
1: වෙන්නේ.
2: එහෙමනම් ඔබට යහපත් අය ජීවිතයට එකතු කරගන්න අවශ්‍ය නම් ඔබ යහපත් ගුණධර්ම පුරුදු කරන්. ඔබ සිල්වත් වෙනකොට අන්න සිල්වතුන් ඔබට ලං වෙනවා. ඔබ දම්පින්කම් කරනකොට දානීයට පිනට කැමති අය ඔබට ලං වෙනවා. ඔබ බණ අහන්න පුරුදු වෙනකොට ධර්මයට ආස කරන අය ඔබට ලං වෙනවා. ඔබ භාවනාවට නැඹුරු වෙනකොට භාවනාවට නැඹුරු වෙච්ච අය භාවනා කරන අය ඔබට ලං වෙනවා. ඔබ නිවන් අරමුණු කරගන්න මග යනකොට අන්න ඒ අය ඔබට ලං වෙනවා ජීවිතේ. හැබැයි ඔබ දුරාචාරයේ දෙනවා නම්, ඔබ බේබදුකම් කරනවා නම් ඔබට එකතු වෙන්නේ බේබද්දු ටිකම තමයි. ඔබේ ජීවිතයේ ඔබ පාප මිත්‍ර ඒ තමන්ගේ චරිතේ පහත් නම් එවැනි අයම තමයි ලං වෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ ඔබ යහපත් ගුණධර්ම පුරන්න, යහපත් කල්යාණ මිත්‍රයෝ ඔබ වටා ලං වෙනවා.
1: හොඳයි. ඉතින් ඔබට හිතන්න බොහෝ දේවල් තියෙනවා. මොකද මේ ගෙවන කාල සීමාව තමයි අතිශයින්ම වැදගත් කාල සීමාව. මොකද ඔබ හරියාකාරයෙන් නිසියාකාරයෙන් ධර්මයෙන් තොරව ජීවිතයට කල්යාණ මිත්‍රයන් යැයි සිතා මිතුරන් ආශ්‍රය කරන්නට ගියොත් එහෙම ඔබ තමයි අමාරුවේ වැටෙන්නේ, නැත්නම් ඔබ තමයි අපාගාමි තත්වයකට ජීවිතේ රැගෙන යන්නේ. ඒ නිසා හිතන්න මේ ධර්මයේ ඔබට අපේ හැමදෙරන් වහන්සේ සිහිපත් කළා වගේ කවුරු නැති වුණත් ධර්මයේ කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. එතන ඔබට සැනසීම තියෙනවා, එතන ඔබට සතුට කියන කාරණාව තියෙනවා. ඉතින් ඒ නිසා අපේ හාමුදුරනේ ඔය නතර කරපු තැනින්ම ඊළඟ ගැටලුවට යමු වුණොත් හොඳයි කියලා හිතුණා. දැන් අපිට සසරේ අපි කියනවා අපි කොයිතරම් පින් කළත් අපිට ගැළපෙන මිතුරන් හමු වෙලා නැහැ. අපි නිරන්තරයෙන්ම රැවටීම් වලට ලක් වෙනවා. වංචා කරන පුද්ගලයන්ගේ ඒ වංචනික ක්‍රියාවන් වලට හසු වෙනවා. සහ අපරාධ කරන පුද්ගලයන්ගේ යම් යම් අපරාධ ක්‍රියාවන් වලටත් අපිට ලක් වෙන්නට සිද්ධ වෙලා තියෙනවා. සහ කොටස්කරුව වෙනවා. සමහර විට ඉතාමත්ම හොඳ ධාර්මිකව ජීවිතේ රැගෙන යන කල්යාණ මිත්‍රයන් ඉන්න පවුල් වලටත් අර නොසිතන වෙලාවක නොසිතන ක්‍රියාවන්ගේ ප්‍රතිඵල හැටියට බොහෝ වෙලාවල් වලට දුක් කරදර ලං වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒ වගේ පවුල් ලංවීම තුළ මහා විනාශයන් ගෙනදෙන කාරණාවන් තියෙනවා. එහෙමනම් අපි ඔය පැහැදිලි කළ කරුණුත් එක්ක අපේ හාමුදුරනේ බලාගෙන ගියොත් එහෙම ඇයි අපට සසරේ කල්යාණ මිත්‍රයන් හමු නොවන්නේ, සහ කල්යාණ මිත්‍රයන් හමු නොවන්නට මොනවද කරලා තියෙන පව්, නැත්නම් මොනවද කරලා තියෙන අකුසල්? ඊළඟ ගැටලුවත් ඒ ආකාරයෙන්ම විමසනවා. ඒ ආකාරයෙන් පාපී මිතුරන්ගෙන් තොරව අපිට කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා, යහපත් මිතුරන් මුණ ගැහිලා, පිරිසිදු සිතින් අර එකට දුකසප බෙදාගෙන ජීවත් වෙන මිතුරන් මුණ ගැහෙන නම් මේ ගත කරන කාල සීමාවේ අපි මොකද්ද කරන්නට ඕනේ?
2: ඇත්තටම ඉතාම වැදගත්. අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ, ඔබ මම අපි මේ කවුරුත් මේ සසරේ යන්නේ අපිම වපුරපු දේවල් නෙලාගෙන යන ගමනක්.
1: එහෙමයි.
2: ඒ නිසා ඉපදීම කියලා කියන්නේම පුරාණ විදම් බික්කවේ කම්ම පෙර කර්මීක විපාකයක්. පෙර සසරේ අපි වපුරපු දේවල් තමයි මේ නෙලාගන්න. ඒ නිසා සසරේ ඔබ සමහරලාට මේ ජීවිතේ එහෙම නොවෙන්න පුළුවන්.
1: එහෙම.
2: හැබැයි ඔබ සංසාරේ ඔබ කේලම් කියලා අනුන්ගේ පවුල් බිඳවලා නිතර කේලම් කියලා යාළු මිත්‍රයෝ බිඳවනෝ බොහොම හිතවත්කමින් ඉන්න අය අපි සාමාන්‍යික ගමේ වචනින් කියන්නේ නිකන් කොටවනවා කියන.
1: එහෙම.
2: තරුණ වචන වලින් කියන්නේ.
1: එහෙම.
2: ඒ කියන්නේ ඒ වගේ කියන්නේ බොරු කියලා කේලම් කියලා විහිළුවට හරි ඔවුන් තරහ කරනවා අමනාප කරනවා.
1: එහෙම.
2: එතකොට ඕවත් නිකන් සාමාන්‍යයෙන් හැමතැනම තියෙනවා නිකන් ගෙවල් වල තියෙනවා කේලම් කියලා සමහරාලාවට අම්මලා දරුවන්ව තරහ කරනවා කේලම් කියලා.
1: එහෙමයි.
2: ස්වාමිය බිරිඳ අතර සැක උපද්දවන සමහරාලාවට මේවා වර්තමානයේ මේ තාක්ෂණියත් එක්ක නිකන් බොරුවට කෝල් එකක් දීලා සැකයක් ඇති කරනවා
1: නේ.
2: එතකොට සමහරලාවට පිරිමි ගෑනු නම් වලින් මැසේජ් කරනවා.
1: එහෙම
2: පෙනී ඉන්න අයත් ඉන්නවා නේ.
1: එහෙමයි ඇත්ත.
2: හොයන්න බෑනේ. එතකොට ඒ වගේ තමන්ගේ යාළුව වෙන්න පුළුවන්, මිත්‍රයෝ වෙන්න පුළුවන්, කෙනෙක් හිතවත්කමින් ආදරෙන් ඉන්න පවුලක් වෙන්න පුළුවන්, තව කෙනෙක් අතර බිඳවීම, සැක සංකා, කෙනෙක් අතර විශ්වාසය පළුදු කරන්න එවැනි දේවල් කරලා සසරේ ඒ කර්ම විපාකවල ස්වභාවය තමයි උපෝපං ආත්ම භාවවල පරිවාර සම්පත්තිය ලබන්න බෑ.
1: එහෙමයි.
2: පරිවාර සම්පත්තිය කියන්නේ පිරිස් බලය.
1: එහෙමයි.
2: යහපත්, ගුණ යහපත්, තමන්ට හිතයිෂි, තමන්ගේ යහපත දියුණුව කැමති පිරිස් බලය. එතකොට ඒ පිරිස් බලය ලබන්න තියෙන ඒ පින නැති වෙලා ලං වුණොත් ලං වෙන්නේ කොහොරේ?
1: එහෙමයි.
2: තමන්ට ලං වුණොත් තමන්ව විනාශ කරන්න අනතුරක දාන තමන්ට අයහපතක් කරන එහෙම පිරිසක් තමයි නිරන්තරයෙන් යාළුව මිත්‍රයෝ හැටියට ළඟට આવුන ළඟට එන්නේ.
1: එහෙමයි.
2: හොඳ සත්පුරුෂයෝ, කල්යාණ මිත්‍රයෝ තමන්ට ලබන්න කර්මයෙන් වැහිලා යනවා අර වගේ අකුසල විපාකත් එක්ක.
1: එහෙමයි.
2: ඒ නිසා දැන් පෙර කර්ම පැත්තක තියමු. දැන් ඉතින් ඒවට දැන් කරන්න දෙයක් නැහැනේ. වෙච්ච දේ වුණා. හැබැයි අලුතෙන් හොඳ බීජ වපුරන්න. පෙර වපුරපු දේ අද නෙලනවා තමයි. හැබැයි අද අපි හොඳ බීජ වැපිරුවොත් අනාගතේ අපි හොඳ අස්වැන්න නෙලනවා.
1: එහෙමයි.
2: අන්න ඒක තේරුම් අරගෙන ඔබේ ජීවිතේ ඔබ තනියම හිටියත්, හොඳ යාළු මිත්‍රයෝ ඔබට නැති වුණත්, ඔබ කවදාවත් කේලමකින්වත් තව කෙනෙක් බිඳවන්න එපා. තව කෙනෙක් අතර සැක සංකා ඇති කරන්න එපා. පිරිසක් යාළු මිත්‍රයෝ එකට සතුටින් ඉන්නවා දකින්නකොට ඒකට ඊරිසියා කරන්න එපා. අගය කරන්න. වචනකින් හරි ගිහිල්ලා අනේ කොච්චර දෙයක්ද ඔයාලගේ සමගිය, කොච්චර දෙයක්ද ඔය වගේම සමගියෙන් ඉන්න එකට එකතු වෙලා ඉන්න යහපත් දේවල්ම කරන්න. ඔයාලා එකතු වෙලා යහපත් දේ ඔබ අහලා ඇති මග මානවකයා. තමන්ගේ යාළුවෝ පිරිසත් එක්ක 32ක් එක්ක කරපු පින්කම් අද සක්‍ර දෙවියෝ වෙලා ඉපදුනේ ඒ මග මානවක ඒ කරපු පින්කම්.
1: එහෙමයි.
2: එතකොට ඒ කරන පින්කම් වල හැමදාම උදේ පාන්දර නැකිටලා කල්පනා කරනවා අද අපි කාටද පිහිට වෙන්නේ. යාළුවෝ ටික ඔක්කොම එකතු කරන සාකච්ඡා කරන.
1: එහෙමයි.
2: මිනිස්සු යන පාරවල් සුද්ධ පවිත්‍ර කරන මම්මාවත් හදනවා, නාන තොටුපළවල් හදනවා. සමහර දුප්පත් අයගේ ගෙවල් වල පැත්තක් කඩා වැටලා එක ගහක් වැටිලා මේ පිරිසම ගිහිල්ලා දවසම උදව් උපකාර කරලා ගෙවල් සුද්ධ කරලා අඩුපාඩු හදලා දීලා ඒ ගෙවල් වලින් සමහරලාවට හරියට පින් දෙනවා. එතකොට ඒක තමයි ඔවුන්ගේ ජීවිතයේ සතුට. එතකොට මේ තරුණ පිරිස තව අයට උදව් උපකාර කරමින් ඒ කරපු පින්කම් වල විපාකේ තමයි මේ මග මානවකයා ඇතුළු යාළුවෝ පිරිස එකතු වෙලා අද සක්‍ර දෙවියන් අවුතිසා දෙව්ලව ඒ අනිත් පිරිසත් තමන්ගේ සේනාව හැටියට දිව්‍ය ලෝකෙම යාළු මිත්‍රයෝ ටික ඉපදුනා.
1: එහෙමයි.
2: අන්න ඒ නිසා හැම වෙලාවෙම කෙනෙක්ව යහපතට යොදවන්න, ගිහිල්ලා අගය කරන්න, කවුරු හරි සතුටෙන් ඉන්නකොට ඒකට ඊරිසියා කරන්න එපා. දැන් අපිට බොහෝ වෙලාවට මේ සමාජයේ දකින්න තියෙන දේ තමයි ඊරිසියාව කියන එක. සමහරවිට ඊරිසියාව සහෝදරයෝ අතර තියෙන්න පුළුවන්, පවුල්වල ඥාතීන් අතර තියෙන, අසල්වැසියෝ අතර තියෙන, රසාව කරන අය අතර තියෙනවා, එකම ශේෂ්ත්‍රීන් අය අතර තියෙනවා. එතකොට මෙන්න මේ ඉරිසියාව තුළ දැන් රසාව කරන තැනක උනත් කේලම් කියලා බිඳවලා පුළුවන් තරම් පහත් කරලා ඔහුව අර රසාව එපා කරවන කී පිරිසක් ඉන්නවද කියලා ඔබ හිතන්නේ වැඩ කරන තැන්වලනේ?
1: එහෙම.
2: කෙනෙකුට රැකියාව එපා කරවන, ඔහුට මානසික පීඩනයක් දෙන, ඔහුට සමහරලාවට ඒ වගේ මිනිස්යන්ගේ ජීවිතවල එවැනි කේලම් බොරු චෝදනා නින්දා අපහාස තුල මානසික පීඩාවන් සමාජය ඇති කරද්දී වේ විපාකේ තමයි තමන් තනි වෙනවා. හොඳට මතක තියාගන්න සසරේ තමන් තනි වෙනවා. තමන්ට කාත් කවුරුත් නැති තැනකට එනවා. ඒ නිසා ජීවිතේ බොහෝ අය අසරණව ජීවිතේ අවසාන කාලේ. සමහර ලාවට දැන් බලන්න සමහර අය ඉන්නවා පොත්වල සල්ලි ඇති, ලොකු ගෙවල් දොරවල් ඇති. හැබැයි කවුරුත් නැහැ. දරුවෝ එක්කෝ දරුවෝ 5 දෙනා රටවල් 5ක.
1: එහෙමයි.
2: එක්කෝ තනියම එක්ක සේවකේ කවුරු හරි ඉන්නේ. ඒකත් හරියට ඒ මිනිස්සු කොහේ හරි ගියාම දවසේ කන්නත්
1: නැහැ.
2: එහෙමයි. මරුණට පස්සේ සමහරලාවට සල්ලි තිබ්බට කවුරුත් නැහැ. සමහරලාට මිනි පෙට්ටිය උස්සගෙන යනත් කුලියට 3-4 දිනෙත් තමයි කතා කරලා හොයාගන්නේ.
1: එහෙමයි.
2: කාත් කවුරුත් නැහැ මේ කටයුතු ටික කරගන්නවා. ලෙඩක් දුකක් හැදුනට කෙනෙක් නැහැ. Tamanට සලකන්න කෙනෙක් නැහැ. තනි වෙලා සල්ලි තිබ්බා කියලා, තනතුරු තිබ්බා කියලා Tamanගේ ජීවිතේ Taman තනි වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රධානම දේ තමයි Taman කවමදාවත් තව කෙනෙකුට ඉරිසියා නොකර ඒ මිත්‍රත්වය තුල දැන් ඒ බිඳවීම කියන එක හරි භයානක දෙයක්. මේක විපාකයක් මම ඔබට කියන්නම්. කාශ්‍යප බුද්ධ ශාසනයේ යාළුවෝ දෙන්නෙක් හිටියා.
1: එහෙමයි.
2: මේ දෙන්නා හරීම පුංචි කාලේ ඉඳන් හරිම මිත්‍රයි. දෙන්නා බොහොම යහපතේ දෙනවා.
1: එහෙමයි.
2: මේ දෙන්නම කතා වුණා. එතකොට කාශ්‍යප බුදුහාමුදුරන්ගේ ධර්මයේ ලෝකෙ පැතිරලා යන වෙලාවේ දෙන්නම ගිහිල්ලා එකට බණ ඇහුවා. බණ අහලා දෙන්නම කල්පනා කරා අපි දෙන්නම පැවිදි වෙමු. දෙන්නම ආරාමයකට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් දැන් උන්වහන්සේලා දෙනම හරි සිල්වත්, හොඳට ධර්මයේ වඩනවා, එකට භාවනා කරනවා. හැබැයි කොහේ ගියත් එකටම තමයි. පින්ඩපාතේ වඩින්නෙත් එකම මග.
1: එහෙමයි.
2: ආරාමයකට වැඩියත් එකට තමයි යන්නේ යාළුවෝ දෙන්න. එතකොට අනිත් අයත් නිතර ඉන්න ආරාමය අය කියනවා මේ දෙන්නගේ පුදුම හිතවත්කමක්නේ තියෙන්නේ. පුදුම යාළුකමක්නේ තියෙන්නේ. මේ දෙන්න නම් බිඳවන්න බෑ. කොහොම කියනවා. කොහොම කියනකොට ඕක අහගෙන හිටියා එක දේවතාවේ. මතක තියාගන්න මේ දේවතාව කිව්වට ඔක්කොම සම්මාදිට්ඨිකායම නෙමෙයි.
1: එහෙමයි.
2: දෙවියන් අතරත් පෙර පිනකට යම් උක්ෂ දේවතාවරු හරි පිනක් මතුවෙලා දිව්‍ය ආත්මවල ඉපදිච්චා ඉන්නවා. අර සංසාර චරිත ලක්ෂණ අඩුපාඩු අකුසල ගති ස්වභාවය මිත්‍යා දෘෂ්ටික ගති එහෙම තියෙනවා.
1: එහෙමයි.
2: ඒ නිසා තමයි දිව්‍ය චුති සූත්‍රයේ බුදුහාඳුරු පෙන්නන්නේ බොහෝ දෙවිවරු පින ගෙවිලා අවසන් වෙලා දෙව්ලොවින් චුත වෙලා අපායවල වැටෙනවා. සතර අපායට වැටෙනවා.
1: එහෙමයි.
2: ඒ නිසා මේ දේවතාව දවසක් කල්පනා කරා මේ දෙන්නගේ මිත්‍රත්වය පරීක්ෂා කරන්න ඕන කියලා. මොකද කරේ උන්වහන්සේලා දෙනම දවසක් දැන් පෝය කරන දවසක් උන්වහන්සේලා කැලේ මැදින් තවත් ඈත තියෙන ආරාමයකට වැඩම කරනවා. පෝය කර්ම කරන්න, විනය කර්ම කරන්න වඩිනවා.
1: එහෙමයි.
2: දැන් යාළුවෝ දෙන්න මේ කැලේ මැදින් යනකොට එක ස්වාමීන් වහන්සේ නමකට චුට්ටක් වැසිකිළියකට යන්න ඕනම. දැන් කැලේ ඉති වැසිකිළි නෑනේ. කැලේ ඇතුළට ගියා. අර යාළුවට කිව්වා චුට්ටක් කොහොම ඉන්න, මං කැලේට ගිහිල්ලා එන්නම් මට හදිසියක් කියලා. දැන් කොච්චර යාළුවෝ දෙන්න අපි ඉන්නපාතේ ගියත් එකට හිටියත් එක ආරාමේ ධර්ම සාකච්ඡා කරලා වැසිකිළියට යනකොට පස්සෙන් යන්නේ
1: නෑනේ. එහෙමයි.
2: ඉතින් අර ස්වාමීන් වහන්සේ කිව්වා ගිහිල්ලා එන වැඩේ කරගෙන එන්නෝ කියලා උන්වහන්සේ හිටියා. ඔය වෙලාවේ අර උක්ෂ දේවතාව කල්පනා කරා මේ අයගේ මිත්‍රත්වය ගැන පරීක්ෂාවක් කරන්න ඕන, සැකයක් උපද්දවන්න ඕන කියලා හිතුවා. හිතලා මොකද කරේ? කාන්තාවක් විදිහට වෙස් වලාගෙන අර ස්වාමීන් වහන්සේට පේන දැන් අර කැලේට ගිහිලා අනේ ස්වාමීන් වහන්සේ වතුර ටිකක් හොයාගන්න ටිකක් දුරට යන්න වෙන්නේ නැති ඔය කටයුතු ටික කරලා එනකොට ටිකක් වෙලා ගියා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බලාගෙන ඉන්නකෝ කොච්චරලා තාම නෑ, දැන් ගොඩක් වෙලා ගියානි කියලා. ඔන්න කැලේ පැත්තේ ගිය පැත්තෙන් ඡායාවක් පේනවා. කාන්තාවක් නිකන් රෙදි හද හද සැක හිතෙන විදිහට කාන්තාවක් කැලේ පැත්තට යන රූපයක් අර දේවතාව මවල පෙන්නවා.
1: එහෙම
2: මේ ස්වාමීන් වහන්සේ මේක දැකපු ගමන් උන්වහන්සේට යම් සැකයක් ඇති වුණා. යාළුවා වුණා. අර ස්වාමීන් වහන්සේ කටයුතු කරගෙන ආවා. ආවට පස්සේ දැන් කතාවක් නැහැ, දෙන්න යනවා.
1: එහෙමයි.
2: ගිහිල්ලා ඉවරලා ඉතින් කතා කරනකොට කියෝ නෑ මාත් එක්ක කතා කරන්න එපා, අපේ යාළුකම අදින් ඉවරයි කි. දැන් සැකේ තියෙන්නේ. ඉතින් ඇහුවා ඇයි අපි මෙච්චර කල් එකට හිටියා, මොකද්ද මගෙන් වෙච්ච වැරද්ද? නෑ යංකෝ කීවා. දැන් ගිහිල්ලා පෝය කරන්න ගියා. ගිහිල්ලා සිල්වත් සංඝයා පෝය සීමාවට එකතු වෙච්ච වෙලාවේ අර මිත්‍රයා පෝය කරන්න කලින්ම නැකිටලා කිව්වා සංඝයාගෙන් අවසරයි, මගේ යාළුවා තමයි, හැබැයි මෙතන දුස්සීල භික්ෂුවක් ඉන්නවා කියවා.
1: එහෙමයි.
2: අද එකට එනකොට මහා වනාන්තරී මෙන්න මෙහෙම දෙයක් සිද්ධ වෙලා මට සැකයක් ඇති වුණා. මම දැක්කා කියෝ කාන්තාවක් මෙහෙම සැක ඇති වෙන විදියට උන්වහන්සේ ගියේ දිහාවෙන් යනවා. ඒ නිසා උන්වහන්සේත් එක්ක පෝය කරන්න බෑ. වහාම මෙතනින් එළියට දාන්න කියලා. මෙයා දුස්සීලෙක් කියවා. එතකොට බලන්න කෙලින්ම මේ චෝදනාව කරේ අර සැකය තුල තමන්ගේ මිත්‍රයාට.
1: එහෙමයි හඳුරු.
2: ඒ චෝදනාව කරනකොටම අර දේවතාවට විශාල මුළු ඇඟම දන්න පටන් ගත්තා. අකුසලේ මේ යාළුව දෙන්නෙක්ගේ මිත්‍රත්වේ තමයි මේ බිඳෙව්වේ කියලා අර කරපු මවාපෑම තුල බිඳෙව්වේ. ඒ වෙලාවෙම බියෙන් තැතිගත් දේවතාවා දිව්‍ය ස්වරූපෙන් පෝය සීමාවේ පෙනී හිටියා කියලා. පෙනී ඉඳලා කිව්වා මට සමා වෙන්න, මමයි මේ දේ කරේ. ඔය දෙන්නගේ මිත්‍රත්වේ පරීක්ෂා කරන්නයි මං එහෙම දෙයක් කරේ. උන්වහන්සේ වැරද්දක් කරේ නැහැ. උන්වහන්සේ සිල්වන්තයි. මට සමා වෙන්න කිව්වා. එතකොට කියලා සංඝයා ඉදිරියේ දේවතාව පෙනී ඉඳලා කරුණු කිව්වා. හැබැයි දැන් උන්වහන්සේව සංගයා මේක පිළිගත්තා. පෝයේ කර්ම කරා, උන්වහන්සේගෙන් විමසුවා, උන්වහන්සේ කියපු දේ පිළිගත්තා. දැන් පෝයේ කරා. පෝයේ කරලා ඉවර වෙලා අනිත් ස්වාමීන් වහන්සේ පෝයේ ඉවර වෙලා අනිත් යාළුවා ළඟට ඇවිල්ලා කිව්වා, ඔබ වහන්සේ මාව යම් මොහොතක සැක කරාද, ඔබ වහන්සේත් එක්ක මගේ තරහක් නැහැ කිව්වා. හැබැයි අපි දෙන්නගේ මිත්‍රත්වය අදින් ඉවරයි කිව්වා. ඔබ යන පාරේ මං එන්නේ නැහැ කිව්වා. මම හැරිලා වෙන පැත්තකට යනවා කියලා එදා දෙන්නවෙන් වෙලා ගියා. අර ඇතිවෙච්ච හිත් බිඳීම, ඒ ඇතිවෙච්ච දේ එක්ක අර පුංචි කාලේ ඉඳන් තිබ්බ යාළුකම, මිත්‍රත්වයේ පැවිදි වෙලා එකට තිබිච්ච දේ අර සිදුවීමත් එක්ක බිඳිලා ගියා. එතකොට උන්වහන්සේලා දෙන්නට දෙන්න වරදක් තේරුම් ගත්ත. හැබැයි ඒ ඇතිවෙච්ච සැකය තුළ ආයි මං ඔබ වහන්සේව ඇසුරු කරන්න කැමති නැහැ කියලා දෙන්න බෙදුන. එතකොට මේකේ කර්ම විපාකෙන් අර දේවතාවා දිව්‍ය ආත්මෙන් චුත වුණාට පස්සේ පින ගෙවිලා නිරේ උපදින්නේ කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ.
1: එහෙමයි.
2: එතකොට අපායේ දුක් විඳලා දුක් විඳලා, හැබැයි සසරේ මේ දේවතාවෙක් කියන්නේ පෙර පින් කරපු නිවන් දකින්න පින් කරපු කෙනෙක්.
1: එහෙමයි.
2: අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ අපායේ දුක් විඳලා ওই කර්ම විපාකේ ගෙවලා මනුස්ස ලෝකෙට ආවා. ඇවිල්ලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙච්ච දවසේ ඉඳන් උන්වහන්සේගේ පස්සෙන් කාන්තාවක් යනවා වගේ සැක හිතෙන විදිහට පේන්න ගත්තා ඡායාවල්. අර කර්ම විපාකේ විපාක දුන්නේ පැවිදි වෙච්ච තැනදී. මොකද පැවිදි වෙච්ච භික්ෂුවකටනේ මේක කරේ.
1: එහෙමයි.
2: ඒ නිසා උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි වුණාද නිවන් දකින්න කියලා පැවිදි වෙච්ච දවස් කුටියක හිටියත්, ඒ ගමේ මිනිස්සුන්ට කැලේට දර කඩන්න ගියත්, තනියෙන් කුටියක හිටියත් මිනිස්සුන්ට පේන්නේ කුටියේ ඉඳන් ගෑණියෙක් යනවා එනවා වගේ පේනවා. මේ හාඳුරු ගෑණියෙක් එක්ක ඉන්නා වගේම ඡායාවල් පේනවා. ඉතින් මිනිස්සු බනිනවා, නිඳා කරනවා, ඒ පළාතෙන් පන්න ගන්නවා. පින්දපාතේ ගියත් ගෑණියෙක් පස්සෙන් එනවා වගේ
1: පේනවා.
2: අර කර්ම විපාකේ අවසානයේ යන්න යන තැන නිඳා, අපහස, බොරු, චෝදනා දිගට බුදුහාඳුරු ළඟට ඇවිල්ලා කියනවා, ස්වාමීනි මම බොහෝම සිල්වත් කෙනෙක්, මන් නිවන් දකින්නයි පැවිදි වුනේ. නමුත් මට යන්න යන තැන මේ වගේ නිඳා, අපහස, බොරු, චෝදනා එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා, භික්ෂුව ඔබ ඉවසීම වඩන්න, ඔබ වීරිය වඩන්න, ඔබම සසරේ වපුරපු අකුසලීක විපාකයක් මේ ඔබේ පසුපසෙන්. ඔබ වීරිය වඩලා රහත් වෙන්න කීවා. එතකොට තමයි කීවා ඕක නැති වෙලා යන්න. උන්වහන්සේ භාවනා කරා, වීරිය වැඩුවා. අද සමාජයේ පන්සලක ආරාමික මිනිස්සු අතර ඉන්න බෑ. අර චෝදනා එනවා.
1: එහෙමයි.
2: මිනිස්සු බනිනවා, නිඳා පහස කරනවා. ඒ නිසා මහා කැලේම උන්වහන්සේ වැඩ හිටියා කියන්නේ. වීරිය වඩලා කොහොම හරි රහත් වුණා. රහත් වෙච්ච දවසේ තමයි කියනවා අර පිණ්ඩපාත යනකොට, කුටියක ඉන්නකොට, යන යන තැන ගෑණියෙක් පස්සෙන් එනවා වගේ මේ පෙනිච්ච ඡායාවල් පේන එක නැති වෙලා ගියේ උන්වහන්සේ රහත් වුණාට පස්සේ කියලා.
1: එහෙමයි.
2: එතකොට බලන්න රහත් වෙනකන් අර කර්මේ විපාක දුන්නා. ඒ තමයි මිත්‍රයෝ දෙන්නේ බිඳවීමේ අකුසලෙ. ඒ නිසා යාලුකමෙන් ඉන්න, හිතවත්කමෙන් ඉන්න, බොහොම ලෙංගතුකමෙන් ඉන්න යාලුවන් වේවා, පිරිසක් වේවා, බිඳවනවා කියන්නේ ඒක සසරේ විපාක දෙන අකුසලයක්. ඒ අකුසල විපාකයේ තුලම තමන්ට කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ නැතුව යනවා. සත්පුරුෂ ආශ්‍රය නැති වෙලා යනවා. බොහෝ වෙලාවට පිරිස් බලය තමන්ට නැති වෙලා යනවා. බොහෝ දෙනෙක්ට තනියම, බොහෝ දෙනෙකුට කෙනෙක් ලං වුණත් මොනවා හරි ප්‍රශ්නයක් ඇති කරගෙන යන්නේ. අන්නේ නිසා එහෙම නොවෙන්න නම් ඔබ ඔබේ ජීවිතයේ තුල මෛත්‍රිය වඩන්න, මුදිතාව, කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න, කෙනෙකුගේ පරිවාර සම්පත්තිය දිහා බලලා සතුටු වෙන්න. ඒ යා සසරේ වපුරපු දේ කොච්චර දෙයක්ද? අනේ යා එකතු වෙලා පින්කම් කරනවා නේද? කොච්චර දෙයක්ද? සාදු කියලා අනුමෝදන් වෙන්න, කෙනෙක්ගේ මිත්‍රත්වයේ දැකලා, සතුට දැකලා, යහපතේ හැසිරෙනවා දැකලා, එයා එකතු වෙලා ගුණධර්ම පුරනවා දැකලා, ඒකට වචනකින් හරි උදව්වක් කරන්න අනුමෝදන් වෙන්න. අන්න ඒ තුල ඔබට සසරේ ඒ පරිවාර සම්පත්තිය ලබන්න, කල්යාණ මිත්‍රයන් ලබන්න හේතු වෙන. ඊළඟ දේ තමයි ඔය කියන ගුණධර්ම අපි අවංකව පුරුදු කරනකොට, ඔබ හිතන්න සමාජයේ මේ දැන් කෙනෙක් කේලම් කියනවනම්, බොරු කියනවනම්, මිනිස්සු බිඳවනවනම්, ඒ පුද්ගලයා ගැන ඇත්තටම ටික දවසක් යනකොට අනිත් සමාජ වටපිට ඉන්න අය දැනගන්නේ නැද්ද? දැනගන්නවා. රස්සාව කරන තැන වේවා, ඔබ වැඩ කරන තැන වේවා, පිරිස අතර වේවා, මිනිස්සු එනකොටම කියනවා, අන්න එනවා කියලා මායනවා කියන.
1: එහෙමයි.
2: ඔන්න ඔය කියන්න කියන දෙයක් නම් පිළිගන්න එපා කියන, මිනිස්සු කොටවන කෙනෙක් කියන. එතකොට ඒක සමාජයේම අපකීර්තියක් හැටියට පැතිරෙනවා. එහෙම කෙනෙක් ඇසුරු කරන්න කවුරුත් කැමති නැහැ. බයයි. මොන ගිනි ගෙඩියක් පාත් කරයිද කියලා බයයි. ඒ නිසා එනවා දකින්නකොට එක්ක හැංගෙනවා, එක්ක මග ඇරලා යනවා. කෝල් එකක් දුන්නත් ෆෝන් එක හංස කරන්නේ මග අරින මොකක් හරි ගිනිගෙඩියක් දෙන්න තමයි කියලා. හැබැයි ඔබ මෛත්‍රී සහගත නම්, ඔබ යහපතේ හැසිරෙන කෙනෙක් නම්, ඔබ සිල්වත් කෙනෙක් නම්, ඔබ ගුණවත් කෙනෙක් නම්, ආ යාළුවෝ මිත්‍රයෝ අඬගගහ ලං කරගන්න ඕනේ. ඒක සමාජ කීර්ති රාවයක් පැතිරෙනවා. දැන් බලන්න මෛත්‍රී ආනිසංසයන්නේ මනුස්සානම් පියෝ හෝති. එයා මිනිස්සුන්ට ප්‍රියයි කියනවා. මෛත්‍රී වඩන කෙනා දේවතා රක්ඛන්ති, දෙවිවරු යාව ආරක්ෂා කරනවා. අමනුස්සානම් පියෝති, මිනිස්සුන්ට විතර නෙමෙයි අමනුස්සයන්ටත් ප්‍රියයි. එතකොට සමාජයේ ප්‍රිය කෙනෙක් මිනිස්සු කැමති, හැම තැනම යා ගැන කීර්ති රාවයක් තියෙන අසවලා හරි හොඳ කෙනෙක්, ගුණහාපත් කෙනෙක්, අන්න ඇසුරු කරනවා. සමහර දෙමව්පියෝ කියනවා දරුවන්ට, පුතේ ඔන්න ඇසුරු කරනවා නම් අන්න මිනිස්සු අන්න අර වගේ යාළු ඇසුරු කරන්න කවදාවත් වරදින්නේ නැහැ කියනවා. එතකොට ඒ වගේ වචන අපි අහලා තියෙනවා. ඇයි එහෙම කියන්නේ? ඒ පුද්ගලයාගේ ගුණේ නිසා, ගුණහාපත්කම නිසා, මෛත්‍රී සහගතකම නිසා. ඒ නිසා ඔබ ගුණධර්ම පුරනකොට, ඔබ මෛත්‍රී සහගත වෙනකොට, ඔබ තව කෙනෙක්ගේ දියුණුව දැකලා සතුටු වෙනකොට, ඔබ මුදිතාව වඩනකොට, ඔබේ ගුණේ සමාජයේ කීර්තියක් හැටියට පැතිරෙනවා. ඒක සමාජයට දැනෙනවා. ඒ තුල ඔබ වටා සිල්වතුන්, කල්යාණ මිත්‍රයන්, සත්පුරුෂයන් ඔබ වටා එකතු වෙනවා. ඒ නිසා ඔබට කල්යාණ මිත්‍ර ඇසුර අවශ්‍ය නම් පළවෙනිම දේ ඔබ කල්යාණ මිත්‍රෙක් වෙන්න. අනිත් අයට ඔබ කල්යාණ ගුණධර්ම ජීවිතයට එකතු කරගන්න. ඔබ සිල්වත් වෙන්න, ඔබ මෛත්‍රිය වඩන්න, ඔබ අන් අයට පිහිට වෙන්න. කෙනෙක්ගේ දුකේදී, විපතකදී අනුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් කෙනෙකුට උදව්පකාර කරන කෙනෙක් බවට පත් වෙන්න. අන්න එතකොට පිරිස් බලය, පරිවාර සම්පත්තිය, කල්යාණ මිත්‍ර ඇසුර යහපත ඔබ කරාම ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණු පරිදි ඔබට මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තුළින් කොයිතරම් ජීවිතයේ ජයග්‍රහණත් කරගන්නට පුළුවන්කමක් තිබෙනවාද? එනිසා නිරන්තරයෙන්ම මේ ශ්‍රවණය කරන ධර්මදේශනාවන් වේවා, ධර්ම සාකච්ඡාවන් වේවා, නැවත නැවත ශ්‍රවණය කරන්න සහ තවත් කෙනෙකුට මේ පිළිබඳව සිහිපත් කරන්නේ. මේ වගේ ධර්ම කරුණු පැහැදිලි කර දුන්න වැඩසටහනක් තියෙනවා, ඒ ඔබත් ශ්‍රවණය කරන්න කියලා. එනිසා නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසීමෙන් මේ ශ්‍රවණය කළ ධර්මදේශනාවත්, මේ ආකාරයෙන් ඔබ ශ්‍රවණය කරමින් ඉන්න ධර්ම සාකච්ඡාවත් නැවත නැවතත් ශ්‍රවණය කරන්නට පුළුවන්කමක් තිබෙන වග අපි ඔබට සිහිපත් කරනවා. ඔබට යුතුකමක් තිබෙනවා සමාජය යහපත් කරන්න සහ ඔබේ ජීවිතය සුවපත් කරගන්නට තවත් කෙනෙකුට ඒ පණිවිඩය සිහිපත් කිරීම. එනිසා ඒ උතුම් ගුණාංගය තුළ පිහිටා කටයුතු කරන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරන ගමන් අවසන් වශයෙන් අපේ හාමුදුරනේ දැනගන්නට ඕනේ ධර්ම දේශනාව තුළත් ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුන මේ කල්යාණ මිත්‍රයන් විසින් ඉන්න රැවටීමට ලක් කරන පුද්ගලයන් බොහෝ සෙයින්ම සමාජයේ ඉන්නවා. වර්තමානයේ අපි කොයිතරම් ගුණයහපත්කමින් යුක්ත දරුවන් පිරිසක් බිහි කරන්න උත්සාහ කළත්, ඇතැම් පාසල් දරුවන් තුළද, දහම් පාසල් දරුවන් තුළද අර කල්යාණ මිත්‍රයෙක් හැටියට උඩින් පෙන්නනවා. හැබැයි යටින් ඉන්නේ පාපී මිත්‍රයෙක්. මොකද රැවටීමට නිරන්තරයෙන්ම ලක් කරනවා. පාඩම් කරනවද කියලා ඇහුවොත් ඔව් කියලා කියන පිරිස අඩුයි. හැබැයි නෑ, අපි ඉතින් පාඩම් කරන්නේ ඔය කියන දේ අහගෙන ඉන්නවා සහ අපි නිතරම සෙල්ලම් කරනවා. අර මිත්‍රයත් ඒ වගේ සෙල්ලමට ඇදලා ගන්නවා. නමුත් අපේ හාමුදුරුව ධර්මදේශනාව තුළ පැහැදිලි කළා වගේ ඔහු ඔහුගේ ගමන ඉතාමත්ම හොඳින් යනවා. අවසානයේදී ප්‍රතිඵල එනකොට තමයි තේරෙන්නේ කල්යාණ මිත්‍රයා කවුද, පාපී මිත්‍රයා කවුද කියලා. එනිසා අපේ හාමුදුරනේ, කෙනෙක් හිතාමතා රැවටීමට ලක් කිරීම කල්යාණ මිත්‍රත්වයට පටහැනි ක්‍රියාවක්. එනිසා මේ ආකාරයෙන් රැවටීමට ලක් කරන අයට සසරේ කොයි වගේ විපාකද ලබා දෙන්නේ සහ ඔවුන්ට අත්වන ඉරණම මොකක්ද? අද සාකච්ඡාව අවසන් කරන්නට පෙර කෙටියෙන් හෝ මේකට පිළිතුරක් ලබා ගන්න කියලා හිතුණා.
2: ඔව්, ඇත්තටම එකක් තමයි දෙමව්පියොත් එක පැත්තකින් තේරුම් ගන්නවා. අද මේ තරංකාරීත්වය නිසා පුංචි කාලේ ඉඳන් දරුවන්ට එකා පරයා එකා යන විදිහට අවවාද, අනුශාසනා, උපදෙස් දෙන්නේ එහෙමයි.
1: එහෙමයි.
2: අරයා වැඩිපුර, අර ළමයා ඔයාගේ යාළුව වැඩිපුර ලකුණු අරන් තිනවා, ඒකට අපේ එක අන්න එහෙම කියලා අර ළමයින්ට හැම වෙලාවෙම අනික් කෙනා ගැන තරඟයක්. එතකොට ඒ තරඟකාරීත්වය තුළ ඒ දරුවන්ට බැන බැනා, සැරදදා, පන්තියේ කීවෙනියද, එතකොට අරයා කීවෙනියද, එතකොට ඒ විදිහේ තරඟයක්. අසල් වැසියන්ගේ දරුවෝ, නෑදෑයන්ගේ දරුවන්ට වඩා අපේ කෙනා ඉස්සරහට යන්න ඕනේ. එතකොට මෙන්න මේ තුළ ළමයින් තුළ අර ඉරිසියාව කියන එක ගොඩනගල දෙන්නේ අන්න එතන.
1: එහෙම.
2: එතකොට ඒ තුළ දරුවෝ හැම වෙලාවෙම සමහරලාවට ඒක ටික ටික උඩට යනකොට ඒ පාඩම් කරන්න ගියත් අර රවට්ටන ගතිය සමහරවිට දෙයක් ඇහුවට පස්සේ දැනගත්තත් කියලා දෙන්නේ නැති ගතිය. ඊළඟට අපි දන්නවා දැන් ඉහළට යනකොට සමහරවිට අපිත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තා ඒ දැර යාළුවෝ මිත්‍ර හැටියට ඉඳලා සමහරවිට දැන් එක ලෙක්චර් එකකට ගිහිල්ලා ඒ ගුරුවරු දෙනවා අද විෂය මේක මෙන්න මේ පොත්පත් ටික අරගෙන කියවන්න. එතකොට පුස්තකාලේ ගොඩක් පොත් තියෙනවා ඒ විෂයට අදාළ. ඉක්මනට ගිහිල්ලා තමන් පොත දෙක අරගෙන අනිත් පොත් ටික ගෙනහිල්ලා වෙන රාක්කවල හංගනවා.
1: එහෙමයි.
2: ඇයි අර අනිත් ළමයි කියවයි කියලා.
1: එහෙමයි.
2: එතකොට හොයාගන්න අමාරුයිනේ.
1: එහෙමයි අඳුරනේ.
2: එතකොට ඒ අදාළ රාක්කවල තියෙන ඊට සමාන පොත්පත් ටික ඉක්මනට අනිත් අය ගන්න කලින් ගිහිල්ලා ඒ වෙන වෙන තැන්වල හංගලා තමන් පොත අරගෙන යනවා. බලන්න ඒ තුල තියෙන්නෙම ඉරිසියාව. තමන් එක ඉගෙන ගන්න අනිත් දරුවෝ ඒ පොත්පත් ටික කියවයි ඉගෙන ගනි ඉස්සරහට යයි වැඩිපුර ලකුණු ගනි තමන් පරයා ඉදිරියට යයි කියලා දරුවෝ තුල ඇති කර ගන්න ඉරිසියාව. එතකොට මෙන්න මේ පහත් ගතිගුණම තව ඉහළට යන්න යන සමාහලාවට දෙයක් ඇහුවත් උදව් කරන ස්වරූපයෙන් උත්තරේ දැනගෙන වැරදි දෙයක් කියනවා. එතකොට කෙනෙක් නොමග යවනවා. සමහර ලාවට සමහර දරුවෝ ඉන්න

0: ඒ රැහැතිසි ඇවිල්ල හොරෙන් තනියෙන් පාඩම් කරන. එතකොට මේ වගේ එක එක චරිත ඉන්නවා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඔබ හැම වෙලාවෙම තේරුම් ගන්න මේ යන ගමන තුල නානා ප්‍රකාර චරිත එනවා.
1: එහෙමයි.
0: යාළුව විදිහට, කල්යාණ මිත්‍රය විදිහට, සත්පුරුෂ ස්වරූපෙන් අසත්පුරුෂයෝ ඉන්නවා.
1: එහෙමයි.
0: හොයන්න බෑ. කාලයක් හොඳ යාළුවා මිත්‍රයා කියලා හිතාගෙන ඉන්නේ. දැන් බලන්න අද සමාජයේ වෙන අපරාධනේ.
1: එහෙමයි.
0: කවුල්වල ප්‍රශ්න යාළුවෝ අතර වේවා. එතකොට මේ කාලයක් ඇසුරු කරලා, කාලයක් එකට ඉඳලා, හිත දිනාගෙන ඉඳලා, උදව් අරගෙන අවසාන විනාශ කරන්න. එතකොට මේ වාද සමාජය තුළ හොඳට දකින්න ලැබෙනවා මිනිස්සුන්ගේ හිත්වල තියෙන ඉරිසියාවල්, වෛර, යටිකූට්ටුකම්, පහත් සැලසුම්, කුමන්ත්‍රණ මේවා එකපාර හොයාගන්න බැරි වෙනවා.
1: එහෙම.
0: ඒ නිසා ප්‍රධානම දේ තමයි ඇසුරු කරන්න සුදුසු කෙනෙක් නැත්නම්. ඒකයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේම ලෝකයට පෙන්නලා දුන්නා මේ ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම කල්යාණ මිත්‍රයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේම ලෝකෙට පෙන්නු. ඊළඟට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පාද්දි ධර්ම විනය කල්යාණ මිත්‍රත්වේ ශාස්ත්‍රූත්වයට පත් කරා. එහෙනම් අද අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාලේ මහණෙනි, තමන්ට කෙනෙක් හොයාගන්නම නැත්නම්, ඇසුරට සුදුසු යහපත් කල්යාණ මිත්‍රයෙක් නැත්නම් ධර්මීය ගුරුවරයා කරගන්න.
1: එහෙමයි.
0: ධර්මීය ගුරුවරයා, කල්යාණ මිත්‍රයා කරගෙන තනියම ඉන්න. හරියට දිනපුරාට අතහැරලා යන රජෙක් වගේ, රැළෙන් වෙන් වෙච්ච හස්ති රාජෙක් වගේ තනියම ඉන්න. එහෙම තනියම හිටියා කියලා ඔබට ඒක අපායට යන්න හේතු වෙන්නේ නැහැ. බොහෝ කරදර බාධා වලිනුත් අඩු වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍රයෝ ඉන්නව නැත්තේ නැහැ. සමාජෙ හොඳ යහපත් අය, යහපත් ජීවිත ගත කරන කරුණාවන්ත, මෛත්‍රී සහගත. හැබැයි ඒ අය හොයන්න තියෙන්නේ බොන තැන් වලින් නෙමෙයි, මතක තියාගන්න. දුරාචාරයේ දෙන සූදු ගහන තැන් වලින් කල්යාණ මිත්‍රය හොයන්න බෑ. එතකොට අර පහත් මට්ටමට වැතිච්ච සුරාව, සූදුව, සල්ලාලකම, දුරාචාරي, පාප මිත්‍ර සේවනේ මෙන්න මේ තැන් වලට ගිහිල්ලා කල්යාණ මිත්‍රය හොයාගන්න බෑ.
1: එහෙමයි.
0: ඒ නිසා කල්යාණ මිත්‍රයෝ හැදෙන්නෙම සිල්වතුන් අතරින්, ගුණවතුන් අතරින්, ධර්මීය වඩන අය, සසරට බය අය, බණ අහන අය, පින්පව් කර්ම කර්මඵල විශ්වාස කරන අය. අන්න ඒ ඔබ ඇසුරු කරන කෙනා ඇත්තටම ධර්මයට ලැබි කෙනෙක්ද? එයා අවංකව ධර්මයේ වඩන කෙනෙක්ද? එයා මේ ධර්ම මාර්ගය යන්නේ ඇත්තට නිවන් දකින්න අදහසින්ද? එතකොට මෙන්න මේ තුල ඒ පුද්ගලයාගේ ಗುಣධර්ම තුල ඔබට ඇසුරට සුදුසුද නැද්ද කියන එක ඔබට ඒක තුලින් ගොඩාක් දුරට කල්යාණ මිත්‍ර එකතු කරගන්න පුළුවන්.
1: එහෙමයි.
0: ඒ තුලත් කාලයක් යනකොට චරිත වෙනස් වෙනවා. මතක තියාගන්න, සමහරවිට කාලයක් සිල් රකින්න කෙනා කාලෙකදී ජීවිතේ ඊටාම දුරාචාර කෙනෙක් වෙන්න පුළුවන්. අර ඔක්කොම අතහැරලා නොමග යන්න පුළුවන්.
1: එහෙමයි.
0: ඒ නිසා මේ සමාජයේ තේරුම් අරගෙන, පුද්ගලයෝ තේරුම් අරගෙන, තමන්ට තමන් ගැන හොඳ ආරක්ෂාවක්, දැක්මක් තියෙන්න ඕනේ ධර්මයේ තුල. ඒ තුල හරියට කල්යාණ මිත්‍රයෝ, පාප මිත්‍රයෝ කියන්නේ කවුද කියලා තේරුම් අරගෙන බුදුහාඳුරෝ මහා මංගල සූත්‍ර, මේක මංගල කාරණයක් ජීවිතේ පළවෙනිම එක, අසේවනාච බාලාන පණ්ඩිතානංච සේවන, ඔන්න ඔය කියන මංගල කරුණු දෙක ජීවිතයට එකතු කරගන්න. පාපී අදහස් ඇති, පාපී ක්‍රියා ඇති එවැනි පහත් පුද්ගලයන් ඇසුරෙන් වැළකීලා සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ජීවිතයට එකතු කරගත්තොත් බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට පෙන්වෙන්නේ මුළු බුද්ධ ශාසනීම පවතින්නේ කල්යාණ මිත්‍රයන් මත, කල්යාණ මිත්‍රයන්ගේ උපකාර මත. ඒ නිසා ඔබට මේ දහම් මග නිවරදිව කල්යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් මේ මෙලෝ පරලෝ දෙලෝම දියුණුව කරා යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ පිණිස ඔබ හැම දිනාටම කල්යාණ මිත්‍ර සම්පත්තියම සැලසේවා, ලැබේවා, මේ ජීවිතේ යහපත් ඇසුර ඔබට සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා.
1: සාදු සාදු සාදු කියලා ඒ ආශිර්වාදේ අපි අනුමෝදන් වෙන ගමන්ම ඔබට පාපී මිත්‍රයන්ගෙන් මිදිලා, ගැලවිලා කල්යාණ මිත්‍රයන් ජීවිතයට ලංවෙන වාසනාවන්ත අනාගතයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. ඒ වෙනුවෙන් මේ සාකච්ඡා කළ දහම් කරුණු නිරන්තරයෙන්ම ඔබට ශක්තිය ගෙන දේවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට සිහිපත් කරන්නට ඕනේ, කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසාවෙන්ම තමයි අතිපූජනීය ගලිගමුයි ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනම නිර්මාණය කරලා බොහෝ ආගමික සමාජීය සේවාවන් සිද්ධ කරන්නට හැකියාව ලැබුණේ. ඒ වගේම හොරණ දික්හේනපුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ආරම්භ කරලා බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ නිර්මාණය කරන්නට ශක්තිය ලැබුණි. ඉතින් තවත් බොහෝ ශාසනික කටයුතු සිද්ධ කරන අතරතුර අපේ හාමුදුරන් වහන්සේගේ වර්තමානයේ කොයි ආකාරයෙන්ද මේ වස්සාන කාල සීමාව තුළ ශාසනික

0: සහ ආගමික කටයුතු සංවිධානය කරලා තියෙන්නේ සහ ඒ වෙනුවෙන් සදාවත් ඔබට දායක වෙන්නට පුළුවන්කමක් තියෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කරුණු පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි ඒ වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේට අවස්ථාව උදා කරලා දෙමු. අපේ හාමුදුරනේ අපට පැහැදිලි කරලා දෙන්න වර්තමානයේ ඔබ වහන්සේගේ ශාසනික ආගමික සමාජීය සේවාවන් මොන ආකාරයෙන්ද සංවිධානය කරලා තියෙන්නේ කියලා.
1: ඇත්තම ඔබට මේ වස්සාන කාලේ මේ වස් කාලය තුළ බොහෝ පින්කම් කරගන්න අවස්ථාව තියෙනවා. විශේෂයෙන් අපේ සීල සුවර්ණ ගිලම් මධ්‍යස්ථානයේ 35 නමකට අධික 49 නමකට ආසන්න භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. එයින් බොහෝ පිරිසක් අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 4-5 නමක් කරුණු කොට අනිත් සියලු දෙනාම සීල සුවර්ණේ වැඩ ඉන්නේ. බොහෝ ගිලම් වෙච්ච ප්‍රතිකාර ලබන ගිලම් ස්වාමීන් වහන්සේලා ඉතින් උන්වහන්සේලා වෙනුවෙන් ගිලම් දානීය පූජා කරන්න, උන්වහන්සේලා වෙනුවෙන් ඖෂධ පූජා කරන්න, අපි බක්කුල මහා සෑය මුල් කරගෙන ඔබටත් ඔබේ ඥාමිය ලෙඩ වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්, මිය පරලව ගිය කෙනෙක් වෙන්න පුළුවන්, ඒ හැමෝටම පින් අනුමෝදන් කරමින් ආශිර්වාද කරමින් විශේෂ ඖෂධ පූජා පින්කමක් කෙරෙනවා. ඇත්තටම ඒකත් එක්කම ඒකේ ප්‍රධානම අරමුණ තමයි අපි ගිලම් භික්ෂූන් වහන්සේලාගේ කරන වෛද්‍ය පරීක්ෂණ වියදම්, එදිනෙදා යන බෙහෙත් ඖෂධ වියදම්, මේ සියල්ලත් එක්ක ඔබටත් ආශිර්වාද ලැබෙන ඖෂධ පූජාවක දායකත්වය ලබන්න පුළුවන්, දිනක දායකත්වයක් ඔබට බාර ගන්නට පුළුවන්, ඉතින් බෙහෙත් හේත් ඖෂධ වලින් ඔබට උපකාර කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔබට ජීවිතේ පින් පුරා ගන්න පුණ්‍ය දෝතැන්නක් අපි ගිලම් භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලාගේ ජීවිතයේ අවසන් මොහොත දක්වාම බොහොම ආදරෙන් රැක බලාගෙන සියලු වෛද්‍ය ප්‍රතිකාර නොමිලේ සදහැවතුන්ගේ උදව් උපකාර මත ලබා දෙමින් ඉයරෙන් අපි ස්වාමීන් වහන්සේලාගේ මුදල් අය කිරීමක් කොහෙත්ම කරන්නේ නැහැ. උන්වහන්සේලාට පෙන්ෂන් තිබ්බත් නැතත් පන්සලින් එහෙම අපි කොහෙන්වත් දායකයන්ගින්වත් ඔබ වහන්සේ මෙහෙට එනවා නම් මෙච්චරක් වුණේ එහෙම කොහෙවත් නැහැ. අපි ගොඩාක් ලෙඩ වෙලා අසරණ වෙලා කතැන් වෙලා ඉන්න අය තමයි අපි බාරගෙන කරන්නේ. ඊට අමතරව අපි ළඟ සීල සුවර්ණින් බෙහෙත් අරගෙන ගිහිල්ලා ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් තම තමන්ගේ ආරන්නේ පන්සල්වල ඉඳන් ප්‍රතිකාර ලබනවා. ඉතින් අපි මේ වගේ ලොකු වැඩසටහන් පෙළක් කරනවා. ඒ වගේම අපි මෑතකදී අපි අපේ උතුම් සත්කාරය යටතේ අපි සැලසුම් කරා. ඒ තමයි පහුගිය දවස්වල අන්තර්ජාලයම් බෙහෙත් ඖෂධ නැති දැන්වීම් කීපයක් දැකලා තමයි මම කල්පනා කරේ. ඔබට සමහරලාට අපිට පුළුවන් අපිට එකපාර ලොකු ප්‍රමාණයක් බැරි සමහරලාට 50 දෙනෙකුට 60 දෙනෙකුට අපිට කරගන්න පුළුවන් වෙයි. අපි දන්නවා බොහෝ දෙනෙකුට මේ තියෙන සීනි, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, එදිනෙදා ගන්න සමහරලාට බෙහෙත් ටික ගන්න සල්ලි නැති අය ඉන්නවා, දුප්පත් අය, අසරණ අය. ඔබට පුළුවන් ඔබේ බෙහෙත් තුණ්ඩුව, ඔබ ඉදිනෙදා ගන්න බෙහෙත් ටික, ඔබේ ඇත්තම විස්තර ඊළඟට ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් විදිහ අඩුම ගානේ ග්‍රාම සේවකකින් ලියුමක් හරි විස්තරයක් එක්ක අපිට අපේ සීල සුවර්ණ පුණ්‍ය භූමියට ඔබ අපේ නම්බර එකකට කතා කරලා එවන්න. අපි ඒ තොරතුරු හොයලා බලලා ඔබට මාස 3කට වෙන්න පුළුවන්, 6කට වෙන්න පුළුවන්, අවුරුද්දකට වෙන්න පුළුවන් ඔබේ බෙහෙත් ටික අපිට අපේ ආයතනයේ හරහා අපිට ලබා දෙන්න. නොමිලේ අපි බෙහෙත් හේත් එවැනි අසරණම බෙහෙත් ගන්න විදිහක් නැති අම්මලා තාත්තලා බොහෝ පිරිසකට ඖෂධ ලබා දෙන්නම මම සැලසුම් කරලා මේ දවස්වල අපි මේ වගේ සැලසුමක් කරගෙන යනවා. ඇත්තෙම අපි බොහෝ වෙලාවට කරන්නේ නැති බැරි අයට උදව් කරනවා, බෙහෙත් ටික දෙනවා, ගිලම් භික්ෂුන් වහන්සේලාට උදව් උපකාර කරනවා. ඒ නිසා ඔබටත් එවැනි කටයුතු වෙනුවෙන් එකතු වෙලා බෙහෙත් ඖෂධ පූජා කරන්න පුළුවන්, ගිලම් භික්ෂුන් වහන්සේලාට දන් පින්කම් කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා අපි සුවමව් වරණ කියලා අපේ කොට්ටාවේ තවත් ස්ථානයක් තියෙනවා. මෑණිවරු, අම්මාවරු 25 නමකට ආසන්න පිරිසක්, ඒ අයටත් අපි බෙහෙත් කරලා පවත්වගෙන යනවා. අපේ බක්කුල සෑය වගේම ගිලනුන් ටැප උපස්ථාන කිරීම අපේ ජීවිතේ අපි ප්‍රධානම තැන කරගෙන බොහෝ පින්කම් කරනවා. ඔබටත් එවැනි පින්කම් එක්ක එකතු වෙන්න පුළුවන්කම තියෙනවා.
0: අපේ හාමුදුරන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණු පරිදි ඒ සියලු පුණ්‍ය කටයුතු පිළිබඳව වැඩි විස්තර දැනගන්න දායකත්වයන් එක්කාසු කරන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 024-2-26-82-2-26-27-22 ඒ වගේම 024-2-26-36-46 තමයි දුරකථන අංක 2. ඉතින් අද සඳුදා දිනයේදී NetFM ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මේ ආකාරයෙන් අවසන් වන උතුම් ධර්ම සාකච්ඡාවත් වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘව හොරණ දික්හේනපුර සීල සුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් හයියෙන් හඬන ගා සාදුහන පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ අගෝස්තු මාසයේ 27 වන බ්‍රහස්පතින්දා දිනයට යෙදෙන නිකිණි පුරපසළොස්වක පොහෝදා නිත FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන පවත්වනු ලබන්නේ කැස්බෑව ශ්‍රී විජයසුන්දරාරාම පුරාණ විහාරස්ථානය නැත්නම් නන්දන මහපිරිවෙන් පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගනිමින්. ඉතින් උදෑසන 6ට ආරම්භ වෙලා රාත්‍රී 9 දක්වාම වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ වැඩමවනවා. ඒ වගේමයි උදෑසන 8ට සජීවී ධර්ම දේශනාවත් උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා වැඩමවන්නේ මහාචාර්ය අති පූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේ. පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අති පූජනීය දේවහුවේ චන්දිම ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පසුරු 2ට යුගාසන කවිබණ දේශනාව සඳහා වැඩමවන්නේ අති පූජනීය තඹුත්තේගම ධම්මාරාම ස්වාමින් වහන්සේ සමඟ අති පූජනීය කැස්බෑවේ දිහිරානන්ද ස්වාමින් වහන්සේ. පසුරු 4ට ශ්වේත පූජා සවස ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය කැස්බෑවේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ වැඩමවන අතර පසුරු 5:30ට ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමින් වහන්සේ. රාත්‍රී 7ට අති පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් රාත්‍රී ධර්ම දේශනාව පැවැත්වෙන අතර ඉන් අනතුරු රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙනවා. අති පූජනීය බැරගම ඥානසිරි ස්වාමින් වහන්සේ ඒ උතුම් පූජාව පැවැත්වීම සඳහා මේ පින්බිමට වැඩමවීමට නියමිතයි. එදින ගිතෙල් පහන් පූජාවට සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් රැගෙන ඉන්න කියලා අපි තාමත්ම ආදරයෙන් ඔබට සිහිපත් කරනවා. එලෙස සිහිපත් කරමින් මේ පින් කටයුත්ත සාර්ථක කරගන්නට සිව් මහා විහාරාධිපති නන්දන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී දර්ශනපති අති පූජනීය කැස්බෑවේ ඉන්දහනන්ද නායක ස්වාමින් වහන්සේ ලබා දෙන මේ අනුශාසකත්වයත් මඟ පෙන්වීමත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ සුන්දර රාත්‍රියේදී ඔබේ ජීවිතද සුවපත් වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් තමයි අපි සමුගන්න සූදානම් වන්නේ. ඔබට තෙරුවන් සරණයි.
2: කවදත් අලුත් කාගෙත් නෙත්

Nyt-FM. Pirit Mandebjerg. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වනසතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Nyt FM. Pirit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Mandapil. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත් වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ දම්ගුණ සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM, Spirit Mandapil.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූලමහාවිහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළසේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය.